0: ආයුබෝවන් ඔබට සුබෝදෑසනක්. මේ ශ්‍රී ලංකා ගුවන් විදුලි සංස්ථාවේ රජරට සේවයයි. මෙතැන් සිට 107.3 90.1 රජරට සේවය සමගින් සවස 6:30 දක්වා රැඳෙන්නට ඔබට ආරාධනා.
1: රජරට සේවය FM 107.3 දැන FM 90.1 අනුරාධපුරයට.

0: වේලාව උදැසන 6යි. මේ ශ්‍රී ලංකා ගුවන් විදුලි සංස්ථාවයි. මෙන්න ප්‍රවෘත්ති. සංස්කරණය හේමන්ත හෙටිගේ, ප්‍රකාශය ඉනුෂා වීබැද්ද. ශ්‍රී ලංකාවේ ආයෝජන අවස්ථා ගවේෂණය කරන්නේ ජනපතිගින් මාලදිවයින ව්‍යාපාරිකයින්ට ඇරයුම්. දිවයිනේ සංචාරක නිරත මාලදිවයින් ජනාධිපතිවරයා අගමැතිනිය හමුවේ. සියයට 18 වැඩබද්දී කිසිදු වෙනසක් නැතැයි නියෝජ්‍ය ඇමති නිශාන්ත ජයවීර මහතා කියයි. යලකන්නිය සඳහා ප්‍රමාණවත් යූරියා පොහොර තුග රට තුල. ජූලි මාස පළමුවෙනිදා වන විට සීලු පෙරපාසල් ලියාපදිංචි කරන්නේ ඉල්ලීමක්. වෙසක් සතිය ලබන 27 වෙනිදා සිට එම සතිය තුල වැඩසටහන් රැසක්. ඇමරිකාවෙන් ඉරාන යාත්‍රා කිහිපයකට ප්‍රහාර. 6 වෙනි ආසියානු විරල ක්‍රීඩා උළෙලේදී පදක්කම් දිනු ශ්‍රී ලාංකික ක්‍රීඩක ක්‍රීඩිකාවන් ඇගීමට. ශ්‍රී ලංකාවේ ආයෝජන අවස්ථා ගවේෂණය කරන්නේ ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා මාලදිවයින් ව්‍යාපාරිකයින්ට ඇරයුම් කරයි. තොරතුරු තාක්ෂණය, කෘතිම බුද්ධිය, ධීවර හා කෘෂි සැකසුම්, සංචාරක සහ විවේකයේ මෙන්ම දීපල විලඳාම සහ නාගරික යටිතල පහසුකම් ආදී අංශවල ආයෝජන අවස්ථා පවතින බව ජනාධිපතිවරයා පැවසුවේ දැන් දිවයිනට පැමිණ සිටින මාලදිවයින් ජනාධිපති ආචාර්ය මොහමඩ් මුයිසු මහතා සමග කොළඹදී ඊයේ ඒකාබද්ධ මාධ්‍ය හමුවකට එක්වෙමිනි. අද පැවැත්වීමට නියමිත ව්‍යාපාර සංසදයේ සාර්ථකත්වය සඳහා සුබපැතුම් පිරිනැමූ ජනාධිපතිවරයා එය පළදායි හවුල්කාරීත්වයන් සඳහා මඟ පාදනු ඇතැයි විශ්වාසය පළ කළේය. මාලදිවයිනේ සංචාරක කර්මාන්තේ ආයෝජන සිදුකරන ශ්‍රී ලාංකික සමාගම් රැසක් තිබේ. එබැවින් දෙරටටම සංචාරක කර්මාන්තේ ප්‍රතිලාභ ලබාගත හැකි අවස්ථා ගවේෂණය කිරීමේ වැදගත්කම ජනාධිපතිවරයා පෙන්වා දුන්නේය. අනාගතය දෙස අවධානය යොමු කරමින් වෙළඳහා ආයෝජන අවස්ථා සහ නව ව්‍යාපාරික අවස්ථා විවෘත කිරීමට කැප වී සිටින බව මාලදිවයින් ජනාධිපතිවරයා එහිදී සඳහන් කළේය. මාලදිවයින් ජනාධිපති ආචාර්ය මොහමඩ් මුයිසු මහතා, අගමැති ආචාර්ය හරිණි අමරසූරිය, කථානායක වෛද්‍ය ජගත් වික්‍රමරත්න හා ඇමති විජිත හේරත් යන මහත්ම මහත්මියු හමු වී සාකච්ඡා පවත්වා තිබේ. ශ්‍රී ලංකාව හා මාලදිවයින අතර ක්‍රීඩා හා තරුණ සංවර්ධන ක්ෂේත්‍රවල සහයෝගීතාව වර්ධනය කරගැනේ. ඊට අදාළ අවබෝධතා ගිවිසුමට ඊයේ අත්සන් තැබින. එම අවබෝධතා ගිවිසුම මගින් ක්ෂේත්‍ර කිහිපයක් ඔස්සේ සහයෝගීතාව වර්ධනය කර ගැනීමට මඟ හෙළිවන බව තරුණ කටයුතු හා ක්‍රීඩා අමාත්‍යාංශය කියයි. දෙරට අතර තරුණ නායකත්ව හා පෞරුෂ වර්ධන වැඩසටහන්, තරුණ හුවමාරු කඳවුරු, තරුණ ව්‍යවසායකත්ව ප්‍රවර්ධනය සහ ස්වේච්ඡා සේවය පිළිබඳ අත්දැකීම් හුවමාරු කර ගැනීමද එහිදී සිදුවිය. දෙරට අතර ක්‍රීඩායි සෞ සංවිධානය, ක්‍රීඩකයන්, පුහුණුකරුවන් සහ විනිසුරුවරුන් සඳහා වන පුහුණු වැඩසටහන් හුවමාරුව සහ ක්‍රීඩා වෛද්‍ය විද්‍යාව කෙරෙහිද එහිදී අවධානය යොමු විය. කාන්තා ක්‍රීඩා ප්‍රවර්ධනය, ආබාධිත ප්‍රජාව ක්‍රීඩාවට සම්බන්ධ කර ගැනීම සහ තහනම් උත්තේජක මර්ධන කටයුතු සඳහා ඒකාබද්ධව කටයුතු කිරීම අවධානය යොමු වූ තවත් කරුණු කිහිපයකි. අත්සන් තැබුණු අවබෝධතා ගිවිසුම මගින් ශ්‍රී ලංකාවේ ක්‍රීඩක ක්‍රීඩිකාවන්ට ජාත්‍යන්තර මට්ටමේ පුහුණු අවස්ථාවෙන්ම මාලදිවයින සමග ක්‍රීඩා සංචාරක ක්ෂේත්‍ර දියුණු කර ගැනීමට ඉඩ ප්‍රස්ථා සැලසෙන බව ඇමති සුනිල් කුමාර ගමගේ මහතා එහිදී පැවසීය. ජූලි මාස පළමුවෙනිදා සිට වැඩබද්ද 26.5% දක්වා ඉහළ නංවන බවට සමාජ මාධ්‍ය ගෙන යන ප්‍රචාර ආර්ථික සංවර්ධන නියෝජ්‍ය ඇමති නිශාන්ත ජයවීර මහතා තරයේ ප්‍රතික්ෂේප කරයි. 18% වන වැඩබද්ද කිසිසේත් ඉහළ නොදමන බව නියෝජ්‍ය ඇමතිවරයා අවධාරණය කරයි. ඉකුත් අයවැය වලට අදාළව වැඩබද්ද සම්බන්ධයෙන් සිදු කළ නෛතික ප්‍රතිපාදන ඉදිරිපත් කිරීම සඳහා වන ගැසට් පත්‍රය නිකුත් කර තිබේ. වැඩබද්ද සාමාන්‍ය සේවා සහ මුල්‍ය සේවා යන දෙයන්ශයටම අයත්ය. මුල්‍ය සේවා වෙනුවෙන් අයවන බද්ද ගෙවිය යුතු වන්නේ බැංකු සහ මුල්‍ය ආයතනයි. ඊටමතරව එම ආයතන 2.5% සමාජ ආරක්ෂණ බද්දක්ද ගෙවනු ලැබේ. එම දෙකෙහිම එකතුව 20.5%. සිදුකර ඇති සංශෝධන මත බැංකු සහ මූල්‍ය ආයතන සමාජ ආරක්ෂණ දායකත්ව බද්දෙන් ඉවත් කෙරේ. ඊට අදාළ 2.5% මුදල මෙවර අයවැය යෝජනා මගින් මූල්‍ය සේවා සඳහා වන වැඩ් බද්දට එකතු කර ඇත. එමගින් බදු පරිපාලනය සරල වන අතර වසරකට ඉදිරිපත් කිරීමට ඇති වාර්තා සංඛ්‍යාවද අවම වේ. මෙම සංශෝධනය සමාජ මාධ්‍යවල වැරදි ලෙස හුවා දක්වා ඇතැයි නියෝජ ඇමතිවරයා කියයි. ඒ පිළිබඳව තවදුරටත් කරුණු පැහැදිලි කරන නියෝජ ඇමති නිශාන්ත ජයවීර මහතා.
1: ගැසට් පත්‍රයේ ඇතුළේදී මේ බදු ක්‍රමය සරල කරන්න අදාළ වන තවත් විශේෂ සංශෝධන කීපයක් ගේනවා. අපි රජයේ විදිහට තවදුරටත් බලාපොරොත්තු වෙන්නේ මේ වැට් බද්ද 10% වැඩි එහා අනුපාතයකට ගෙනියන්න. රජයේ විදිහට ප්‍රධාන බලාපොරොත්තුව තමයි බදු ගෙවන ජනතාව වැඩි ප්‍රමාණයක් මෙතෙන්ට එක්කහු කරගෙන බදු පදනම පුළුල් කරලා බදු ආදායම වැඩි කර ගැනීම ඇතුළේදී ඉදිරියට වැට් වාගේ 10% කියන අනුපාතයේ වැඩි කියන එක අපිත් පිළිගන්නවා. ඒක තවත් අඩු කිරීමේ හැකියාව පිළිබඳව තමයි අපේ ප්‍රතිපත්ති ඉදිරියට සකස් කළා තියෙන්නේ. බදු අනුපාත අඩු කරන්න අවශ්‍ය කටයුතු කිරීම තමයි අපේ ප්‍රධාන පරමාර්ථය. ඊටත් අමතරව මෙන්න මේ ඉදිරිපත් කරන ලද ගැසට් පත්‍රය මගින් මේ වැට් බදු ක්‍රමය වඩා සරල කරන්න අවශ්‍ය විධිවිධාන අරගෙන තියෙනවා.
0: මේ ප්‍රවෘත්ති ශ්‍රී ලංකා ගුවන් විදුලි සංස්ථාවෙන්. යලකන්නේ සඳහා ප්‍රමාණවත් යූරියා පොහොර තොග පවතින බව ජාතික පොහොර ලේකම් කාර්යාලය අධ්‍යක්ෂ චන්දන ලොකුහේවගේ මහතා පවසයි. යලකන්නේ ආරම්භයේදී යූරියා පොහොර මෙට්‍රික් ටොන් 1,200,000ක් පැවතින. ඉකුත් මාසයේදී තවත් මෙට්‍රික් ටොන් 25,000ක් මෙරටට ආනයනය කෙරින. පොහොර මෙට්‍රික් ටොන් 25,000ක් පසුගීරිදා මෙරටට ලැබින. ඒ අනුව යූරියා පොහොර මෙට්‍රික් ටොන් 1,51,000ක තොගයක් රට තුල පවතී. පොහොර සමාගම් සතුවද මෙට්‍රික් ටොන් 50,000ක තොග ඇති අතර ඉන් මෙට්‍රික් ටොන් 20,000ක් මේ වන විට ගොවීන් අතර බෙදා හැර අවසන්ය. තවත් මෙට්‍රික් ටොන් 30,000ක් ගොවිජන සේවා මධ්‍යස්ථාන මගින් බෙදා දීමට නිමිතයි. අනුරාධපුර, පොළොන්නරුව සහ අම්පාර යන දිස්ත්‍රික්කවලට පොහොර මෙට්‍රික් ටොන් 10,000ක් පමණ බෙදා හැර තිබේ. ගොවිජන සේවා මධ්‍යස්ථාන මගින් ලැබෙන ඉල්ලීම් අනුව අවශ්‍ය පොහොර නිකුත් කෙරේ. එසේම TSP පොහොර අවශ්‍යතාව මෙට්‍රික් ටොන් 19,000ක් පමණ වන බවද චන්දන ලොකුහේවගේ මහතා පැවසීය. පොහොර බෙදා හැරීම පිළිබඳව තවදුරටත් පැහැදිලි කරන ඒ මහතා,
2: අපිට ආරම්භයේදී මෙට්‍රික් ටොන් 34,000ක් තිබුණා. ඊට මේ වෙනකොට තවත් මෙට්‍රික් ටොන් 24,000ක් තියෙනවා. ඒ කියන්නේ මෙට්‍රික් ටොන් 12,000ක් පමණ මෙදා හැරලා තියෙනවා. ඊට අමතරව MOP අපිට කන්නේ ආරම්භයේදී මෙට්‍රික් ටොන් 39,000ක ප්‍රමාණයක් තිබුණා. ඊට අමතරව දැනට තවත් මෙට්‍රික් ටොන් 18,000ක් මේ මාසේ අන්තිම සතියේ ජූනි මුල් සතියේ යනවා කියලා දැනුම් දීලා තියෙනවා. අපිට MOP ටිකක් පහු වෙලා අවශ්‍ය වෙන්නේ. දැන්ටත් අවශ්‍ය ප්‍රමාණයෙන් බෙදාගෙන යනවා. ප්‍රශ්නේ මතුවලා තියෙන යූරියා සම්බන්ධයෙන් ප්‍රධාන වශයෙන් වැඩි ඉල්ලුමක් තියෙන යූරියා වලට සමස්තයක් විදිහට දැනට පොඩබාන යූරියා ප්‍රමාණයත් එක්ක වැළුවාම මෙට්‍රික් ටොන් 83,000ක් පමණ රටේ තව යූරියා තියෙනවා. දැනට ගෝජන් සේවා මධ්‍යස්ථාන වලින් බෙදා හරින පොහොර ප්‍රමාණයට අමතරව ඉදිරියේදී පුද්ගලික ජනසල්ලරා යූරියා පොහොර මිලදී ගැනීමට අවස්ථාව ලබා දුන්නාම ගොවින්ට අතිරේක අවශ්‍ය වුණොත් තවදුරට පුද්ගලික ජනසල්ලරණුත් ලබා ගැනීමට හැකියාව පවතිනවා.
0: ජූලි මාස පළමුවෙනිදා වන විට සීලු පෙරපාසල් ලියාපදිංචි කරන්නේ ඇමති සරෝජා සාවිත්‍රි පෝල්රාජ් මහත්මිය පෙරපාසල් පාලිකාවන්ට දෙනුම් දෙයි. ලියාපදිංචි නොකරන පෙරපාසල් වල නම් ප්‍රසිද්ධ කෙරේ. ලියාපදිංචි නොකළ පෙරපාසල් වලට තම දරුවන් නොයවන්නේ දෙමව්පියන්ට දෙනුම් දෙන බව ඇමතිනිය කියයි. දකුණු පළාතේ පෙරපාසල් පිළිබඳව ගාල්ල, මාතර හා හම්බන්තොට දිස්ත්‍රික්කවල රාජ්‍ය නිලධාරීන්ට පවතින ගැටලු සාකච්ඡා කිරීමට මාතර දිසාලේකම් කාර්යාලයේ පසුගීදා පැවති හමුවකදී ඇමතිනිය එම කරුණු සඳහන් කළාය. දකුණු පළාත් ආණ්ඩුකාර මහාචාර්ය සිරිපාල මානවඩු මහතාද එම අවස්ථාවට එක්ව සිටියේය. පාර්ලිමේන්තුව අද පෙරවරු 9:30ට රැස්වේ. කොළඹ වරාය නගරයේ ආර්ථික කොමිෂන් සභාපනත යටතේ නියමයන් හතරක් හා නියෝගයක් අද විවාදයට ගැනීමට නියමිතයි. ජාතික ගුවන් විදුලියේ සුභාරති වැඩසටහනින් අද සාකච්ඡා කරන්නේ නිවාස විදුලි බලාගාරයක් බවට පත්කරන දෙමුහුන් ස්වාධීන විදුලි බල පද්ධති පිළිබඳවයි. ඇග්‍රෝ විස්ටා ආයතනයේ ආචාර්ය සේනක විජේසිංහ, කළමනාකාර අධ්‍යක්ෂ චමත් කපුගමගේ යන මහත්වරු ඊට සහභාගී වෙති. පෙරවරු 7 සිට 8 දක්වා සිංහල සදේශීය සේවෙන් සුභාරති වැඩසටහන ප්‍රචාරය කෙරේ. මීළඟට ප්‍රමුඛ පුවත.
3: ප්‍රමුඛ පුවත ඔබ වෙත ගෙනෙන්නේ සෑම විතරකම සිටිය යුතු වෙද මහත්මයා සිද්ධාලේප.
0: ලබන 27 වෙනිදා සිට ජූනි 2 වෙනිදා දක්වා වෙසක් සතිය ලෙස රජය ප්‍රකාශයට පත් කර තිබේ. පොදු යහපත පිණිස පෙළගැසමු යන්න එහි තේමාවයි. මෙවර රාජ්‍ය වෙසක් උත්සවය මාතර 30 ගොඩ මිදෙල්ලවෙල පුරාණ විහාරස්ථානයේදී ලබන 27 වෙනිදා පැවැත්වෙන අතර ඊට සමගාමීව වෙසක් සතියේදී දිවෙන පුරා විහාරස්ථානවලදී විවිධාගමික වැඩසටහන් සංවිධාන කර තිබේ. ලබන 28 වෙනිදා සෞඛ්‍ය සම්පන්න ජීවිතයක් යන්න තේමා කරගනිමින් වැඩසටහන් සංවිධාන කර ඇත. ලබන 29 වෙනිදා සාරධර්ම ප්‍රවර්ධන වැඩසටහන් සඳහා වෙන්වී. වෙසක්පුර පසළොස්වක පොහොයේ දින ලබන 30 වෙනිදා සෑම විහාරස්ථානයකම ශීල භාවනා වැඩසටහන් පැවැත්වේ. ලබන 31 වෙනිදා භික්ෂු හා සිල්මාතා පුහුණු වැඩසටහන් සංවිධාන කර ඇත. ලබන මස 1 වෙනිදා වෙන් කර ඇත්තේ අධ්‍යාත්මික සංවර්ධන වැඩසටහන් සඳහායි. ක්ලීන් ශ්‍රී ලංකා වැඩසටහනට සමගාමීව පරිසර සංරක්ෂණ වැඩසටහන් හා ශ්‍රමදාන ලබන මස 2 වෙනිදා පැවැත්වේ.

0: සිරසර සංවර්ධනයක පුවත් සම්පෙන්ඩණය සංවර්ධන පුවත්.
1: ගාල්ල දිස්ත්‍රික්කයේ පානීය ජල ගැටලුව විසඳීම සඳහා වැඩසටහන් රැසක් සැලසුම් කර ඇතැයි ඇමති සුසිල් රණසිංහ මහතා පවසයි. කෙටි කාලීන, මධ්‍යකාලීන හා දිගු කාලීන වැඩසටහන් ඒ අතර වේ. ගාල්ල දිස්ත්‍රික්කයේ ජල සම්පාදන කටයුතුල පවතින ගැටලු හා වත්මන් තත්ත්වය පිළිබඳව සාකච්ඡා කිරීමට ගාල්ල දිසාලේකම් කාර්යාලයේ පසුගියදා පැවති සාකච්ඡාවකදී ඇමතිවරයා ඒ බව සඳහන් කළේය. ගාල්ල දිස්ත්‍රික්කයේ ජල සම්පාදන ව්‍යාපෘති කිහිපයක්ම ඉදිරියේදී ක්‍රියාත්මක කිරීමට නියමිතයි. දිස්ත්‍රික්කයේ ජල ගැටලු වලට එමගින් විසඳුම් ලැබෙනු ඇතැයි ඇමතිවරයා විශ්වාසය පළ කළේය.
2: ව්‍යාපාරික පුවත් ඔබ වෙත ගෙන ඉන්නේ ඉතුරු උරුමයක ඩිජිටල් පෙරගමන ටේක්වන්න NSB Digital Banking ඔබ වෙනුවෙන් ඉදිරියෙන්.
1: ශ්‍රී ලංකා ආහාර උළෙල 2026 ඉන්දියාවේ චෙන්නයිහිදී පසුගියදා පැවැත්වින චෙන්නයිහි ශ්‍රී ලංකා නියෝජ්‍ය මහකොමසාරිස් කාර්යාලය එය සංවිධාන කර තිබින. පුරා දින තුනක් පැවතීම උළෙලට 700කට අධික පිරිසක් එක්ව සිටියහ. ආහාර සංස්කෘතියක් මගින් සංචාරක කර්මාන්තය, වෙළඳාම හා දෙරටේ සම්බන්ධතා ප්‍රවර්ධනය මෙම ආහාර උළෙල සංවිධාන කිරීමේ ප්‍රධාන අරමුණු අතර වේ.

0: කරන්න NSB Digital Banking ඔබ වෙනුවෙන් ඉදිරියෙන් ආර්ථික පුවත්
1: හම්බන්තොට දිස්ත්‍රික්කයේ ගොවි ජනතාවට යලකන්නේ වගාව සඳහා අවශ්‍ය පොහොර සැපීම සාර්ථකව සිදුවන බව එහි ගොවි සංවිධාන කියයි. දිස්ත්‍රික්කයේ ගොවි ජනසේවා මධ්‍යස්ථාන 17කින් ගොවීන්ට පොහොර නිකුත් කෙරේ. දිස්ත්‍රික්කයේ මෙවර වී ගොවිතැන් සිදු කෙරෙන සමස්ත බිම් ප්‍රමාණය හෙක්ටයාර 37,035කි. ජාතික පොහොර ලේකම් කාර්යාලයේ හම්බන්තොට දිස්ත්‍රික් නියෝජ්‍ය අධ්‍යක්ෂ ජයන්ත වීරසිංහ මහතා පැවසුවේ රාජ්‍ය පොහොර සමාගම ඇතුළු සියලු පොහොර සමාගම් දිස්ත්‍රික්කයේ ගොවිජන මධ්‍යස්ථානවලට හිඟයකින් තොරව පොහොර සපයන බවයි.
0: ශක්ති හද අවධානය පිණිසයි ඔබ වෙත ගෙනෙන්නේ කසල්කල ග්‍රීන් සුපර් අලුත් තැන අඩුම මිලක් ශාකා මාතලේ කඩුවෙල අතුරුගිරිය ග්‍රූප් ඔෆ් කසල්කල ග්‍රීන් ප්ලාන්ටේෂන් අමතන්න 0112 864 02.
1: වනසතුන් ගම්වැදීම හේතුවෙන් තමන් දැඩි දුෂ්කරතාවට පත්ව සිටින බව හම්බන්තොට දිස්ත්‍රික්

0: නුමනින්න දේශය ව්‍යාපාරයක් වන කසාගල ග්‍රීන් සමහ ව්‍යාපාරයේ කෘෂි නිෂ්පාදන කටයුතු සඳහා දේශය මෙන්ම විදේශගත ශ්‍රී ලාංකිකයින්ටද සම්බන්ධ විය හැක. රුපියල් ලක්ෂයේ සිට කෘෂි වග ආයෝජන අවස්ථා උදාකරගෙන මාසිකව ප්‍රතිලාභ උපයන්න ඔබත් අදම එකතු වන්න කසාගල ග්‍රීන් සමූහ ව්‍යාපාරය සමග. අමතන්න 011-2077-787.
1: ඇමරිකාව හෝමුස් සමුද්‍ර සන්ධිය ඔස්සේ ගමන් කිරීමට ඇතැත් කළ ඉරාන යාත්‍රා හතකට ප්‍රහාර එල්ල කරයි. සමුද්‍ර සන්ධිය වසා දැමීම හේතුවෙන් සිරවී ඇති නෞකාවලට ගමන් කිරීමට ඉඩ සලසන බවට ඇමරිකානු ජනාධිපතිවරයා ප්‍රකාශයක් කර ඇති අවස්ථාවක එම ප්‍රහාරය එල්ල විය. ඉරාන විදේශ ඇමති අබ්බාස් අරක්ජි මහතා සඳහන් කර ඇත්තේ දේශපාලන අර්බුදයකට කිසිසේත්ම හමුදා විසඳුමක් ලබා දිය නොහැකි බවයි. හෝමුස් සමුද්‍ර සන්ධියට ඇතුළු වීමට උත්සාහ දැරූ තම යුද නෞකාවකට පහර දුන් බවට ඉරානයේ කර ඇති ප්‍රකාශය ඇමරිකානු හමුදාව ප්‍රතික්ෂේප කරයි. තම අනතුරු ඇඟවීම් නොතකා යාත්‍රා කිරීම හේතුවෙන් ජාස්ක් දූපත ආසන්නයේදී එල්ල වූ මිසයිල් ප්‍රහාර හමුවේ එම නෞකාව හැරී ගිය බව ඉරානයේ ෆාස් ෆුවත් සේවය වාර්තා කර තිබින. චීනයේ සාන්‍යා නගරයේ පැවති 6 ආසියානු විරල ක්‍රීඩා උළෙලේදී පදක්කම් දිනු ශ්‍රී ලාංකික ක්‍රීඩක ක්‍රීඩිකාවන් ඇගීමේ උත්සවයක් තරුණ කටයුතු හා ක්‍රීඩා අමාත්‍යාංශයේදී ඊයේ පැවැත්විණ. ඇමති සුනිල් කුමාර ගමගේ මහතා එහි ප්‍රධාන ආරාධිතයා විය. එම ක්‍රීඩා උළෙලේදී පදක්කම් 7 දිනා ගැනීමට ශ්‍රී ලංකාවට හැකි විය. ආසියාතික රටවල් 45ක් අතරින් ශ්‍රී ලංකාව පදක්කම් සටහනේ 10 ස්ථානය දක්වා ඔසවා තැබීමට මෙරට ක්‍රීඩක ක්‍රීඩිකාවෝ සමත් වූහ. බස්නාහිර සබරගමුව මධ්‍යම වයඹ ඌව සහ නැගෙනහිර පළාත්වලත් ගාල්ල මාතර සහ මුලතිව් දිස්ත්‍රික්කවලත් තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසිය තිබෙන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. බස්නාහිර සහ සබරගමුව පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් ඇතැම් ස්ථානවලට මිලිමීටර 50කට වැඩි තරමක තද වැසි ඇතිවිය හැකිය. යලිසිරස්තල ශ්‍රී ලංකාවේ ආයෝජන අවස්ථා ගවේෂණය කරන්නේ ජනපතිගෙන් මාලදිවයින ව්‍යාපාරිකයින්ට ඇරයුම්. දිවයිනේ සංචාරයක නිරත මාලදිවයින් ජනාධිපතිවරයා අගමැතිනිය හමුවෙයි. 18% වැඩ්බද්දේ කිසිදු වෙනසක් නැතැයි නියෝජ්‍ය ඇමති නිශාන්ත ජයවීර මහතා පවසයි. යලකන්නේ සඳහා ප්‍රමාණවත් යූරියා පොහොර තොග රට තුළ. ජූලි මාස පළමුවෙනිදා වන විට සීලු පෙරපාසල් ලියාපදිංචි කරන්නේ ඉල්ලීමක්. වෙසක් සතිය ලබන 27 සිට එම සතිය තුළ වැඩසටහන් රැසක්. ඇමරිකාවෙන් ඉරාන යාත්‍රා කිහිපයකට ප්‍රහාර. 6 ආසියානු විරල ක්‍රීඩා උළෙලේදී පදක්කම් දිනු ශ්‍රී ලාංකික ක්‍රීඩක ක්‍රීඩිකාවන් ඇගීමට. ප්‍රවෘතිමින් සමාප්තයි මීළඟ ප්‍රධාන ප්‍රවෘති ප්‍රකාශය 12:45 බලාපොරොත්තු වන්න. දැන් අග්නි විශේෂාංගය.

0: සත්‍යවාදී ගුවන් තරංග වියමන
1: විපක්ෂයේ සැබෑ මුහුණ ක්‍රිකට් යනු ශ්‍රී ලංකාවේ ජාතික ක්‍රීඩාව නොවන නමුත් ජනප්‍රියම ක්‍රීඩාව බව කීමේ වරදක් ඇතැයි නොසිතේ. මෙරට ක්‍රිකට් ක්‍රීඩාවත් ක්‍රිකට් පාලක මණ්ඩලයත් දිගු කලක් තිස්සේ විවේචනයට ලක්ව පැවතුණි. විනිවිද භාවයෙන් තොර දේශපාලන මැදිහත්වීම් ඇතුළු විවිධ චෝදනාවන්ට ලක්ව ජනතා අප්‍රසාදයට ලක්ව තිබුණි. මෙකී තත්ත්වය හමුවේ ශම්මි සිල්වා ප්‍රමුඛ ශ්‍රී ලංකා ක්‍රිකට් විධායක කමිටුව අප්‍රේල් 28 වනදා සිය වගකීම් වලින් ඉල්ලා අසූහ. ඔවුන්ගේ ඉල්ලා අස්වීමෙන් අනතුරුව හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී එරාන් වික්‍රමරත්නගේ සභාපතිත්වයෙන් යුතු ක්‍රිකට් පරිවර්තන කමිටුවක් පත්කරනු ලැබීය.

අමිටුවේ අනෙක් සාමාජිකයන් වන්නේ කුමාර් සංගක්කාර, රොෂාන් මහනාම, සිදත් වෙත්තමුණී, තුෂිර රදැල්ල, අවන්ති කොළමගේ, ප්‍රකාශ් ශාෆ්ට, ඩිනල් පිලිප් සහ උපුල් කුමරප්පෙරුමය. මෙකී කමිටුව ක්‍රිකට් විශිෂ්ටත්වය, ආයතනික කළමනාකරණය සහ නීති විශේෂඥතාවේ සම්මිශ්‍රණයක් ලෙස ක්‍රිකට් ක්‍රීඩාවේ දියුණුව අපේක්ෂා කරන සැමගේ පැසසුමට ලක්ව තිබේ. ක්‍රිකට් ආයතනයේ ව්‍යූහාත්මක වෙනසක් කරන්නටත්, දූෂණයෙන් තොර විනිවිද භාවයෙන් යුතු පරිපාලනයක් ගොඩනගන්නටත් මේ කමිටුවට හැකිවනු ඇතැයි ක්‍රිකට් ලෝලීහු විශ්වාස කරති. ඇතමකුගේ මතය වන්නේ මෙරට ඉතිහාසයේ පත්කළ ප්‍රබලතම ක්‍රිකට් කමිටුව මෙය වන බවයි. 1973 අංක 25 දරන පනතේ 31 සහ 34 වගන්ති අනුව ක්‍රීඩා අමාත්‍යවරයාට හිමි බලතල යටතේ මෙකී පත්කිරීම සිදු කර තිබේ. ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ ප්‍රතිසංස්කරණ අධීක්ෂණය කිරීම කමිටුවට පැවරේ. හොඳ පාලනයක් ස්ථාපිත කිරීම සහ ක්ෂේත්‍රයේ විශිෂ්ටත්වය ඇති කිරීම කෙරෙහි තම අවධානය යොමු වී ඇතැයි ඉරාන් වික්‍රමරත්න නිවේදනයකින් පවසා තිබුණි. ජනාධිපතිවරයාගේ සහ ක්‍රීඩා අමාත්‍යවරයාගේ ඉල්ලීම මත වගකීම බාරගත් බවත් ඔහු පවසයි. ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩාවේ අභිමානය සහ කුසලතාව යලි ඇති කිරීම කමිටුවේ ඒකායන අරමුණ බවත් ඉරාන් වික්‍රමරත්න සඳහන් කර තිබේ. අවංක සහ අත්දැකීම් ඇති කමිටුවකට නායකත්වය දීමට ලැබීම ගෞරවයක් බව ඔහුගේ මතයයි. ඉරාන් වික්‍රමරත්නට ක්‍රිකට් ගොඩනැගීමේ මූලිකත්වය භාරදීම මුල් කරගෙන ජනතාව අතර ආගමික විරසකයක් ඇති කිරීමට පිරිසක් උත්සාහ ගත්තහ. ඔවුන් අයත් වන්නේ කවර කණ්ඩායමකටද යන වග ජනතාවට අමුතුවෙන් කිව යුතු නැත. ජනතාව සබුද්ධික බැවින් ඒ තැත නිෂ්පල විය. ඉරාන් වික්‍රමරත්න යනු හිටපු මුදල් රාජ්‍ය ඇමතිවරයෙකි, ආයෝජන ප්‍රවර්ධන මහා මාර්ග නියෝජ්‍ය ඇමතිවරයෙකි, NDB බැංකුවේ හිටපු ප්‍රධාන විධායක නිලධාරියෙකි, තොරතුරු සන්නිවේදන තාක්ෂණ ආයතනයේ හිටපු සභාපතිවරයෙකි, රාජකීය විද්‍යාලයේ ක්‍රිකට් ක්‍රීඩකයෙකි, SSC ක්‍රීඩා සමාජයේ ආරම්භක පිතිකරුවෙකි, ක්‍රිකට් පරිවර්තන කමිටුවේ වගකීම භාරගත් පසුව ඔහු සමගි ජන බලවේගේ කළමනාකරණ කමිටුවෙන් සහ කෘත්‍යාධිකාරී මණ්ඩලයෙන් ඉල්ලා අස්විය. පරිවර්තන කමිටුවේ ස්වාධීනත්වය ආරක්ෂා කිරීමටත් එහි කටයුතු විනිවිද භාවයෙන් පවත්වාගෙන යාමටත් එම තීරණය ගත් බව හෙතෙම පවසා තිබුණි. ඔහුගේ එම පියවර මෙරට දේශපාලනයේ අතිශය දුර්ලභ ආදර්ශවත් ක්‍රියාවක් ලෙස බොහෝ දිනාගේ පැසසුමට ලක්විය. ඔහුගේ මහත්මා ගුණයට සජබ ප්‍රතිචාර දැක්වූයේ ඔහු පක්ෂයෙන් නෙරපා හැරීමෙනි. රටක විපක්ෂයේ වගකීම වන්නේ ආණ්ඩුව ගනු ලබන යහපත් පියවරට සහාය දීමයි. අවංක විපක්ෂයක් නම් තම කඳවුරේ සුදුස්සෙකුට සුදුසු තැන දීම ගැන ආණ්ඩුවට ස්තුති කළ යුතුය. ක්‍රිකට් යනු ජනතාවගේ ක්‍රීඩාවක් නිසාය. සජබ එතැනදීත් කළේ තම කුහකවත පෙන්නුම් කිරීමය. බලතණ්හාව මිස සජබට ක්‍රිකට් හෝ දේශපාලන සදාචාරය අදාළ නැත. පිටපත අනුරකේ එදිරිසූරිය ඉදිරිපත් කිරීම දිනුක මාලිබඩ.

0: රාජ්‍ය රට සේවය
1: FM 107.3 සුසංවේදී සම්නිවේදනයක් කරා
2: තිලෝ තිලක වූ අමාමේනී සම්මා සම්බුදුරජාණන් වහන්සේ බුද්ධත්වයේ ලැබූ උතුම් වෛශාක්‍ය මංගල්‍යය

0: අරෝත්පත්තිය බුද්ධත්වය හා මහා පරිනිර්වාණය සිහිපත් කරමින්
1: එළඹෙන තිස්වනදා වෙසක් පොහෝදා ආගමික වැඩසටහන් මෙවර විසුරුවා හරිනු ලබන්නේ
0: අබන්පොළ ශ්‍රී බෝධිරුක්ඛාරාම විහාරස්ථානයේ සිටයි.
1: ගෞරවනීය අනුශාසකත්වය අමම්පොළ ශ්‍රී බෝධිරුක්ඛාරාමාධිපති අමම්පොළ සාසනාරක්ෂක බලමණ්ඩලයේ ලේකකාධිකාරී ගෞරව ශාස්ත්‍රවේදී පූජ්‍ය බක්මීවැවි සාගර ස්වාමීන්ද්‍රයන් වහන්සේ
0: බැතිබර දායකත්වය
1: විශ්වසනීය විදේශ රැකියාවක් සඳහා දේශක්ති ලංකා විදේශ රැකියා ආයතනය
0: දුරකථන අංකය 03-577-500.
2: හා හා හා මොකද ඔය කරන්නේ?
3: මේක මට පරම්පරාවෙන් ලැබුණ පෙට්ටගම. මේක ඇතුළේ තමයි මට ඕන වටිනම දේ තියෙන්නේ. අයින් වෙන්න.
4: මේ මොකද්ද? පොඩි කොල කෑල්ල. මොනවා හරි ඒකේ ලියලා තියෙනවා වගේ. නිදානියක් ගැනත් දන්නේ
5: නැහැ. සත්‍ය විවරණ වැඩසටහන අහන්න.
4: සඳුදා සහ බදාදා සිට සෙනසුරාදා දක්වා සවස 5ට රජරට සේවයෙන් සත්‍ය විවරණ.
0: රජරටයි ගොවිබිමයි. වැව්බැති දනව්වේ ගොවිබිම් සරුබිම් කරන්නට නව්‍ය තාක්ෂණික ක්‍රම භාවිතය පිළිබඳව ඔබට ගෙනෙන සජීවී කතිකාව. කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ ගුවන් විදුලි ගොවි සේවාව සහ රජරට සේවය එක්ව ගෙනෙන රජරටයි ගොවිබිමයි. සෑම බදාදා දිනකම පෙරවරු 9:00 සිට 9:30

දහසක් ප්‍රාර්ථනා පෝදින මුව මද හාස පුපේන පහන් දොරින් අදත් නැගී එයි ආදරණීය උදෑසන.

උදෑසන 6:05 වෙලා විනාඩි 28යි දැන් වෙලාව. සිරිල් ඒ සීල විමල කලාකරුවා ලියු මේ ගීපද සංගීතවත් කළේ සංගීතවේදී ස්ටැන්ලි එම් ප්‍රනාන්දු. මේ ආදරණීය උදෑසන සරසන ගායනවේදී මොරිස් දහනායක.

0: සුරේෂ් මොකද පරක්කු?
1: දන්නේ නැද්ද බොස් ඉතින් බස් වල කෝච් වල එනකොට චොට්ලිව් තමයි.
0: හැමදාම ඔය වැඩේ කරන්න බැහැනි සුරේෂ්. ගන්න අර ලංකාවේ හදන KD Rice bike එකක්. ඉලෙක්ට්‍රික් bike වගේම පෙට්‍රල් bike උත් තියෙනවනේ. ලිතියම් අයන් බැටරියක් නේ තියෙන්නේ. අවුරුදු 4ක වගකීමකුත් තියෙනවා.
2: පරිසර හිතකාමී ලිතියම් අයන් බැටරිය වසර 4ක් දක්වා දිවෙන අසම සම වගකීම දිවින පුරා විහිදුණු සේවා ජාලය.
3: KD Rice ලංකාවේ අපේ දෙයක්.
4: Good morning boss. ඔන්න අපි වෙලාවට වැඩ. මම ගත්තනේ අර KD Rice electric scooter එක. පෙට්‍රල් උතෝන්නේ. බස් ගස්සුත් ඉතුරුයි.
3: KD Rice ලංකාවේ අපේ දෙයක්.
5: ඒක ආනක් drive කළා. ඔෆිස් එකෙත් busy වුණාම එන කොන්දේ කැක්කුමට මම සිද්ධාලේප spray කළා. ටක්කාල වේදනාවට සහනය. හෑන්ඩ් බෑග් එකටත් fit. සිද්ධාලේප. පරම්පරා ගණනාවක විශ්වාසය දිනු සහනය.
6: කැමි sannivedane වැව් බැඳි රට අඬහැර
7: දහසක් ප්‍රාර්ථනා පෝදින මුව මද හාස පුපේන පහන් දොරින් අදත් නැගී එයි ආදරණීය උදෑසන

උදැසන 6:30 වෙලා විනාඩි 33යි දැන් වෙලාව. මේ උදා වාසනාවන්ත දවසේ ඔබ සැලසුම් කොට ඇති සියලුම යහපත් වූ කටයුතු ඒ අන්දමින්ම සඵල වේවා. තෙරුවන් සරණින් සියලු දෙවි රැකවරණින් හැම යහපතක්ම ආත් වේවා යන ප්‍රාර්ථනා පෙරදරිව රැඳෙන්න දයාබර හිතෝ තුනේ ගෙවි යන දවස මුළුල්ලේම ඔබේ ලබැඳි සේවය රජරට සේවය සමකින්. පූජ්‍ය රඹුකන සිද්ධාර්ථ ස්වාමීන්ද්‍රයන් වහන්සේ ලියූ මේ ගීපද සංගීතවත් කළේ සංගීතවේදී ආචාර්ය ප්‍රේමසිරි කේමදාස. ගායනවේදී අමරසිරි පිරිස් සමග ගායන ශිල්පිනිය මාලනී බුලත් සිංහල.

0: ඔබ අප සියල්ලෝම දඬුවමට බියවෙත්. අප සියල්ලන් හටම ජීවිතය ප්‍රියයි. සියල්ලෝම ඔබ හා සමාන කොට සිතා කිසිවෙක් නොතැලිය යුතුය, නොපෙළවිය යුතුය, නොමැරිය යුතුය, නොමැරවිය යුතුය.
1: සසර දනව්වේ අනාථ ලෝසතුන්ගේ හදේ සෝදුක් සදහටම නිවා දමන විශ්වයේ අසම සම ලෞතුරු බුදු වදන පහසුවෙන් අර්ථවත්ව අවබෝධ කරගන්නට ඔබත් ලෞතුරු අරණ සදහම් දේශනා මාලාවට නොපමාව සමන් දෙන්න. සෑම සෙනසුරාදා දිනයකම උදෑසන 8ට FM 107.3 හා 90.1 රජරට සේවයේ උස්සේ මෙම ධර්ම දේශනාව ඔබට ශ්‍රවණය කළ හැකි. ගෞරවනීය දේශකයාණන් වහන්සේ අනුරාධපුර කටුකැලියාව ශ්‍රී අරණ විහාරාධීශවර විදද්ධ ධම්මකථික මාපලගම සුසීලවංශ ස්වාමීන්ද්‍රයන් වහන්සේ. පින්කල මිනිසුන් කන්දේ අසන නිර්මල සුවදෙන ලෞතුරු අරණ. ලෞතුරු අරණ .net වෙබ් අඩවිය ඔස්සේ සහ ලෞතුරු අරණ YouTube නාලිකාව ඔස්සේද ඔබට මෙම ධර්ම දේශනා ශ්‍රවණය කළ හැකි අතර එම YouTube නාලිකාව හරහා විශේෂයෙන්ම සෑම දිනකම රාත්‍රී 8ට ගෞරවනීය මාපලගම සුසීලවංශ හිමියන් විසින් පෙර සිදු කරන ලද කෙටි ධර්ම දේශනාවල නැවත විකාශයන්ට ඔබට සවන් දිය හැකි.
2: දැනුමට නුවණට විනෝදයට සල්ලි කොළපහයි. අන්තිම කෑලි තුන ගන්න මිස්.
3: අනේ මේ සෙල්ලමට උනත් ඔච්චර ගිනි ගණන් වලට බඩු විකුණන්න එපා. මංගාව සල්ලි කොළ තුනයි තියෙන්නේ.
2: තුනනුත් දෙකක් ඉල්ලන්නේ මිස්.
3: දැනුම නුවණ විනෝදයට දැන් සල්ලි කොළ ඕනේ නැහැ. අහන්න බදාදා හවස 4:15ට රජරට සේවය.
4: FM 107.3 FM 90.1 රජරට සේවය.
5: පුන්ති අපේ විශ්වය.

දහසක් ප්‍රාර්ථනා පෝදින මුව මද හාස පුපේන පහන් දොරින් අදත් නැගී එයි ආදරණීය උදෑසන.

දැස්සන 6:05 වෙලා විනාඩි 41යි දැන් වෙලාව. අද දවසේ කාලගුණක තත්ත්වය පිළිබඳව අවධානය යොමු කරන විට කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කරන විදිහට අන්තර නිවර්තන අභිසාරී කලාපයේ බලපෑම නිසා හෙට දිනෙන් පසුව දිවයිනේ වැසි තත්ත්වයේ වැඩිවීමක් බලාපොරොත්තු වෙන බව තමයි මතක් කොට දෙන්නේ. ඒ කියන්නේ හෙටින් පස්සේ වැස්ස වැඩි වෙනවා. කොහොමනත් අද දවසේත් දිවයිනේ බොහෝ ප්‍රදේශවලට පස්වරු එකෙන් පමණ පසුව වැසි ඇතිවීමට නියමිත බව තමයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිකුත් කළ නිවේදනයේ සඳහන් වෙන්නේ. බස්නාහිර සබරගමුව දකුණු සහ ඌව පළාත්වල වගේම අම්පාර දිස්ත්‍රික්කයේ අහස වලාකුලින්න බරව පවතින අතර උදෑසන කාලයේදීත් වැසි ඇති වෙන්නට පුළුවන් බව තමයි සඳහන් වෙන්නේ. බස්නාහිර සබරගමුව ඌව සහ නැගෙනහිර පළාත්වලත් ගාල්ල මාතර සහ පොළොන්නරුව දිස්ත්‍රික්කවලත් ඇතැම් ස්ථානවලට මිලිමීටර් 50ට වැඩි තරමක තද වැසි ඇති වෙන්නට පුළුවන් බවත් සඳහන් වෙනවා. ඒ වගේම උතුරු සහ උතුරු මැද පළාත්වලත් හම්බන්තොට දිස්ත්‍රික්කයේත් විටින් විට හමන පැයට කිලෝමීටර 30 40 අතර වේගින් එතෙවෙන සුළන් තත්ත්වයක් පිළිබඳවත් අද කාලගුණ අනාවේකෙහි සඳහන් වෙනවා. වැස්ස පිළිබඳවත් අවධානය යොමු කරන්න දැන් අද දවසේ සුළන් තත්ත්වයේ යම් වැඩිවීමක් අපේක්ෂා කරන බව සඳහන් වෙනවා. මේ සීලු තත්ත්වයන් කෙරෙහි අවධානය යොමු කරමින් දවස සැලසුම් කරන්නට කියලා අපි ඔබට සෙනෙහසින් ආරාධනය කරනවා. ජීවිතේ කවර කලකදී හෝ මගහැර යන්නට බැරි අත්දැකීමක් තමයි නින්දා පහස කියන එක. කොමන මොහොතකදී හෝ අපගේ ජීවිතවලට ප්‍රශංසා ඇගීම් වගේම නින්දා ගැරහුම් ළඟා වෙන්නටත් පුළුවන්. පූජ්‍ය පල්ලේගම හේමරතන ගෞරවනීය නායක ස්වාමීන්ද්‍රයන් වහන්සේ ලියූ මේ ගීපද සංගීතවත් කළේ සංගීතවේදී ජානක පොන්සේකා. මේ ගායන වේදී සේනානායක බෙරළියත්.

රජරට සේවය කරගහතැන්නෙන් FM 107.3 සුපහෙදිලි ශ්‍රවණ තත්ත්වයක රේඩියෝ දිගහැරුම රජරට සේවය.

0: ගෙවල් දොරවල් අතුගාගෙන මූණකට සෝදාගෙන හිස පීරාගෙන සතුටින් පොත් පාඩම් කරන්න.
1: චනක සංදීප් ලියනගේ ප්‍රියංගි භාග්‍යා සමග චතුරංග චන්ද්‍රවංශය. සිරිත් මල්තමින් ඔබට ඔබ දන්නේ.

0: අරෝත්පත්තිය බුද්ධත්වය හා මහා පරිනිර්වාණය සිහිපත් කරමින්
1: එළඹෙන 30 වනදා වෙසක් පොහෝදා ආගමික වැඩසටහන් මෙවර විසුරුවා හරිනු ලබන්නේ
0: අබන්පොළ ශ්‍රී බෝධිරුක්ඛාරාම විහාරස්ථානයේ සිටයි.
1: ගෞරවනීය අනුශාසකත්වය අමම්පොළ ශ්‍රී බෝධිරුක්ඛාරාමාධිපති අමම්පොළ සාසනාරක්ෂක බලමණ්ඩලයේ ලේකකාධිකාරී ගෞරව ශාස්ත්‍රවේදී පූජ්‍ය බක්මීවැවි සාගර ස්වාමීන්ද්‍රයන් වහන්සේ
0: බැතිබර දායකත්වය
1: විශ්වසනීය විදේශ රැකියාවක් සඳහා දේශක්ති ලංකා විදේශ රැකියා ආයතනය
0: දුරකථන අංකය 03-7700500.
2: ආර්.ස්වාමී කම්පී SLS සහතිකයේ සමග පීකුගේ ශක්තියමින් ශක්තිමත් ගොඩනැගිල්ලකට ආර්.ස්වාමී කම්පී.
3: කැමි සම්නිවේදනයේ වැව් බැඳි රට අඬහැර.
4: උදේසන 6:51 දැන් වෙලාව. රත්නශ්‍රී විජේසිංහ කලාකරුවා ලියූ මේ ගීපද සංගීතවත් කළේ සංගීතවේදී එච්.එම්. ජයවර්ධන. සියලු විපත් අභිමුව අප අතහැර නොයන එකම සම්පත අම්මා. ගාන ශිල්පිනිය මංජුලා දිල්රුක්ෂී.

0: තනිතරුවක හදවත මුමුණන ගී මාතුරය සංගීතාත්මය. ස්වභාවිත ගී මිටියාවතේ ආත්ම ප්‍රකාශනය සංගීතාත්මය. සිරිල් සමරකෝන් කලාකරුවා.
1: අයියන්ගේ නුමෑදී ගිය දවසේ ගිනි අවුලුණා කැණි මණ්ඩලට අප නිවසේගෙන මේක මේ ගම්මානවල දරුවන් අතරේ පුංචි පුංචි ප්‍රශ්නවලට දරුවන් අතරේ ඇතිවන මේ ආරාවල් පිළිබඳ ලියවුණු ගීතයක්නේ. ඒක බොහෝ දුරට අපිට මේ පවතින තත්ත්වය දිහා බලනකොට සමාජයේ අපි ඔක්කොම එකට ඉන්න තත්ත්වයන් වලින් මිදිලා බොහෝ ඈතට ගියා වගේ පෙනෙනවා. දැන් අපි දැන් ඉන්න තරුණ තරුණියන් අතරෙත් මේ දැන් ඔය හෑන්ඩ් ෆෝන් එක වාගේ මේ මේවා නිසා දරුවන් මේ අම්මලගෙන් ඈත් වෙලා තමයි ඉන්නේ. ගෙදර ඔක්කොම හිටියත් එකට තනි වෙලා වගේ. මට මතක් වෙනවා මේ මගේ මාමණ්ඩියට හිටිය දරුවෝ 14 දෙනෙක්. මම දවසක් පාරයකට මම ඉදින් ටිකක් තරුණයි වෙලාවේ මේ මාමණ්ඩිය මට කතා කරනවා, "පුතේ පොඩ්ඩක් මෙහෙ වරෙන්කෝ." මං ගිහලා මාමණ්ඩිය, "මොකද මේ කොල්ලෝ මට තව පුංචි කිරි දරුවෙක් හොයලා දෙන්න." මං ඇහුවා මාමණ්ඩිය, "මොකටද දරුවෝ 14ක් කියනවා?" "නෑ බොල 15 දෙනෙක් හදන්න ඕන කියලා." ඇත්තටම ළමයෙක් අරගෙන දරුවෝ 15 දෙනෙක් හැදුවා. එතකොට මේ දරුවන්ට අම්මා කෑම දෙනකොට රෑට කොහොමද දවල්ට මේ දාන දෙනවා වගේ පැදුරක් කියලා වටේට වාඩි කරවල මේ දරුවෝ 15 දෙනෙකුට කෑම දෙනවා කියවම සෙල්ලම් කාර්යයක්. ඉතින් එහෙම කාලයක් තිබුණා අපිට. අද දරුවෝ දෙන්නේ තුනේ හදාගන්නත් එක දරුවෙක් හදාගන්නත් අමාරුයි. එතකොට දැන් මේ කැණි මණ්ඩලෙට නෙවෙයි දා ගිනිගත් අම්මගේ තාත්තගේ හදවතට තමයි ගිනිගත්තේ. මේ වගේ ප්‍රශ්නයක් ආවම කවගේ මහත්මේ මේ ගීතේ ගායනා කරාට පස්සේ මේක අහගෙන හිටිය අම්ම කෙනෙක් රජරට සේවයට ඇවිල්ලා තිනවා මේ දොරටුවට. දොරටුවේ ඉන්න අයගෙන් ඇහුවා මේ කපුගේ මහත්තයා ඇතුලේ ඉන්නවද කියලා. "ඔව් ඉන්නවා." කියනකොටම කපුගේ මහත්තයා එළියට එනවා. කපුගේ ශූරින් එළියට එනකොටම එතන හිටිය නිලධාරීන් කිව්වා මේ අන්න කපුගේ මහත්තයා එනවා කියලා. අම්මා දූවල ගිහිල්ලා කපුගේ මහත්තයාට දන නමල වැන්දා. කපුගේ මහත්තයා බැලුවා මේ මොකද මේ අම්මමට වදින් මට වදින්න පාම්මේ ඇයි කියලා ඇහුවාම අම්මා දුන්න උත්තරය තමයි, "මගේ දෙයියා කියපු සින්දුවෙන් මගේ කොල්ල දෙන්න එකතු වුණා" කියලා කිව්වා. බදවැලේ මේ මා හිතගත් වාක්‍යයක් තියෙනවා, "ලැම දා ගියා බත හිර වුණි කුසගින්නේ." අම්මලාට එහෙම වෙනවා. අම්මලා දැන් දරුවෙක් ඈත ගිහිල්ලා මේ කන්නේ නැතුව හිටොත් අම්මගේ බත හිර වෙනවා. ඉතින් "ලැම දා ගියා බත හිර වුණි කුසගින්නේ" කියලා කිව්වා.

0: රස ජනනී.
1: අපනේ නිකෘෂිකර්ම දෙපාර්තමේන්තුව ශ්‍රී ලංකා ගුවන් විදුලි සංස්ථාවේ රජරට සේවය තුලින් සෑම සෙනසුරාදාවකම සවස 4:30 එතෙර කහවණු මෙතෙරට ගින්වන අපනයන කෘෂි සංවාදය රස ජනනී.
0: ඔබට අවශ්‍ය මූල්‍යාධාර සහ වගා උපදෙස් අපනයන කෘෂිකර්ම දෙපාර්තමේන්තුවෙන් දැන් නොමිලේ. තොරතුරු විමසන්න, නිර්මාණ යොමු කරන්න මේ අපේ ලිපිණය.
1: රස ජනනී, අපනයන කෘෂිකර්ම දෙපාර්තමේන්තුව, ගැටඹේ පේරාදෙණිය.
0: දුරකථනය 0812-388-651. රස ජනනී.
1: අත මිට සරු හෙට දිනකට අපනයන කෘෂිකර්ම දෙපාර්තමේන්තුව.
2: ආහා හා, මොකද ඔය කරන්නේ?
3: මේක මට පරම්පරාවෙන් ලැබුණ පෙට්ටගම. මේක ඇතුළේ තමයි මට ඕන වටිනම දේ තියෙන්නේ.
2: අයින් වෙන්න.
4: මේ මොකද්ද? පොඩි කොල කෑල්ල. මොනව හරි ඒකේ ලියලා තියෙනවා වගේ. නිදානයක් ගැනත් දන්නේ
5: නැහැ. සත්‍ය විවරණ වැඩසටහන අහන්න.
4: සඳුදා සහ බදාදා සිට සෙනසුරාදා දක්වා සවස 5ට රජරට සේවයෙන් සත්‍ය විවරණ.
6: රජරට සේවය කරගහතැන්නෙන් FM 107.3 සුපහෙදිලි ශ්‍රවණ තත්ත්වයක රේඩියෝ දිගහැරුම. රජරට සේවය.
4: දහසක් ප්‍රාර්ථනා පෝදින මුව මද හාස පුපේන පහන් දොරින් අදත් නැගී එයි ආදරණීය උදෑසන.

0: උදේ 7:03 දැන් වෙලාව. ඉතින් අදත් අපි තමුත්වේග ආර්ථික මධ්‍යස්ථානයට යනවා. දවසේ එළවලු සහ පළතුරු මිල ගණන් දැනගන්න. දැන් ටික පළතුරු සහ එළවලු මිල ගණන් ඉස්සෙමින් පවතිනවා. ඒ කියන්නේ මිල ටිකක් වැඩි වෙමින් පවතිනවා. ඒක ගොවි මහත්තුරුන්ගේ පැත්තෙන් යම් විදිහක සහනයක්. හැබැයි පාරිභෝගිකයන් විදිහට ඒක අපිට ටිකක් වැඩියෙන් දැනෙන්නට පුළුවන්. මොකද බොහෝ දේවල් දැන් අපිටත් නොදෙනි ටිකක් ගණන් ගැමින් තිබෙන වෙලාවක් නිසා. හොඳයි, අදත් අපි තොරතුරු අහමු තඹුත්තේග ආර්ථික මධ්‍යස්ථානයේ ව්‍යාපාරික සංගමයේ සභාපති LSK ලියනගේ මහත්මයාගෙන්. අයිබුවන්, සුබ දවසක් ඔබතුමාට.
1: අයිබුවන්, සුබ දවසක් ඔබතුමාට.
0: ඉතින් දැන් ගිය සතියත් එක්ක බලනකොට මේ සතිය වෙනකොට දැන් මට හිතෙන විදිහට අපිට දැන් අපි මේ පාර දෙපැත්තේ තියෙන එළවලු කඩවලින් එළවලු ගන්නකොට අපිට දැනෙන විදිහට මාකට් එකෙත් එළවලු තොගමිල ටිකක් උඩට ඇවිල්ලා ඇති කියලා හිතෙනවා. ඇත්තට මොකද්ද වෙලා තියෙන්නේ?
1: ඔව්, මම හිතන්නේ මේ වෙනකොට එළවලු වල මිල යම් තාක් දුරට වැඩි වෙලා තමයි තියෙන්නේ. ඒකට මම හිතන්නේ ප්‍රධාන හේතුව තමයි මේ දවස්වල ඉතාමත් සාමාන්‍ය ප්‍රමාණයක් තමයි එළවලු ආර්ථික මධ්‍යස්ථානයෙන් වලට එන්නේ. මම හිතන්නේ එළවලු නිෂ්පාදන ශූටි අඩුවක් දක්වන ලැබෙනවා. මොකද පහුගිය දවස් ඒ තුළ එළවලු ඉතාමත් අඩු මිලක පැවතින්දා ගොවීන් එළවලු සහ පළතුරු වර්ග වලට සාත්තු කිරීම ටිකක් අඩු වශයෙන් තමයි සැලකුවේ. ඒකෙන් මම හිතන්නේ අස්වැන්න දැන් ටිකක් අඩු හින්දා එළවලු මිල ටිකක් ඉහළ යන තත්ත්වයක් තමයි අපිට දකින්න ලැබෙන්නේ.
0: ඔව්, අනිත් එක යල්කන්නේ දැන් කුඹුරු වැපිරීමේ කටයුතු සිද්ධ වෙනවා. කුඹුරු වල තිබ්බ වගාවන් සම්පූර්ණයෙන් මායින් කරලා තියෙනවා. ඔන්න දැන් මේ වෙලාවේ එළවලු ටිකක් හදාගෙන කරගෙන තිබ්බනම් සල්ලි තමයි නේද?
1: ඔව් ඔව් ඔව්. දැන් මං හිතන්නේ ඒකත් බොහොම සතුටින් බලපෑව. මොකද දැන් යල්කන්න පටන් ගත්තත් එක්කම කුඹුරු වල තිබ්බ බටු බණ්ඩක් කමෑකරල් වගේ දේවල් මං හිතන්නේ අයින් කරලා දැන් ගියත් ගොවිදන්ට ගොවියෝ යොමු වෙලා ඉන්නේ. ඒ හින්දා මං හිතන්නේ තමයි අපි මහවැලි එක්කලාපේ තමයි බහුල වශයෙන් මේ කුඹුරු වගා කරන දා ඒ කුඹුරු වලින් ආපු අස්වැන්න මේ වෙනකොට සම්පූර්ණම ඇනහිටලා දෙන්නේ. මං හිතන්නේ මේ දිනවල එන්නේ නොත්‍යාගම, ඇලපස්තුව, සම්පිරිමලේ, කලින්බිඳුනාව ඔයාගේ හේන් ගොවිතැන් වල නිරතලා ඉන ගොවින්ගේ අත්වැන්න තමයි බහුල වශයෙන් එන්නේ. ඒ හින්දා එළවලුටයක්
0: පුත්තලම කල්පිටියෙන් නුවරඑළියෙන් එළවලු එනවද මාකට් එකට?
1: පුත්තලමේ එළවලු මේනකොට ඉතාමත් සීක්‍රලිස මං හිතන්නේ ඉහළ ගිහිලා තියෙන්නේ. පුත්තලමේ අර පහුගිය දින කීපය තුළ ආපු ප්‍රතිපාණයෙන් මං හිතන්නේ 150ක්වත් දැන් ලැබෙන මට්ටමක් දෙන්නේ නැහැ. මං හිතන්නේ කොළ ලුණු බීට් වගේ බීට් එහෙම පහුගිය කාලය තුළ මං හිතන්නේ දෙන්නම් බැරි තත්ත්වයට උදාලා තිබා. දැන් සාමාන්‍ය බීට් එකෙන් 130 වගේ මිලකට අලෙවි වෙන්න පටන් ගන්නවා.
0: ඔව්, දැන් ඒ කියන්නේ එහෙමනම් ඉදිරි සති දෙක තුන අපිට ටිකක් එළවලු මිලත් අමාරුවෙන් හරි දරා ගන්න වෙනවා. මිල ඉහළ යෑමේ ලකුණු තමයි මේ පේන්න තියෙන්නේ නේද?
1: ඔව්, මං හිතන්නේ දිනෙන් දින සාමාන්‍ය රුපියල් 10 15 වගේ මිලකින් හැම එළවලු වර්ගයක්ම ඉහළ යන මත්තම තමයි අපිට ගන්න. විශේෂයෙන්ම අම්මිරි පහුගිය දින කිහිප දොර දෙන්න බැලුව මාස මාස වෙලා තිබ්බ සිංහල අවුරුද්දේම දැන් අම්මිරි සාමාන්‍ය රුපියල් 150 60 70 මම හිතන්නේ පහුගිය දින දෙක තුනක් තිබ්බ රුපියල් 250 60 70 වටත් අලෙවි වුණා.
0: උතුර මාළු පිරිස ටිකක් සාමාන්‍ය මිල යනවනේ.
1: මාළු පිරිස සාමාන්‍ය රුපියල් 280 320 වගේ මිලක රැඳිලා තමයි තියෙන්නේ වෙනකොට.
0: හොඳයි, දැන් අපි පොදුවේ අපි මිල ගණන් ටිකක් බලමුද කොහොමද එළවලු වල තියෙන්නේ කියලා.
1: ඔව්, මම හිතන්නේ අම්මිරි රුපියල් 150 රුපියල් 200 වගේ අතර ප්‍රමාණය ඉරනවා. මාළු පිරිස රුපියල් 300 වගේ මිල. වම්බටු විශේෂයෙන්ම මිල සාමාන්‍ය මිල වැඩි වුණා. රුපියල් 250 260 වගේ මිලකට දැන් අලෙවි වෙන්න පටන් ගන්න තියෙන්නේ. ඒ වගේම එළවලු රුපියල් 200 220 230 මෑකරල් රුපියල් 200 200 ඉඳලා 230 වෙනකන් තියෙනවා. බණ්ඩක් රුපියල් 200 220 වැටවලු රුපියල් මිල අධික වෙලා තියෙනවා. රුපියල් 300 350 වගේ මිලකට තෝගල වෙන්න පටන් ගන්න තියෙනවා. තවත් මතෝල රුපියල් 140 150 වට්ටක් රුපියල් වට්ටක්වත් දැන් මිල සුට්ටක් ඉහළ ගිහිලා තියෙන රුපියල් 60 70 වගේ හොඳ වට්ටක් අලෙවි වෙන්න පටන් ගන්න තියෙනවා. ඒ වගේ මිලක් තමයි එළවලු වලට මේ වෙනකොට පවතින්නේ.
0: ඔව්, දැන් අපිට තක්කලි අමතක කරන්න බෑනේ. රුපියල් 10ට දී ගන්න බැරි වුණා. දැන් කොහොමද තත්ත්වය?
1: සැකල දැරුපල් 140 150 වගේ මිලකට ආව වෙනවා.
0: හොඳයි සැලකිතු මිලක් කැවිලා තියෙනවා. කෙසෙල් මිල කොහොමද අලුත් අවුරුද්දෙන් පස්සේ?
1: කෙසෙල් මිල නම් එහෙම තීව්‍ර වර්ධනයක් අපු දකින්න නැහැ. මුල් සාමාන්‍ය රුපියල් 80 90 100 තීන කෙසෙල් හොඳ තීන කෙසෙල් සාමාන්‍ය රුපියල් 90යි 110යි වගේ අතර මිලකට ආව වෙනවා. ඒගොල්ලෝ මතක් කරන විශේෂයෙන්ම පළතුරු වල පැණි කොමඩු මේ වෙනකොට සාමාන්‍ය රුපියල් 100 වගේ මිල තොග මිල රුපියල් 100 මිල වගේ පවතිනවා. ඒ අතරව ගස් ලබු සාමාන්‍ය ටික අඩු මිලකට තමයි පවතින රුපියල් 80 90 මම දැන් මේ මාසෙකට විතර ඉස්සෙල්ල ගස් ලබු රුපියල් 200 300 වගේ අතර මිලකට ලැබුණා. ගස් ලබු මිල ටිකක් පල්ලෙහාට ගිහලා
0: අපිට අවසාන වශයෙන් කියන්න අන්නාසි දැන් කිලෝ ගාන්ටනේ බොහෝ වෙලාවට විකුණන්නේ මාකට් එකෙත් එහෙමද?
1: ඔව් මාකට් එකේ තාත්වික මුදල් අන්නාසි කිලෝ ගාන්ට තමයි ලැබෙන්නේ.
0: කීයක් මිල වෙනවද මේ?
1: සාමාන්‍ය රුපියල් අන්නාසි වල ක්වොලිටි දෙක තුනක් වෙනවා. පොඩි ගෙඩිය, ලොකු ගෙඩිය, මධ්‍යස්ථ ගෙඩිය කියලා. මම හිතන්නේ සාමාන්‍ය මධ්‍යස්ථ වශයෙන් ගත්තාම රුපියල් 250ක් 300ක් අතර මිලකට තමයි මම ඔක මිල පවතින්නේ.
0: අන්නාසි කිලෝ එකක් හොඳයි. එහෙමනම් අදත් එළවලු සහ පළතුරු මිල ගණන් අපිට ඉදිරිපත් කිරීම පිළිබඳව අපි ඔබට බොහොම ස්තුතිවන්ත වෙනවා. නමුත් ඒක මාර්ථික මධ්‍යස්ථාන ව්‍යාපාරික සංගමයේ සභාපති එල්.එස්. කෙලියනගේ මහත්මයා. බොහොම ස්තුතියි ඔබතුමාට.
1: බොහොම ස්තුතියි.
0: ඔන්නෝක තමයි තත්ත්වය. දැන් එළවලු සහ පළතුරු විශේෂයෙන් එළවලු මිලෙහි කිසියම් වර්ධනයක් වැඩිවීමක් ක්‍රමානුකූලව සිද්ධ වෙමින් පවතින මේ තත්ත්වය කෙරෙහි අවධානයෙන් ඉදිරි දවස් සැලසුම් කර ගැනීම තමයි වටින්නේ. උදේ 7 විනාඩි 10යි දැන් වෙලාව. හේමසිරි ගුණතුංග කලාකරු අල්ලියු මේ ගීපද සංගීතවත් කළේ සංගීතවේදී අමරසිරි පීරිස්, ගායන ශිල්පිනිය මැණික් ජයසේකර.

රජරටයි ගොවිබිමයි. වැව්බැති දනව්වේ ගොවිබිම් සරුබිම් කරන්නට නව්‍ය තාක්ෂණික ක්‍රම භාවිතය පිළිබඳව ඔබට ගෙනීන සජීවී කතිකාව. කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ ගුවන් විදුලි ගොවි සේවාව සහ රජරට සේවය එක්ව ගෙනීන රජරටයි ගොවිබිමයි. සෑම බදාදා දිනකම පෙරවරු 9:00 සිට 9:30

0: කැමි සන්නිවේදනයේ වැව් බැඳි රට අඩහැර
1: මට ආසයි ගමට යන්න නොතිත් වින්දනයක අක්මුල් සොයාම මට ආසයි ගමට යන්න

පාරම්පරිකව මුවින් මෝට යමින් ගැමි ජීවිතයේ සිතුම් පැතුම් චර්යා රටාවන් ඇවතුම් පැවතුම් උද්දීපනය කරමින් අව්‍යාජ සිතුවිලි සමූහයක් ඔස්සේ මතුව ආ ජනකවි මගින් විද්‍යමාන වනුවේ මෙරට සාම්ප්‍රදායික ගැමි ජන සමාජයේ ඇතුළාන්තයයි.

0: මට ආසයි ගමට යන්න. නොතිත් වින්දනයක අක්මුල් සොයාම.
1: FM 107.3 මුළු රටටම රේඩියෝ ගාඩන් ඇප් එකෙන් මුළු ලොවටම රජරට සේවය.

0: අරෝත්පත්තිය බුද්ධත්වය හා මහා පරිනිර්වාණය සිහිපත් කරමින්
1: එළඹෙන තිස්වනදා වෙසක් පොහෝ දා ආගමික වැඩසටහන් මෙවර විසුරුවා හරිනු ලබන්නේ
0: අබන්පොළ ශ්‍රී බෝධිරුක්ඛාරාම විහාරස්ථානයේ සිටයි.
1: ගෞරවනීය අනුශාසකත්වය අමම්පොළ ශ්‍රී බෝධිරුක්ඛාරාමාධිපති අමම්පොළ සාසනාරක්ෂක බලමණ්ඩලයේ ලේකකාධිකාරී ගෞරව ශාස්ත්‍රවේදී පූජ්‍ය බක්මීවැවි සාගර ස්වාමීන්ද්‍රයන් වහන්සේ
0: බැතිබර දායකත්වය
1: විශ්වසනීය විදේශ රැකියාවක් සඳහා දේශක්ති ලංකා විදේශ රැකියා ආයතනය
0: දුරකථන අංකය 03-7-7-500-500
2: ඔන්න පොඩ්ඩනේ රජලට සේවයෙන් ඔයාලට අලුත් තෑගක්
3: සමනල උයනේ අලුත් විශේෂාංගයක්
2: සෑම බදාදා දිනකම සවස 4:15ට
3: කැප්ටන් ලොක්කයි
2: රෝයිත් පොඩ්ඩයි එක්ක එකතු වෙලා
4: දැනුම සොයන්න
5: වඩ වඩන්න
6: විනෝද වෙන්න අපිත් එක්ක එකතු වෙන්න
2: FM 90.1 FM 107.3 රජලට සේවයෙන්
7: දහසක් ප්‍රාර්ථනා පෝදින මුව මද හාස පුපේන පහන් දොරින් අදත් නැගී එයි ආදරණීය උදෑසන

උදේ 7:23 දැන් වෙලාව. මෙවර වෙසක් පුර පසළොස්වක පොහේ දිනේ යෙදෙන්නේ විශේෂයෙන්ම රාජ්‍ය උත්සවය ඇතුළු කටයුතු සියල්ලක් සංවිධානය කොට ඇත්තේ මේ මාසයේ 30 වෙනිදාට යෙදී ඇති පොහේ දිනය නිමිති කොටගෙන. ඒ කියන්නේ මෙවර අපි වෙසක් සමරන්නේ මේ මාසයේ 30 වෙනිදාට යෙදී ඇති පුර පසළොස්වක පොහේ දිනයත් සමග. ඉතින් වෙසක් එකට කවුරුන් හෝ දන්සලක් දෙන්නට හිතන් ඉන්නවා නම් දැන් දසල් ව්‍යාපදිංචි කිරීමේ කටයුතු ආරම්භ කොට ඇති බව තමයි ශ්‍රී ලංකා මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමයේ පවසන්නේ. ඉතින් ඔබට පුළුවන් මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් හමු වෙලා ඔබ සංවිධානය කරන දසල් පිළිබඳව තොරතුරු දන්වලා ලියාපදිංචි වීමේ කටයුතු සිද්ධ කරගන්න, විශේෂයෙන් දන්සල පවත්වන ස්ථානයේ, ඒ වගේම මේ සංවිධානය කරන්නේ කවුද, ඔවුන්ගේ ලිපිනයේ දුරකථන අංකය ආදිය තමයි ලියාපදිංචි කිරීමේදී අවශ්‍ය වෙන්නේ. ඉතින් ඒ කටයුතු කරගන්න කියලා අපි ඔබට බොහොම සෙනෙහසින් ආරාධනය කරනවා. ඒ අතරේ තමයි සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යාංශය අත පසුගියදා මෙවර පොහොය නිමිත්තෙන් දන්සල් පැවැත්වීම හා සම්බන්ධව මාර්ගෝපදේශ මාලාවක් නිකුත් කළා. එහිදීත් ඔවුන් සඳහන් කරන්නේ සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාල මට්ටමින් දන්සල් ලියාපදිංචි කිරීම කරන්නට ඕන කියලා. හැම දෙයකම හොඳයිනේ, පිරිසුදුවටත් පිළිවෙලටත් පාරිසරික තත්ත්වයන් ආරක්ෂා වෙන විදිහටත් මේ දන්සල් සංවිධානය කර පවත්වන එක. ඉතින් ඒ නිසා මේ මාර්ගෝපදේශ පිළිපදින්නේ වගේම අනිවාර්යෙන්ම ඔබේ දන්සල ලියාපදිංචි කිරීමේ කටයුතු සිද්ධ කරන්න මහජන සෞඛ්‍ය පරීක්ෂකවරයා මුණ ගැහිලා. ඒ ආරංචියත් අපි ඔබට බොහොම සෙනෙහසින් පින් ඇති සිතින් සිහිපත් කරන්නේ. උදේ 7:25 දැන් වෙලාව. කුමාරදාස සපුතන්ත්‍රී කලාකරු අල්ලියෝ මේ ගීපද සංගීතවත් කළේ සංගීතවේදී ආචාර්ය රෝහණ වීරසිංහ. මේ ගායන වේදී විශාරද එඩ්වඩ් ජයකොඩි.

0: සිලිඳි, දැන් මේ වලව්වේ පිරිත අනිද්ද රෑටන මොකෝ කදිර කියවි යනවලුද?
1: අනේ මන් දන්නේ අපේ අම්මා. ඒ ඇත්තන යන්ට වැඩි මනාපයක් නෑ වගේ.
0: එහෙම කියලා බැහැනව. එදා කෝර්ලි මහත්තයා පන්සලේදී හදි ගැච්ච වෙලාවේ කිව්වනේ උඹලත් ඇවිදින් උදව් කරන්න ඕනේ කියලා.
1: අපේ අම්මත් එක්කලා කියවුවට ඒ ඇත්තට කියලා නැහැම.
0: එක එක්කනාට වෙන වෙනම කියන්න ඕනන්නේ නෑනේ. මට විතරක් කිව්වම හොඳට ඕම ඇති. යායේ හැම ගියේකින්ම ගෙහුම් අපි විතරක් නුගිහින් ඉන්නොතින් කාරිය. ඒක හොඳ නෑනව. අනිත් එක ඒ මිනිස්සයා මුවන් පැලැස්සේ ඉන්න ලොකුම මුලාදෑනිය වෙච්චි කොට.
1: මම කියලා බැලුවා අපේ අම්මා. ඒත් ඒකට ඒ ඇත්ත මොකෝවත් කියවුවේ නෑ. මයි මූල දිහා බලලා අහක බලාගත්තා.
0: සිලිඳි, නොහොඳ නෝක්කාඩුකම් කොච්චර තිබ්බා වුණත් ඔය වාගේ දෙයකට කර ඇරලා ඉන්න එක නාකයි. උඹට තේරෙනවද?
1: මට තේරෙනවා අපේ අම්මා, මට තේරෙනවා. ඒත් මගේ හිතුමනාපිට වැඩ කරන්න බැහැනේ වාපේ අම්මා.
0: ඒ කියන්නේ එතකොට කදිර නොගියොත් උඹ යන්නේත් නෑ. එහෙමද?
2: කොහෙද වලව්වේ පිරිතටද?
0: ඔව් ගුරුන්නාන්සේ. උඹ යනවා නේද?
2: ආව මං යනවා.
0: ඒක
2: පහුගිය වතාවේ ගියා නේද?
0: ඒකනේ. නොගිහින් හොඳ නැහැනම ගුරුන්නාන්සේ.
2: කෝරලේ මහත්තයයි මැණිකේයි දෙන්න තකහණියක්ම මාව හොයා නැවිදින් මගින් මගට කියලා ගියා එන්ට ඕනේ.
0: අන්න.
1: නමුත් අපේ කෙනාටවත් මටවත් කිව්වේ නැහැනේ මහම.
0: ඔයයි කියනවා. උඹලා දෙන්නට ආයේ අමුතු වෙන්නේ කිව්වට මට කිව්වනේ සේර්මත් එක්කලා එන්ට ඕනේ කියලා. මොකෝ මම මේ ගෙදර පොඩි එකෙක් නෙවෙයිනේ.
2: කදිරට ඇවිදින් කිව්වොතින් කදිරයි අයිද?
1: ඒ කිව්වා වුණත් මට නම් විශ්වාස නෑ මාමා. දන්නවනේ එයාගේ හැටි. මේ මාමට හපන්ට විතක් දෙන්නද?
2: නෑ නෑ දැන් ඕනන්නේ නෑ. මන් දැන් එද්දී හේරතාමිල ගෙදෙට්ට ගොඩ වැදුනා. එහෙදින් මට දුන්නා අමුදුන් කොලයි දෙමට පොතේ. ඔය මිනිහගෙන් මට රුපියල් 100ක් එන්ට කියනවා.
0: මේ හේරතාමිගෙන්?
2: ඔව්.
0: හම්බු වෙයිද?
2: මේ ආත්මෙදී හම්බුනේ නැත්තම් ලබන ආත්මෙදී හම්බු වෙයි. නැත්තම් ඒකට හිලවෙන්න මට කඹරයි.
0: ඔව් ඔව් ඉතින් ඒ වෙයිතලා හිත හදාගන්න පුළුවන් නම්
1: මේ මාමට මං හිනම් බොන්ට මොකවත් හදානින්ටද?
2: මොනවද දුවේ තියෙන්නේ?
1: බෙලි කට තඹපු වතුර තියෙනවා.
2: ආ හොඳයි අන්නවාරි. කිව්වහම මොකෑ ශරීරෙට බොහෝම පෝෂදායක බීමක් තමයි ඔය බෙලි කටු තඹපු වතුර එහෙන.
0: එහෙමනම් මේ හැබෑට මම්බෝ දැන් පිරිතටයි දානෙටයි දෙකටම යනවද?
2: නෑ දානෙට යන්නේ නෑ.
0: ඇයි අර?
2: එදාට මං මුංගල්ලොය වෙල්විදානි උන්දැලා එක ගමනක් යන්ට ලෑස්ති කරගෙන ඉන්න.
0: අප්පච්චි ඉතින් ඒ ගමන කල් දාන්ට බැරිද?
2: බෑ. ඒ කියන්නේ උන්දගේ පුතාට මනමාලියක් බලන්ට යන්න තියෙනවා. මාත් ඒ ගමනට කොහොම හරි යන්න ඕන කියලා උන්ද කියනවා. බෑනේ වෙයි ඉතින්. අහල් පහල උදවිය වුණාම කරාරින්ට බෑනේ වෙයි. ලෙඩකට දුකකට අමලියකට අප්පුඩියක් ගහන්න මේ සාවියේ ඉන්නේ උන්ද විතරයි.
1: ආ මේ මම.
0: සිලින්දි ගුරුන්නාන්සි මාමා යන්ට හිතානින්නේ පිරිතට විතර. දානිදාට වෙනින් ගමනක් යන්ට සියනවලු.
1: ඇත්තද මාමා?
0: මේ මාවට කිව්තු ලකුරු කෑල්ලක් ගෙන දීපංකෝ.
1: එන්නද මාමා?
2: ආ නෑ නෑ පායි.
0: මේ ගුරුන්නාන්සි. දැන් එතකොට මේ කදිරා යන්ට බෑ කියනවනම් සිලින්දිත් එක්කලම මං එතනට යන්නේක නේද හොඳ?
2: හැබැයි ඉතින් එහෙම යනවා නම් කදිරගෙන් අහලා කදිරා කියනවා නම් ඉතරක් එකලා ඵලයක්.
1: ඒ ඇත්ත කියනවා නම් මං බලව්වේ පිළිතට නෙවෙයි අපේ අම්මා. ඕනෙම තැනකට අම්මා නාමත් තනි මං බැලලා හරි අඤ්ඤංකෝ.
0: නෑ නෑ ඔය ඉතින් ඕම් බලං ගුරුන්නාන්සේ.
1: ඉතින් ඒක වැරද්දද අපේ අම්මා? ඒ ඇත්ත කියවුති මං යනවා.
2: මං හිතන්නේ ඔතෙන්දි උඹ ඩිංගක් වැරදි සිල්ලින්දි. ඒ කියන්නේ ස්වාමි පුරුෂයාට භාර්යාව කීකරු වෙන්න ඕනේ. ඒක වෙනම කාරණාවක්. නමුත් එහෙම කීකරුයි කියලා උඹට ලිඳේ පනින්ට කියලා කදිරා කිව්වොතින් උඹ පනිනවද ලිඳේ?
0: අන්න දීපංකො පුළුවන් නම් උත්තරේ.
1: හරි. එහෙනම් මාමා කියන්නේ තමුන්නේ ස්වාමි පුරුෂයා කිව්වා වුණත් තමුණුත් කල්පනා කොල බලන්ට ඕනේ කොරන්ට කියන වැඩේ හරිද වැරදිද කියලා.
2: ආන් හරි. දෙන්නත් එක්කලා ඒකේ තියෙන හොඳ නරක හරිය වැරද්ද ගැන සමාදානෙන් කතා බහ කොල්ලා අහකලා තීරණයකට බහින එක තමයි හොඳම කරන්නේ. මී හරකා මඩටයි එළ හරකා ගොඩටයි අදින් නැහේ. දෙන්න දෙමාල්ලන්ගේ පුරස්න දෙපැත්තට අදින්ට ගියෝතින් හරිය.
3: ඒ මුවන් පැලස්ස පිළිබඳ මතකය ගන්නෙදිලේ දීර්ඝතම මාලා නාටකයේ 1964 අවුරුද්දේ මාර්තු මාසයේ 12 වෙනි දවක තමයි මුවන් පැලස්ස ප්‍රථම කතාංගය ගන්නෙදිලේ ඔස්සේ ශ්‍රාවකින්ට ශ්‍රවණය කරන්නට අවස්ථාව සැලසී ඇත්තේ. ඉතින් මුදුනිනායක සෝමරත්න කලාකරුව තමයි මුලින්ම මුවන් පැලස්ස ගන්නෙදිලේට ලිව්වේ. පස්සේ කාලෙක වික්ටර් මිගල් සහ ශ්‍රේණිමාල් පද්මකුමාර ගුවන්විදුලියට රචනා කළා මුවන් පැලැස්ස කතාංගය. ඉතින් එදා සිට අද දක්වාම දශක ගණනාවක් තිස්සේ දසදහස් ගණනක් ලක්ෂ ගණනක් සුවහසක් ගුවන්විදුලි ශ්‍රාවකින්ගේ අමන්දානන්දේ පිණිස හේතු වුණු ගුවන්විදුලි මාලා නාටකය. ඉතින් අද මුවන් පැලැස්සේ හිතවතුන් නැතිලි නානායක්කාර කුසුම් පීරිස් සමග හිලේරියන් පෙරේරා. උදේ 7:35 දැන් වෙලාව. මුවන් පැලැස්ස වගේම ගුවන්විදුලි විසින් නිර්මාණය කළ සමහර ගීතත් අපිට තාමත් මතකයි. ඒවා අමතක වෙන්නේ නැහැ. ඒ කාලේ මීට අවුරුදු ගණනාවකට කලින් ඒ ගීත රසවින්ද අතීතයත් මේ සමහර ගීතත් එක්ක අපේ මනසේ මොහොදු වෙනවා. ඒක තමයි මේ ගීතවල තිබෙන විශේෂත්වය. විශාල අතීත මතකයක් මේ ගීත අද ශ්‍රවණය කරන විට එසෙනින් අපේ මනසේ මොහොදු වෙනවා. ඉතින් ඒකත් එක්තරා විදිහක අපූර්වත්වයක්. මේ ගීතය ඔබට මතකද? ගීපද ලිව්වේ සිසිර කුමාර මාණික්ක ආරච්චි. සංගීතවේදී PLA සෝමපාල සංගීතවත් කළා. ගායන ශිල්පියා AJ කරීම් ඔහු ගුවන්විදුලි වාද්‍ය බෘන්දේ ප්‍රධානියා ලෙසත් කටයුතු කළ. මේ විදිහේ අපූර්ව ගීත කිහිපයකුත් ගායනා කළ කලාකරුවෙක්.

0: අරෝත්පත්තිය බුද්ධත්වය හා මහා පරිනිර්වාණය සිහිපත් කරමින්
1: එළඹෙන තිස්වනදා වෙසක් පොහෝදා ආගමික වැඩසටහන් මෙවර විසුරුවා හරිනු ලබන්නේ
0: අබන්පොළ ශ්‍රී බෝධිරුක්ඛාරාම විහාරස්ථානයේ සිටයි.
1: ගෞරවනීය අනුශාසකත්වය අමම්පොළ ශ්‍රී බෝධිරුක්ඛාරාමාධිපති අමම්පොළ සාසනාරක්ෂක බලමණ්ඩලයේ ලේකකාධිකාරී ගෞරව ශාස්ත්‍රවේදී පූජ්‍ය බක්මීවැවි සාගර ස්වාමීන්ද්‍රයන් වහන්සේ
0: බැතිබර දායකත්වය
1: විශ්වසනීය විදේශ රැකියාවක් සඳහා දේශක්ති ලංකා විදේශ රැකියා ආයතනය
0: දුරකථන අංකය 03775500.
2: රස ජනනී
3: අපනේ නිකෘෂිකර්ම දෙපාර්තමේන්තුව ශ්‍රී ලංකා ගුවන් විදුලි සංස්ථාවේ රජරට සේවය තුලින් සෑම සෙනසුරාදාවකම සවස 4:30 එතෙර කහවණු මෙතිරට ගින්වන අපනයන කෘෂි සංවාදය රස ජනනී.
2: ඔබට අවශ්‍ය මූල්‍යාධාර සහ වගා උපදෙස් අපනයන කෘෂිකර්ම දෙපාර්තමේන්තුවෙන් දැන් නොමිලේ. තොරතුරු විමසන්න, නිර්මාණ යොමු කරන්න මේ අපේ ලිපිණය
3: රස ජනනී. අපනයන කෘෂිකර්ම දෙපාර්තමේන්තුව ගැටඹේ පේරාදෙණිය.
2: දුරකථනය 08812388651. රසජනනී.
3: අත මිට සරු හෙට දිනකට අපනයන කෘෂිකර්ම දෙපාර්තමේන්තුව.
4: රජරට සේවය.
5: දහසක් ප්‍රාර්ථනා පෝදින මුවමද හාස පුපේන පහන් දොරින් අදත් නැගී එයි ආදරණීය උදෑසන.

0: උදෑසන 7:42 දැන් වෙලාව. මම මේ ඉන්න ගමන් කල්පනා කරේ ඒ කාලේ නම් මේ වෙසක් මාසේ ලබන්නටත් කලින් අවුරුදු නැකත් ඉවර වෙලා දවස් 2-3ක් ගත වෙනකොට වෙල් ඉපනැලිවල පිල්ලෑවල ගොඩලිවල ඉඳගෙන සරුංගල් යවන පොඩි පොඩ්ඩු අපි දකිනවා, දරුවෝ අපි දකිනවා. නමුත් දැන් ඉතාම කලාතුරකින් තමයි එහෙම දර්ශනයක් දකින්නට ලැබෙන්නේ. අහසේ පාවින සරුංගලයක් ඉතාම කලාතුරකින් තමයි අපිට දකින්නට ලැබෙන්නේ. මොකක්ද මේ සිද්ධ වුනේ? දරුවෝ නයි උඩ යව්වා, සමනල්ල උඩ යව්වා, මොනරු උඩ යව්වා. මේ හරිම විචිත්‍රවත් දර්ශනයක්. මේ අපූරු ජීවන අත්දැකීම විඳිමින් ඔවුන් ජීවිතයේ අපූර්වතම පාඩමක් නිරායාසයෙන් අධ්‍යයනය කළා. ඉබේම වගේ ඒ අපූරු පාඩමේ ඇත්ත තත්ත්වය ස්වභාවයන් ඔවුන් කියව ගත්තා. සරුංගලේ උඩ යන විට අප්‍රමාණිකව සතුටු වෙන දරුවෝ නූල කැඩිලා සරුංගලේ ඈතින් ඈතට පාවී යන විට කිසියම් ශෝකයකට පත් වුණා. මේ තමයි ඇත්ත ජීවිතය. මේ ජීවිතය පිළිබඳ අත්දැකීම සරුංගල් උඩ යැවීම හරහා දරුවන් ලැබුවා. අද දරුවන් ඒවා කරන්න වෙලාවක් ඇත්තේ නැහැ. සමහර විට එහෙම කරන්න ඕමනාවකුත් නැහැ. දරුවන්ට සතුටු වෙන්න, විනෝද වෙන්න වෙන වෙන දේවල් තිබෙනවා. නමුත් මේ සාම්ප්‍රදායික ජීවිතය ඇතුළත තිබුණු සරල සතුටු වීමේ කලාව අපි නැවත දරුවන්ට කියා දෙන්නට ඕන. නැති වුණොත් අපිට අපි විතරක් නෙමේ අපේ දරුවොත් නිසකලෙසම නැති වෙන දවසක වැඩි ඈතක නැහැ. ඉතින් ගමකට ගිහිල්ලා අපි අහලා බලමු. ඇත්තටම ගමේවත් අඩු ගානේ සරුංගල් යවන පොඩිත්තු අපිට දකින්නට ලැබෙනවද කියලා. අපේ හිතවත් මාධ්‍යවේදී කැකිරාවේ සුදත් ඒක නායක ඉන්නවා. සුදත් ඔය සාම්ප්‍රදායික ගම්මාන ගණනාවක් පිරිවරාගෙන එහි ජීවත් වෙන අපේ මාධ්‍යවේදීක. ඉතින් ඔහු දන්නවා ගමේ කවරක්ද සිද්ධ වෙන්නේ කියලා. අයිබෝන් සුබ දවසක් ඔබට.
1: ඇත්තටම ගමේවත් අඩුතරමින් සරුංගලයක් උඩ යන දර්ශනය දකින්න තියෙනවද?
2: කනගාටුදායකම කරුණක් තමයි. දැන් නම් මේ එහෙම සිදුවීම් දකින්ද නැහැ. ඉස්සර නම් ඉතින් ඇත්තටම අපි ගල් පිටි වල ඉස්කෝලේ පිටේනේ නැත්තම් මේ සාමාන්‍යයෙන් ගස් කොළන් නැති තැන් වල බොහොම ඉස්සර කාලේ ළමයි මේ එකතු වෙලා තමන්ගේ ගෙවල් වල සරුංගලයක් හදාගෙන තමම විසින්ම නිර්මාණය කරගත්ත සරුංගලයක් හදන්නේ. මේ සරුංගල් යවන දෙයක් දකින්න ලැබුණා ඒ කාලේ නම්. ඉතින් දැන් නම් මේක දකින්න නැහැ. දැන් සරුංගල් අවිකරණ වෙලා ඒකත් පිටරටින් චීනෙන් වගේ රටවල වලින් ආනයනය කරන්න වෙලා. මොකද මේ සරුංගලයක් මේ නිර්මාණය කරගන්නවා කියන්නේ ළමින්ගේ මනස දිගුණු වෙනවා. ඒ වගේම රජමහන්තයා ඔයා සඳහන් කරා වගේම තමයි මේ සරුංගලයක් අර නූල අතින් යවන්න යවන්න සරුංගලේ ආකාශයට යන්න යන්න මේ ළමා මනස මේ දියුණු තත්ත්වයක් ඇති වෙනවා. ළමයට හිතන්න පුළුවන් ශක්තියක් එනවා. මොකද සරුංගලේ උඩරුර යනවා, ආකාශයේ උඩරුර යද්දී සරුංගලේ උඩර ගිහිල්ලා සමරකිට නූල කැඩිලා සරුංගලේ යනවා. ඉතින් ජීවිත අත්දැකීම් ලබන්න පුළුවන්, මානසිකත්වය දියුණු කරගන්න පුළුවන් මේ දෙයක් තමයි මේ සරුංගල් යවන ඒ දර්ශනේ. ඉතින් දැන් මෙවැනි දේවල් ළමයි අතින් ගිලිහිලා ගිහිල්ලා දෙමව්පියනුත් ඒකට ළමයි යොමු කරන්නේ. ළමයි දැන් පිටරේකට දරු පිටරේකට යවා ගන්න බැරි තත්ත්වයක්ත් තියෙනවා. ඒ කියන්නේ අනාරක්ෂිතයි, සමාජයේ අනාරක්ෂිතයි. ඒ කියන්නේ දරු පිටියකට යවා ගන්න විදියක් නැහැ, පිටරේකට යවා ගන්න විදියක් නැහැ. මොකද ඒ තරම් ළමයා පිළිබඳ ළමයි ආරක්ෂා කරගන්න ඕන තැනක් දෙමව්පියෝ ඉන්නවා. ඉන්න ළමයි පිටරේට යවන්නේ නැහැ. ඉතින් මෙවැනි ගැටලු සාධක නිසා තමයි මෙවැනි දේවල් වලින් අපේ සමාජයේ මේ ලස්සන අත්දැකීම් ලබන්න පුළුවන්, ළමා මනස දියුණු කරගන්න පුළුවන්, ළමයි එක් අහු වෙලා ළමයිගේ විවිධ හැඟීම්, විවිධ කතා ශෛලියන් ඇති වෙලා මේ කරන මේ සරුංගල් යවන ක්‍රීඩාව ඉතින් මේ නැති වෙලා තියෙනවා. මේ නිසා ඇත්තටම ළමයින්ගේ අර එකතු වීම කියන එක ළමා සමාජයක් හදාගන්න පුළුවන් ක්‍රමවේදය අද ගිහිලා තියෙන ගම් වලින්. ඉතින් මේක ඇත්තටම කනගාටුදායක තත්ත්වයක්. නොලැබීම නිසා ඉදිරියේදී මේ ළමයි මොන ආකාරයට සමාජගත වෙයිද කියන ප්‍රශ්නය ලොකු ප්‍රශ්නයක් බවට අද සමාජගත වෙලා තිබෙනවා ප්‍රතිමාත්මය.
0: හොඳයි, ඔන්නෝග තමයි ගමේ තත්ත්වය. ගමෙත් දැන් සරුංගල් උඩ යවන දරුවෝ හරිම අඩුවෙන් තමයි දකින්නට ලැබෙන්නේ. සුදත් ඒක නායක අපේ මාධ්‍යවේදී හිතවතා, බොහොම ස්තුතියි ඔබට. ඉතින් ගමිනුත් මේ තොරතුරු අරගෙන ඇත්තටම සිද්ධ වෙන්නේ මොකක්ද කියලා අපි හරියටම දැනගන්න ඕන නිසා අපි ඔබට කතා කළේ. උදේ 7:47 තැන් වෙලාව W.A. අබේසිංහ කලාකරුවා ලියූ සංගීතවේදී ප්‍රේමසිරි කේමදාස යන සංගීතවත් කළ ගායන ශිල්පිනිය මැණික් ජයසේකර ගයන මේ මියුරු ගීතය.

0: වැව් බැඳි රට මහජන ගුවන් විදුලිය.
1: ඔන්න පොඩ්ඩනේ, රජරට සේවයෙන් ඔයාලට අලුත් තෑගක්.
2: සමනල උයනේ අලුත් විශේෂාංගය.
1: සෑම බදාදා දිනකම සවස 4:15ට
2: කැප්ටන් ලොක්කයි
1: ඩ්‍රොයිඩ් පොඩ්ඩයි එක්ක එකතු වෙලා
3: දැනුම සොයන්න, දුවන වඩන්න,
4: විනෝද වෙන්න, අපිත් එක්ක එකතු වෙන්න.
1: FM 90.1, FM 107.3 රජරට සේවයෙන්.
5: සසර දනව්වේ අනාථ ලූසතුන්ගේ හදේ සෝදුක් සදහටම නිවා දමන විශ්වයේ අසම සම ලෞතුරු බුදු වදන පහසුවෙන් අර්ථවත්ව අවබෝධ කරගන්නට ඔබත් ලෞතුරු අරණ සදහම් දේශනා මාලාවට නොපමාව සමන් දෙන්න. සෑම සෙනසුරාදා දිනයකම උදෑසන 8ට FM 107.3 හා 90.1 රජරට සේවය ඔස්සේ මෙම ධර්මදේශනාව ඔබට ශ්‍රවණය කළ හැකි. ගෞරවනීය දේශකයාණන් වහන්සේ අනුරාධපුර කටුකැලියාව ශ්‍රී අරණ විහාරාධීශවර විදද්ධ ධම්මකථික මාපලගම සුසීලවංශ ස්වාමීන්ද්‍රයන් වහන්සේ. පින්කල මිනිසුන් කන්දී අසන නිර්මල සුවතෙන ලෞතුරු අරණ. lothuruwarana.net web අඩවිය ඔස්සේ සහ ලෞතුරුවරණ YouTube නාලිකාව ඔස්සේද ඔබට මෙම ධර්මදේශනා ශ්‍රවණය කළ හැකි අතර එම YouTube නාලිකාව හරහා විශේෂයෙන්ම සෑම දිනකම රාත්‍රී 8ට ගෞරවනීය මාපලගම සුසීලවංශ හිමියන් විසින් පෙර සිදු කරන ලද කෙටි ධර්මදේශනාවල නැවත විකාශයන්ට ඔබට සවන් දිය හැකි.
6: දහසක් ප්‍රාර්ථනා පෝදින මුව මද හාස පුපේන පහන් දොරින් අදත් නැගී එයි ආදරණීය උදෑසන.

උදේ 7:53යි. ඉතින් අපිට ආදරණීය උදෑසනින් නික්මයන්ට කාලය පැමිණ තිබෙනවා. උදේ 8ට කලින් අප නික්ම යන්නට ඕන. ඉතින් මේ විසක් මාසය තුල අප විසින් සංවිධානය කරන ධර්ම දානමය පින්කම් සඳහා ඔබටත් අපිත් එක්ක සම්බන්ධ වෙන්නට පිළුවන්කම තිබෙනවා. ඔබේ පවුල නමින් මිය පරලෝක යා වූ ඥාති මිත්‍රාදීන් නැවත සිහිපත් කරමින් ඔවුන්ට පින්පෙත් අනුමෝදන් කරන්නට මේ අවස්ථාවක් බවට පත් කර ගන්නට ඔබට පුළුවන්. ඒ වගේම පවුල නමින් සුජීවත්ව වාසය කරන සෑම සිළු දෙනාට ආශිර්වාද ප්‍රාර්ථනා කිරීමේ අවස්ථාවක් බවටත් මෙය පත් කර ගන්නට පුළුවන්. ඉතින් දහම් පින්කම් කරන්නට ප්‍රමාද වන්නේ ඇයි? ඒ සඳහා අදම යොමුවන්න මේ අවස්ථාවක් බවට පත් කරගන්න. දහසක් දිනාට දසදහසක් දිනාට ධර්ම ශ්‍රවණය කරන්නට අවස්ථාව සලසා දීමත් මොනතරම් මහානුභාව සම්පන්න පිනක්ද. ඉතින් ඒවාගත් සිහිපත් කරමින් අපි දුරකථන අංක කිහිපයක් ඔබට මතක් කරනවා. අපිට කතා කරලා කොහොමද මේ පින්කම් සමග සම්බන්ධ වන්නේ කියන තොරතුරු දැනගන්න. අපේ සම්බන්ධතා මැදිරිය, ප්‍රධාන සම්බන්ධතා මැදිරිය දුරකථන අංකය ඔබට අමතක නෑ. 02-5-22-20-930. ඒ වගේම අපේ කාර්යාලීය දුරකථන අංකය 02-5-2-4-787. ඒ වගේම අපේ ප්‍රධාන පාලක මැදිරිය 02-5-2-4-758. ඉතින් මේ දුරකථන අංකවලින් ඕනෑම එකකට කතා කරන්න, කතා කරලා තොරතුරු දැනගන්න මේ භාග්‍යවන්ත වෙසක් මාසේ ධර්ම දානමය පින්කම් සඳහා සම්බන්ධ වන්නට ඔබට පිළිවන්කම තිබෙනවා. ඒ වගේම දැන් අපේ මාධ්‍ය පාසලේ කටයුතු ආරම්භ වී තිබෙනවා. අලුතින් පිරිසක් මාධ්‍ය පාසලට එකතු කරගෙන දැන් ඉකුත් සතියේ මාධ්‍ය පාසල ආරම්භ කළා. ඉතින් ඊළඟ කණ්ඩායම සමග එකතු වෙන්නට ඔබටත් පිළිවන්කම තිබෙනවා. ඔබේ දරුවන් මේ හා සම්බන්ධ කරන්නට අවස්ථාවක් උදා කරගන්නට පුළුවන්. ඒ වගත් මා පෙර සඳහන් කළ දුරකථන අංක වලට කතා කරලා දැන කියාගන්නට පුළුවන්. ඉතින් කතා කරනා වගේම ඔබට රජරට සේවයට පැමිණ අප මුණ ගැසී මේ පිළිබඳව තොරතුරු දැනගෙන ඒ සඳහා සම්බන්ධ වන්න, දායක වන්න පිළිවන්කම තිබෙනවා. එමනම් අපි ගිහිල්ලා එන්නම්. දවසේ කටයුතු ඉතා හොඳින් සැලසුම් කරගන්න, අන් අයට කරදරයක් නොවනසේ ඔබේ කටයුතු හොඳින් කරගන්න. හවස එකින් පසුව වහිනවගත් මතකේ තබාගෙන නිවසින් බැහැරට යන්න. ප්‍රේමකීර්ති දාලස් කලාකරුවා ලියු සංගීතවේදී M.K. රොක්සාමි සංගීතවත් කළ, ගායනවේදී ප්‍රියා සූර්යසේන ගායනමය මියුරු ගීතයත් සමගින් අප සමුගන්නේ.

0: FM 107.3 රජරට සේවය 47 වසරක අභිමානය.
1: දින 15ක සතියන්ත පාඨමාලාව රජරට මාධ්‍ය පාසල සහ සංගීත පාසල.
2: දශක ගණනාවක අත්දැකීම් ඇති ප්‍රවීණ දේශක මඩුල්ල.
3: සැබෑ ගුවන් විදුලි සන්නිවේදන මැදිරි තුළ ප්‍රායෝගික අභ්‍යාස.
2: නව පාඨමාලාව සඳහා අදම අයදුම් කරන්න.
1: පාලක රජරට සේවය අනුරාධපුර.
4: බුද්ධියට ආමන්ත්‍රණය කරන ජනතාවාදී ප්‍රවෘත්ති වාර්තාකරණය 10:12
5: රජරට සේවයේ ප්‍රවෘත්ති.
6: රටට කියන්නට අවැසි ප්‍රවෘත්තිමය තොරතුරු එවන්න අපිට. ප්‍රවෘත්ති අංශය රජරට සේවය බණ්ඩාරනායක මාවත අනුරාධපුරය.
7: RS වානේ කම්පී නවීන තාක්ෂණයෙන් SLS සහතිකය සමඟ RS RB 500 වානේ කම්පී ඕනෑම කම්පනයකට හෝ ස්වාභාවික විපතකට ඔරතු දීමට තරම් ශක්තිමත් RS වානේ කම්පී සාධාරණ මිල ගණන් යටතේ දිවයින පුරා පියෙකුගේ ශක්තියෙන් ශක්තිමත් ගොඩනැගිල්ලකට RS වානේ කම්පී.
4: රජරට සේවය MHz 107.3.
7: මේ පැයේ පුවත්
8: උදැසනාටයි දැන් පැයිපොත් සමගින් ප්‍රදී ප්‍රණතුංග. සිංහල හින්දු අලුත් අවුරුදු උදාවෙන් පසුව පාර්ලිමේන්තුව පළමු වරට අද රැසීමට නියමිතව තිබේ. කථානායක වෛද්‍ය ජගත් වික්‍රමරත්න මහතාගේ ප්‍රධානත්වයෙන් අද පෙරවරු 9:30ට පාර්ලිමේන්තුව රැස්වීමට නියමිත බව පාර්ලිමේන්තු මහලිකම් කාර්යාලය පවසයි. අද සිට ලබන 8 දින දක්වා පාර්ලිමේන්තුව රැස්වීමට නියමිතව තිබේ. අද දිනේදී කොළඹ වරාය නගර ආර්ථික කොමිසම් සභා පනත යටතේ නියමයන් 4ක් අනුමත කර ගැනීමට නියමිතව ඇත. හෙට දිනේදී බේරා ගැනීම, පුනරුත්ථාපනය, වස්තු බංගත්ව පනත් කෙටුම් පත දෙවන වර කියවීමේ විවාදය පැවැත්වීමට නියමිතය. අනිද්දා දිනේදී ජාතික ගමනාගමන කොමිසම් සභා පනත යටතේ නියෝග සහ මෝටර් රථ වාහන පනත යටතේ නියෝග අනුමත කිරීමට නියමිත බව පාර්ලිමේන්තු මහලිකම් කාර්යාලය සඳහන් කරයි. මේ අතර සිකුරාදා දිනේදී පෞද්ගලික මන්ත්‍රී යෝජනා කිහිපයක් විවාදයට ගැනීමට නියමිත බවද වාර්තා වේ. දිවයිනේ බොහෝ ප්‍රදේශවල අද පස්වරු එකෙන් පමණ පසුව වැසි හෝ ගිකරුම් සහිත වැසි ඇතිවන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. බස්නාහිර, සබරගමුව දකුණු සහ ඌව පළාතේ මෙන්ම අම්පාර දිස්ත්‍රික්කයේ අහස වලාකුලින් බරව පවතින අතර උදෑසන කාලයේදීත් වැසි ඇතිවේ. බස්නාහිර, සබරගමුව, ඌව සහ නැගෙනහිර පළාතවලත්, ගාල්ල, මාතර සහ පොළොන්නරුව දිස්ත්‍රික්කයේත් ඇතැම් ස්ථානවලට මිලිමීටර් 50ට වැඩි තරමක තද වැසි ඇතිවේ. උතුරු සහ උතුරුමැද පළාතවලත් හම්බන්තොට දිස්ත්‍රික්කයේත් පැයට කිලෝමීටර් 30-40 අතර වේගින් හමන තරමක තද සුළන් ඇතිවිය හැකිය. ගිගුරුම් සහිත වැසි සමග ඇතිවිය හැකි තාවකාලික තද සුළන් සහ අකුණු වගින් සිදුවන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ජනතාවගෙන් ඉල්ලා සිටී. පැයිපොත් එපමණයි අලිත් පෙරවරු 9ට මිළඟ පැයිපොත් ප්‍රකාශය බලාපොරොත්තු වන්න.
4: රජරට සේවය MHz 107.3
7: මේ පැයේ පුවත් RS වානේ කම්පී නවීන තාක්ෂණයෙන් SLS සහතිකය සමඟ RS RB 500 වානේ කම්පී ඕනෑම කම්පනයකට හෝ ස්වාභාවික විපතකට ඔරතු දීමට තරම් ශක්තිමත් RS වානේ කම්පී සාධාරණ මිල ගණන් යටතේ දිවයින පුරා පියෙකුගේ ශක්තියෙන් ශක්තිමත් ගොඩනැගිල්ලකට RS වානේ කම්පී.
4: බුද්ධියට ආමන්ත්‍රණය කරන ජනතාවාදී ප්‍රවෘත්ති වාර්තාකරණය 10:12
5: රජරට සේවයේ ප්‍රවෘත්ති.
6: රටට කියන්නට අවැසි ප්‍රවෘත්තිමය තොරතුරු එවන්න අපිට. ප්‍රවෘත්ති අංශය රජරට සේවය බණ්ඩාරනායක මාවත අනුරාධපුරය.
9: මේ මගේ රට, මගේ රජ රට, ලොව මං ඇවිත් තනින් නැමේ. මේ අපේ රජ රටයි.
5: FM 90.1 අනුරාධපුරයට FM 107.3
10: SLVC හා රේඩියෝ ගාඩන් ඇප් මගින් මුළු ලොවටම රජරට සේවය.
11: හා හා හා මොකද ඔය කරන්නේ?
12: මේක මට පරම්පරාවෙන් ලැබුණ පෙට්ටගම. මේක ඇතුළේ තමයි මට ඕන වටිනම දේ තියෙන්නේ. අයින් වෙන්න.
13: මේ මොකද්ද? පොඩි කොල කෑල්ල. මොනවා හරි ඒකේ ලියලා තියෙනවා වගේ. විධානයක් ගැනත් දන්නේ
14: නැහැ. සත්‍ය විවරණ වැඩසටහන අහන්න.
13: සඳුදා සහ බදාදා සිට සෙනසුරාදා දක්වා සවස 5ට රජරට සේවයෙන් සත්‍ය විවරණ.
1: දින 15ක සත්‍යන්ත පාඨමාලාව. රජරට මාධ්‍ය පාසල සහ සංගීත පාසල.
2: දශක ගණනාවක අත්දැකීම් ඇති ප්‍රවීණ දේශක මඩුල්ල.
3: සැබෑ ගුවන් විදුලි සංනිවේදන මැදිරි තුළ ප්‍රායෝගික අභ්‍යාස.
2: නව පාඨමාලාව සඳහා අදම අයදුම් කරන්න.
1: පාලක රජරට සේවය අනුරාධපුර.
15: තිලෝව තිලක වූ අමාමේනී සම්මා සම්බුදුරජාණන් වහන්සේ බුද්ධත්වයේ ලැබූ උතුම් වෛශාක්‍ය මංගල

0: උත්පත්තිය බුද්ධත්වය හා මහා පරිනිර්වාණය සිහිපත් කරමින්
1: එළඹෙන 30 වෙනිදා වෙසක් පොහෝ දා ආගමික වැඩසටහන් මෙවර විසුරුවා හරිනු ලබන්නේ
0: අබන්පොළ ශ්‍රී බෝධිරුක්ඛාරාම විහාරස්ථානයේ සිටයි.
1: ගෞරවනීය අනුශාසකත්වය අමම්පොළ ශ්‍රී බෝධිරුක්ඛාරාමාධිපති අමම්පොළ සාසනාරක්ෂක බලමණ්ඩලයේ ලේකකාධිකාරී ගෞරව ශාස්ත්‍රවේදී පූජ්‍ය බක්මීවැවි සාගර ස්වාමීන්ද්‍රයන් වහන්සේ
0: බැතිබර දායකත්වය
1: විශ්වසනීය විදේශ රැකියාවක් සඳහා දේශක්ති ලංකා විදේශ රැකියා ආයතනය
0: දුරකථන අංකය 0337 500 500

0: නිහඬ හදතතු විනිවිදින සුපහන් ආමන්ත්‍රණය.
1: සොඳුරු අවසරය.
0: සොඳුරු අවසරය.

ගයනවේදී හර්ෂණ දිසානායක ගයනා කළේ මෙවරු ගීතය ඇත සමගින් නැරඹුණේ අද සොඳුරු අවසරයේ ගුවන් කාලය. උදේ 8:30 වෙලා විනාඩි 12යි ඒ අර්ථපූර්ණ රසපූර්ණ ගීතයේ ගීපද ලිව්වේ නන්දසේන කිඹියා හෙට්ටි කියන අලුත් කලාකරුවා. සංගීතවේදී දර්ශන වික්‍රමතුංග සංගීතවත් කළා. ඉතින් බිහි වෙන අලුත් නිර්මාණ අතරත් මේ විදිහේ අපූර්වතම නිර්මාණ අපට මුණ ගැහෙනව නැහැම කියලා කියන්න බෑ. අපි බොහෝ වෙලාවට සාකච්ඡා කරන දෙයක් තමයි ලස්සනට ලියන්න පුළුවන් පිරිසෙහි යම් අඩුවක් තියෙනවායි කියලා. නමුත් මෙවැනි නිර්මාණ මුණ ගැහෙන විට ඒ අඩුව පිළිබඳව අපට දැනෙන අර කාන්සිය මගහැරී යනවා. ඇත්තටම ලස්සනට ලියන්න මුලින්ම කරන්න ඕන ලස්සනට හිතන එක. ඒක තමයි පළවෙනි කාර්යය. කුලරත්න ආරියවංශ කලාකරුවා ලියූ සංගීතවේදී ආචාර්ය රෝහණ වීරසිංහ සංගීතවත් කළ ගායනවේදී TM ජයරත්න ගයන මියුරු ගීතය. ලස්සනට ලියන්න ඕන නම් මුලින්ම ලස්සනට හිතන්න. ආයෙත් කියනවා එක. උදේ 8:13.

0: ඉතින් මේ සෝචනීය තත්ත්වය කොහොමද අපි මගහරවගන්නේ? ඒක කරන්න පුළුවන් වෙන්නේ ඇත්තම දෙමව්පියන්ටම තමයි. බුදුන් වහන්සේත් සිහිපත් කරපු කාරණයක් තමයි නිසි කල දායාද පවරා දීම කළ යුතුයි කියන එක. ඒක ගැටුම් අවම වීමටත් තමන්ගේ යුතුකම කලායි කියන සතුට ලැබීමටත් හේතුපාදක වෙන බව තමයි උන්වහන්සේ දේශනා කොට වදාළේ. ඉතින් ග්‍රාමීය ප්‍රදේශවල විතරක් නෙමේ නාගරිකවත් ඇත්තම මේ නාගරික ප්‍රදේශවල ඉඩකඩංවල තියෙන සීමා සහිත බව කොතෙක් වුණත් නාගරික ප්‍රදේශවල පවා මේ ඉඩම් අරඹයා ඇතිවන අරගලවල ගැටුම්වල ඇනකොටා ගැනීම්වල සීමාවක් නැහැ. ඉතින් මේ බොහෝ තැන්වල ඉන්නේ එකට හිටපු උදවීම වීම තමයි අරුමය. ඉතින් මේ තත්ත්වයන් කොහොමද සමනය කරගන්නේ? ඒක ලේසි පහසු වැඩක් නෙමේ, විශේෂයෙන් අපවෙනි රටක.
1: සොඳුරු අවසරය.

වසන්ත කුමාර කොබවක කලාකරු ආලියෝ සංගීතවේදී ආචාර්ය වික්ටර් රත්නායක සංගීතවත් කළ ගායනවේදී සුනිල් එදිරිසිංහ ගායන මේ මෙවරු ගීතය ඇතුළේ තියෙන්නේ ඔන්න ඔය මා සඳහන් කළ කතාවමයි.

0: පරාම ලැබුණු පෙට්ටකම මේක ඇතුළේ තමයි මට ඕන වටිනම දේ තියෙන්නේ. අයින් වෙන්න.
1: මේ මොකද්ද? පොඩි කොල කෑල්ල. මොනවා හරි ඒකේ ලියලා තියෙනවා වගේ. නිදානයක් ගැනත් දන්නේ
2: නැහැ. සත්‍ය විවරණ වැඩසටහන අහන්න.
1: සඳුදා සහ බදාදා සිට සෙනසුරාදා දක්වා සවස 5ට රජරට සේවයෙන් සත්‍ය විවරණ.
3: පැය ගානක් ඩ්‍රයිව් කළා ඔෆිස් එකෙත් බිසි වුණාම එන කොන්දේ කැක්කුමට මම සිද්ධාලේප ස්ප්‍රේ කළා. ටක්කාල වේදනාවට සහනය. හෑන්ඩ් බෑග් එකටත් ෆිට් සිද්ධාලේප. පරම්පරා ගණනාවක විශ්වාසය දිනු සහනය.
4: රජරට සේවය කරගහතැන්නෙන් FM 107.3 සුපහෙදිලි ශ්‍රවණ තත්ත්වයක රේඩියෝ දිගහැරුම රජරට සේවය.
5: නිහඬ හදතතු විනිවිදින සුපහන් ආමන්ත්‍රණය.
1: සොඳුරු අවසරය.
5: සොඳුරු අවසරය.

උදේ 8:24 දැන් වෙලාව රජරට සේවයට සම්බන්ධ සිරිල්ලා 3 දෙනෙක් ගැන මට මතක් වෙනවා. තවත් ඉන්නවා නම් මට මතක් කරන්න. එක්කෙනෙක් තමයි සංගීතවේදී සිරිල් පෙරේරා. අනිත් තැනැත්තා තමයි ප්‍රවීණ කලාවේදී සිරිල් සමරකෝන්. තව කෙනෙක් ඉන්නවා, ඒ තමයි සිරිල් මෙත්සිරි කවියා. ඒ කාලේ සතිය සන්නසෙම ඇහුවා නම් සිරිල් මෙත්සිරිගේ නම අමතක වෙන්නට හේතුවක් නැහැ. ඔහු තාමත් මේ බිඳු කාව්‍ය සංග්‍රහය සමග එකතු වී කවි ගයමින් කවි ලියමින් අපිත් එක්ක ඉන්න කලාහිතවතෙක්. ඉතින් ඔන්න සිරිල්ලා 3 දෙනා, එක්කෙනෙක් සංගීතවේදී සිරිල් පෙරේරා, අනිත් තැනැත්තා ප්‍රවීණ කලාවේදී කේපද රචක සිරිල් සමරකෝන්, ඒ වගේම අනිත් පුද්ගලයා තමයි සිරිල් මෙත්සිරි කවියා. ඉතින් මේ 3 දෙනා ගැන මතක් වෙනකොට සිරිල් සමරකෝන් කියලා කියන්නේ ගේ පද රචකෙක් විතරක් නෙමෙයි, ඔහු පස්සේ කාලෙක ගායකයෙකුත් වුණා. ඔහු ඉතාම මිහිරි ගීත කිහිපයක් ගායනා කොට තිබෙනවා. මේ සියලුම ගීත පාහේ ලියා ඇත්තේ ඔහු. ඔහුම ලියලා ඔහුම ගායනා කළා. දැන් ඔහු ගායනා කළ මේ මියුරු ගීතය, මේ ගීතය සංගීතවත් කරන්නේ සංගීතවේදී සිරිල් පෙරේරා. ඒකත් විශේෂයි, සිරිල්ලා දෙන්නෙක් එකතු කළ නිර්මාණකාරයක්.

ඒ සිරිල් සමග සිරිල් ගයනවේදී ගේපදරාචක සිරිල් සමරකුන් ලියා ගායනා කළ ගීතය සංගීතවත් කළේ සංගීතවේදී සිරිල් පෙරේරා. උදේ 8:28 දැන් වෙලාව කාන්තාරයට එහෙම නැත්තන් සහරාවට ෂේම භූමියක් කියන කතාව ඔබ අහලා තියෙනවා. ඇත්තටම ෂේම භූමිය කියලා කියන්නේ කවරක්ද? මේ ගැන ඔබට අවබෝධයක් තිබෙනවා. නමුත් නැවත සිහිපත් කොට ගැනීම වටිනවා. ෂේම භූමිය කියලා කියන්නේ කාන්තාරයේ වතුර ඇති තැනට. කාන්තාරයේ වතුර ඇත්තේ නැහැනේ. වියලි වැලි කතර කාන්තාරය. ඉතින් ඒ කාන්තාරයේ කොහි හෝ තැනක දිය පොදක් මුණ ගැහුණාම, එහෙම නැත්නම් වතුර දින තැනක් මුණ ගැහුණාම අපි එතනට කියනවා ෂේම භූමිය කියලා. හරියට ජීවිතයේ විවිධ දුක්ඛ දෝමනස් මැදේ සමහරු අපිට මුණ ගැහුණාම ඒකත් හරියට වියලි කතරට ෂේම භූමියක් වගේ කියලා අපිට කියන්න පුළුවන් නේ. දැන් රජරටින් නිර්මාණය වුණු ගීතයක් අපි මුලින්ම ඇහුවා. මේකත් එහෙම ගීතයක්. මේ ගීතයේ ගීපද ලියන්නේ අවුලේගම. අවුලේගම තියෙන කුරුණෑගල පැත්තේනේ. අවුලේගම මැණිකේ හේරත් කියන කෙවිඳිය. ඇගෙන මට මතක් කළේ අපේ ලිලි වඩුගේ මැතිණිය. ඇය නම් පෞද්ගලිකව මැණිකේ හේරත් කලාශිල්පිනිය ගැන දන්නවා ඇති. අවුලේගම ඒ පැත්තේ ඉඳලා තමයි ඇය රජරට සේවයට මේ ගේපද රචනාව එවන්නේ. සිරිල් පෙරේරා සංගීතවේදියා නැවත ඔන්න මේ පදවැල සංගීතවත් කරනවා. ජානකී සුමිත්‍රා දිසානායක අපට අමතක නොවන ගායන ශිල්පිනිය. ඇය අපේ ගීත පොකුරෙහි, එහෙම නැත්තන් ගායක ගායිකා පොකුරෙහි අමතක නොවන නමක්. ඒ කියන්නේ රජරට සේවයේ නිර්මාණය කළ ගීත පොකුරෙහි ඒ ගායක ගායිකා පොකුරෙහි අමතක නොවන නමක්.

ඒ ජානකය සුමිත්‍රා දිසානායක ගායන ශිල්පිනිය. ගීතේ ලියපු අවුලේගම මැණිකේ හේරත් ගැන අපි මතක් කළා. අවුලේගම තියෙන්නේ කුරුණෑගල තමයි. හැබැයි කුරුණෑගල ඔය දැදුරු ඔය හරිම ප්‍රකට නමක්නේ දැදුරු ඔය. පහුගිය කාලේ හරිම විපත්ති කරදර සිද්ධ වුණු දැදුරු ඔය. අන්න ඒ දැදුරු ඔය ආසන්නයේ තමයි අවුලේගම ගම්මැද්ද තියෙන්නේ. එහි ඉන්න මැණිකේ හේරත් තමයි ඔය ගීතේ ගීපද ලිව්වේ. 8:34 දැන් එච්.ආර්. ජෝතිපාල ගායන වේදියා සිංහල සිනමාවේ එදත් අදත් මතුවටත් කිරුළු පලන් ගායන වේදියා. ඔහුගේ හඬට සම කළ හැකි අයෙක් තවම නම් බිහි වී නැහැ. සිනමා ගීත ගායනයට පමණක් නොවේ ගුවන්විදුලි සරල ගීත ගායනය කෙරෙහිත් ජෝති අවධානය යොමු කරනවා. ඇත්තටම ඔහු ඒ කෙරෙහි නැඹුරු කරන්නේ කරුණාරත්න අභයසේකර කලාවේදියා. චිත්‍රපටවල ගීත විතරක් නෙමේ ගුවන්විදුලියට ගීත ගායනටත් ජෝති එක්කාසු කරගන්නේ කරු අයියා. ඉතින් මේ ගීතය නිර්මාණය වෙන්නේ ඒ විදිහට. සිනමා ලෝකයේ ජෝතිට වැඩිම ගීත ප්‍රමාණයක් තනු නිර්මාණය කොට දුන්, එහෙම නැත්නම් ඔහු වෙනත්ම මානයකට ඔසවා තැබූ සංගීතවේදී සරත් දසනායකයන් මේ ගුවන්විදුලි සරල ගීතයත් සංගීතවත් කරනවා. ඒක තමයි විශේෂත්වය. කරුණාරත්න අභයසේකර කලාවේදියා ලියූ සංගීතවේදී සරත් දසනායක සංගීතවත් කළ එච්.ආර්. ජෝතිපාල ගායන වේදියා ගායන මේ මියුරු ගීතය.

0: නිහඬ හදතතු විනිවිදින සුපහන් ආමන්ත්‍රණය.
1: සොඳුරු අවසරය.
0: සොඳුරු අවසරය.

0: සර් දැන් දාවේ.
1: ඔව්.
0: ලොක කීප සැරම ඇහුවා මිස්ටර් මාදන් ආවද ආවද කියලා.
1: ලොක මාව ඇහුවා.
0: ඇහුවා.
1: තව වතුර එකක් ගෙනු කියලා.
2: සර්. කයිසෙ මිස්ටර් මාදන්. තමුසෙක් මේ රාජකාරිය කරන්න බෑයිසෙ.
1: සම්පූර්ණ ඇත්ත සර්.
2: තමුසෙට වචන දෙකක් ගලපල හරියට ලියන්න බෑ. තමුසෙට ඉලක්කන් දෙකක් හරියට එකතු කරගන්න බෑ.
1: සම්පූර්ණ ඇත්ත සර්.
2: තමුසෙ දන්නවද මේ මේක කොයිතරම් බලපතල රාජකාරියක්ද කියන්නේ? I have the responsibility.
1: ඇත්ත සර්.
2: මම මේ කරදරේට වැටෙන්නේ අපේ වයිස් කාර්යයේ හින්දා. මම තමුසෙට ඒක අපිට ගොස් කියන්නේ නැහැ. එයා තමයි කිව්වේ මේ කොහෙන්ද ඈත නැහැ දැයි කියලා කොහොම හරි තමුසෙට පෝස්ට් එක දෙන්න කියලා.
1: සම්පූර්ණ ඇත්ත සර්.
2: I tell you one thing. I have the responsibility. තමුසෙ ගෙදර යන්න ඉස්සෙල් ගිහින් බලලා තමුසෙ මේසේ කහලකට වල්. තමුසෙ හැන්දෑ වෙන්න ඉස්සෙල් මේ සේරම වැඩ ටික ඉවර කරලා දාලා ගෙදර යන්න.
1: ඉවර කරනවා සර්. Thank you sir.
0: Hello. හලෝ අවු අවු මා දන්නේ මා දන්නේ මා දන්නේ මා දන්නේ නැති හින්දා මා දන්නේ නැයි කියලා කියන්නේ හරි වාතයක් නේ නෑ නෑ මේ හිරි වාතයක් කියලා කිව්වේ කවුද ටෙලිෆෝන් කෝල් එකක් දැම්මා මිස්ටර් මා දන්නේ ඉන්නවද කියලා මොකද මා දන්නේ නැහැ කියලා පස්සේ මිනිහාන මම දන්නේ නැත්තම් වෙන කවුද දන්නේ කියලා
1: කව මට මාව ඇහුව
0: මම කිව්වා ඉතින් නෑ කියලාද
1: කවුද දන්නේ නැ නේද
3: මොකද අපි එක්කලා විතරක් තාම පරක්කු අනිත් මිනිස්සු දැන් වැඩ ඇරිලා ගෙවල් වලට ගිහිල්ලා පැය ගාණක් වෙනවා හ් ආ වෙනවා පේන්නේ හඩි පුඩි ගහපු පාටක් නම් පේන්නේ නැහැ ඒත් ඕටයි මුත් නැහැ කිව්වනේ මේ දවස්වල මොකෝ පරක්කුනේ සෝමදාසලා රංජිත්ලා හැම ගිහිල්ලා දැන් වාක් වෙලානේ
1: සෝමදාසලා
3: ඕ
1: සෝමදාසලා මගේ තත්ත්වේ ඉන්නවනේ මු ගෙවල් වල දුවනවා
3: ඉඳගන්න කොහෙද ඉතින් ඇහේ ඒ මොකද ඒ
1: කියන්නේ මම නැත්තම් එතන කිසි දෙයක් කරන්නේ නැහැ නේ කන්තෝරුවේ බොස් කාර්යයට මම අද තදින් කතා කළා
3: ඒ මොකද
1: ආ කියන්නේ ඒ මිනිහා බොස් වුණාට වචන දෙකක් ගලපල ගන්න බෑ ඉලක් කම්පැනි දෙකක් එකතු කරගන්න බෑ.
3: අනේ පුදුම බොස්.
1: සේරම මගේ පිට මම වගේ කියන්නේ බෑවට මම. කිව්වා මම එහෙම කරන්න බෑ.
3: කොහොමද අනේ ඉතින් ওই වගේ කෙනෙක් ওই තනතුරකට ආවේ.
1: ඒක තමයි දන්නේ නැද්ද ඉතින් ඔය
3: මං උණු වතුර ටිකක් දැම්මා. බඩට පන් රැස්ටි කරලා තිනවා. මොනකට දුනෝද කියලා එනකොට ඒ ටික බොන්න.
0: අම්මෝ හාබර් එකේ වැඩ කරන කාලේ මෙච්චර බර ඉස්සු වෙන. සේරම වැරදි කියලා සම්පූර්ණයි හදාන්නේ මුලින් ඉඳන් සම්පූර්ණ වැරදි කිව්වක්
1: කවුද කියන්නේ
0: ලොකු මහත්තයා කිව්වේ
1: මට එන්න කියලා කිව්වද
0: එන්න කියලා කිව්වා
1: ගුඩ් මෝර්නින් සර්
2: අයියේ මිස්ටර් මාදන් තමයි මේ මොනවද ලියලා තියෙන්නේ ඈ අපේ ටයිපිස් මිස් පතරංගා කසාද බඳින්න යන්න මාස දෙකක් නිවාඩු ගිහුවා ලීව් ටු ගෙට් ද මැරි
1: සම්පූර්ණ නැත්ද සර් ඉදලුවා
2: ඈ ඉතින් මොකද්ද මේ තමයි කියලා තියෙන්නේ තමසේ මේ මැටිනිටි ලීව් දෙන්න කියලා නේ ඉල්ලලා තියෙන්නේ ඈ අයිසෙ මැටිනිටි ලීව් කියන්නේ දරුවෙක් ප්‍රසූත කරන්න ඉන්න නිවාඩුවක් මේ කතාවද මනින්න යන්නේ කෙනාට මැටිනිටි ලීව් දෙන්න මේක මම බලන්නේ නැතුව අස්සම් කලන්නේ මමත් ගා අයිසෙ ඉංග්‍රීසි දන්නේ නැත්තම් මේ සිංහලෙන් ලියනවා දුන්න
1: සර් මේ මැටිනිටි ලීව් කියන්නේ මේ දරු ප්‍රසූතියකට දෙන නිවාඩුව ඒක සම්පූර්ණ නැත්ද සර්
2: අයිසෙ මේක කරන්න බෑ අයිසෙ මම බෝඩ් එකට ලියනවා අනුකම්පාවට ගියොත් එහෙම මටත් ගෙදර යන්නයි වෙන්නේ
1: සර් අර මැටර්නිටි කියන වචනේ හරි ලස්සනයි ඒකයි මම එහෙම දැම්මේ
2: අයියේ මෙච්චර කල් තමුසේ පොල් ගියාද I have to responsible
1: පොල් ගන්නවා සර් ඉඳලා හිටලා ඉතින් අපි පවුල් කාර්යවනේ සර් ඉඳලා මේ සර් thank you sir මම එක හරි ගස්සලා දාන්න
0: මේ වතුර බිව්වට මේ කඳු පාත් වෙන්නේ නැහැ සර් එකන්තකට මේ මේ කඳු හෙල් අතරේ මැද්දේ මිටියාවත ඉන්නකොට හරි ශනීපයක් දැනෙන්නේ නැති නේද?
1: ශනීප ගන්න වෙන්නේ ගෙදර ගිහිල්ලා තමයි.
0: බය වෙන්න එපා සර්. ළඟදිම මේ ඔක්කොම ක්ලියර් කරගන්න සර්ට chance එකක් එනවා. සුද්ධ කරගන්න chance එකක් එනවා.
1: ඒ කිවි?
0: එනවා chance එකක් එනවා. ගිය අවුරුද්දේ මේ මාසේ මේ තීජ ෆයිල් සර් දැක්කනම් පුදුම හිතෙනවා. කන්ටේනර් දෙකකට පටවන්න වාලාචින පුරන්න බඩු තිබුණා. එක රෑ ගිය බුෂ්.
1: ඒ කියන්නේ
0: ගංගතුර ගැලුවා ගංගතුර ගලපුවා ඔක්කොම හොදගෙන ගියා මේ ආරංචියක් තියෙනවා සර් ලොකු ගම් වතුරක් එනවලු ලබන සුමාන දිහා.
1: මෙහාට
0: එහාට එනවලු. තොර බය වෙන්න එපා සර්. කඩදාසි ගැල්ලක් අතිතුරෙන්න ඔක්කොම තීන්දුයි.
1: මේ ගම් වතුර ළඟ තියෙයිද?
0: එයි එයි.
1: අහෝ සබාධම. අසරණයාට සරණ වූ මැනව.
3: මං එක්කලු අදත් මොකද මේ පරක් වෙන්නේ කියලා. මහන්සි හින්දා මේ දවස්වල ඉතින් ගොඩක් වැඩනේ. මං අන්න එග් නූඩ්ල්ස් හැදුවා.
1: හා. මේ සොන්දස්ලා එහෙම දැක්කලා ආවද කලින්?
3: ආවා. හැබැයි ඒගොල්ලෝ නම් කිව්වා මේ ඔයාලා ටිකක් වැඩ බැරි ඉඳ හැන්ද වෙනකම් වැඩ කරන කතාව.
1: සොන්දස්ල. ඊරිසියාකාර. මම මට එතන තත්වයක් තියෙන හින්දා උන් කැමති නෑ.
3: එනව නේද මිනිස්සුලා?
1: අනේ දැන් ඊළඟට මම
3: එන්නේ. ඇගිලි පතුරයි ගම හැමතැනම.
1: මම මේ අද හරි වැඩේ උනේ.
3: ඇයි මොකද අපි මොකද?
1: ඔස්කාරයට අයියෝ අද සතුටුම අය හරි.
3: ඇයි?
1: මිනිහා මේ මැටර්නිටි ලීව් ගෙනගේ තේරුම දන්නේ නෑ.
3: අනේ.
1: ඒ කියන්නේ මේ අර අපේ ටයිපිස් කෙනෙක් එමන්සයා මේ අදියේ මේ අදියේ මොකද කසාද බඳින්නේ නිවාඩු විල්ලලා තිබුණා.
3: ආහහා.
1: මැරි කරන්න.
3: ඔව්.
1: මෙයා එයාට මැටර්නිටි ලීව් දීලා. මම
3: බලින්නත් ඉස්සල්ලා.
1: අයියෝ මම කිව්වා තමුසේ ඉංග්‍රීසි දන්නේ නැත්නම් සිංහලෙන් ලියනවා.
3: ඔව්.
1: මම බොහොම තදින් කතා කරන්නේ. මම කිව්වා මම බෝඩ් එකට ලියලා දාන්න. තවත් බලා ඉන්න.
3: එතනින් නම් දැන් ඉතින් බොස් ඩිස්මිස් වෙයිද ඔය විදිහට
1: කියලා? මම හිතන්නේ මට තමයි chance එක එන්නේ.
3: අනේ කොච්චර එකක්ද මට එතකොට shopping යන්නත් පුළුවන්. යට වාහනයක් කොහොමත් හම්බෙනවනේ මේ.
1: ෂුවර් ෂුවර් ඒවා.
3: අනේ
1: මේක වැඩේ මේ ඉරිසියාකාරී වෙන හරියට.
3: ඒකනේ ඉන්නකෝ. මම ඉක්මනට කෑම ටික ලෑස්ති කරන්නේ.
1: මොනවද තියෙන්නේ අද? Morning sir. Get out. I said not for you. තමසේ නෝ මෙහා. ඊයේ බෝඩ් එකේ කට්ටිය හදිසියේ පැනලා තමසේගේ පයිගොඩ දැකලා වහාම ක්‍රියාත්මක වන පරිදි තමසේ තේරෙන් අස් කරන්න කිව්වා.
4: ඇත්ත සර්.
1: මට කන ගාටු. ලියමනක් ගෙදරට එයි.
4: සර් මේ එමුණ මොනවා හරි පොඩි රස්සාවක් මොකක් හරි දුන්නොත් මේක ලොකු වැඩියි සර්. මම බැලුවා කීප දවසක් කරන්න. පොඩි එකක් තිබුණොත් සර් කෝල් එකක් දෙන්න. Thank you sir. මේ
3: මොකද අද ඔයා මේ වේල පහයි?
4: කියලා වැඩක් නැහැ. මේ බොස් කාගේ?
3: ඔව්.
4: අද මිනිහා ඩිස්මිස් වෙන රටේට. මසෙවෙන් පා ගන්න.
3: නෑ.
4: ඒ කියන්නේ මේකයි උනේ.
3: ඔව්.
4: මෙයා මේ හදිසියම පැනලා බෝඩ් එකෙන් කට්ටි. පැන බලපුවාම මිනිහා ෆයිල් කොටවල් මෙච්චර උස.
3: ඉතින්.
4: පස්සේ ඉතින් මම කිව්වා මේක කරන්න බෑ.
3: මේ
4: විදියට.
3: හැමදාම ඉතින් අනුකම්ප කරන්නවත් බෑනේ.
4: මම හිතන්නේ ගෙදරට ලියමනක් කරනවා කිව්වා.
3: ඇත්තද?
4: ඔව් ඉතින්.
3: එතකොට ඔයා තමයි බොස් එයා.
4: මං ඉතින් ආවා.
3: ඉතින් ඔයා මොකද වේලාසනින් ආයේ ඔච්චර වැඩ තියෙන්නේ?
4: මේ නෑ මම මේකයි මේ ඔතන මම හිටියොත් එහෙම මගේ කලස් පෙන්වන්න හම් වෙන්නේ නැහැ. දැන් මම නැති වෙලාවට වැඩ සේරම ගොඩ ගැහෙනවා.
3: ගොඩ
4: ගැහෙන බෝඩ් එකේ ගැලීම
3: ඔයාව හොයාගෙන එනවා. අනේ මට නම් ඒ ඉව සිල්ලක් නෑ අනේ.
4: වැඩ
3: ප්‍රොමෝෂන් එක හම් වෙන්නේ
4: නැහැ. මගේ වැඩ ඔක්කොම පිළිවෙලට නේ.
3: ඕ ඒක හරි මන් දන්නවනේ. හරි පිළිවෙලයි කියලා. ඒක නෙමෙයි.
4: මට එහෙම මෙන් කබල් වැඩ පෙන්වන්න. මම කෙලින්ම
3: දැන්. හරි මහසි පාටයි. ඊට පස්සෙ ඉතින් ඔයාට ওই තනතුර හම්බුණා ඔය බස් වල අහුවේ රස්තිය අද වෙන්න ඕනේ නැහැ. ඒ සීදාපු කාර් එකේ යා.
4: අයියෝ.
3: ඉන්නකෝ මම ඔයාලට මෝල්ඩන් මිල්ක් එකක් හදන්නම්. ආ
4: මොනාද ගන්න.
0: කවුද ගෙදර? ගෙදර කවුද? මේ මහත්තයා ඉන්නවද?
3: ඔව්. ඇයි?
0: මේ මහත්තයලගේ ඔෆිස් එකේ ලියුමක් දෙන්න කිව්වා.
3: මහත්තයාට අර ප්‍රොමෝෂන් එකක් හම්බෙනකොට හික වෙන්නේ නැති මං හිතන්නේ. ඔයා මේ කන්තෝරේද?
0: කන්තෝරේ තමයි.
3: ඔව්.
0: ප්‍රොමෝෂන් ද ඩිමෝෂන් ද මන් දන්නේ නැහැ. මොකක් කරේ අපේ මෝෂන් එකක් නම් තමයි.
3: ඇත්තද?
0: ඔව්.
3: අනේ කියන්නකෝ ඉතින් දන්නව ඇතිනේ.
0: අනේ ඉතින් ඕන මං ඉතින් ඔය අමතරෙන් කියන්න ඕනේ. බලන්න කොල්ලිම කරලා නෝන. ඔව්.
3: හැබැයි බය වෙන්න දෙයක් නැහැ.
0: නෑ නෑ බය වෙන්න දෙයක් නැහැ.
3: හම්බ වෙයි මහත්තයාගෙන් පාටියක් ඕගොල්ලන්ටත්.
0: හම්බ වෙයි.
3: එල් මාදන් මහතා වෙතටයි වහාම ක්‍රියාත්මක වන පරිදි ඔබ සේවයෙන් පහ කරන ලද බව කනගාටුවෙන් දන්වමි.
5: අමතරේ කියන්න දෙයක් නැහැ. ලියුම බැලුවනම් හරිනේ. ඉතින් ඒ තමයි යෝගයක් සිනහවෙන් එකලු කළ ශිල්පීන් නැස්ලි ඩයස්, සැමියල් රොඩ්රිගු, මර්සි එදිරිසිංහ ඇතුළු පිරිස උදේ 8 විනාඩි 49යි දැන්. කර්ණවරත්න අබේසේකර කලාවේදියා ලියු, සංගීතවේදී එම්.කේ. රොක්සාමි සංගීතවත් කළ ගායනවේදී මිල්ටන් මල්ලවාරච්චි ගයන මෙවරු ගීතය.

රජරටයි ගොවිබිමයි. වැව්බැති දනව්වේ ගොවිබිම් සරුබිම් කරන්නට නව්‍ය තාක්ෂණික ක්‍රම භාවිතය පිළිබඳව ඔබට ගෙනන සජීවී කතිකාව. කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ ගුවන් විදුලි ගොවි සේවාව සහ රජරට සේවය එක්ව ගෙනන රජරටයි ගොවිබිමයි. සෑම බදාදා දිනකම පෙරවරු 9 සිට 9:30

0: ඔන්න පොඩ්ඩනේ රජලට සේවයෙන් ඔයාලට අලුත් තෑගක්.
1: සමනල උයනේ අලුත් විශේෂාංගයක්.
0: සෑම බදාදා දිනකම සවස 4:15ට
1: කැප්ටන් ලොක්කයි
0: රෝයිත් පොඩ්ඩයි එක්ක එකතු වෙලා
2: දැනුම සොයන්න,
3: නුවණ වඩන්න,
4: විනෝද වෙන්න, අපිත් එක්ක එකතු වෙන්න.
0: FM 90.1, FM 107.3 රජලට සේවයෙන්.
5: රජරට සේවය කරගහතැන්නෙන් FM 107.3 සුපහෙදිලි ශ්‍රවණ තත්ත්වයක රේඩියෝ දිගහැරුම රජරට සේවය.
6: නිහඬ හදතතු විනිවිදින සුපහන් ආමන්ත්‍රණය.
7: සොඳුරු අවසරය.
6: සොඳුරු අවසරය.

උදේ 8යි විනාඩි 54යි දැන් වෙලාව. ජීවිතේ මේ තිබිලා මේ නැති වෙන දෙයක් තමයි සතුට කියන්නේ. ඉතින් කොච්චර එහෙම වුණත් අපි මේ ගමන විවිධ දුෂ්කරතා මැද්දේ දියත් කරන්නේ සතුට හොයාගෙනම තමයි. හැබැයි සතුට කොහෙවත් හැංගිලා තියෙන එකක් නෙමෙයි. ගමනේ කෙලවර සංගවා ඇති දෙයක් නොවේ. සතුට තියෙන්නේ අපි මේ යන පාර දෙපැත්තේම තමයි. ඉතින් ඒක හරියට අහුල ගන්න එක, හොයා ගන්න එක, දකින්න එක තමයි කරන්න ඕන. ඒක තමයි ටිකක් අමාරු වැඩේ. කොහොම වුණත් කතාවක් තියෙනවා අපි මේ සියල්ලක් කරන්නේ ජීවිතයේ සතුට පිණසයි කියලා. මොන දේ කෙරුවත් තවත් සමහරු කියනවා මොන දේ කෙරුවත් සතුටක් ඇත්තේ නැහැ කියලා. ඒක උනේ කොහොමද කියන එකත් හිතා ගන්න බැරි තරම්. කොහොම වුණත් පුළුවන් තරමින් තියෙන දේවල් ගැන හිතමින් ඒවා උපයෝගී කරගනිමින් ජීවිතයේ සතුට ළඟා කරගමු. නැති දේවල් ගැන හිතන්න ගියොත් කිසි කලක සතුට වෙන්න නම් අවස්ථාවක් ලැබෙන්නේම නැති තරම්. මේ මුකුත්ම නැති කාලේ මිනිස්සු කොහොමද සතුටින් හිටියේ? ඒක තමයි තියෙන අරුමය. පූජ්‍ය රඹකන සිද්ධාර්ථ ස්වාමීන්ද්‍රයන් වහන්සේ ලියූ සංගීතවේදී එච්.එම්. ජයවර්ධන සංගීතවත් කළ ගායන ශිල්පිනිය මාලනී බුලත් සිංහල ගයන මේ මියුරු ගීතයත් සමගින් අප සමුගන්නේ ඒ පැනය ඔබෙන් අසමින්. මෙච්චර දේවල් තියෙද්දිත් අපිට සතුටක් නැහැ. මේ මොනවත්ම නැති කාලේ මිනිස්සු කොහොමද සතුටින් හිටියේ?

0: FM 95.1 අනුරාධපුරයට FM 107.3 SLBC හා රේඩියෝ ගාඩන් ඇප් මගින් මුළු ලොවටම රජරට සේවය.
1: බුද්ධියට ආමන්ත්‍රණය කරන ජනතාවාදී ප්‍රවෘත්ති වාර්තාකරණය දහවල් 12ට
2: රජරට සේවයේ ප්‍රවෘත්ති.
3: රටට කියන්නට අවැසි ප්‍රවෘත්තිමය තොරතුරු එවන්න අපිට. ප්‍රවෘත්ති අංශය රජරට සේවය, බණ්ඩාරනායක මාවත, අනුරාධපුරය.
4: RS වානේ කම්පී නවීන තාක්ෂණින් SLS සහතිකය සමග RS RB 500 වානේ කම්පී ඕනෑම කම්පනයකට හෝ ස්වාභාවික විපතකට ඔරොත්තු දීමට තරම් ශක්තිමත් RS වානේ කම්පී සාධාරණ මිල ගණන් යටතේ දිවයින පුරා පියෙකුගේ ශක්තියෙන් ශක්තිමත් ගොඩනැගිල්ලකට RS වානේ කම්පී
1: රජරට සේවය මෙගහර්ට්ස් 107.3
4: මේ පැය පුවත්
5: බිලාව පෙරවරු නාවයයි පැය පුවත් සමගින්න ප්‍රදීප් රණතුංග. 17 වන තමිල්නාඩු ව්‍යස්ථාදායක සභාමැතිවරණයෙන් ආසන 108ක් දිනා ගනිමින් දෙමළ සිනමාවේ සුපිරි නළු තලපති විජේගේ ටීවී එකේ පක්ෂය දැවැන්ත ජයක් ලබාගෙන තිබේ. මේ අනුව දශක 5කට ආසන්න කාලයක් තමිල්නාඩු දේශපාලනය මෙහෙයූ DMK සහ AI ADMK පක්ෂවල ආධිපත්‍යය බිඳ දැමීමට මෙමගින් ඔහු සමත් වී ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා පවසයි. මෙම මැතිවරණයේදී DMK පක්ෂය ආසන 59කට සීමා වෙමින් ප්‍රධාන විපක්ෂය බවට පත්ව තිබේ. AI ADMK පක්ෂය ආසන 47ක් ලබා ගනිමින් තෙවැනි ස්ථානයට පත්ව ඇත. TVK පක්ෂය ප්‍රාන්තය පුරා ඡන්ද 1,60,000,000 වඩා ලබා ගනිමින් 135ක ඡන්ද ප්‍රතිශතයක් ලබාගෙන තිබේ. කෙසේ වෙතත් තමිල්නාඩු ප්‍රාන්තයේ බලය පිහිටුවීම සඳහා එක් පක්ෂයක් විසින් ආසන 118ක් ජයග්‍රහණය කළ යුතු අතර TVK පක්ෂයට ඒ අනුව බලය පිහිටුවීම සඳහා තවත් පක්ෂයක සහය ලබාගත යුතු වේ. තලපති විජේ මහ ඇමති ධූරයට පත් වූහොත් NV රාමාරාවෝගෙන් පසුව මෙවැනි ජයක් අත්කරගත් දෙවන නළුවා ඔහු වනු ඇති බවද විදෙස් මාධ්‍ය වාර්තා වැඩිදුරටත් සඳහන් කරයි. අන්තර් නිවර්තන අභිසාරී කලාපය දිවෙනේ කාලගුණයට බලපෑම් කරමින් පවතින බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. ඒ හේතුවෙන් හෙට දිනෙන් පසුව දිවයිනේ වැසි තත්ත්වයේ වැඩිවීමක් බලාපොරොත්තු වන බව එම දෙපාර්තමේන්තුව පෙන්වා දෙයි. පැයපත් එපමණයි යලිත් පෙරවරු 10ට මීළඟ පැයපත් ප්‍රකාශය බලාපොරොත්තු වන්න.
1: රජරට සේවය මෙගහර්ට්ස් 107.3
4: මේ පැයපත් RS වානේ කම්පී නවීන තාක්ෂණින් SLS සහතිකය සමඟ RS RB 500 වානේ කම්පී ඕනෑම කම්පනයකට හෝ ස්වාභාවික විපතකට ඔරොත්තු දීමට තරම් ශක්තිමත් RS වානේ කම්පී සාධාරණ මිල ගණන් යටතේ දිවයින පුරා පියෙකුගේ ශක්තියෙන් ශක්තිමත් ගොඩනැගිල්ලකට RS වානේ කම්පී
1: බුද්ධියට ආමන්ත්‍රණය කරන ජනතාවාදී ප්‍රවෘත්ති වාර්තාකරණය දහවල් 12ට
2: රජරට සේවයේ ප්‍රවෘත්ති.
3: රටට කියන්නට අවැසි ප්‍රවෘත්තිමය තොරතුරු එවන්න අපිට. ප්‍රවෘත්ති අංශය රජරට සේවය, බණ්ඩාරනායක මාවත, අනුරාධපුරය.
2: රජරට සේවය කරගහතැන්නෙන් FM 107.3 සුපහෙදිලි ශ්‍රවණ තත්ත්වයක රේඩියෝ දිගහැරුම රජරට සේවය.
3: රජරටයි ගොවිබිමයි. වැව්බැති දනව්වේ ගොවිබිම් සරුබිම් කරන්නට නව්‍ය තාක්ෂණික ක්‍රම භාවිතය පිළිබඳව ඔබට ගෙනෙන සජීවී කතිකාව. කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ ගුවන් විදුලි ගොවි සේවාව සහ රජරට සේවය එක්ව ගෙනෙන රජරටයි ගොවිබිමයි. සෑම බදාදා දිනකම පෙරවරු 9:00 සිට 9:30

0: ඔන්න පොඩ්ඩනේ රජලට සේවයෙන් ඔයාලට අලුත් තෑගක්.
1: සමනල උයනේ අලුත් විශේෂාංගයක්.
0: සෑම බදාදා දිනකම සවස 4:15ට
1: කැප්ටන් ලොක්කයි
0: රෝයිස් පොඩ්ඩයි එක්ක එකතු වෙලා
2: දැනුම සොයන්න,
3: වඩ වඩන්න,
4: විනෝද වෙන්න, අපිත් එක්ක එකතු වෙන්න.
0: FM 98.1 FM 107.3 රජලට සේවයෙන්.
5: ආහා හා මොකද ඔය කරන්නේ?
6: මේක මට පරම්පරාවෙන් ලැබුණු පෙට්ටකම. මේක ඇතුළේ තමයි මට ඕන වටිනම දේ තියෙන්නේ. අයින් වෙන්න.
7: මේ මොකද්ද? පොඩි කොල කෑල්ල. මොනවා හරි ඒකේ ලියලා තියෙනවා වගේ. නිදානයක් ගැනත් දන්නේ
8: නැහැ. සත්‍ය විවරණ වැඩසටහන අහන්න.
7: සඳුදා සහ බදාදා සිට සෙනසුරාදා දක්වා සවස 5ට රජරට සේවයෙන් සත්‍ය විවරණ.

0: කුමාරෝත්පත්තිය බුද්ධත්වය හා මහා පරිනිර්වාණය සිහිපත් කරමින්
1: එළඹෙන තිස්වනදා වෙසක් පොහෝදා ආගමික වැඩසටහන් මෙවර විසුරුවා හරිනු ලබන්නේ
0: අබන්පොළ ශ්‍රී බෝධිරුක්ඛාරාම විහාරස්ථානයේ සිටයි.
1: ගෞරවනීය අනුශාසකත්වය අමම්පොළ ශ්‍රී බෝධිරුක්ඛාරාමාධිපති අමම්පොළ සාසනාරක්ෂක බලමණ්ඩලයේ ලේකකාධිකාරී ගෞරව ශාස්ත්‍රවේදී පූජ්‍ය බක්මීවැවි සාගර ස්වාමීන්ද්‍රයන් වහන්සේ
0: බැතිබර දායකත්වය
1: විශ්වසනීය විදේශ රැකියාවක් සඳහා දේශක්ති ලංකා විදේශ රැකියා ආයතනය
0: දුරකථන අංකය 03-577-500.
2: මම ජාත්‍යන්තරයේ දිනු සුපිරිවිගි ටූත්පේස්ට් එක එන්ජොයි කරන ගමන් හිටියේ.
3: ජාත්‍යන්තරයේ දිනු
2: අවුරුදු 600ක් පෙරණි ජර්මනියේ වුඩ්ස්බර්ග් විශ්වවිද්‍යාලය සිද්ධාලේප සුපිරිවිගි දන්තාලේපයේ ෆ්ලෝරයිඩ් හා සමාන රැකවරණයක් සලසන බව සනාථ කර ඇත.
3: ඔයාගේ දත්නම් good looking.
2: Then what about me?
4: රස ජනනී
5: අපනේ නිකෘෂිකර්ම දෙපාර්තමේන්තුව ශ්‍රී ලංකා ගුවන් විදුලි සංස්ථාවේ රජරට සේවය තුලින් සෑම සෙනසුරාදාවකම සවස 4:30 එතෙර කහවණු මෙතිරට ගින්වන අපනයන කෘෂි සංවාදය රස ජනනී.
4: ඔබට අවශ්‍ය මූල්‍යාධාර සහ වගා උපදෙස් අපනයන කෘෂිකර්ම දෙපාර්තමේන්තුවෙන් දැන් නොමිලේ. තොරතුරු විමසන්න, නිර්මාණ යොමු කරන්න මේ අපේ ලිපිණය
5: රස ජනනී. අපනයන කෘෂිකර්ම දෙපාර්තමේන්තුව ගැටඹේ පේරාදෙණිය.
4: දුරකථනය 08-812-388-651. රසජනනී.
5: අත මිට සරු හෙට දිනකට අපනයන කෘෂිකර්ම දෙපාර්තමේන්තුව.
1: සසර දනව්වේ අනාථ ලෝසතුන්ගේ හදේ සෝ දුක් සදහටම නිවා දමන විශ්වයේ අසම සම ලෞතුරු බුදු වදන පහසුවෙන් අර්ථවත්ව අවබෝධ කරගන්නට ඔබත් ලෞතුරු අරණ සදහම් දේශනා මාලාවට නොපමාව සමන් දෙන්න. සෑම සෙනසුරාදා දිනයකම උදෑසන 8ට FM 107.3 හා 90.1 රජරට සේවය ඔස්සේ මෙම ධර්ම දේශනාව ඔබට ශ්‍රවණය කළ හැකි. ගෞරවනීය දේශකයාණන් වහන්සේ අනුරාධපුර කටුකැලියාව ශ්‍රී අරණ විහාරාධීශවර විදද්ධ ධම්මකථික මාපලගම සුසීලවංශ ස්වාමීන්ද්‍රයන් වහන්සේ පින්කල මිනිසුන් කන්දී අසන නිර්මල සුවදෙන ලෞතුරු අරණ. ලෞතුරු අරණ .net වෙබ් අඩවිය ඔස්සේ සහ ලෞතුරු අරණ YouTube නාලිකාව ඔස්සේද ඔබට මෙම ධර්මදේශනා ශ්‍රවණය කළ හැකි අතර එම YouTube නාලිකාව හරහා විශේෂයෙන්ම සෑම දිනකම රාත්‍රී 8ට ගෞරවනීය මාපලගම සුසීලවංශ හිමියන් විසින් පෙර සිදු කරන ලද කෙටි ධර්මදේශනාවල නැවත විකාශයන්ට ඔබට සවන් දිය හැකියි.

0: FM 107.3 රජරට සේවය 47 වසරක අභිමානය
1: උල්පත පාමුලේ

0: වැහි කඳුලක් පැවැටි නිහඬ මිහිකත තෙත් කළ රස කල්පනාමය සිය
1: භාගව සේකර ගීපොත අමරදේව මීවිත මීගන් සංගීතය ගීගන් සාහිත්‍යය සාහිත්‍ය සංගීත සුසංයෝගයේ පළ විසින් තමයි මේ සියල්ල බිහිවලා
0: තියෙන්නේ. සේකර ගැමි නිර්ව්‍යාජ බව විනිවිද දැක ජීවන යථාර්ථය කවි සිත්තමක් කොට බෙල්දෙනි බඩවැටි ඕවිටි ගුරුපාර පසුකොට දවල පැහැ මල්ලයායක් වෙත නික්ම ගොස් තිබිණි. උල්පත පාමුල
2: ඉතින් කලාකරුවෝ නිසා තමයි මිනිස්සු මේ විදිහෙන් හරි හිනා වෙලා කාලය ගත කරන්නේ. විවිධ දුක් දෝමනස කම්කටොළු මැද්දේ අපි අපේ ජීවිත ගමන ඉදිරියට අරගෙන යනවා. ඉතින් කලාකරුවන් අපව පිනවන්නට නොඑක කලා නිර්මාණ ඉදිරිපත් කරමින් කාලය ගත කරනවා. ඔවුන්ගේ ජීවිතය තුළෙත් දුක් දෝමනස කම්කටොළු නැතුව නොවේ. සමහර විටක ඒවා අපිට පෙනෙන්නේ නැති තරම්, අපි ඒවා කියවා ගන්නට උත්සාහ කරන්නේ නැති තරම්. මේ විදිහට උල්පත පාමුලට ගොඩ වෙලා කලාකරුවන් කැඳවගෙන ඔවුන්ගේ ජීවිත කතාව අහන්නට, ඔවුන්ගේ නිර්මාණ කටයුතු පිළිබඳව යමක් දැන කියා ගන්නටත්, විශේෂයෙන් මේ නිර්මාණකාරයන් හරහා ඔවුන් කළ සේවාව පිළිබඳව කිසියම් විදිහක නිහඬ ඇගීමක් කරන්නටත්, ඉතින් අපි උල්පත පාමුලේ ඉඳලා අපේක්ෂා කරනවා, බලාපොරොත්තු වෙනවා. මෙතෙක් වැඩසටහන් ගණනාවක් මුළුල්ලේ අපි ඒ කාර්යය තමයි ඉෂ්ට කරමින් ඉදිරියට පැමිණේ. ඉතින් අදත් අපි අපේ කලාපයේ නුවර කලාවියේ කලාශිල්පිනියකට අපේ කතාබහට එකතු වෙන්නට උල්පත පාමුලට එන්න කියලා ආරාධනය කළා. ඇය දශක 3කට වැඩි කාලයක් ගුරු වෘත්තියේ නියලුණු, දහසක් දෙනාගේ net පෑදු ගුරු මාතාවක්, ඒ වගේම කලාශිල්පිනියක් විදිහට ඇය ගායන ශිල්පිනියක්, ගේපද රචිකාවක්, ඒ වගේම සාහිත්‍යවේදිනියක්, කිවිඳියක්, මේ විදිහේ විවිධ භූමිකාවලට පණ දෙන, ඒ වගේම විවිධ සමාජ කණ්ඩායම් සමග මේ සමාජය සුවපත් කරන්නට සමාජ සේවා කටයුතු වල යෙදෙන නියලී සිටින එතුමිය තමයි මැටිල්ඩා අධිකාරම් මැතිනිය. අයිබුවන්, සුබ දවසක් ඔබතුමයට.
3: අයිබුවන්, අයිබුවන්.
2: ඉතින් දැන් කොහොමද ජීවිතය? බැලු බැල්මට මට හිතෙනවා දැන් මන් ටිකක් වයසයි කියලා.
3: ඔව්, වයසයි තමයි.
2: ඒ කියන්නේ ජීවිතය දැන් සෑහෙන දුරක් ගෙවාගෙන ඇවිල්ලා තියෙනවා. දැන් ආපු ගමන දිහා ආපහු හැරිලා බලනකොට අද මොකද හිතෙන්නේ?
3: ඇත්තටම සතුටුයි. ජීවිතය දිහා හැරිලා බලද්දී කම්කටොළු දුක්කම්කටොළු නොතිබුණා නෙමෙයි, ඒ හැම දෙයක්ම තිබුණා. නමුත් ඒ අතරෙදී අපි හරි වාසනාවන්තයි කියලා හිතෙනවා. විශේෂයෙන් අපි කුඩා දරුවන් සමග ගෙවූ කාලය, පොතපත සමග ගත කර කාලය, ඒ වගේම සමාජ මෙහෙවරක් වෙනුවෙන් අපේ ජීවිත වැය කරන්න ලැබුණු කාලය, මේ ඔක්කොම අපේ ජීවිත කතාව තුළ තියෙන නිසා මම හිතනවා මං සතුටින් ඉන්නේ කියලා.
2: ඔව්, ඔබතුමගේ ගුරු ජීවිතයට, ගුරු වෘත්තියට කොච්චර කාලයක්ද?
3: ඔව්, ඇත්තටම මම අවුරුදු 32ක් ගුරු සේවයේ මගේ කාලය සම්පූර්ණයෙන්ම වැය වුණේ රජරටට. හ්ම් හ්ම් හ්ම්. තලාව මහවිද්‍යාලය, බෙල්ලන් කඩවල මහවිද්‍යාලය, ඒ වගේම කිරලෝගම සුබෝධි විදුහල කියන විදුහල් තුනේ තමයි මගේ සංචාරණය සිදු වුණේ.
2: ඔබතුමගේ උපන් ගම් පළාත් කොහෙද?
3: ඔව්, මං ඉපදුනේ ඇත්තටම මේ කොළඹ ආශ්‍රිතව කඳාන දකුණු බටගම කියන ගමේ. මම ඉස්සරම ලිපි ලිව්වේ දකුණු බටගම කියලා. ඉතින් ඒ බටගම කියන නම හැදිලා තියෙන්නේ බටින්ගේ ගම කියලා තමයි මම දැනගත්තේ. පෙර කාලේ හමුදා සේවයේ යෙදුණු අය මේ ගමේ හිටියා කියලා කියනවා. ඉතින් බටින්ගේ ගම නිසා බටගම වුණා කියන ක්‍රමයේ තමයි මම අහලා තියෙන්නේ.
2: ඉතින් කොළඹ ඉඳලා කොහොමද මේ අමරාදපුරයට ආවේ?
3: ඇත්තටම අපිට ඒක දිග කතාවක්. මම හිතන්නේ නව කතාවක් කිසි දිගයි. කෙසේ වෙතත් අපි මගේ ස්වාමි පුරුෂයා සැම්සන් ජයසිංහ, සැම්සන් නිකලස් ජයසිංහ, එතුමා මට හම්බෙන්නේ ඉස්කෝලේ යන කාලෙදි. නමුත් ඒක දුර දිග කතාවක්. ඒ ආශ්‍රයෙන් අපිට සිද්ධ වුණා අනුරාධපුරයට. එතුමා කලින් ආවා. ඊට පස්සේ මම 1977 ජනවාරි 8 වෙනිදා මහවැලි ගඟ උතුරට හැරෙව්වා කියලා කියන දිනේ තමයි අපි විවාහය යොදාගත්තේ. එදා සිට මම රජරට පුරවැසි.
2: ඒ කියන්නේ දැන් මේ නෝර කලාවීට ඇවිල්ලා අවුරුදු 50කට කිට්ටුයි.
3: ඔව්.
2: අපිට ඕනනම් දැන් ඒක සමරන්නත් පුළුවන් ඉස්සරහටනේ.
3: ඉදිරියට ඇත්තෙම සමරිය යුතු අවස්ථාවක්. ඔව්, අතන මගේ කර යුතු කාලයක් අපිට ගෙවුණා.
2: ඔව්, කියන්නේ විවාහය නිසා තමයි යන සිදාදියේ ඉඳලා, එහෙම නැත්නම් කොළඹ ඉඳලා මේ අනුරාධපුරයට එන්නේ. ආපු ගමන තමයි මේ විදිහට ඉස්සරහට ඇවිල්ලා තියෙන්නේ.
3: ඔව්.
2: ඊට පස්සේ දැන් ඔබ කලාශිල්පිනියක් විදිහට තමයි අපි හඳුනගන්නේ. දැන් උරු ජීවිතයක පැත්තකින් එහෙම ගත වී යනකොට මේ නැඹුරු කොහොමද සිද්ධ වෙන්නේ?
3: ඇත්තට මම මගේ පළවෙනි කෙටි කතාව ලියලා තියෙන 1966 අවුරුද්දේ මම ඉස්කෝලේ යන කාලේ මලබෙර හඳ කියලා ඒ කතාව මම මගේ කෙටි කතා පොතේ මුල්ම කතාව හැටියට ගත්තා. එතනින් පටන් අරගෙන මම දිගටම කෙටි කතා තමයි වැඩිපුරම ලිව්වේ. පුවත්පත්වල විශේෂයෙන් ඥානාර්ථ ප්‍රදීපය කියන පුවත්පත, සතිපත පුවත්

0: ඒවගේ
1: ආපුලිපිතුම
0: ඇත්තටම එන්න කියලා කැඳවීම කරපු ලිපිතුම. එතකොට පද්‍යාවලිය ඒ කාලේ මඩවලේ ශ්‍රත්නායක මහත්මයා පද්‍යාවලිය වැඩසටහන් කළේ එතුමන්ගෙන් ලැබුණු ලිපිතුමන. තරුණ හඬ යෞවන සමාජය එවැනි වැඩසටහන් වලට මම සම්බන්ධ වුණා.
1: ඒ කාලේ දුරකථන තිබුණේ නැහැ.
0: දුරකථන තිබුණේ නැහැ. ලිපියක් අනිවාර්යෙන් ලිපියකින් තමයි දැනුම් දීම් කරන්නේ. ඉතින් හරිම ලොකු වටිනකමක් තිබිච්ච කාලයක් ඒ කාලේ.
1: ස්ථාවර දුරකථන යම් යම් නිවස්වල තිබුණා. නමුත් ඔය ජංගම දුරකථන තිබුණේ නැහනේ.
0: ඔව්.
1: ඒ නිසා ලියුම් හෝ තැපැල්පත් එවන එක තමයි සිද්ධ වුණේ යම් යම් කැඳවීම් කරන්න. එතකොට දැන් එහෙම තමයි ගුවන් විදුලියට සම්බන්ධුනේ. දැන් කලා ශිල්පිනියක් වීම දක්වා මේ කරුණ කාරණා පෙළ ගැහින්න ගෙදර ඇතුලේ නිවස ඇතුලේ කිසියම් තිබුණාද වටපිටාවක්?
0: ඇත්තෙම මගේ දෙමාපියෝ එතරම් ලොකුවට මේ කලාකාරයෝ නෙමෙයි. නමුත් මගේ පියාගේ මිතුරු හිටියා. එයා සෙබස්තියන් පීරිස් කියන මහත්මයා. එතුමා මගේ පියාගේ හොඳම යාළුවෙක්. ඒ නිසා එයා අපේ ගෙදර ආවි ගිය කාලයක් තිබුණා. ඒ වගේම තියටර් කියලා ඒ කාලේ කිව්වනේ. ඒ තියටර් අපේ ගංගුල රංගපෑම් තිබුණා. ස්ටේජ් එකක් ගහලා මිනිස්සු එන්නේ හුළු අත බැඳගෙන. ඒ වනාට මේ පෙට්‍රල් මැක්ස් ලාම්පු වලින් එළිය දෙන ස්ටේජ් හදලා ඒ වයි රංගනය කරන ඒ දේවල් අපේ පුඩා කාලෙම අපිට ආභාෂයක් ලැබුණා. ඔරිසන් පාලන්තෙන් කියන නාට්‍ය මම බලලා තියෙනවා. ටීටර් කියලා කිව්වේ මඩු ගහලා ටීටර් පෙන්නපු කාලයක් අපේ ගමේ තිබුණා. ඉතින් ඒ දේවල් වල ආභාෂයත් මම හිතනවා අපිට බලපාන්න ඇති.
1: නිහඬව ඒ ටිකින් ටික ඒවා කාන්දු වෙන්නේ නැති ජීවිතය ඇතුළට නේද?
0: අපේ ජීවිතේ බාල වයසේදී අපි ලබන අත්දැකීම් අපි ලබන දැනුම අපේ ජීවිතේට අපි දන්නේම නැතුව ඇතුළු වෙනවා.
1: හොඳයි. එහෙම තමයි දැන් ওই ගමන හැදුනේ. අපි තව ටිකක් ඉස්සරහට කතා කරමු. දැන් ඔබ ගාන ශිල්පිනියක් විදිහට ගීත ගායනා කරන අතරවාරයේ මේ ඔබ ගායා ඇති බොහෝ ගීත ලියා තින්නෙත් ඔබමයි. ඒකත් විශේෂයක්. අන්න ඒ ගීත පොකුරෙහි ගීතයක් අපි තෝරගන්න ගීත ගණනාවක් තිබෙනවා. ඒ විදිහට නිර්මාණය වුණු ගීතේ රසවින්දලේ ගැන යමක් කියමුද?
0: හොඳයි.

0: ඉරට හොරෙන් ඉර ඉරවුන් ගියාදෝ. ඒ තමයි මැටිල්ඩා අධිකාරම් ගායන ශිල්පිනේ. එහෙම තමයි ගීතේ ගීපද ලිව්වේ. කවුද මේක සංගීතවත් කළේ?
1: මේ ගීතේ සංගීතවත් කළේ කලක් අපේ රජරට සේවයේ පාලක අංශවන් හැටියට හිටපු ලාල් ආනන්ද අබේධිර මැතිතුමා.
0: හොඳයි. ඒ කියන්නේ මේ මෑතක තමයි මේ ගීතේ නිර්මාණය වුණේ නේද?
1: මේ ගීතේ මම ලියලා කාලයක් තිබුණා. තනුවත් මගේ ළඟ තිබුණා. නමුත් මේක සංගීතය පිහිටුවලා නිර්මාණයක් හැදීර සමාජයට දෙන්න මට උදව් කරේ එතුමා.
0: හොඳයි. ලාල් ආනන්ද අබේධිර මහත්මයා බොහොම කරුණාමූලික හදවතක් තිබුණු කලාකරුවෙක්. ඔහු කාලයක් මෙහි ආයතන ප්‍රධානියා විදිහට කටයුතු කළා. ඉතින් ඒ වගත් අපට සිහිපත් වෙනවා. කොළඹ ඉඳලා කඳාණේ ඉඳලා අනුරාධපුරයට ආපු ගමන ගැන කතා කළා. දැන් ගුරු ජීවිතයේ ඔබේ ඒ ජීවන අත්දැකීම් පිළිබඳවත් යම් ප්‍රමාණයකට අපි කරුණු ටිකක් එළියට අරගත්තා. දැන් ඔන්න ගුවන්විදුලියට, කොළඹ ගුවන්විදුලියට සම්බන්ධ වීම දක්වානේ අපි කතා බහ අරගෙන ආවේ. දැන් ගුවන්විදුලියට ලියනවා, එහි ගිහිල්ලා කවි ගායනා කරනවා, ඔබට විවිධ කැඳවීම් ලැබෙනවා. ඊට පස්සේ දැන් විවිධ කලාකරුවන් ඇසුරු කරන්නට අවස්ථාව ලැබෙනවා. ගීත ගායනා කිරීම පිළිබඳව මේ අදහස පහළ වෙන්නේ කොහොමද? කවුද ඔබට ගීත ගායනා කරන්න හැකියාවක් තියෙනවා කියලා කිව්වේ? ඒක ඔබම හඳුනගත්තද? එහෙම නැත්නම් කවුරුන් හෝ යම් මඟ පෙන්වීමක් කළාද? ස්කෝලේ විෂයක් විදිහට සංගීතය හැදෑරුවද? මොකක්ද ඒ කතාව?
1: අපි ඉස්කෝලේ යන කාලේ ඇත්තටම සංගීතය ගැන පාසල් විෂය මාලාවට ඇතුළත් වෙලා තිබුණේ නැහැ. තිබුණා නම් ඇත්තටම අපි ඊටත් සම්බන්ධ වෙනවා. නමුත් ඒ යුගයේ මම කියන්නේ 1960 ගණන්වල ඇත්තටම සාමාන්‍ය පාසල් අධ්‍යාපනය තුළ මම දන්න ධර්මයි සංගීතය ඇතුළත් කරලා තිබුණේ නැහැ. නමුත් අපේ හැකියාවන් අපි ඉදිරිපත් කරේ සතියකට වතාවක් තියෙනවා සාහිත්‍ය සමිතිය. මේ සාහිත්‍ය සමිතිය අපේ හරිම ආසාවෙන් ඉදිරිපත් වෙන හරිම ආසාවෙන් සම්බන්ධ වෙන පාසල් අධ්‍යාපනය තුළ තිබිච්ච ලොකු වැඩසටහනක්. සිකුරාද සාහිත්‍ය සමිතිය කිව්වා අපි බොහොම සන්තෝෂෙන් තමයි එතෙන්ට සහභාගී වෙන්නේ. එතනයි තමයි අපි හැකියාවන් වලට පාර හැදෙන්නේ. ඉතින් මම හිතනවා ඒ යුගයේ හිටපු අයට මතක ඇති සාහිත්‍ය සමිතියේදී ගීත ගායනා කරනවා, කවි කියනවා, නටනවා. ඒවට ගුරුවරු කිසිම බාධාවක් කරන්නේ නැහැ. සම්පූර්ණ නිදහසක් දරුවන්ට දීලා තිබිච්ච අවධියක් වෙලාවක් තමයි ඒ සතියකට වරක් ලැබෙන ඒ කෙටි කාලේ.
0: හොඳයි. දැන් මේ පාසලේ අධ්‍යක්ෂින් මෙහෙමයි. දැන් ගුවන්විදුලියේ තමයි අර ඔබතුමිය සඳහන් කළා වගේ කාලෙ තිබුණු ප්‍රධානතම මාධ්‍ය ආයතනය. කියන්නේ මිනිස්සුන්ට විනෝද වෙන්න සහ තොරතුරු දැනගන්නට තිබුණු ගම ගුවන්විදුලියේ, ජාතික ගුවන්විදුලියේ. ඉතින් පෞද්ගලික ආයතන කිසිවක් ඒ කාලෙ තිබුණ නැහෙනේ. පස්සේ කාලෙකනේ අතෝරක් ගුවන්විදුලි නාලිකා බිහි වෙන්නට ගත්තේ. ඉතින් ගුවන්විදුලියේ නිතර ඇහෙනවා මේ කාලේ රූපවාහිනියත් නැහැ, අන්තර්ජාලයත් නැහැ. ත්‍රාවිධික සීමා සහිත වපසරියක තමයි මේ සංනිවේදන මාධ්‍ය තිබුණේ. එතකොට ගුවන්විදුලියේ නිතර ඇහෙනවා ගුවන්විදුලියට ගිහිල්ලා යමක් කරන්න ඕන කියලා හිතුනේ කොයි කාලෙද?
1: ඉස්සෙල්ලා දැන් අපේ ගෙදරට අපේ තාත්තා ගෙනවා ෆිලිප් රේඩියෝ එකක්. මේක ගෙනල්ලා අපි ගෙදර උඩ අපි වන්දනා කරන තැනක් වගේ බොහොම උඩින් තමයි මේ.
0: ඒ කොයි කාලෙද?
1: ඒ 1960 ගණන් වල. ගණන් වල තිස්සෙල. මොකද බණ්ඩාරනායක මහත්මයාගේ මරණය පවා මම ඇහුවේ රේඩියෝ එකෙන්. ඉතින් ඒ විදිහට මේ ගුවන්විදුලියට ලොකු තැනක් ඒ කාලේ තිබුණා. ඉතින් හැම දෙයක්ම අපිට දැනුවත් කරගන්න දැනුම ලබා ගත්තේ රටේ ලෝකෙ වෙන හැම දෙයක්ම පත්තරේ යරුණාම ගුවන්විදුලිය. ඒ වගේ ගුවන්විදුලියට තිබුණ තැන මම හිතන්නේ අදත් අපි රැක ගන්න ඕනේ. මම හිතනවා අපේ බාල කාලේ අපි ගත්ත දැනුම අපේ දරුවන්ටත් අද දෙන්න අත්‍යවශ්‍යව තිබෙනවා කියලා මම එද්දිත් මගේ මගදිත් හිත හිතා කල්පනා කර කර ආපු දෙයක්.
0: හොඳයි. දැන් අර මම අර කලින් අහපු කාරණේට දැන් ගීත ගායනා කරන්න පුළුවන් කියලා දැන් ඉස්කෝලේ සංගීත ඉගෙන ගත්තෙත් නැහැ, හැම පහසුකමක් තිබුණෙත් නැහැ. ඒක කොහොමද දැනුනේ? කවුරු හරි කිව්වද?
1: ඔව්, ඇත්තටම මෙහෙම දෙයක් සිද්ධ වුණා. අපේ ගම්වල තිබිච්ච මං කිව්ව අර තියටර් ක්‍රමයේ තුල මට රංගනයටත් අවස්ථාවක් ලැබුණා. ඒ ස්ටේජ් එකේ නැත්නම් ඒ වේදිකාවේ ගායනයටත් අවස්ථාවක් ලැබිලා තිබුණා. ඉතින් ඒ අතරෙදිම මගේ පියාගේ මිත්‍රයෙක් හිටියා KH සත්‍යපාල කියලා. එතුමා ගුවන්විදුලි ගායකයෙක් හැටියට, සරලගී ශිල්පිනියක් හැටියට එතුමාට වැඩසටහනකට ආරාධනාවක් ලැබිලා ඒකට ගීතයක් ලියාගන්න ඕන වෙලා අපේ ගෙදරට ආවා මට මතකයි. ඒ ඇවිල්ලා අපි මම රෑයක තමයි ওই ගීතේ ලිව්වේ. මම ලියපු පළවෙනි ගීතය සෙනෙහයක මල් අකලට පරවී යාදෝ. මේ ගීතේ ලියලා දුන්නට පස්සේ මහත්මයා මට කිව්වා, නංගි බැරිද ඔයාලට සින්දු කියන්න පුළුවන් නේද මේ අපි කියමුද මේව කියලා. ඉතින් ඒ අනුව තමයි මම ගුවන්විදුලි සම්බන්ධකමක් තිබිච්ච නිසා එතුමා මාවත් එකතු කරගෙන අපි ගියා දයරන්ද රණතුංග මහත්මයා ළඟට. එතුමා තමයි මේ ගීතේ සංගීතය පිහිටුවලා සරලගී වැඩසටහනට පළවෙනි ගීතේ 1973 මාර්තු 15 වෙනිදා තමයි ගීතේ තැටිගත කරලා තියෙන්නේ ගුවන්විදුලි. තවමත් තියෙනවා ඒ ගීතේ.
0: තමත් තියෙන හි කොළඹ තියෙනවා.
1: කොළඹත් තියෙනවා. ඒ වගේ මේ ගීතය අහපු අය රසවතුන් මාව දැක ගමන් මේ ගීතේ මතක් කරනවා.
0: ඒක තමයි ආරම්භය නේද? ආරම්භය. දැන් අර මට මතක් වෙනවා දැන් ඔබතුමීම දවසක් යම් සිද්ධියක් කිව්වා මේ මාසි එදිරිසිංහ කලා ශිල්පිනිය ඔබට යමක් කිව්වයි කියලා.
1: ඔව්, ඇත්තටම මාසි එදිරිසිංහ මහත්මිය මට හම්බුනේ 1966 අවුරුද්දේ අපේ තිබුණ ශිෂ්‍ය ක්‍රිස්තියානි ශිෂ්‍ය ව්‍යාපාරයෙන් සූදානම් කරපු සම්මේලනයක්. සම්මේලනයේදී තමයි මට එතුමිය මුණ ගැහුනේ. එතකොට තරුණ වයසේ හිටපු තරුණ කඩිසර ළඟකාර කෙල්ලෙක් ඒ වගේ කෙනෙක්. ඉතින් හැබැයි අපි යාව දැනගෙන හිටියේ වටිනා කෙනෙක් හැටියට. නිසා එතුමිය මම අර ගීතයක් ගායනා කරපු වෙලාවකදී එතුමිය මට කිව්වා, "නංගි, ඔයාලට හොඳට සින්දු කියන්න පුළුවන්. ඔයා ඉස්සරහට යන්න ඕනේ" කියන වචනයක් කිව්වා. ඒක මගේ හිතේ තියෙන ඇත්තටම මම අගය කරන ඇගයීමක් ඒක.
0: ඒක ලොකු ධෛර්යයක් බවට පත් වුණා. හොඳයි, දැන් ඥාන විශ්වාසයේ තහවුරු කරන්නත් මේ වගේ කාරණා හේතු වෙනවා නේද?
1: ඔව්, ඇත්තටම.
0: ඉතින් මේ ඇගයීම අවශ්‍යයි.
1: විශේෂයෙන් මම හිතනවා අපි දරුවන්ට අපි ඇගයීම දෙන්න ඕනේ. මොකද අපි දැන් හැරිලා බලද්දි අපේ ජීවිතේ ඒ වකවානුවලදී අපිට ලැබුණු ඇගයීම් තුල අපි ගොඩ නැගුණා. දැන් අපේ දරුවන්ට ඒ ඇගයීම් ලැබෙනවද කියන එක ගැන හරිම කනගාටුවක් තමයි තියෙන්නේ.
0: හොඳයි, දැන් අපිට තියෙන තව එක ප්‍රශ්නයක්නේ මැටිල්ඩා අධිකාරම් මැතිනිය, දැන් මේ ලස්සනට ලියන්න පුළුවන් අයගේ කිසියම් අඩුවක් තියෙනවා කියලා කතාවක් දැන් තියෙනවා. ලස්සනට ගේපද රචනා කරන්න පුළුවන්, ලස්සන කවි ලියන, කෙටි කතා ලියන, නවකතා ලියන අයගේ අඩුවක් තියෙනවායි කියලා, මේ බස නොමරා මේ කටයුතු කරන්න පුළුවන් අය ටිකක් අඩුයි කියලා කතාවක් තිබෙනවා. අතීතය ස්වාවිමසා බලන විට ඒ විදිහ අය විශාල ප්‍රමාණයක් හිටියා. ඔබටත් මම හිතන්නේ එහෙම අය ගුවන් විදුලියේ ඇතුලේ ඇසුරු කරන්න අවස්ථාව ලැබිලා තියෙනවා නේද?
1: ඔව්, ඇත්තටම අපි පුස්තකාලය කියන එක මම අදත් පරිහරණය කරන දෙයක්. පොත් කියවීම. පොත් කියවනකොට අපේ දැනුම වගේම අපේ මනස, අපේ බුද්ධිය ප්‍රසාරණය වෙනවා. ඉතින් ඒක ඒ පොත් කියවීම කියන දේ තුළ තමයි වටිනාකම හුඟක්ම රැඳිලා තියෙන්නේ. ගුවන් විදුලියට යද්දී අපිට ඒ ආලින්දය අපිට මේ පොත් ගබඩාවක්. ඒ කියන්නේ මේ කලාකරුවන් රාශියක් මුණ ගැහෙන අවස්ථාවක්. දකින්න කියන අපිත් එක්ක කතා කරන්න එළමිනේ නැහැ. මොකද අපි පොඩි කට්ටියක්. නමුත් ඒ අය යනවා එනවා දැක්කත් අපිට ඇති හිත පිරෙනවා. අනේ මං අර දැක්කනේ මේ කෙනාව කියලා හිතෙනවා.
0: කවුද එහෙම දැක්ක අය?
1: එහෙම දැකපු අය ප්‍රධාන කොටම කෙනෙක් තමයි සුගතපාල සිල්වා කියන මහත්මයා. නාට්‍ය ගණනාවක් කරපු කෙනෙක්. අපිට කිව්වා මේ අවුන් ඇතුළට ගියා, මේ සර් ඇතුළට ගියා කියලා. ඉතින් එනකම් බලාගෙන ඉන්නවා. ඒ බලන් ඉන්නකොට අපි හිතන් ඉන්නේ ඉතින් ලොකු පෞරුෂයක් තියෙන ලොකු කෙනෙක් එළියට එනවා කියලා. නමුත් බලපුවාම අනේ හරිම චාම් කෙනෙක්. එයාගේ අතේ තියෙන පොත් මිටිය තමයි, නැත්නම් අර ෆයිල් ටික තමයි පපුවට තද කරගෙන ඉන්නේ. ඇඳුම් පැළඳුම් වලිනුත් එහෙම ලොකු පිළිවෙලක් මම දැක්කේ නැහැ. නමුත් මේ පුද්ගලයාගේ තියෙන වටිනාකම තියෙන්නේ අර පොතපත ඇතුලේ.
0: බොහොම සරල මිනිස්සු නේද?
1: සරල මිනිස්සු. ඉතින් ඒකයි තමයි මම හරියට මගේ කරන මේ හා මම අනුගමනය කරන්න පවා පුරුදු වුණ චරිත.
0: සුගතපාල සිල්ලා මහත්තයා ඊට පස්සේ දැන් මඩවලිස් රත්නායක මහත්මයා ගැන ඔබතුමිය කිව්වා.
1: ඔව්, මඩවලිස් රත්නායක මහත්මයා නම් පෞරුෂයවත් කෙනෙක්. එතුමා තමයි පද්‍යාවලිය වැඩසටහන මෙහෙයුවේ. අක්කර පහ කතාව ලියලා තියෙන එතුමා. ඒ කාලේ අපි එතුමාට බොහොම ගෞරවයෙන් භක්තියෙන් තමයි අපි එතුමා ළඟට යන්නේ. දුරින් ඉන්නේ, මොකද ලං වෙන්නත් බයයි වගේ.
0: එතකොට කරුණාරත්න අබේසේකර මහත්මයා තමයි කාලේ හිටියා.
1: ඔව්, එතුමා හිටියා. එතුමාත් ඇත්තටම ගුවන්විදුලියේ හිටපු ප්‍රබල චරිතයක්. ඉතින් හුඟක් අපි ළඟට මම ගිහින් ඇසුරු කරලා නැහැ. නමුත් මම එතුමාව දැකපු ඒ ස්වරූපය අදත් මගේ හිතේ ඇඳිලා තියෙනවා නොමැකි.
0: හොඳයි, අපි තව ගීතයක් අහමු. දැන් ඔබතුමිය ගායනා කළ මියුරු ගීතයක් අප රසවින්ද. දැන් එයින් බැහැරව ගීතයක් දෙකක් තෝරන්න කියපුවාම දැන් අපි මේ රසවින්දිනට බලන ගීතය ඔබ තෝරනවා "විදිලි දුම්රිය චංචල රේඛා". මේ ගීතය ලියවෙන්නේ මීට අවුරුදු 60-70කට කලින්. ඒ කාලේ මේ මං හිතන්නේ විදුලි දුම්රියක් ගැන කවුරුත් සාකච්ඡා කළවත් නෑ. මම හිතන්නේ ලෝක මට්ටමින්වත් මේකේ රූපවාහිනිය ගැනත් කියවෙනවා. රූපවාහිනි මාධ්‍ය මං හිතන්නේ ලෝකමානෙන්වත් ඒ තරම් ජනගතව ප්‍රචලිතව නොතිබුණු අවධියක මේක හරි විශ්මිත පදවැලක්. මේ පදවැල ලියපු කෙනා ඔබේ සමකාලීනෙක්.
1: ඔව්, ඇත්තටම මට මේ ගීතයේ රූපාඉඳුමති මහත්මිය සමග ලක්ෂ්මන් රොඩ්‍රිගෝ එතුමියගේ ස්වාමි පුරුෂයා එතුමා ඒ දෙපළ තමයි මේ ගීතයේ මුලින්ම ගායනා කළේ. මේ ගීතයේ ගායනා වෙන කාලේ මට මතක් වෙනවා 1969 සඳතරණය කළා අනිල් ලාම්ස්ට්‍රෝන් කියන ගගනගාමී. ඒ අවධිය තමයි මගේ මතකයට එන්නේ. ඒ අවධිය තමයි මට හම්බ වෙන්නේ මේ ගීතය ලියූ දයානන්ද කුමාරසිරි අයියා. එතකොට එයා අපිට වැඩිමල්. නමුත් හරිම ප්‍රීතිමත්, හරිම සංවේදී මිනිසෙක්, ඒ තරුණෙක්. ඉතින් එතුමා මෙහෙම ගීතයක් ලිව්වා කියපම මට පුදුම හිතුණා. මොකද ඒ අයියා ඒ වගේ තරුණ වයසක ඉඳගෙන එයා ඈත අනාගතයක් දැකපු හැටි. එදා අපිට සිතුවිල්ලක්වත් තිබුණේ නැහැ ඔය කියන විදිහේ මේ විදුලි දුම්රියක් ගැනවත්, රූපවාහිනිය ගැනවත් කිසිම අදහසක් අපිට නොතිබුණු කාලෙක අර එක තැනක කියවෙනවා කලාකාරයෙකුට අවුරුදු 100කට එහා දුර පේනවා කියලා. ඉතින් ඒ වගේ මේ වගේ දක්ෂකමක් කරන්න පුළුවන් වෙන්නේ නිකන් උන්මාදනීය කලාකරුවෙකුට කියයි මගේ සිතුවිල්ල. ඉතින් ඒ දයානන්ද කුමාරසිරි අයියා තවමත් ජීවතුන් අතර ඉන්න කෙනෙක්. මම ඉන්නෙත් එයාගේ තොරතුරු හෙව්වා. අපේ ගම්පලාතමයි තවම ඉන්නේ. ඉතින් මෙනින් ගිහිල්ලා මට එතුමා හම්බෙලා ඉන්න ලොකු ආසාවක් තියෙනවා. මොකද මම එයාව දකින්න බලාපොරොත්තු වෙන්නේ අවුරුදු 60කට විතර පස්සේ.
0: හොඳයි. ඔව්. අපි ගීතේ රසවිඳමු
1: එහෙනම්. ඔව්, ඇත්තටම.
0: දයනන්ද කුමාරසිරි කලාකරුව තමයි මේ ගීපද ලිව්වේ. සංගීතවේදී මොහොමඩ් සාලි සංගීතවත් කළේ. ගායන ශිල්පිනි රූපා ඉන්දුමති සමග ගායන ශිල්පියා ලක්ෂ්මන් නරුද්‍රිගෝ. ඊට පස්සේ මේ දෙන්න ගායනා කරපු යුග ගීත අපිට හම්බ වෙන්නේ නැහැ වගේ එකකුත් මට දැනෙලා තියෙනවා. මන් දන්නේ නැහැ එහෙම තියෙනවද
1: කියලා. මම හිතන්නේ ඒ දෙදෙනා ගායනා කරපු ප්‍රථම සහ පවතින ගීතය වෙන්නේ මේ විදිරි දුම්රිය ගීතයයි අදටත්. ඉතින් ඒකේ ඉතිහාසය මම හරියටම දන්නේ නැහැ. මම දන්නේ මේ ගීතේ ලිව්ව
0: දයනන්ද කුමාරසිරි මහත්තයා ගැන
1: තමයි මගේ දැනුම තියෙන්නේ.
0: හොඳයි අපි ගීතය අහලා බලමු. බලන්න මේ තුන්කල් දකින්න කලාකරුවෝ.

0: වැහි කඳුලක් වැටි නිහඬ මිහිකත තෙත් කළ රස කල්පනාමය සිය
1: භාගවසේකර ගීපොත අමරදේව මීවිති ගීගන් සංගීතය ගීගන් සාහිත්‍ය සාහිත්‍ය සංගීත සුසංයෝගයේ පළ විසින් තමයි මේ සියල්ල බිහිවලා
0: තියෙන්නේ. සේකර ගැමි නිර්ව්‍යාජ බව බිනිවිද දැක ජීවන යථාර්ථය කවි සිත්තමක් කොට බෙල්දෙනි බඩවැටි ඕවිටි ගුරුපාර පසුකොට දවල පැහැ මල්යායක් වෙත නික්ම ගොස් තිබිනි. උල්පත පාමුල

0: අද උල්පත පාමුලට ආවේ ප්‍රවීණ කලා ශිල්පිනිය WD මැටිල්ඩා අධිකාරම්. අපි දැන් සෑහෙන දේවල් කතා කළා. දැන් ඔබතුමියගේ මේ සාහිත්‍ය මෙහෙවර පිළිබඳව සඳහන් කළහොත් පිල්ලම් කතා හා විහිළුකාර වඳුරු පෙටියා නමින් දරුවන් වෙනුවෙන් ඔබ කෘති දෙකක් ලියා පළ කරනවා. ඒ වගේම අතරමගදී නමින් කෙටි කතා සංග්‍රහයක් ඔබ ලියනවා. පිළමත හිඳ නමින් ලියා පළ කළ කවි කෘතියත් අපට අමතක වෙන්නේ නැහැ. මේ හැරුණ විට තවත් පොත් දෙක තුනක් ලියලා තියෙනවා නේද?
1: ඔව්, ඇත්තටම බලත් සාහිත්‍ය තරගය අනුරාධපුරයේ ඒ තරගයෙන් 2019 විවෘත ගීත රචනා නිර්මාණයක් හැටියට පිළිගත්ත නිල් අහස් වියන යට ඒ ගීත පොතක් මගේ ළඟ තියෙනවා. තවම මම ඒක නිර්මාණ එකතුවක් හැටියට තියෙනවා. යම් යම් අයට ඒවා ගීත දීලා තියෙනවා, ගායනයට සඳහා අවස්ථා රන් දීලා තියෙනවා. ඒ වගේම 2025 ළමා සාහිත්‍ය නිර්මාණ අතරින් තේරුණු අලි මල්ලි කියන ළමා කතාව ඉදිරියේදී එළියට ගන්න බලාපොරොත්තුෙන් ඉන්නවා.
0: ඒ කියන්නේ නිල් අහස් වියන යටයි අලි මල්ලි කියන පොත් දෙක ඉදිරියේදී මුද්‍රණත් ద్వාරෙන් පිට කරන්න නියමිතයි.
1: එහෙම අදහසක්
0: දරන දැනට තියෙන එක තමයි බලාපොරොත්තුව නේද? හොඳයි. දැන් ඔබේ කලා ජීවිතයේ විවිධ ඇගයීම් සම්මාන ලැබී තිබෙනවා. දැන් ගුරු ජීවිතයේ ඇතුලේ දහසක් දෙනාගේ ඇගයීමට ඔබ පත්වන විට මේ කලා ශිල්පිනියක් විදිහට කලාභූෂණ, කලා කීර්තිදර, ධර්ම ප්‍රභාෂර් වගේ සම්මාන ඔබට ලැබෙනවා. මේ සම්මාන ලැබීම පිළිබඳව සතුටු වෙනේ?
1: ඇත්තෙන්ම ඉතින් සතුටුයි. නමුත් මම හිතනවා අපින් මීට වැඩිය දේවල් වෙන්න ඕනේ, අපින් මීට වැඩිය සේවයක් වෙන්න ඕනේ කියන අදහසකුත් මට නිතරම හිතට දැනෙනවා. ඒකට දොරවල් ඇරුණා නම් තව හොඳයි කියලාත් හිතෙනවා.
0: ඒකට කාලේ වදිද?
1: කාලේ වදි නැහැ. විශේෂයෙන් මේ කාලේ අපිට තියෙන ප්‍රශ්නේ මේ කලාකරුවන්ට නැගිටින්න තියෙන අත දෙන සහයෝගය දෙන අවස්ථා හරි හිඟයි. ඉතින් ඒක අපිට කලාකරුවන් හුදකලා වෙන අවස්ථා හරියට තියෙනවා. ඉතින් ඒක අපි වෙනස් කරගන්න ක්‍රමයක් ගැන අපි යෝජනා වෙනවා, කතා කරනවා. නමුත් තවමත් මට හිතෙනවා අපි ප්‍රවීණ අය නිහඬතාවය තුළයි රැඳී ඉන්නේ කියලා.
0: ඒකත් එක්තරා විදිහක පුදුමය දනවන කතාවක් බවට පත් වෙනවා. මොකද දැන් ඒ කාලේ ගුවන්විදුලි සහ පුවත්පත් කිහිපයක් විතරයි තිබුණේ. නමුත් අතෝරක් කලාකරුවන් බිහි වුණා. තාම දක්ෂ කුසලතාපූර්ණ කලාවේදීන් අලුත් කලාකරුවන් ජාතියට දායාද වුණා. නමුත් දැන් මේ තරම් සංනිවේදන මාධ්‍ය පුළුල් වෙලා ඇති අවධියක ලංකාවේ කලාකරුවන් බිහිවීම ඉතාම අඩුවෙන් සිද්ධ වෙනවා කියන එක විශ්වාස කරන තමාරු වෙන්නේ. දැන් එහෙම වෙලා තියෙන්නේ කියන එක ගැන ඔබතුමීට අදහසක් තියෙනවද?
1: මම හිතනවා දැන් නව මාධ්‍ය ක්‍රමයක් ඇවිල්ලා තියෙනවානේ. දැන් ලෝකයේ පුරා ගෙනියන්න පුළුවන් මාධ්‍ය සිස්ටම් එකක් ක්‍රමයක් ගොඩනැගිලා තියෙනවා. ඒ තුළ බොහෝ විට අපි වැරද්දක් කියන්න හොඳ නැහැ. මොකද තරුණ අයගේ තරුණ නිර්මාණ තියෙනවා. නිර්මාණකරු බොහෝමයක් නිර්මාණය මේගොල්ලන්ගේ ඉදිරිපත් කරමින් යනවා. හරවත් බවෙන් යුක්ත නිර්මාණ පවතිනවා. ඒ වගේම අර හරයක් නැති නිර්මාණ සතියෙන් දෙකෙන් අවසන් වෙනවා කියන තත්ත්වයකුත් පෙනී යනවා.
0: සුනකට ගසා යනවා. ඉතින් අර කලා නිර්මාණයක් දිගු කාලීනව බොහොම කාලයක් තිස්සේ පවතින කරන එක තමයි හපංකම. ඉතින් නිර්මාණ කරන්න පුළුවන් ඕන කෙනෙකුට. නමුත් ඒවා කොයිතරම් දුරට ජනගත වෙනවද කියන ගැටලුවට තමයි අපි වර්තමානයේ මැදිවි ඉන්නේ. ඉතින් නිර්මාණ එනවා. නමුත් ආවට වැඩි ඉක්මනින් යනවා. හොඳයි. දැන් ගුවන්විදුලි ඇතුලේ මොන ගැහුණු තවත් කලාකරුවන් දෙන්නෙක්නේ විශාරද ගුණදාස කපුගේ සංගීත වේදිය සහ ප්‍රේමකීර්ති දාලිස් කලාවේදියා සංනිවේදකයා. ඔවුන් ගැන මතකේ කොහොමද ඔබේ?
1: මම ගුණදාස කපුගේ මහත්මයාව හම්බ වෙන්නේ ඇත්තටම මේ රජරට සේවයේදීමයි. ඉතින් එතුමා මෙහෙට ඇවිල්ලා මේ හිටපු කාලය තුළ මම දැකපු එක්තරා විදිහක ඍෂිවරයෙක් වගේ පුද්ගලයෙක්. මොකද එයා වැඩි කතා බහ කරන කෙනෙක් නෙමෙයි. නමුත් බොහොම ගැඹුරු දැක්මක් තිබිච්ච කෙනෙකුට ලේසියෙන් හඳුනගන්න බැරි විදිහේ වචනාකම් රාශියක් තිබුණු කෙනෙක්. ඉතින් එතුමාගේ සේවය, එතුමාගේ ගීත තුළ, එතුමාගේ නිර්මාණ තුළ අපිට ඉතුරු කරලා ගිහින් තියෙනවා. එතුමා විශේෂයෙන්ම රජරට සේවයට පැමිණීම අපිට මේ රජරට ප්‍රදේශයට ලොකුම ගෞරවයක් සහ ආඩම්බරයක්, ලොකු ආශිර්වාදයක්.
0: උදෙන් ප්‍රේමකීර්ති මහත්තයා මෙහි ඉන්නේ අවුරුද්දකටත් අඩු කාලයක්නේ. ඔහු මෙහිදී ඔබට මොන ගෙහි තිබෙනවද?
1: ඔව්, ඇත්තෙන්ම ප්‍රේමකීර්ති ඇල්විස් මහත්මයා මට හම්බෙන්නේ කොළඹ ගුවන්විලියේදී. එතුමා ඉන්නේ බොහෝ විට ප්‍රවෘත්ති අංශේ, මැටිල්ඩා එන්ඩ ප්‍රවෘත්ති අංශයට. එහෙම කියපුවම යනවා. ඇත්තටම එතුමා හරිම චාම් වගේම මේ හරිම ලෙන්ගතු පුද්ගලයෙක්. එතුමා දවසක් කිව්වා මේ මට දඬුවම් මාරුවක් හම්බෙලානේ. ඇතර මහා මොකද කොහෙටද අනුරාධපුරයට මං එතර මම හරියට සතුට වුණා. එතුම අනුරාධපුරයට එනවා කියපහම ලොකු ආශිර්වාදයක් මහා මල් වැස්සක් වැස්සා වගේ. ඒ වගේ සතුටකින් මං කෝ අනේ එන්න. ඒ වෙලාවේදී එතුමා බොහොම සන්තෝෂයෙන් නෙමෙයි ඇත්තට මම දන්නේ නැහැ එතුමාගේ ඇතුළාන්ත සිතුවිලි කෙසේද කියලා. නමුත් මෙහි ආවනේ, මෙහි ඇවිත් වසරක කාලයක් මෙහි ගත කළා. ඒ අතරවාරදී මමත් මේ වැඩසටහන් වල සම්බන්ධ වුණා එතුමාගේ. මේ වගේ ලොකු තැනක් තිබුණේ නැහැ ඒ කාලේ. පොඩි තැනක අපි මේ වැඩසටහන් සම්බන්ධ වෙලා වැඩ කළේ.
0: ඔව්, මේ ගුවන්තොටුපළ පාරේ මේ ඔය කෙරෝලක පුංචි මැදිරි දෙකක් පුංචි ගොඩ නැගිල්ලක රජරට සේවය පටන් ගත්තේ. ඒ කාලේ තමයි ප්‍රේමකීර්ති දල්ලස් මහත්තයා ඇතුළු ඒ කලාපිරිවර මෙහි හිටියේ වැඩි දෙනෙක්. හොඳයි, දැන් ප්‍රේම් ගැන මතක් කරපු නිසා ඔහු මෙහි හිටපු කාලේ කරපු වැඩ ගොඩයි, කාලේ පුංචි වුණත් කරපු වැඩ ගොඩයි. ඒ අතර ඔහු යනවා මේ අනුරාධපුරයේ අදටත් තියෙන අශෝක ලාමා නිවාසයට. එහි ගිහිල්ලා ඒ දරුවන්ගේ ජීවන අත්දැකීම් ඔහු ගීතයට නඟනවා. ඔහු එහෙම තමයි. ඉතින් ඔබ අන්න ඒ විදිහට ලියපු ගීතය අද රසවිඳින්නට ඕනේ කියලා තෝරනවා. මේ ගැන යමක් තියෙනවා කියන්න.
1: ඔව්, ඇත්තටම එතුමා විශේෂයෙන් අපි කවුරු සලකන්නේ නැති පිරිසක් ගැන ඒ ගීතෙන් කියවෙන්නේ. ඒ ගීතයත් එක්ක බැඳීමක් අපිටත් තියෙනවා. දිනෙස මම හිතනවා මේ ගීතය අහනවා නම් අපි මේ අවස්ථාවෙත් වටිනවා කියලා.
0: හොඳයි, ප්‍රේම කීර්ති දල්ලස් කලාකරුවත් මේ විදිහට සිහිපත් කරගෙන අපි ඔහු විසින් ලියු සංගීතවේදී රෝහණ විගිරසිංහ, සංගීතවත් කළ ගායනවේදී සුනිල් එදිරිසිංහ ගායනා කළ මේ මියුරු ගීතය රසවිඳිමු. අද උල්පත පාමුල ගුවන් කාලය අප ගත කරන්නේ කලා ශිල්පිනිය WD මැටිල්ඩා අධිකාරම් සමඟ.

0: වැහි කඳුලක්ව වැටි නිහඬ මිහිකත තෙත් කළ රස කල්පනාමියසේ
1: භාගව සේකර ගීපොත අමරදේව මීවිති මීගන් සංගීතය ගීගන් සාහිත්‍ය සාහිත්‍ය සංගීත සුසංයෝගයේ පළ විසින් තමයි මේ සියල්ල බිහිවලා තියෙන්නේ.
0: සේකර ගැමි නිර්ව්‍යාජ බව බිනිවිද දැක ජීවන යථාර්ථය කවි සිත්තමක් කොට බෙල්දෙනි බඩවැටි ඕවිටි ගුරුපාර පසුකොට දවල පැහැ මල්යායක් වෙත නික්ම ගොස් තිබිනි. උල්පත පාමුල
2: අපේ මැටිලඩා අධිකාරම් කලා ශිල්පිනිය සමග අද උල්පත පාමුල ගුවන් කාලයේ ගත කරමින් ඉන්නේ. තවත් අපිට වැඩි වෙලාවක් ඉතුරු වෙලා නැහැ. හරියට මේ ජීවිතේ වගේ නේද? අපි දැන් ජීවිතේ සැහැණ කාලයක් ඉඳලා තිබෙනවා. මේ හිටිය තරම් කාලයක් අපිට ඉස්සරහට ඉන්න බැරි වෙයි. ඉතින් ඒකනේ යථාර්ථය ඇත්ත. දැන් මේ දවස්වල කටයුතු මොනවද?
3: මේ දවස්වල බොහෝ දුරට සමාජ වැඩ කටයුතු තමයි කෙරෙන්නේ. ඊට අමතරව නිර්මාණ කරන්නටත් අවස්ථාවක් ලැබෙන හැටියට ඒවයි යෙදෙනවා.
2: තාමත් ලියනවද?
3: ලියනවා. ඇත්තටම ලියනවා. මම සමහරවිට රෑ 3ට නැගිටලා රෑ 3ට හැරෙනවා. අර බ්‍රහ්ම මූර්තිය කියන අවධිය 4ට 5ට ඔය කොයි වෙලාව හරි හදිසි යමක් මගේ හිතට ආවොත් මම ඒක ලියන පුරුද්දක් තියෙනවා. ඒකත් ඉතින් මම හිතන්නේ අපිට ඔය ලැබෙන ආභාෂය නිසා වෙන්න ඇති.
2: ඒ කියන්නේ තාමත් කවුරු හරි ආරාධනය කළොත් ප්‍රසංගයකට ඇවිල්ලා ගීත ගායනා කරන්න කියලා ඔබ යනවා?
3: නැහැ, එහෙම මම ගීත ගායනයේට සාමාන්‍යයෙන් පෙරමුණේ ඉන්න කෙනෙක් නෙමෙයි. මගේ ලියන ලේඛන කලාව සහ පද්‍ය මගේ අර නිර්මාණ ගොඩක් තියෙන නිසා ඉතින් මට වැඩිපුරම වේදිකාවල ගායනා කියන තත්ත්වෙට මම වැඩි උනන්දු නැහැ.
2: ලෞතිල්ලිමක් කරොත් යනවා?
3: එහෙම අවස්ථාවක් ලැබිලා තියෙනවා. අවස්ථාවක් තියෙනවා. වැඩිපුරම වෙන්නේ මගේ පෞද්ගලිකව මම කරන මගේ නිර්මාණ තමයි. තරම මේ කලාව කියන එක වෙලාවකට මට හිතලා තියෙනවා දැන් ඇති ඔන්න ඔය අල්ලා දාලා පැත්තකටලා ඉන්න ඕනේ කියලා. අර කතාවක් තියෙනවානේ රාජාලියා වයසට ගියාට පස්සේ උගේ පිහාරු ගලවලා උගේ අත්තරු මේ නියපොතු ගලවලා ඔක්කොම ගලවලා දානවා. ඊට පස්සේ ටික කාලයක් යද්දි ආපහු ඒවා අලුතෙන් වැවෙනවා. ඊට පස්සේ එයා ආයෙ නැගිටලා පෙරට වඩා වේගෙන් ඉගිලෙන ස්වභාවයක් රාජාලියට තියෙනවා කියලා මම අහලා තියෙනවා. ඉතින් අපි මිනිස්සු වශයෙන් අපිත් එහෙම වෙන්න ඇති.
2: හොඳයි, දැන් අපි අනුරාධපුරයේ කලා ශිල්පීන් එකතු කරලා බලපුවාම විවිධ මට්ටමේ කලා කුසලතාවයන් හැකියාවන් තියෙන අය ඉන්නවා. හැබැයි දැන් 100ක් විතර එකතු කරලා බැලුවොත් ඒ ඉන්න 80ක් 85ක් විතර මේ ඉන්නේ මේ වියපත් වුණු මැදි වයසේ පසු වෙච්ච කලාකරුවන්. ඒකෙන් අපට හේතු වෙන එක කාරණයක් තමයි මේ අලුත් පිරිස කලාවට එන එකේ කිසියම් අඩුවක් තියෙනවද? එහෙම නැත්නම් කලාව ගැන උන්ට තරම් උනන්දුවක් නැද්ද? එහෙම නැත්නම් මේ තියෙන තත්ත්වයන් ගැන උන් කලකිරලද? ඇයි මෙහෙම වෙලා?
3: දැන් මම දකිනවා එක විදිහකට අපි දන්නවා ක්‍රීඩා කරද්දී අපි 4 දෙනෙක් දුවනවා අර බැටන් එක අරගෙන. එක එක්කෙනෙක් ගිහිල්ලා බැටන් එක වේගෙන් දුවගෙන ගිහිල්ලා අනිත් එකට දෙනවා. ඊළඟ එක්කෙනා එයාත් වේගෙන් දුවන අනිත් එක්කෙනාට දෙනවා. අවසාන එක්කෙනා 4 වෙනි එක්කෙනා එයත් අරගෙන දුවනවා. සමහර විට යාර දුවගන්න බැරි වුණොත් අර 4-3 දෙනාගේම උත්සාහයන් අපත යනවා. නමුත් අපේ වගකීම යුතුකම වෙන්නේ ආපහු හැරිලා බලලා අපේ කාලේ වගේම අපිට අත දුන්නා වගේම අපි මේ තරුණ පිරිසට නැගී එන විශේෂයෙන් දරුවන්ට කලා හැකියාවන් හැමෝටම තියෙනවා. ඒක නැහැ කියන්න බෑ කිසි කෙනෙක් ළඟ. හැමෝ ළඟම මේ හැකියාව තියෙනවා. අපි අර දොරවල් විවෘත කරන්න හරි විදිහට එයාට හරියට බැටන් එක දෙන්න ඕනේ කියන එකයි මම දකින්නේ.
2: ඒ කියන්නේ මේ යෂ්ටිය දෙන්න මම දන්නේ මේ මේ
3: යෂ්ටිය
2: ප්‍රවීණ කලාකරුවන්ගේ අකමැත්තක් තියෙනවාද කියලා. උන් මේක උණු සන්තකේම තියාගන්න යම් වෑයමකින් වගේ එකක්ද මේ කියන්නේ?
3: එහෙම දෙයක්ුත් නෙවෙයි. උණු සන්තකේම තියාගන්නවා කියන හැඟීමටත් වඩා අපි ඉගෙන උනන්දුව මදි කියන තත්වයක් නම මම දකින්නේ. මොකද අපි තරුණ පිරිස් විශේෂයෙන්ම දරුවන් යොමු කරන්න ඕනේ මේ කලාව තුළ. අඩුගානේ අපේම පවුල් වල අය පවා අපේ පවුල් වල අය පවා අපි යොමු කිරීම අඩුයි. ඉතින් සමහර විට අපි දන්නවා සුනී ශාන්ත වගේ උදාර කෙනෙක් එයාගේ දරුවන්ට කියලා තිබුණා අනේ ඔය කලාවට යන්න එපා කියලා. නමුත් ඒ දරුවෝ අතෑරියේ නැහැ. අද ඒ අය එකතු වෙලා පදනමක් හදාගෙන ක්‍රියා වෙනුවෙන් කටයුතු කරනවා. ඉතින් ඒ වගේ යම් කිසි දවසක ඒ දරුවන්ගෙත් ඇස් ඇරෙන්න පුළුවන්. මේ වහන්න හැදුවත් ඇස් අරගන්න වෙලාවලුත් එනවා. ඒ වගේම අපිත් වගකීමක් තියෙනවා මුල් පරපුරේ අය දෙවැනි පරපුරටත් තුන්වැනි පරපුරටත් හතරවැනි පරපුරට ඒ හැකියාවන් ලබා දෙන්න පාරවල් හදන එක අපේ වගකීමක් වෙනවා කියලා මම හිතන්නේ.
2: ගුවන්විදුලියත් එක්ක තිබ්බේ රසාලිප්ත මතකයේ සහ ඒ නොතිත් බැඳීම ගැන ටිකක් අපි කියමු. ඒ කාලේ අලියම් කාලයේ ගුවන්විදුලි යන්ත්‍රය ක්‍රියාත්මක කරලා තමයි දවසේ කටයුතු ආරම්භ කළේ. දැන් සමහරුන්ගේ ගුවන්විදුලිය තියෙන්නේ තාමත් මුළු තැන්ගේ. හොඳට ඇහෙන්න ඕන නිසා දැන් අවදි වෙලා මුළු තැන්ගේ කටයුතු කරගෙන යන අතරවාරි ගුවන්විදුලි යන්ත්‍රයත් ඔන්න ක්‍රියාත්මක කරලා ඉතින් පිරිත් අහලා උදා ගීත අහලා දේශාභිමානී ගීත අහලා දවසේ කටයුතු පටන් ගන්නවා. මම හිතන්නේ මේ අත්දැකීම ඔබට ඉතාම හුරුයි නේද?
3: මුලින්ම මම කිව්වා ග්‍රෑම්ෆෝන් තැටි කියලා තිබුණා. ඒ ග්‍රෑම්ෆෝන් තැටි ආශ්‍රයත් අපි ළඟ අපි දැනවත්ත තිබුණා අපේ යුගයේදී. ඊට පස්සේ ගුවන්විදුලිය ඊළඟට නොයෙකුත් දේවල් ඇවිත් තියෙනවා. මම නම් තවමත් ඇසුරු කරන්නේ ඇත්තටම ගුවන්විදුලිය.
2: ඉතින් අප සමග කාලය ගෙවන්නේ හිනම්ම සාර සම්පත සරුසාර දේවල්ම තමයි අපි නිතින්ම ඔබට සමීප කරන්නට වෑයම් කරන්නේ. ඒ නිසා අපේ නිරන්තර ආරාධනය සහ ආයාචනය අපිත් එක්ක ඉන්න කියන එක හොඳයි. දැන් ඔබත් සමග මුහුවෙමින් ඒ ආරාධනය අපේ හිතවත් ශ්‍රාවකින්ට කරන අතරවාරයේ එහෙමනම් අපි දැන් සමු ගන්නට ඕන මින් මත්තට මොනවද ඔබේ බලාපොරොත්තු සහ වැඩ කටයුතු?
3: දැන් ඇත්තටම අපේ ජීවිතය අපි දැන් අවසාන භාගයට ඇවිල්ලා කියලා මට හිතෙන්නේ. ඉතින් ඒ තුල අපි දකින්නේ මම හිතන්නේ තවත් දුරටත් අපි යම්කිසි සේවයක් අපෙන් වෙන්න ඕනේ. අපි ජීවිතේ අපි යම්කිසි සේවයක් කරන්න ඕනේ හැම විටම. මම අද උදේත් අහන් හිටියා අපි අඩු ගන්නේ අපේ හිනාවකින්, අපේ ලෙංගතුකමකින්, අපේ වචනයකින් අපි අනිත් අයට යම්කිසි ලෙංගතුකමක් පෙන්නනවා නම්, සහයෝගයක් දෙනවා නම් ඒ තුල මම හිතනවා අපේ ජීවිතයේ මේ කෙටි කාලය තුළ අපිට ලබන්න පුළුවන් ලොකුම දේ ඒකයි. අනිත් එක මේ මොහොතේ ජීවත් වෙන එක, මේ මොහොත සරු කරන එක. අතීතය ගැන හිතලා පසුතැවෙන දුක් වෙන එකවත් අනාගතයේ ලොකු බලාපොරොත්තු ගොඩනගා ගැනීමටත් වඩා මේ ගෙවෙන මොහොත, මේ මොහොත පමණයි අපිට තියෙන්නේ. ඒ ගැන අපි හිතලා කටයුතු කරොත් ඒ ප්‍රමාණයත් ඇති කියලා මට හිතෙනවා.
2: හොඳයි, එහෙනම් අපි තවත් මේ විදිහ දවසක මොන ගැහෙමු ඔබේ කලා ජීවිතය පිළිබඳවත්, ඔබේ අතීත මතකයන් පිළිබඳවත් අපි අද උල්පත පාමුල මේ විදිහට ගුවන් කාලය ගත කරමින් සාකච්ඡා කළා. එහෙනම් අපි සමු ගන්නට ඕන සමු ගැනීමේ සනිටුහන තබන්නට ඔබ තෝරන ගීතයක් තිබෙනවා. ඒ තමයි සංගීත නිපුණ සනත් නන්දසිරි ගායන වේදිකා ගායනා කරන කවුරුද අර කවුළුවෙන් සිනාසීය විකම් කළේ. මේ ගීතයත් එක්ක තියෙන බැඳීම මොකද්ද?
3: ඔව්, මේ ගීතය ලිව්වේ ඩෝල්ටන් ඇලිස් මහත්මයා. එතුමා මා සමග දවසක් කතා කරගෙන ඉන්නක මම කිව්වා මම මේ හැන්දෑවට ගෙදර යනකොට, කියන්නේ දෙමට ගොඩ හරි එතුමා ගෙනිවෙස තිබුණේ කාලේ, ගෙදර යනකොට මේ හැන්දෑවේ යද්දී දකුණවලු මේ ජනේලයක් ජනේල් රෙද්දක් එහාට මෙහාට වෙනවා. ඔළුව ඔසලා බලනකොට පුද්ගලෙක් කවුරුත් පේන්නේ නැහැ. ඉතින් මේක තමයි මේ සිද්ධියට මේ ගීතයට මුළුනේ කාරණාව කියලා එතුමා මට කියලා තියෙනවා. ඒ තව එතුමා තව කිව්වා සමහර විට මාව දන්න කෙනෙක් වෙන්න ඇති, ඔය ජනේල් රෙද්ද එහා මෙහාට කරලා බලන්නේ මං යන වෙලාව දැනගෙන, එහෙම වෙන්න ඇති කියලා මට හිතුණා කියලා එතුමා කිව්වා. නමුත් එතුමාගේ නිර්මාණය තුළ තියෙන වෙනත් කතාවක්. ඒ නිසා ඒකයි වටිනාකම, කලාකරුවෙකුගේ වටිනාකම මම දකින්නේ ඒ නිර්මාණය තුළට එයා ගේන අදහස.
2: පුංචි අත්දැකීමක් ඇති මේක මේ සරුසාර නිර්මාණයක් බවට පත් කරන්න. ඉතින් මේකත් එක නිදර්ශනයක් ඒ සඳහා. එහෙමනම් අද උල්පත පාමුල ගුවන් කාලයේ මේ විදිහට නිමා කරමින් අප නික්මන්නටයි බලාපොරොත්තු. අද අපේ ආරාධිතයා බවට පත් උනේ ප්‍රවීණ කලා ශිල්පිනිය. ඇය ශ්‍රේෂ්ඨ ගණනාවක ප්‍රවීණත්වයක් ලැබූ කලා ශිල්පිනියක්, කලක් ගුරු සේවයේ නියැලෙමින් දහසක් දෙනාගේ අසුපෑද ගුරු මාතාවක්, WD මැටිල්ඩා අධිකාරම් මැතිනි. එහෙමනම් අපි ඔබතුමීට චිරංජයතු ප්‍රාර්ථනා කරනවා, නිරෝගී සම්පන්නිය ප්‍රාර්ථනා කරනවා.
3: ඇත්තටම මට මොහොතක් දෙන්න, මොකද මම ස්තුතිවන්ත වෙනවා රජරට සේවයට විශේෂයෙන්. ඉතාම ප්‍රබෝධමත් විදිහට මේ වැඩසටහන මෙහෙවීම කරනවා ප්‍රදීප් මහත්මයා. මම ඉතාම ගරු කරන නැගීගෙන තරුණ මාධ්‍යවේදියෙක්. විශේෂයෙන් මේ රජරට සේවයේ සිටින හැම දෙනාම භද්‍ර යවුන වේන වුණත් තව ගොඩක් දුර යන්න පුළුවන් කට්ටියක් පිළිසක්. ඒ නිසා මේ හැම දෙනාටම අපේ ආශිර්වාදය, අපේ ගෞරවය, අපේ භක්ති ප්‍රණාමය පුද කරනවා මේ අවස්ථාවේදී.
2: හොඳයි, බොහොම ස්තුතියි ඔබතුමීට. එහෙමනම් අපි සමු ගන්නවා ඩෝල්ටන් ඇලිස් කලාවේදියා ලියූ, සංගීතවේදී ශාන්ති ගීතදේව සංගීතවත් කළ, ගායනවේදී සංගීත නිපුණ සනත් නන්දසේරි ගායන මේ මියුරු ගීතයත් සමගින්.

0: වැහි කඳුලක්ව වැටි නිහඬ මෙහි කත තෙත් කළ රස කල්පනාමය සිය
1: 1976 ජනවාරි 14 වෙනිදා පාන්දර ඇවිල්ලා අනුරාධපුරෙන් පැහැලා පත්තරයක් අතට අරන් බලාපු ගමන් මගේ ඇස් දෙකෙන් කඳුළු කඩාගෙන හැලෙන පපුව කඩාගෙන හැලෙන වේදනාවක් මට ඇති වුණා.
0: ගල්කිරියා කඳුපා මුලට යා වූ වෙල්ලිප නැලි නේක සකුණ නාද පිපි ආ වනමල් නැගී ආ හිරු කොමලිය බණ්ඩාරයන්ගේ ස්වර්ණමන් පෙත පාදා ඇත. අස්වැන්න කවරෙකු නෙළුවද කම් නැත යන හැඟීමෙන් ගොවියකු අතහරින කුරුළු පාළුවක්සේ ස්වර්ණශ්‍රී බණ්ඩාරයන් සිය ඥානය නවක දුහුණන් වෙත මුදා හලේය. උල්පත පාමුල

0: මිනිසුන් දවස ඇරඹුවේ එදින නිමා කළේ ගුවන් විදුලිය හා බැඳුණු හාදකමක් සමගයි. දේශ දේශාන්තර පුළුල් ප්‍රචාරයක අග්‍රගණ්‍ය රේඩියෝ සන්නාමය රජරට සේවය. ඔබත් ඉන්න අප හා අත්වැල් බැඳගන්න FM 107.3 හා FM 98.1 ගැමි ජනතාවගේ ජනහද ගැහෙන ආරාවය රජරට සේවය.
1: ආර්.එස්. වානේ කම්බි නවීන තාක්ෂණයෙන් SLS සහතිකය සමඟ RS RB 500 වානේ කම්බි ඕනෑම කම්පනයකට හෝ ස්වාභාවික විපතකට ඔරොත්තු දීමට තරම් ශක්තිමත් RS වානේ කම්බි සාධාරණ මිල ගණන් යටතේ දිවයින පුරා පියෙකුගේ ශක්තියෙන් ශක්තිමත් ගොඩනැගිල්ලකට RS වානේ කම්බි
2: රජරට සේවය. MHz 107.3
1: මේ පැය පුවත්
3: මේ පේපුවත් සමගින් මම ජානකී රාජපක්ෂ. එළඹෙන ජූලි මාස පළමු වන දිනට පෙර දිවයිනේ සියලු පෙරපාසල් ලියාපදිංචි කළ යුතු බව කාන්තා හා ළමා කටයුතු අමාත්‍ය සරෝජා සාවිත්‍රී මොල්රාජ් මහත්මිය පවසයි. ඉදිරියේදී පෙරපාසලක් ආරම්භ කිරීමට පෙර ලියාපදිංචි කිරීම අනිවාර්ය බව ඇය පෙන්වා දෙයි. පෙරපාසල් අධ්‍යාපනය සඳහා වන වැඩපිළිවෙල අමාත්‍යාංශයේ විෂයපතයක් සමග ක්‍රියාත්මක විය යුතු ආකාරය පිළිබඳව දැනුවත් කිරීමේ වැඩසටහනකට එක්වමින් අමාත්‍යවරිය මේ බව සඳහන් කළාය. පසුගිය පැය 24 තුළ ඉරානය විසින් එක්සත් අරාබි එමිර් රාජ්‍යයට සහ මැදපෙරදිග ගල්ෆ් කලාපයේ නෞකාවලට එල්ල කළ ප්‍රහාර දැඩි කිරීමත් සමග ලොක වෙළඳපොලේ බොරතෙල්මිල ලෝක වෙළඳපොලේ තෙල් මිල 6%කින් පමණ ඉහළ ගොස් තිබේ. මේ ඉක්ුත් අප්‍රේල් මාස මුලදී ඇමරිකාව සහ ඉරානය අතර ඇති කරගත් සටන් විරාමයෙන් පසු වාර්තා වූ දරුණුතම ගැටුම්කාරී තත්ත්වය බවද විදේශ මාධ්‍ය වාර්තා පෙන්වා දෙයි. ඒ අනුව බ්‍රෙන්ට් වර්ගයේ බොරතෙල් බැරලයක මිල ඇමරිකානු ඩොලර් 6.79කින් හෙවත් 6.3%කින් ඉහළ ගොස් තිබේ. එහි මිල ඩොලර් 114.96% ලෙස සටහන් විය. එමින්ම ඇමරිකානු වෙස්ට් ටෙක්සාස් බොරතෙල් මිල ඩොලර් 4.23කින් හෙවත් 104.2%කින් ඉහළ ගොස් තිබේ. එහි මිල ඩොලර් 106.17% දක්වා ඉහළ ගොස් ඇතැයි වාර්තා වේ. මීළඟ පැයපුවත් ප්‍රකාශය පෙරවරු 11:00 බලාපොරොත්තු වන්න.
2: රජරට සේවය MHz 107.3
1: මේ පැයේ පුවත් RS වානේ කම්බි නවීන තාක්ෂණයෙන් SLS සහතිකය සමඟ RS RB 500 වානේ කම්බි ඕනෑම කම්පනයකට හෝ ස්වාභාවික විපතකට ඔරොත්තු දීමට තරම් ශක්තිමත් RS වානේ කම්බි සාධාරණ මිල ගණන් යටතේ දිවයින පුරා පියෙකුගේ ශක්තියෙන් ශක්තිමත් ගොඩනැගිල්ලකට RS වානේ කම්බි.
4: ආ හා හා, මොකද ඔය කරන්නේ?
5: මේක මට පරම්පරාවෙන් ලැබුණ පෙට්ටගම. මේක ඇතුළ තමයි මට ඕන වටිනම දේ තියෙන්නේ.
4: අයින් වෙන්න.
6: මේ මොකද්ද? පොඩි කොල කෑල්ල. මොනව හරි ඒක ලියලා තියෙනවා වගේ. නිදානයක් ගැනත් දන්නේ
7: නැහැ. සත්‍ය විවරණ වැඩසටහන අහන්න.
6: සඳුදා සහ බදාදා සිට සෙනසුරාදා දක්වා සවස 5ට රජරට සේවයෙන් සත්‍ය විවරණ.
8: දැනුමට නුවණට විනෝදයට සල්ලි කොළපහයි. අන්තිම කෑලි තුන ගන්න මිස්.
9: අනේ මේ සෙල්ලමට උනත් ඔච්චර ගිනි ගණන් වලට බඩු විකුණන්න එපා. මංගාව සල්ලි කොළ තුනයි තියෙන්නේ.
8: තුනෙනුත් දෙකක් ඉරිලානි මිස්.
9: දැනුම නුවණ විනෝදයට දැන් සල්ලි කොළ ඕනේ නැහැ. අහන්න බදාදා හවස 4:15 රජරට සේවය.
10: FM 107.3 FM 98.1 රජරට සේවය.

0: කුමාරෝත්පත්තිය, බුද්ධත්වය හා මහා පරිනිර්වාණය සිහිපත් කරමින්
1: එළබෙන තිස්වනදා වෙසක් පොහෝ දා ආගමික වැඩසටහන් මෙවර විසුරුවා හරිනු ලබන්නේ
0: අබන්පොළ ශ්‍රී බෝධිරුක්ඛාරාම විහාරස්ථානයේ සිටයි.
1: ගෞරවනීය අනුශාසකත්වය අමම්පොළ ශ්‍රී බෝධිරුක්ඛාරාමාධිපති අමම්පොළ සාසනාරක්ෂක බලමණ්ඩලයේ ලේකකාධිකාරී ගෞරව ශාස්ත්‍රවේදී පූජ්‍ය බක්මීවැවි සාගර ස්වාමීන්ද්‍රයන් වහන්සේ
0: බැතිබර දායකත්වය
1: විශ්වසනීය විදේශ රැකියාවක් සඳහා දේශක්ති ලංකා විදේශ රැකියා ආයතනය
0: දුරකථන අංකය 03-577-500.
1: සසර දනව්වේ අනාථ ලෝසතුන්ගේ හදේ සෝ දුක් සදහටම නිවා දමන විශ්වයේ අසම සම ලෞතුරු බුදු වදන පහසුවෙන් අර්ථවත්ව අවබෝධ කරගන්නට ඔබත් ලෞතුරු අරණ සදහම් දේශනා මාලාවට නොපමාව සමන් දෙන්න. සෑම සෙනසුරාදා දිනයකම උදෑසන 8ට FM 107.3 හා 90.1 රජරට සේවය ඔස්සේ මෙම ධර්මදේශනාව ඔබට ශ්‍රවණය කළ හැකි. ගෞරවනීය දේශකයාණන් වහන්සේ අනුරාධපුර කටුකැලියාව ශ්‍රී අරණ විහාරාධීශවර විදද්ධ ධම්මකථික මාපලගම සුසීලවංශ ස්වාමීන්ද්‍රයන් වහන්සේ පින්කල මිනිසුන් කන්දී අසන නිර්මල සුවතෙන ලෞතුරු අරණ lauturuwarana.net වෙබ් අඩවිය ඔස්සේ සහ ලෞතුරුවරණ YouTube නාලිකාව ඔස්සේද ඔබට මෙම ධර්මදේශනා ශ්‍රවණය කළ හැකි අතර එම YouTube නාලිකාව හරහා විශේෂයෙන්ම සෑම දිනකම රාත්‍රී 8ට ගෞරවනීය මාපලගම සුසීලවංශ හිමියන් විසින් පෙර සිදු කරන ලද කෙටි ධර්මදේශනාවල නැවත විකාශයන්ට ඔබට සවන් දිය හැකි.
0: රජරටයි ගොවිබිමයි වැව්පැති දනව්වේ ගොවිබිම් සරුබිම් කරන්නට නව්‍ය තාක්ෂණික ක්‍රම භාවිතය පිළිබඳව ඔබට ගෙනීන සජීවී කතිකාව. කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ ගුවන් විදුලි ගොවි සේවාව සහ රජරට සේවය එක්ව ගෙනීන රජරටයි ගොවිබිමයි සෑම බදාදා දිනකම පෙරවරු 9:00 සිට 9:30

0: සමාජ ගවේෂණ, ආර්ථික දේශපාලන, සමාජීය හා කලාත්මක තොරතුරු රැසක් සමඟ සෑම අඟහරුවාදාවකම පෙරවරු 10 සිට 11 දක්වා රජරට සේවයෙන් සමාජ ගවේෂණ.
1: උදේ 10:00 විනාඩි 10යි වෙලාව දැන්.

උදේ 10 විනාඩි 12 වෙලාව දැන් 107.3 91.1 රජරට කුවන්විදුලිය සමගින් ඔබ රැඳෙන්නේ ප්‍රිය හිතවතුනි. උදෑසන සිට මේ දක්වා බොහෝ තොරතුරු එක්ක රැඳුණ අපි සෝදානම් සමාජ ගවේෂණ තුල රැඳෙන්නට පුරා පයක් මෙතෙන් සිට ඉතින් වටපිට තොරතුරු හොයන අතරේ සබාධාමී පණිවිඩය තමයි විශේෂයෙන්ම අපිට මුණ ගැහෙන්නේ මුලින්ම. හෙට සිට වැස්සපෙඩි අදත් හවස දෙකෙන් පසුව ගිගුරුම් සහිත වැසි කියලා කාලගුණ දෙපාර්තමේන්තුව කියන අන්තර් නිවර්තන අභිසාරී කලාපය උතුරු අර්ධගෝලයේ වගේම දකුණු අර්ධගෝලයේ ඉඳලා පැමිණෙන සුළං අභිසාරී වන කලාපය දිවයිනේ කාලගුණයට බලපෑම් මෙල්ල කරන බව ඔන්න සඳහන් කරනවා. ඒ නිසා ඉතින් හෙටින් පස්සේ කියන අද 5 හෙට 6 හෙට 6නේ හෙට දවසෙන් පස්සේ තමයි දිවයිනේ වැසි තත්ත්වයේ වැඩිවීමක් බලාපොරොත්තු වෙන්න පුළුවන් කියලා කියන්නේ. දිවයිනේ බොහෝ ප්‍රදේශවල අද පස්වරුවකින් පස්සේ වැසි එහෙම නැත්නම් ගිගුරුම් සහිත වැසි ඇති වෙන්නට තියෙන ඉඩකඩ වැඩි කියලා සඳහන් කරනවා. බස්නාහිර සබරගමුව දකුණු ඌව පළාත්වල වගේම අම්පාර දිස්ත්‍රික්කයේ අහස වලාකුලින් බරව පවතිනා වගේම උදෑසන කාලයේ වැසි ඇති වෙනවා කියලා කියනවා. බස්නාහිර සබරගමුව ඌව නැගෙනහිර පළාත්වල ගාල්ල මාතර පොළොන්නරුව දිස්ත්‍රික්කවලත් සමහර ස්ථානවලට මිලිමීටර් 50ට වැඩි තරමක තද වැසි ඇති වෙන්න පුළුවන් කියලා කියනවා. උතුරු මැද පළාත්වල හම්බන්තොට දිස්ත්‍රික්කයේත් විටින් විට හමන පැයට කිලෝමීටර් 30-40ක පමණ තද සුළං ඇතිවීමේ වැඩි ඉඩකඩක් තියෙනවා කියලත් කියනවා. මධ්‍යම ඌව පළාත්වල අම්පාර දිස්ත්‍රික්කයේ වගේම සමහර තැන්වල මීදුම් සහිත තත්ත්වයක් පවතින්න පුළුවන් කියලා කියනවා. ඉතින් අවසානයේ වේගොල්ල සඳහන් කරනවා ගිගුරුම් සහිත වැසි එක්ක ඇති වෙන්න පුළුවන් තද සුළං අකුණු අනතුරු වලින් බේරෙන්නට මේ අනතුරු අවම කරගන්නට අවශ්‍ය පියවර ගන්න කියලා. ඉතින් මේ පණිවිඩයේ කොහොම කිව්වත් ගොඩක් වෙලාවට මේ අවසන් පණිවිඩයේ ගැන අපි එතරම් මායිම් නොකර ජීවිත බොහෝමයක් මේ බක්මහා ආරම්භයේ සිට මේ දක්වා කාලය තුළ අපිට අහිමි වුණා. ඒකට හේතු විශේෂයෙන්ම විද්‍යුත් උපකරණ භාවිතය, එහෙම නැත්නම් එලි මහනේ වගා කටයුතු වල නිරත වීම, එහෙම නැත්නම් මේ වගේ අපි අනාරක්ෂිතව මේ සබාධාමී මේ මොහොත තුළ පරිසරයේ සැරිසැරීම තමයි කාරණා වෙලා තිබුණේ. ඒ නිසා අනවශ්‍ය විදියට අකුණු ගහන වෙලාවට එහි මෙහෙ යන්න එපා. පරිස්සමින් ඉන්න. ඉතින් විවෘත ස්ථානයක ඉන්නවා නම් ඔබ සිටිය යුතු ආකාරය මේ හැමදේම ඔබ දැන් හොඳින් දැනුවත්. ඒ නිසා ආරක්ෂාව පරිස්සම ගැන හිතලා ඉමු. එහෙම වුණාම මේ ජීවිතය තුළ අපිට තව ටික කාලයක් සතුටින් ඉන්න නේද පුළුවන්නේ. ඉතින් ඒ ඔක්කොම අතහැරලා දාලා කියන දේ අහන්න නැතුව ජීවිතයෙන් සමුගන්න කෙනෙක් උත්සාහ කරනවා නම් ඒක අපරාධයක්. ඒ කියන්නේ අකුණු සැර වැඩි ඒ වගේ බේරෙන්න පරිස්සම් වෙන්න. 10 විනාඩි 15 දැන්.

0: රස ජනනී.
1: අපනේ නිකෘෂිකර්ම දෙපාර්තමේන්තුව ශ්‍රී ලංකා ගුවන් විදුලි සංස්ථාවේ රජරට සේවය තුලින් සෑම සෙනසුරාදාවකම සවස 4:30 එතෙර කහවණු මෙතිරට ගෙන්වන අපනයන කෘෂි සංවාදය රස ජනනී.
0: ඔබට අවශ්‍ය මූල්‍යාධාර සහ වගා උපදෙස් අපනයන කෘෂිකර්ම දෙපාර්තමේන්තුවෙන් දැන් නොමිලේ. තොරතුරු විමසන්න, නිර්මාණ යොමු කරන්න මේ අපේ ලිපිණය.
1: රස ජනනී, අපනයන කෘෂිකර්ම දෙපාර්තමේන්තුව, ගැටඹේ පේරාදෙණිය.
0: දුරකථනය 0812 388 651.
1: රස ජනනී. අතමිට සරු හෙට දිනකට අපනයන කෘෂිකර්ම දෙපාර්තමේන්තුව.

රජරටයි ගොවිබිමයි. වැව්බැති දනව්වේ ගොවිබිම් සරුබිම් කරන්නට නව්‍ය තාක්ෂණික ක්‍රම භාවිතය පිළිබඳව ඔබට ගෙනෙන සජීවී කතිකාව. කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ ගුවන් විදුලි ගොවි සේවාව සහ රජරට සේවය එක්ව ගෙනෙන රජරටයි ගොවිබිමයි. සෑම බදාදා දිනකම පෙරවරු 9:00 සිට 9:30

0: මොකද ඔය කරන්නේ?
1: මේක මට පරම්පරාවෙන් ලැබුණ පෙට්ටගම. මේක ඇතුළ තමයි මට ඕන වටිනම දේ තියෙන්නේ. අයින් වෙන්න.
2: මේ මොකද්ද? පොඩි කොල කෑල්ල. මොනවා හරි ඒකේ ලියලා තියෙනවා වගේ. නිදානයක් ගැන දන්නේ
3: නැහැ. සත්‍ය විවරණ වැඩසටහන අහන්න.
2: සඳුදා සහ බදාදා සිට සෙනසුරාදා දක්වා සවස 5ට රජරට සේවයෙන් සත්‍ය විවරණ.

කාසිවලට ගන්නත් බෑ, කාසිවලට දෙන්නත් බෑ, මනුස්සකම මිනිස්සුනේ. කාසිවාසී ඇති අය ළඟ බොහොම හිඟයි ගන්නට නෑ, මනුස්සකම මිනිස්සුනේ. කාසිවලට ගන්නත් බෑ, කාසිවලට දෙන්නත් බෑ, මනුස්සකම මිනිස්සුනේ. කාසිවාසී ඇති අය ළඟ බොහොම හිඟයි ගන්නට නෑ, මනුස්සකම

ඇඳට ගිහින් අඩන්න පාදිය ඉල්ලා කාසිවලට ගන්නත් බෑ කාසිවලට දෙන්නත් බෑ මනුස්සකම මිනිස්සුනේ කාසිවාසී ඇති අය ළඟ බොහොම හිඟයි ගන්නට නෑ මනුස්සකම

0: දැනුමට නුවනට විනෝදයට සල්ලි කොළපහයි. අන්තිම කෑලි තුන ගන්න මිස්.
1: අනේ මේ සෙල්ලමට උනත් ඔච්චර ගිනි ගණන් වලට බඩු විකුණන්න එපා. මංගාව සල්ලි කොළ තුනයි තියෙන්නේ.
0: තුනෙනුත් දෙකක් ඉල්ලන මිස්.
1: දැනුම නුවන විනෝදයට දැන් සල්ලි කොළ ඕනේ නැහැ. අහන්න බදාදා හවස 4:15ට රජ රට සේවය.
2: FM 107.3 FM 90.1 රජ රට සේවය.
3: පුන්තිය බේ විශ්වය.

0: ශ්‍රාවක සත්‍යන්ත පාඨමාලාව රජරට මාධ්‍ය පාසල සහ සංගීත පාසල
1: දශක ගණනාවක අත්දැකීම් ඇති ප්‍රවීණ දේශක මඩුල්ල
2: සැබෑ ගුවන් විදුලි සංනිවේදන මැදිරි තුළ ප්‍රායෝගික අභ්‍යාස
1: නව පාඨමාලාව සඳහා අදම අයදුම් කරන්න
0: පාලක රජරට සේවය අනුරාධපුර.
3: පිපෙන කැකුළු මාධ්‍ය පාඨමාලාව.
4: ඔන්න පුංචි අයට හොඳ අවස්ථාවක්. රජරට සේවයෙන් කතන හැකියාව වර්ධනය කිරීම හා පෞරුෂ වර්ධනය උදෙසා දින පහක පාඨමාලාවක්.
5: අම්මේ තාත්තේ, මේ නිවාඩු කාලේ ඔබේ දරුවාත් අර්ථවත් පාඨමාලාවකට යොමුකොට එයාලගේ හැකියාවන් වර්ධනය කරගන්න මේ අවස්ථාව ප්‍රයෝජනෙට ගන්න.
3: අමතන්න 0714 96 34 73.

උදේ 10:45 වෙලාව දැන සමාජ ගවේෂණ අත රැඳෙද්දී අපිට බොහොම ලස්සන කතාවක් මුණ ගැහෙනවා. ඒ තමයි උගතුන් වැඩි වෙයි කියලා 2024 අවුරුද්දේ ජනලේඛන හා නිවාස සංගණන දත්තවලට අනුව පසුගිය දශකය තුල ශ්‍රී ලංකාවේ ආචාර්ය උපාධිධාරීන්ගේ සංඛ්‍යාව ඉහළ ගොස් තියෙනවා කියලා, උසස් අධ්‍යාපන මට්ටම්වල කැපී පෙනෙන වර්ධනයක් ලැබිලා තියෙනවා කියලා මේ වාර්තාවේ කරුණු අඩංගු වෙනවා. ඉතින් සංඛ්‍යාලේඛන දත්ත එක්ක මේ සියල තොරතුරු අපිට සටහන් වෙද්දී විශේෂයෙන්ම පෙන්නුම් කරන්නේ ශ්‍රී ලංකාවේ අධ්‍යාපන මට්ටමේ ක්‍රමයෙන් ඉහළ යමින් පවතින බවත්, විශේෂයෙන්ම උසස් අධ්‍යාපනයේ සඳහා යොමුවන පිරිස කැපී පෙනෙන ලෙස වැඩි වී තිබෙන බවත්. ඉතින් පාසල් නොගිය පිරිස, කිසිදු පාසල් අධ්‍යාපනයක් නොලැබූ පිරිස ගොඩක් අඩු වෙලා 2.9% දක්වා. ඉතින් එනිසා සතුටට කාරණයක්. දැනුම ලැබීම ජීවිත ගමනට අතිශය වැදගත්. මම හිතන්නේ වර්තමානයේ වෙන විට විවිධ මායිම් ඔස්සේ, විවිධ ක්ෂේත්‍ර ඔස්සේ උසස් අධ්‍යාපනය ලබන්නට දොර කවුළු දරුවන්ට බොහෝ විවර වී තිබෙනවා. එනිසා ඒ සියල්ලෙහිම යහපත් ප්‍රතිඵල නලඹන්නට, විඳ ගන්නට දරුවන්ට හැකියාව තියෙනවා. එනිසා අපි ප්‍රාර්ථනා කරමු ඉදිරියේදීත් මේ අධ්‍යාපනය හදාරන මාවත වැඩි වැඩියෙන් විවර වෙලා දරුවන්ගේ මේ කටයුතු රටේ ඒ වගේම සියලු දෙනාගේ දියුණුව වෙනුවෙන් වැඩි වැඩියෙන් තව තවත් දරුවන්ට මේ දොරවල් විවර වේවා කියලා. උදේ 10:47 වෙලාව දැන්.

0: මිනිසුන් දවස ඇරඹුවේ එදින නිමා කළේ ගුවන් විදුලිය හා බැඳුණු හාදකමක් සමගයි. දේශ දේශාන්තර පුළුල් ප්‍රචාරයක අග්‍රගණ්‍ය රේඩියෝ සන්නාමය රජරට සේවය. ඔබත් ඉන්න අප හා අත්වැල් බැඳගන්න එකසිය හතයි දශම තුනෙන් හා FM 90.1 ගැමි ජනතාවගේ ජනහද ගැහෙන ආරාවය රජරට සේවය.
1: RS1 නවීන තාක්ෂණයෙන් SLS සහතිකය සමඟ RS RB500 වානේ කම්බි ඕනෑම කම්පනයකට හෝ ස්වාභාවික විපතකට ඔරොත්තු දීමට තරම් ශක්තිමත් RS වානේ කම්බි සාධාරණ මිල ගණන් යටතේ දිවයින පුරා පියෙකුගේ ශක්තියෙන් ශක්තිමත් ගොඩනැගිල්ලකට RS වානේ කම්බි
2: රජරට සේවය MHz 107.3.
1: මේ පැයේ පුවත්
3: වෙලාව පෙරවරු 11:00 පැයපුවත් සමගින් මම ජානකී රාජපක්ෂ. මද්‍රව්‍ය චෝදනාවකට අදාළව වැලිකඩ බන්ධනාගාරයේ රඳවා සිටි ප්‍රන්තවී කුමියා මිසිද්ධියකට අදාළව එම බන්ධනාගාරයේ නියාමක වරුන් තිදෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ. බොරැල්ල පොලිසිය මගින් ඔවුන් අත්අඩංගුවට ගෙන ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක සහකාර පොලිස් අධිකාරී FU වොට්ල මහතා පවසයි. මියගිය රැඳවියා පසුගිය තුන්වන දින වැලිකඩ බන්ධනාගාරයේ සුද්ද පවිත්‍ර කිරීමේ කටයුත්තක් අතරතුර පලාකුස් තිබූ අතර එහිදී එම රැඳවියා බන්ධනාගාර නිලධාරීන් විසින් යළි සිය බහරයට ගෙන තිබේ. පසුව රැඳවියා හදිසියේ රෝගාතුර වී තිබූ අතර ඔහු රෝහල්ගතව ප්‍රතිකාර ලබමින් සිටියදී මෙලෙස මියගොස් ඇත. බන්ධනාගාර නිලධාරීන් විසින් ඔහුට පහර දීමක් සිදු කර ඇති බවට අදාළ රැඳවියාගේ ඥාතීන් චෝදනා කර තිබිණි. ඒ අනුව සිද්ධියට අදාළව වැලිකඩ බන්ධනාගාර නියාමකවරුන් තිදෙනෙකු මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත. සිද්ධිය සම්බන්ධයෙන් බොරැල්ල පොලිසිය වැඩිදුර විමර්ශන සිදු කරයි. වට්සප් වීඩියෝ ඇමතුම් තාක්ෂණය ඔස්සේ ඉන්දියාවේ සිට සිදුකරන මුදල් වංචාවක් ගැන පරිගණක හදිසි ප්‍රතිචාර සංසදය ඇගයීමක් සිදුකර තිබේ. ඉන්දීය සුරූපී තරුණියක් යොදා ගනිමින් මෙම මුදල් වංචාව සිදුකරන බවට පැමිණිලි ලැබී ඇතැයි එම සංසදය පවසයි. නාදුනන පුද්ගලයින්ගෙන් වට්සප් හරහා පැමිණෙන වීඩියෝ ඇමතුම්වලට ප්‍රතිචාර දැක්වීමේදී සැලකිලිමත් වීමෙන් එම වංචාවලින් ආරක්ෂා විය හැකිවේ. මෙම වංචනික ක්‍රියාවට ගොදුරු වියත්නම් වහාම ළඟමැති පොලිසියට පැමිණිලි කරන ලෙස පරිගණක හදිසි ප්‍රතිචාර සංසදය ජනතාවට දැනුම් දීමක් කරයි. 10:12 රජරට ප්‍රධාන ප්‍රවෘත්ති ප්‍රකාශය බලාපොරොත්තු වන්න.
2: රජරට සේවය MHz 107.3.
1: මේ පැයේ පුවත් RS වානේ කම්බි නවීන තාක්ෂණයෙන් SLS සහතිකය සමඟ RS RB500 වානේ කම්බි ඕනෑම කම්පනයකට හෝ ස්වාභාවික විපතකට ඔරොත්තු දීමට තරම් ශක්තිමත් RS වානේ කම්බි සාධාරණ මිල ගණන් යටතේ දිවයින පුරා පියෙකුගේ ශක්තියෙන් ශක්තිමත් ගොඩනැගිල්ලකට RS වානේ කම්බි.
4: ආහා හා මොකද ඔය කරන්නේ?
5: මේක මට පරම්පරාවෙන් ලැබුණ පෙට්ටගම. මේක ඇතුළේ තමයි මට ඕන වටිනම දේ තියෙන්නේ.
4: අයින් වෙන්න.
6: මේ මොකද්ද? පොඩි කොල කෑල්ල. මොනව හරි ඒකේ ලියලා තියෙනවා වගේ. නිදානයක් ගැනත් දන්නේ
7: නැහැ. සත්‍ය විවරණ වැඩසටහන අහන්න.
6: සඳුදා සහ බදාදා සිට සෙනසුරාදා දක්වා සවස 5ට රජරට සේවයෙන් සත්‍ය විවරණ.
8: දැනුමට නුවණට විනෝදයට සල්ලි කොළපහයි. අන්තිම කෑලි තුන ගන්න මිස්.
9: අනේ මේ සෙල්ලමට උනත් ඔච්චර ගිනි ගණන් වලට බඩු විකුණන්න එපා. මංගාව සල්ලි කොළ තුනයි තියෙන්නේ.
8: තුනෙනුත් දෙකක් ඉරිලානේ මිස්.
9: දැනුම නුවණ විනෝදයට දැන් සල්ලි කොළ ඕනේ නැහැ. අහන්න බදාදා හවස 4:15 රජරට සේවය.
10: FM 107.3 FM 90.1 රජරට සේවය.
0: තිලෝ තිලක වූ අමාමේනේ සම්මා සම්බුදුරජාණන් වහන්සේ බුද්ධත්වයේ ලැබූ උතුම් වෛශාක්‍ය මංගල්‍යය.

0: මාරෝත්පත්තිය බුද්ධත්වය හා මහා පරිනිර්වාණය සිහිපත් කරමින්
1: එළඹෙන තිස්වනදා වෙසක් පොහෝදා ආගමික වැඩසටහන් මෙවර විසුරුවා හරිනු ලබන්නේ
0: අබන්පොළ ශ්‍රී බෝධිරුක්ඛාරාම විහාරස්ථානයේ සිටයි.
1: ගෞරවනීය අනුශාසකත්වය අමම්පොළ ශ්‍රී බෝධිරුක්ඛාරාමාධිපති අමම්පොළ සාසනාරක්ෂක බලමණ්ඩලයේ ලේකකාධිකාරී ගෞරව ශාස්ත්‍රවේදී පූජ්‍ය බක්මීවැවි සාගර ස්වාමීන්ද්‍රයන් වහන්සේ
0: බැතිබර දායකත්වය
1: විශ්වසනීය විදේශ රැකියාවක් සඳහා දේශක්ති ලංකා විදේශ රැකියා ආයතනය
0: දුරකථන අංකය 03775500.
1: සසර දනව්වේ අනාථ ලෝසතුන්ගේ හදේ සෝදුක් සදහටම නිවා දමන විශ්වයේ අසම සම ලෞතුරු බුදු වදන පහසුවෙන් අර්ථවත්ව අවබෝධ කරගන්නට ඔබත් ලෞතුරු අරණ සදහම් දේශනා මාලාවට නොපමාව සමන් දෙන්න. සෑම සෙනසුරාදා දිනයකම උදෑසන 8ට FM 107.3 හා 90.1 රජරට සේවය ඔස්සේ මෙම ධර්මදේශනාව ඔබට ශ්‍රවණය කළ හැකි. ගෞරවනීය දේශකයාණන් වහන්සේ අනුරාධපුර කටුකැලියාව ශ්‍රී අරණ විහාරාධීශවර විදද්ධ ධම්මකථික මාපලගම සුසීලවංශ ස්වාමීන්ද්‍රයන් වහන්සේ. පින්කල මිනිසුන් කන්දී අසන නිර්මල සුවදෙන ලෞතුරු අරණ. ලෞතුරුවරණ.net වෙබ් අඩවිය ඔස්සේ සහ ලෞතුරුවරණ YouTube නාලිකාව ඔස්සේද ඔබට මෙම ධර්මදේශනා ශ්‍රවණය කළ හැකි අතර එම YouTube නාලිකාව හරහා විශේෂයෙන්ම සෑම දිනකම රාත්‍රී 8ට ගෞරවනීය මාපලගම සුසීලවංශ හිමියන් විසින් පෙර සිදු කරන ලද කෙටි ධර්මදේශනාවල නැවත විකාශයන්ට ඔබට සවන් දිය හැකි.
0: රජරටයි ගොවිබිමයි වැව්පැති දනව්වේ ගොවිබිම් සරුබිම් කරන්නට නව්‍ය තාක්ෂණික ක්‍රම භාවිතය පිළිබඳව ඔබට ගෙනෙන සජීවී කතිකාව. කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ ගුවන් විදුලි ගොවි සේවාව සහ රජරට සේවය එක්ව ගෙනෙන රජරටයි ගොවිබිමයි සෑම බදාදා දිනකම පෙරවරු 9:00 සිට 9:30

රජරටයි ගොවිබිමයි. වැව්බැති දනව්වේ ගොවිබිම් සරුබිම් කරන්නට නව්‍ය තාක්ෂණික ක්‍රම භාවිතය පිළිබඳව ඔබට ගෙනීන සජීවී කතිකාව. කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ ගුවන් විදුලි ගොවි සේවාව සහ රජරට සේවය එක්ව ගෙනීන රජරටයි ගොවිබිමයි. සෑම බදාදා දිනකම පෙරවරු 9:00 සිට 9:30

0: රස ජනනී අපනේ නිකෘෂිකර්ම දෙපාර්තමේන්තුව ශ්‍රී ලංකා ගුවන් විදුලි සංස්ථාවේ රජරට සේවය තුලින් සෑම සෙනසුරාදාවකම සවස 4:30 එතෙර කහවණු මෙතිරට ගෙන්වන අපනයන කෘෂි සංවාදය රස ජනනී.
1: ඔබට අවශ්‍ය මූල්‍යාධාර සහ වගා උපදෙස් අපනයන කෘෂිකර්ම දෙපාර්තමේන්තුවෙන් දැන් නොමිලේ. තොරතුරු විමසන්න, නිර්මාණ යොමු කරන්න මේ අපේ ලිපිණය.
0: රස ජනනී, අපනයන කෘෂිකර්ම දෙපාර්තමේන්තුව, ගැටඹේ පේරාදෙණිය.
1: දුරකථනය 0812-388-651. රස ජනනී.
0: අත මිට සරු හෙට දිනකට අපනයන කෘෂිකර්ම දෙපාර්තමේන්තුව.

0: ප්‍රවෘත්තියට ආමන්ත්‍රණය කරන ජනතාවාදී ප්‍රවෘත්ති වාර්තාකරණය.
1: වෙලව දහවල් 12යි. මේ ශ්‍රී ලංකා ගුවන් විදුලි සංස්ථාවේ රජරට සේවයයි. දිවා ප්‍රධාන ප්‍රවෘත්ති සංස්කරණය ප්‍රදීප් ප්‍රණතුංග, ප්‍රකාශය ජානකී රාජපක්ෂ.
0: ප්‍රවෘත්ති සිරස්තල.
1: මැතිවරණ නීති සමාලෝචනය කර වාර්තා කිරීම සඳහා විශේෂ පාර්ලිමේන්තු කාරක සභාවක්. එළඹෙන ජූලි මස පළමුවන දිනට පෙර දිවයිනේ සියලු පෙරපාසල් ලියාපදිංචි කළ යුතු බවට දැනුම් දීමක්. WhatsApp වීඩියෝ ඇමතුම් තාක්ෂණය ඔස්සේ සිදුකරන මුදල් වංචාවක් පිළිබඳව විශේෂ හෙළිදරව්වක්. එළඹෙන වෙසක් පොහෝ දින පැවැත්වීමට නියමිත දන්සැල් ලියාපදිංචි කිරීම ඇරඹෙයි. රජයේ රෝහල්වල අඩාල වී තිබූ පෙට්ටි ස්කෑන් පරීක්ෂණ සේවාව සඳහා රෝගීන් ලියාපදිංචි කිරීම යළි සක්‍රිය වෙයි. අනුරාධපුර දිස්ත්‍රික්කයේ පලුගස්වැව එල්ලංකා වැව් පද්ධතිය ආශ්‍රිතව සංචාරක කර්මාන්තය ප්‍රවර්ධනය කිරීමේ ව්‍යාපෘතියක්. ලංකා විදුලිබල මණ්ඩලයේ ස්වේච්ඡා විශ්‍රාම ගැනීමේ ක්‍රමවේදයට අදාළ වන්දි ප්‍රධානය අධීර දිකක් යටතේ. හෙට සිට දිවයිනේ වැසි තත්ත්වයේ වර්ධනයක්.
0: දැන් දේශීය ප්‍රවෘත්ති.
1: මැතිවරණ නීති සමාලෝචනය කර වාර්තා කිරීම සඳහා සමාජිකයින් 12 දෙනෙකුගෙන් සමන්විත පාර්ලිමේන්තු විශේෂ කාරක සභාවක් පත්කර තිබේ. කථානායක ජගත වික්‍රමරත්න මහතා විසින් මේ සම්බන්ධයෙන් අද පාර්ලිමේන්තුවට නිවේදනය කළේය. පළාත් සභා ඡන්ද විමසීම් නීති හැර අනිකුත් මැතිවරණ නීති පද්ධතිය ගැඹුරින් සමාලෝචනය කිරීමේ මගින් සිදු කෙරේ. අදාළ සමාලෝචනය පාර්ලිමේන්තුවට වාර්තා කිරීමම විශේෂ කාරක සභාව වෙත පැවරී තිබේ. එමෙන්ම පවතින නීතිමය රාමුව වඩාත් විනිවිදභාවයකින් යුතුව සකස් කිරීම සඳහා අවශ්‍ය යෝජනා සහ නිර්දේශ ඉදිරිපත් කිරීමද එම කාරක සභාව වෙත පැවරේ. මෙම කාරක සභාවේ සභාපතිවරයා ලෙස මහාචාර්ය AMMH අභේරත්න මහතා පත්කර තිබේ. එහි සෙසු සමාජිකයින් ලෙස ආචාර්ය උපාලිපන්නිලගේ මුනිර් මුලාෆ, නීතිඥ සුනිල් වටගල, රවි කරුණානායක, ජේ.සී. අලවතු වල හර්ෂණ රාජකරුණා, කදිරවේලු ෂන්මුගම්, රුවන් තිලක ජයකොඩි, නීතිඥ තුෂාරි ජයසිංහ, මයිල්වාගම් තිදුස්වරන්, චන්දිම හෙට්ටි ආරච්චි යන මහත් මහත්මීන් පත්කර තිබේ. සිංහල හින්දු අලුත් අවුරුදු උදාවෙන් පසුව පාර්ලිමේන්තුව අද පළමුවරට රැස්විය. අද සිට ලබන 8 දින දක්වා පාර්ලිමේන්තුව රැස්වීමට නියමිතව තිබේ. අද දිනයේදී කොළඹ වරාය නගර ආර්ථික කොමිසම් සභා පනත යටතේ නියාමයන් 4ක් අනුමත කර ගැනීමට නියමිතව ඇත. හෙට දිනයේදී බේරා ගැනීම, පුනරුත්ථාපනය, වස්තු භංගත්ව පනත් කෙටුම්පත දෙවනවර කියවීමේ විවාදය පැවැත්වීමට නියමිතය. අනිද්දා දිනයේදී ජාතික ගමනාගමන කොමිසම් සභා පනත යටතේ නියෝග සහ මෝටර් වාහන පනත යටතේ නියෝග අනුමත කිරීමට නියමිත බව පාර්ලිමේන්තු මහලේකම් කාර්යාලය සඳහන් කරයි. මේ අතර සිකුරාදා දිනයේදී පුද්ගලික මන්ත්‍රී යෝජනා කිහිපයක් විවාදයට ගැනීමට නියමිතව තිබේ. එළඹෙන ජූලි මස පළමුවන දිනට පෙර දිවයිනේ සියලු පෙරපාසල් ලියාපදිංචි කළ යුතු බව කාන්තා හා ළමා කටයුතු අමාත්‍ය සරෝජා සාවිත්‍රි පෝල් රාජ මහත්මිය පවසයි. ඉදිරියේදී පෙරපාසලක් ආරම්භ කිරීමට පෙර ලියාපදිංචි කිරීම අනිවාර්ය බව ඇය පෙන්වා දෙයි. පෙරපාසල් අධ්‍යාපනය සඳහා වන වැඩපිළිවෙල අමාත්‍යාංශයේ විෂයපතයක් සමග ක්‍රියාත්මක විය යුතු ආකාරය පිළිබඳව දැනුවත් කිරීමේ වැඩසටහනකට එක්වමින් අමාත්‍යවරිය මේ බව සඳහන් කළාය. WhatsApp වීඩියෝ ඇමතුම් තාක්ෂණය ඔස්සේ ඉන්දියාවේ සිට සිදුකරන මුදල් වංචාවක් ගැන පරිගණක හදිසි ප්‍රතිචාර සංසදය ඇගයීමක් සිදුකර තිබේ. ඉන්දීය ස්වරූපී තරුණියක් යොදා ගනිමින් මෙම මුදල් වංචාව සිදුකරන බවට පැමිණිල්ල ලැබී ඇතැයි එම සංසදය පවසයි. නාදුනන පුද්ගලයින්ගෙන් WhatsApp හරහා පැමිණෙන වීඩියෝ ඇමතුම් වලට ප්‍රතිචාර දැක්වීමේදී සැලකිලිමත් මෙන්ම වංචාවලින් ආරක්ෂා විය හැකිවේ. මෙම වංචනික ක්‍රියාවට ගොදුරු වී ඇත්නම් වහාම ළඟමැති පොලිසියට පැමිණිලි කරනු ලෙස පරිගණක හදිසි ප්‍රතිචාර සංසදය ජනතාවට දැනුම් දීමක් කරයි. එළඹෙන වෙසක් පොහෝ දින පැවැත්වීමට නියමිත දන්සැල් ලියාපදිංචි කිරීම මේ වන විට ආරම්භ කර ඇතැයි ශ්‍රී ලංකා මහජන පරීක්ෂකවරුන්ගේ සංගමය පවසයි. දන් සැල්ලියාපදිංචි කර ගැනීම සඳහා තම ප්‍රදේශයේ මහජන සෞඛ්‍ය පරීක්ෂකවරයා හමු වී ලියාපදිංචි කිරීම සිදුකර ඇති බව එම සංගමයේ ප්‍රකාශක අනුර තිලකසිරි මහතා පවසයි. එහිදී දන්සැල පැවැත්වෙන ස්ථානය සංවිධානය කරන පාර්ශ්වයන්ගේ නම ලිපිනේ සහ දුරකථනාංකය වැනි මූලික තොරතුරු ලබා ගනිමින් මෙම ලියාපදිංචිය සිදුවන බව හෙතෙම පැවසීය. එම ලියාපදිංචියෙන් පසුව දන්සල් ආහාර පිළියෙල කරන අයුරු කසල කළමනාකරණය කිරීම, ආහාර සුරක්ෂිතතාවය සහ ආහාර සනීප ආරක්ෂාව යටතේ මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් සොයා බැලීමක් සිදු කරන බවද ඒ මහතා සඳහන් කළේය. මේ අතර සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යාංශයේද එළඹෙන වෙසක් පොහෝ දින පැවැත්වීමට නියමිත දන්සල්වල ආහාර සුරක්ෂිතතාවය සම්බන්ධයෙන් මාර්ගෝපදේශ මාලාවක් නිකුත් කිරීමට පසුගියදා පියවර ගනු ලැබීය. කරුණු නමයකින් යුතු එම මාර්ගෝපදේශ මාලාව යටතේ සියලුම දන්සල් මහජන සෞඛ්‍ය පරීක්ෂක කොට්ටාස මට්ටමින් සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලයේ ලියාපදිංචි කළ යුතු බවද දන්වා තිබේ. එමෙන්ම දන්සලේ ආහාර පිළියෙල කිරීම සහ පරිභෝජනය කරන අතර කාලය පැය 4කට නොවැඩි විය යුතු බවද අදාළ මාර්ගෝපදේශ මගින් පෙන්වා දී තිබේ.
0: රජරට සේවයේ ප්‍රවෘත්ති.
1: රජයේ රෝහල්වල අදාළ වී තිබූ PET ස්කෑන් පරීක්ෂණ සේවාව රජයේ රෝහල්වල අඩාල වී තිබූ PET ස්කෑන් පරීක්ෂණ සේවාව සඳහා රෝගීන් ලියාපදිංචි කිරීම යළි ආරම්භ කර තිබේ. ඒ සඳහා භාවිත කරන විකිරණශීලී රසායනිකය ඉදිරි දිනවලදී දිවයිනට පැමිණෙන බව සෞඛ්‍ය නියෝජ්‍ය අමාත්‍ය වෛද්‍ය හංසක විජේමුනි මහතා පවසයි. PET ස්කෑන් පරීක්ෂණයේ මගින් පිළිකා ශෛල නිවැරදිව හඳුනා ගැනීම සිදු කෙරේ. එමෙන්ම එහි ක්‍රියාකාරීත්වය හඳුනා ගැනීම, පිළිකා ශෛල පැතිරී ඇති ප්‍රමාණය නිශ්චිතව හඳුනා ගැනීම, පිළිකා රෝගීන්ට ප්‍රතිකාර කිරීමෙන් අනතුරුව පිළිකා ශෛල සාර්ථකව විනාශ වීද යන්න තහවුරු කර ගැනීම ආදියද මෙමගින් සිදු කෙරේ. ඉකුත් මාර්තු මාසයේ සිට අදාළ පරීක්ෂණ සිදු කිරීමට භාවිත කරන රසායනිකයේ හිගය හේතුවෙන් කොළඹ ජාතික රෝහලේ සහ මහරගම අපේක්ෂා රෝහලේ PET ස්කෑන් පරීක්ෂණ ඇනහිටි තිබුණි. අනුරාධපුර දිස්ත්‍රික්කයේ පළුගස්වැව එල්ලංගා වැව් පද්ධතිය ආශ්‍රිතව සංචාරක කර්මාන්තය ප්‍රවර්ධනය කිරීමේ ව්‍යාපෘතියක් මේ වෙන විට ආරම්භ කර ඇති බව දිස්ත්‍රික් ලේකම් රංජිත විමලසූරිය මහතා පවසයි. සංචාරක අමාත්‍යාංශය මෙම ව්‍යාපෘතියේ පළමු අදියර සඳහා රුපියල් 70 ලක්ෂයක මුදල් ප්‍රතිපාදන වෙන් කර තිබේ. මෙමගින් පළුගස්වැව ගලපිටගල හා උඩකඩවෙල ගම්මානවල පිහිටි වැව් ආශ්‍රිතව වැව් තොටුපළ 4ක් ඉදිකිරේ. එමෙන්ම බොජුන් හලක්ද ගැමි නිවාස 4ක්ද ඉදිකිරීමට යෝජිතව ඇත. මේ අතර වැව් 4ක් සඳහා ඔරු 8ක්ද ලබා දීමට සැලසුම් කර තිබේ. ප්‍රදේශයට පැමිණෙන දෙස් විදෙස් සංචාරකයන් වෙනුවෙන් පහසුකම් සඳහා මෙම ප්‍රවර්ධන ව්‍යාපෘතිය ක්‍රියාවට නංවන බවද දිස්ත්‍රික් ලේකම් රංජිත විමලසූරිය මහතා වැඩිදුරටත් සඳහන් කරයි. ලංකා විදුලි බල මණ්ඩලය අහෝසි කිරීමත් සමග ස්වේච්ඡා විශ්‍රාම ගැනීමේ ක්‍රමවේද යටතේ විශ්‍රාම ඉල්ලුම් කළ පිරිසට අදියර 2ක් යටතේ වන්දි ලබා දීමට නියමිත බව වරාය හා සිවිල් ගුවන් සේවා මාත්‍ය බලශක්ති අමාත්‍ය අනුර කරුණාතිලක මහතා පවසයි. එහි පළමු අදියර යටතේ මුළු වන්දි මුදලෙන් 50%ක් මහා භාණ්ඩාගාරයේ අරමුදල් වලින් ලබා දීමට කටයුතු කෙරේ. ඊට අදාළ පත්‍රිකාව මේ වන විට කැබිනට් අනුමැතිය සඳහා ඉදිරිපත් කර තිබේ. එළඹෙන සතිය තුළ ඊට අනුමැතිය ලැබෙනු ඇතැයි අපේක්ෂා කරන බවද අමාත්‍ය අනුර කරුණාතිලක මහතා එහිදී වැඩිදුරටත් සඳහන් කළේය. පසුගිය පැය 24 තුළ ඉරානය විසින් එක්සත් අරාබි එමිර් රාජ්‍යයට සහ මැද පෙරදිග ගල්ෆ් කලාපයේ නෞකාවලට එල්ල කළ ප්‍රහාර දැඩි කිරීමත් සමග ලෝක වෙළඳපළේ තෙල් මිල 6%කින් පමණ ඉහළ ගොස් තිබේ. මෙය ඉකුත් අප්‍රේල් මස මුලදී අමෙරිකාව සහ ඉරානය අතර ඇතිකරගත් සටන් විරාමයෙන් පසු වාර්තා වූ දරුණුතම ගැටුම්කාරී තත්ත්වය බවද විදෙස් මාධ්‍ය වාර්තා පෙන්වා දෙයි. ඒ අනුව බ්‍රෙන්ට් වර්ගයේ බොරතෙල් බැරලයක මිල ඇමරිකානු ඩොලර් 6.79කින් හෙවත් 106.3කින් ඉහළ ගොස් තිබේ. එහි මිල ඩොලර් 114.96 ලෙස සටහන් විය. එමෙන්ම ඇමරිකානු වෙස්ට් ටෙක්සාස් බොරතෙල් මිල ඩොලර් 4.323කින් හෙවත් 104.2කින් ඉහළ ගොස් තිබේ. එහි මිල ඩොලර් 106.17ක් දක්වා ඉහළ ගොස් ඇතැයි වාර්තා වේ. මද්‍රව්‍ය චෝදනාවකට අදාළව වැලිකඩ බන්ධනාගාරයේ රඳවා සිටි රැඳවියෙකු මීයා මේ සිද්ධිය සම්බන්ධයෙන් එම බන්ධනාගාරයේ නියාමකවරුන් තිදෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ. බොරැල්ල පොලිසිය මගින් ඔවුන් අත්අඩංගුවට ගෙන ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක සහකාර පොලිස් අධිකාරී F.U. වුඩ්ලර් මහතා පවසයි. මියගිය රැඳවියා පසුගිය 3 දින වැලිකඩ බන්ධනාගාරයේ ශුද්ධ පවිත්‍ර කිරීමේ කටයුත්තක් අතරතුර පලා ගොස් තිබූ අතර එහිදී එම රැඳවියා බන්ධනාගාර නිලධාරීන් විසින් යලිසිය භාරයට ගෙන තිබිණි. පසුව රැඳවියා හදිසියේ රෝග අතුරු වී තිබූ අතර ඔහු රෝහල්ගතව ප්‍රතිකාර ලැබමින් සිටියදී මෙලෙස මිය ගොස් ඇත. බන්ධනාගාර නිලධාරීන් විසින් ඔහුට පහර දීමක් සිදු කර ඇති බවට අදාළ රැඳවියාගේ ඥාතීන් චෝදනා නගා තිබිණි. ඒ අනුව සිද්ධියට අදාළ වැලිකඩ බන්ධනාගාර නියාමකවරුන් තිදෙනෙකු මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත. සිද්ධිය සම්බන්ධයෙන් බොරැල්ල පොලිසිය වැඩිදුර විමර්ශන සිදු කරයි.
0: දැන් විදේශීය ප්‍රවෘත්ති.
1: 17 තමිල්නාඩු විවස්ථාදායක සභා මැතිවරණයෙන් ආසන 108ක් දිනා ගනිමින් දෙමළ සිනමාවේ සුපිරිනළු තලපති විජේගේ TVK පක්ෂය දෙවන්ත ජයක් ලබාගෙන තිබේ. මේ අනුව දශක 5කට ආසන්න කාලයක් තමිල්නාඩු දේශපාලනය මෙහෙවූ DMK සහ AIA DMK පක්ෂවල ආධිපත්‍ය බිඳ දැමීමට මෙමගින් ඔහු සමත් වී ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා පවසයි. මෙම මැතිවරණයේදී DMK පක්ෂය ආසන 59කට සීමා වෙමින් ප්‍රධාන පක්ෂය බවට පත්ව තිබේ. AIA DMK පක්ෂය ආසන 47ක් ලබා ගනිමින් තෙවන ස්ථානයට පත්ව ඇත. TVK පක්ෂය ප්‍රාන්තය පුරා ඡන්ද 1,60,000,000 අධිකව ලබා ගනිමින් 35% ඡන්ද ප්‍රතිශතයක් ලබාගෙන තිබේ. කෙසේ වෙතත් තමිල්නාඩු ප්‍රාන්තයේ බලය පිහිටුවීම සඳහා එක් පක්ෂයක් විසින් ආසන 118ක් ජයග්‍රහණය කළ යුතුව ඇත. ඒ අනුව TVK පක්ෂයට බලය පිහිටුවීම සඳහා තවත් පක්ෂයක සහය ලබාගත යුතුව තිබේ. මේ අනුව තලපති විජේ මහා අමාත්‍ය ධුරයට පත්වුවහොත් NT රාමරාවෝගෙන් පසුව මෙවැනි ජයක් අත්කරගත දෙවන නළුවා ඔහු වනු ඇති බවද විදෙස් මාධ්‍ය වාර්තා වැඩිදුරටත් පෙන්වා දෙයි. අන්තර් නිවර්තන අභිසාරී කලාපය දිවයිනේ කාලගුණයට බලපෑම් කරමින් පවතින බව කාලගුණ දෙපාර්තමේන්තුව පවසයි. ඒ හේතුවෙන් හිට දිනයෙන් පසුව දිවයිනේ වෙසිතත්වයේ වැඩිවීමක් බලාපොරොත්තු වන බවට එම දෙපාර්තමේන්තුව පවසයි. මේ අතර දිවයිනේ බොහෝ ප්‍රදේශවල අද පස්වරු එකින් පමණ පසුව වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. බස්නාහිර සබරගමුව දකුණු සහවුව පළාතේ මෙන්ම අම්පාර දිස්ත්‍රික්කයේ අහස වලාකුලින් බරව පවතින අතර උදෑසන කාලයේදී ඉතවැසි ඇතිවේ. බස්නාහිර සබරගමුව ඌව සහ නැගෙනහිර පළාත්වලත් ගාල්ල මාතර සහ පොළොන්නරුව දිස්ත්‍රික්කවලත් ඇතැම් ස්ථානවලට මිලිමීටර් 50ට වැඩි තරමක තද වැසි ඇතිවේ. උතුරු සහ උතුරු බැඳ පළාත්වලත් හම්බන්තොට දිස්ත්‍රික්කයේත් පැයට කිලෝමීටර් 30-40 අතර වේගයෙන් හමන තරමක තද සුළං ඇතිවිය හැකිය. ගිගුරුම් සහිත වැසි සමග ඇතිවී හැකි තාවකාලික තද සුළන් සහ අකුණු මගින් සිදුවන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ජනතාවගෙන් ඉල්ලා සිටී.
0: යලිත් ප්‍රවෘත්ති සිරස්තල.
1: මැතිවරණ නීති සමාලෝචනය කර වාර්තා කිරීම සඳහා විශේෂ පාර්ලිමේන්තු කාරක සභාවක් එළඹෙන ජූලි මස පළමුවන දිනට පෙර දිවයිනේ සියලු පෙර පාසල් ව්‍යාපදිංචි කළ යුතු බවට දැනුම් දීමක්. WhatsApp වීඩියෝ ඇමතුම් තාක්ෂණය ඔස්සේ සිදු කරන මුදල් වංචාවක් පිළිබඳව විශේෂ හෙළිදරව්වක්. එළඹෙන වෙසක් පොහෝ දින පැවැත්වීමට නියමිත දන්සැල් ව්‍යාපදිංචි කිරීම ආරම්භයි. රජයේ රෝහල්වල අඩාල වී තිබූ PET ස්කෑන් පරීක්ෂණ සේවාව සඳහා රෝගීන් ව්‍යාපදිංචි කිරීම යළි සක්‍රිය වෙයි. අනුරාධපුර දිස්ත්‍රික්කයේ පළුගස්වැව එල්ලංගා වැව් පද්ධතිය ආශ්‍රිතව සංචාරක කර්මාන්තය ප්‍රවර්ධනය කිරීමේ ව්‍යාපෘතියක්. ලංකා විදුලි බල මණ්ඩලයේ ස්වේච්ඡා විශ්‍රාම ගැනීමේ ක්‍රමවේදයට අදාළ වන්දි ප්‍රධානය අදියර 2ක් යටතේ. 17 තමිල්නාඩු විවස්ථාදායක සභා මැතිවරණයෙන් දෙමළ සිනමාවේ සුපිරිනළු තලපති විජේට විශිෂ්ට ජයක්. හෙට සිට දිවයිනේ වැසි තත්ත්වයේ වර්ධනයක්. දිවා ප්‍රධාන ප්‍රවෘත්ති ප්‍රකාශය මින් සමාප්තයි.
0: රජනට සේවයේ ප්‍රවෘත්තේ

0: දොළහයි හතලිස් පහයි මේ ශ්‍රී ලංකා ගුවන්විදුලි සංස්ථාවයි. මෙන්න ප්‍රවෘත්ති සංස්කරණය මොහන් පෙරේරා, ප්‍රකාශය බද්‍රජිත් සෞම්‍ය. ශ්‍රී ලංකාවේ සමාජයේ හා ආර්ථික දියුණුව මෙන්ම කලාපීය සාමය හා සමෘද්ධිය වෙනුවෙන් එක්ව ක්‍රියා කිරීමේදී විශ්වාසී වටිනා හවුල්කරුවෙකු ලෙස මාලදිවයින හඳුනාගෙන ඇතැයි ජනපති කියයි. සාක්ෂරතාව, සෞඛ්‍ය සේවා හා මානව සංවර්ධන යන ක්ෂේත්‍රවල ශ්‍රී ලංකාව ලබා ඇති ජයග්‍රහණ තම රට ආදර්ශයට ගන්නා බව මාලදිවයින ජනපති පවසයි. ක්ෂුද්‍ර ණය කළමනාකරණය පිළිබඳ අධිකාරිය බැංකු නොවන ක්ෂුද්‍ර මුල්‍ය ආයතනවල ක්‍රියාකලාපය සොයයි. විදුලි බල මණ්ඩලයේ ස්වේච්ඡාවෙන් විශ්‍රාමගිය අයගේ වන්දිවලින් 50%ක් මහා භාණ්ඩාකාරයෙන්. අතරමඟ ඇනහිට තිබූ පුරාවිද්‍යා ස්ථාන ප්‍රතිසංස්කරණය ඇරඹෙයි. සාගර සංරක්ෂණයේදී ශ්‍රී ලංකාව ඉටු කර ඇති කාර්යභාරය ජාත්‍යන්තරයට දැනුම් දෙයි. ඕපනායක අසමාන කන්ද ඉහළ කොටස ණයයි. රුපියල් 102ක් අල්ලස්ගත් පොලිස් කොස්තාපල්වරයෙකු අත්අඩංගුවට. උල්කාපාත වර්ෂාවක් අද සහ හෙට. තවත් දින කිහිපයකින් තද වැසි. ලබන 15 වනදා සිට උණුසුම ඉවත්ව යන ලකුණු. මැදපිරදිග යළිත් උණුසුම්, බොරතෙල් මිලත් ඉහළට. ජාතික සුපර් ලීග් ක්‍රිකට් අවසන් මහා තරගයේදී දඹුල්ල හමුවේ කොළඹ අසරණ වෙයි. මෙරට රාජ්‍ය සංචාරයක නිරත මාලදිවයින ජනාධිපති ආචාර්ය මොහොමඩ් මොයිසු මහතා වෙනුවෙන් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පිරිනැමූ විශේෂ රාත්‍රී භෝජන සංග්‍රහය කොටුව ජනාධිපති මන්දිරයේදී ඊයේ පැවැත්විණි. එහිදී ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පැවසුවේ දෙරට අතර පවතින දිගුකාලීන මෙන්ම දිනෙන් දින වර්ධනය වන සමීප සම්බන්ධතාව මෙම රාජ්‍ය සංචාරයත් සමග තවත් ශක්තිමත් වූ බවයි. දෙරටේ ඇති අද්විතීය චමත්කාරය එක්ව ප්‍රවර්ධනය කළ හැකි නම් සංචාරක ක්ෂේත්‍රය තුළින් විශාල ජයග්‍රහණ උරුම කරගත හැකි බව දිසානායක මහතා පෙන්වා දුන්නේය. ශ්‍රී ලංකාවේ සමාජය හා ආර්ථික දියුණුව මෙන්ම කලාපීය සාමය හා සමෘද්ධිය වෙනුවෙන් එක්ව කටයුතු කිරීමේදී විශ්වාසී වටිනා හවුල්කරුවෙකු ලෙස මාලදිවයින හඳුනාගෙන ඇත. ගෝලීය තත්ත්වයන් තුළ දෙරට අතර පොදු මැදිහත්වීම අවශ්‍ය බවද ශ්‍රී ලංකා ජනාධිපතිවරයා කීවේය. මුහුදු මට්ටම ඉහළ යාම, දේශගුණික විපර්යාස, ගෝලීය ආර්ථික අර්බුද වැනි කරුණු දෙරටම බලපාන පොදු ගැටලු වෙයි. එක්සත් බව හා සාමූහික අරමුණු වලින් මේවාට මුහුණ දිය හැකිය. මෙරට වේසනයට පත් වූ සෑම අවස්ථාවකම මාලදිවයින ලබා දුන් සහයෝගයද අගය කෙරිණි. මෙහිදී අදහස් දැක්වූ මාලදිවයින ජනාධිපති ආචාර්ය මොහොමඩ් මියුසු මහතා පැවසුවේ මෙම අවස්ථාව හුදු රාජතාන්ත්‍රික සැමරුමක් නොවන බවයි. දූපත් රාජ්‍යන් දෙක යාකරන මහා සාගරය මෙන් මෘදු හා ගැඹුරින් ගලා යන මිත්‍රත්වයක සැමරුමක් බව හෙතෙම පෙන්වා දුන්නේය. සාක්ෂරතාව, සෞඛ්‍ය සේවා හා මානව සංවර්ධන යන ක්ෂේත්‍රවල ශ්‍රී ලංකාව ලබා ඇති ජයග්‍රහණ මාලදිවයිනට දිගු කලක් තිස්සේ ආදර්ශයක් වී ඇති බවද ඔහු කියා සිටියේ. ක්ෂුද්‍ර ණය කළමනාකරණය පිළිබඳ අධිකාරිය මගින් බැංකු නොවන ක්ෂුද්‍ර මුල්‍ය ආයතනවල ක්‍රියාකලාපය සොයා බලමින් සිටින බව ඇමති ආචාර්ය අනිල් ජයන්ත ප්‍රනාන්දු මහතා පාර්මීත්වයේදී නැගුණු ප්‍රශ්නයකට පිළිතුරු ලෙස කිවේය. එමගින් ජනතාවට යම් සහනයක් ලැබේ.
1: මහා බැංකුව යටතේදී මූල්‍ය ස්ථාවරත්වය අත්පත් කර ගැනීමේදී ප්‍රධාන වශයෙන් බැංකු පිළිබඳ විමර්ශන කටයුතු කරන වෙනමාංශයකුත්, බැංකු නොවන ක්ෂේත්‍රයේ විමර්ශනයේදී වෙනමාංශයකුත් තියෙනවා. එතකොට ඔය මූල්‍ය සමාගම්ව වෙනත් ආකාරයකට කටයුතු කරන දේවල් වැටෙන්නේ සමහරව බැංකු නොවන ආයතන, සමහරව සමාගම් පනත යටතේ ලියාපදිංචි කරපුවා. මේ විදිහට පවතින නීති රීති රාමුවට පිටින් හදාගත්තු ඔය ශුද්ධ ණය සම්බන්ධයෙන් උත් ආයතන ගණනාවක් තාපිත වෙලා තිබුණා. ඉතින් ඇත්තරම දැන් අපි ශුද්ධ ණය කළමනාකරණය පිළිබඳව අධිකාරිය පත් කරලා තියෙනවා. ඒ අනුව ඉදිරියේදී බැංකු නොවන ශුද්ධ ණය සම්බන්ධයෙන් කරන සියලු කටයුතු අධීක්ෂණය කිරීමට අපිට මැදිහත් වීමේ හැකියාව තියෙනවා.
0: වෙදුලිපල මණ්ඩලයේ ස්වේච්ඡාවෙන් විශ්‍රාමගිය අයගේ වන්දිවලින් 50%ක් මහා භාණ්ඩාගාරය ලබා දුන් බව ඇමති අනුර කරුණාතිලක මහතා කීවේය. ඒ සඳහා දැනටමත් කැබිනට් පත්‍රිකාවක් ඉදිරිපත් කර තිබේ. ඉතිරි 50%ද කෙටි කාලයක් තුළ ලබා දීමට නියමිතයි.
2: මේක කොටස් දෙකක් හැටියට අපි බලාපොරොත්තු වෙනවා ඒ ස්වේච්ඡාම විශ්‍රාමගිය අයට වන්දි ලබා දෙන්න. ඒකේ කොටස 50ක් අපි බලාපොරොත්තු වෙනවා මහ බණ්ඩාගාරයේ අරමුදල් වලින් ලබා දෙන්න. ඒ සඳහා කැබිනට් පත්‍රිකාවද අපි දැනටමත් කැබිනට් එකට ඉදිරිපත් කළ තියෙන අපි විශ්වාස කරනවා ලබන සතිය වෙනකොට අපිට කැබිනට් අනුමැතිය ලැබෙයි කියලා. ඒ අනුව මේ මාසේ 15 වෙනකොට පළවෙනි 50 අදාළ විශ්‍රාමගිය අයට ලබා දෙන්න කටයුතු කරනවා. ඒ වගේම ඉතිරි 50 ලබා දීම සඳහා ඉතාමත් කෙටි කාලයක් තුළ ලබා දීම සඳහා අපි කටයුතු කරමින් ඉන්නවා.
0: කතානායකවරයාට 20 යුත් කාර්යමණ්ඩලයක් අනුමත වුවත් ඔහු තම කටයුතු සඳහා යොදාගෙන ඇත්තේ 12 පමණක බව අගමැති ආචාර්ය හරිමි අමරසූරිය තවත් ප්‍රශ්නයකට පිළිතුරු ලෙස කිවාය. කතානායකවරයාගේ නිල නිවස සම්බන්ධයෙන් අදහස් දැක්වූ අගමැතිවරිය
3: රාජ්‍ය පරිපාලන පළාත් සහ පළාත් සභා සහ පළාත් පාලන අමාත්‍යාංශයේ ලේකම්වරයාගේ අංක HD ඇලෛරක් H ඇලෛරක් GQ ඇලෛරක් LO ඇලෛරක් 812 හා 2025-3-26 දින ඇති ලිපිය මගින් 2025-1-8 වැනි දින සිට ගරු කතානායකවරයා ලෙස ධූරය දලන කාල සීමාව සඳහා පමණක් පදිංචිය සඳහා කොළඹ 4 ලොරිස් පටුමග අංක 81 දරන රජයේ නිල නිවාසය ගරු කතානායකවරයා වෙත වෙන්කර ඇත. නිවසේ කුලිය වශයෙන් නිවාසලාභියා වන ගරු කතානායකවරයාගේ මාසික දීමනාවෙන් 12.5ක් මාසිකව අය කරන අතර එය රජයේ ආදායමට බැර කරනු ලබන අතර එම නිවසේ විදුලි බිල්පත් සහ ජල බිල්පත්ද නිවාසලාභියා විසින් ගෙවනු ලබයි.
0: කතානායක කාර්යමණ්ඩලයේ කිසිවෙකුටත් ඇමති නිල නිවාස ලබා දී නැතයි අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා ප්‍රශ්නයකට පිළිතුරු ලෙස පාර්ලිමේන්තුවේදී කිවේය.
4: පළවෙනි කාරණය තමයි අපි රජයේ හරියට ප්‍රතිපත්තිමය තීන්දුවක් අරගෙන තිබෙනවා මේ නිල නිවාස අත්හැරීම සඳහා. ඒ අනුව අපි ඇමති නිවාස අත්හැරියා. දැන් ඇමති නිල නිවාස කියලා එකක් නැහැනේ. හැබැයි ඒ ඇමති නිල නිවාස ඊළඟ කටයුතු සඳහා භාවිතා කරන තෙක් නඩත්තු කරන එක රජයේ වගකීමක්. අපි අනු කරගෙන යනවා. ඒ ඇමති නිල නිවාස කීපයක් අපි මහා අධිකරණ තුනකට හර්ෂණ නානකරවතුමා ඇමති නිල නිවාස කීපයක් මහා අධිකරණ බවට පරිවර්තනය කරා. ඊළඟට ආර්ථික කටයුතු සඳහා සමහර ඇමති නිල නිවාස යොදා ගැනීමට සැලසුම් කරලා පවතිනවා. එතෙක් ඒවා නඩත්තු කිරීම කරගෙන යනවා. ජනාධි මන්දිරත් එහෙම තමයි. නිල කඩුව සඳහා භාවිතා කරන ජනාධි මන්දිරය අරුණාට පස්සේදී ඉතින් නඩත්තු කරගෙන යනවා. හැබැයි අපි ඒවා ආර්ථිකමය වශයෙන් ප්‍රතිලාභ ලබා දෙන කටයුතු වලට පරිවර්තනය කිරීම සඳහා තමයි දැන් කටයුතු කරමින් යන්නේ. කතානායක නිවසත් කරු කතානායකතුමා කටයුතු වල පාවිච්චි කරලා නැහැ.
0: මෙරිදිය මත්ස්‍ය නිෂ්පාදනය පුළුල් කිරීමට ක්‍රියාමාර්ග ගෙන ඇතයි ඇමති රාමලිංගම් චන්ද්‍රසේකර මහතා පවසයි. ඉස්සන් සහ මුහුදු කූඩැල්ලන් නිෂ්පාදනය වැඩි කිරීමට ක්‍රියා කෙරේ. අතරමග ඇනහිට තිබූ පුරාවිද්‍යා ස්ථාන ප්‍රතිසංස්කරණය කිරීම වත්මන් රජය යළි ආරම්භ කළ බව ඇමති ආචාර්ය හිනිදුම සුනිල් සෙනවි මහතා පවසයි. ඇමරිකාවේ නිල සංචාරකයේදී සිටින ඔහු උතුරු ඇමරිකාවේ ප්‍රධාන අධිකරණ සංගනායක පූජ්‍ය කඩුගස්තොට උපරතන නායක ස්වාමින් වහන්සේ බැහැදකිවෙන් පසු මේ බව කිවේය. මෙරිලන්ඩ් ජාත්‍යන්තර බෞද්ධ මධ්‍යස්ථානයේ එම හමුව පැවැත්විණි. පූජ්‍ය කටුගස්තොට උපරත්න නායක ස්වාමින් වහන්සේ පෙන්වා දුන්නේ විවිධ මිනිස් ක්‍රියාකාරකම් නිසා රටේ පුරාවිද්‍යා ස්ථාන බරපතල තර්ජනයකට ලක්ව ඇති බවයි. පුරාවිද්‍යා ස්ථාන රටක ජාතික උරුමයකි. බලයට පත්වන ඕනෑම ආණ්ඩුවක් ඒවා රැකගැනීම කළ යුතුයැයි උන්වහන්සේ පවසූහ. රිටිගල දීගවාපේ සහ නෙළුගල පුරාවිද්‍යා ස්ථාන ප්‍රතිසංස්කරණය කරමින් පවතින බව ඇමතිවරයා කීවේය. ඉදිරියේදී ශ්‍රී ලංකාවේ පැවැත්වෙන ලෝක බෞද්ධ සමුළුව සාර්ථක කරගැනීම සඳහා රජය ලබා දෙන සහය සම්බන්ධයෙන් තමා ජනාධිපතිතුමා ඇතුළු රජයට ප්‍රණාමය පළ කරන බව පූජ්‍ය කටුගස්තොට උපරතන ස්වාමින් වහන්සේ පැවසූහ. ශ්‍රී ලංකා ඉන්දීය නාවික හමුදාව නවීන තාක්ෂණය භාවිත කරමින් සාර්ථක කිමිදුම් අභ්‍යාසයක් සිදු කරයි. කොළඹ වෙරළට ඔබ්බෙන් වූ කලාපයේ සතියක් පුරා මේ පැවැත්විණි. මෙරටට පැමිණි ඉන්දීය නාවිකයෝ ශ්‍රී ලංකා නාවික හමුදාවේ වෘත්තීය කිමිදුම්කරුවන් සමගෙක්වූහ. එහිදී දී යට හුස්ම ගැනීමේ විශේෂ මාධ්‍යයක් වන නයිට්‍රොක්ස් භාවිත කරමින් උසස් මිශ්‍ර වායු කිමිදුම් ශිල්පීය ක්‍රමය යොදා ගනිමින් අභ්‍යාසයක නිරත විය. මේ යටතේ නාවික කණ්ඩායම් දෙකටම නවීන කිමිදුම් පහසුකම් බෙදා ගැනීම මෙන්ම හැකියාවන් වැඩි දියුණු කර ගැනීමටද අවස්ථාව ලැබිණි. සාගරයේ සංරක්ෂණය සඳහා ශ්‍රී ලංකාව වැදගත් කාර්යභාරයක් ඉටු කරමින් සිටින බව නියුජ් චමාත ඇන්ටන් ජයකුඩි මහතා පවසයි. එමෙන්ම සාගරයේ තර්ජනිත ලක්ව ඇති සත්ව හා ශාක විශේෂ ආරක්ෂා කිරීම සඳහා ගෝලීය සහයෝගීතාවේ අවශ්‍යතාව ඔහු ඉස්මතු කරයි. කොළඹ බණ්ඩාරනායක සම්මන්ත්‍රණ ශාලාවේ පැවති මෝරුන් සහ මඩුවන් පිළිබඳ ජාත්‍යන්තර සමුළුවේදී ඔහු මෙම අදහස් පළ කළේය. ගෝලීය සමුද්‍ර පරිසර පද්ධති වර්තමානයේ මුහුණ දෙන බරපතල අභියෝගද මෙහිදී සාකච්ඡාවට ලක්විය. වාර්ෂිකව මෝරුන් වර්ග මිලියන 100ක් පමණ ලෝකයට අහිමි වෙයි. ශ්‍රී ලංකාව ආසන්නයේ ආවේනික මෝරුන් විශේෂ 100කට වැඩි සංඛ්‍යාවක් ඇතැයි සැලකේ. ඉන් 70ක් පමණ වඳවීමේ තර්ජනයට මුහුණ දී ඇත. දත්ත රැස්කිරීම් වලින් ඔබ්බට ගොස් සමුද්‍ර පරිසර පද්ධතිවල ආවේනික වටිනාකම ආරක්ෂා කරන ඍජු ක්‍රියාමාර්ග කෙරෙහි අවධානය යොමු කරන්නයි නියුජ් ඇමතිවරයා ගෝලීය ප්‍රජාවගෙන් ඉල්ලා සිටියේ. මෙම සමුළුව සතිය පුරා පවත්වේ. ඊට රටවල් 80කට වැඩි සංඛ්‍යාවකින් පර්යේෂකයෝ සංරක්ෂකයෝ සහභාගී වෙති. මේ ප්‍රවෘත්ති ශ්‍රී ලංකා ගුවන්විදුලි සංස්ථාවෙන්. ඕපනායක පොල්වත්ත හේනවසමේ අසමාන කන්ද ඉහළ කොටස අද පෙරවරුවේ නායාමකට ලක්ව තිබේ. මේ නිසා අවදානම් ප්‍රදේශවල ජීවත් වන ජනතාව ආරක්ෂක ස්ථාන කරා යොමු කිරීමට ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය පියවරගෙන ඇත. අයිස් මද්‍රව්‍ය ළඟ තබා ගැනීමේ චෝදනාවට අත්අඩංගුවට ගත් පුද්ගලයෙකුට එරෙහිව නීතිමය ක්‍රියාමාර්ග නොගෙන නිදහස් කිරීම සඳහා රුපියල් ලක්ෂ 2ක අල්ලසක් ඉල්ලා ගැනීමේ සිද්ධියකට චෝදනාවට ලක්ව සිටි පොලිස් කොස්තාපල්වරයෙකු අල්ලස්සු දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව මගින් අත්අඩංගුවට ගත්තේය. මෙම සැකකරු පලාගොස් සිටියේය. පෑලියගොඩ පොලිසියේ දූෂණ මර්ධන අංශයේ නිලධාරීන් දෙදෙනෙකුට එරෙහිව මෙම චෝදනාව එල්ල වී තිබූ අතර එක් අයෙකු මීට පෙර අත්අඩංගුවට ගැනිණි. ඊයේ අත්අඩංගුවටගත් සැකකරු අධිකරණයේ වෙත ඉදිරිපත් කිරීමෙන් පසු ලබන 12 වෙනිදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කර තිබේ. මීළඟට ප්‍රමුඛ පුවත.
5: ඔබ වෙත ගෙනෙන්නේ සෑම විතරකම සිටිය යුතු වෙද මහත්මයා සිද්ධාලේප.
0: කොළඹ වරාය බහලුම් විනිවිද භාවයෙන් යුතුව නිෂ්කාශනය කිරීමට උපකාරවන නව ක්‍රමවේද 3ක් හඳුන්වා දෙයි. එමගින් ආනයන අපනයන ගනුදෙනුවල නියැලී සිටින ආනයනකරුවන්ට මිත්‍රශීලී කාර්යක්ෂම සේවාවක් භුක්ති විඳීමට හැකි වේ. රජයේ ඩිජිටල් කරන පත්‍රපත්තියට අනුකූලව මේ ක්‍රියාත්මක බව අමාත්‍ය ආචාර්ය අනිල් ජයන්ත ප්‍රනන්දු මහතා කීවේය.

0: පෙරසර සංවර්ධනයක පුවත් සම්පෙන්ඩණය සංවර්ධන පුවත්. අනුරාධපුර පළුගස් වැව එල්ලංකා වැව් පද්ධති ආශ්‍රිතව සංචාරක කර්මාන්තය ප්‍රවර්ධනය කිරීමේ ව්‍යාපෘතියක් ක්‍රියාත්මක බව දිස්ත්‍රික් ලේකම් රංජිත් විමලසූරිය මහතා පවසයි. මෙහි පළමු අදියර සඳහා සංචාරක අමාත්‍යංශයේ රුපියල් ලක්ෂ 70ක් වෙන් කර ඇත. එහිදී පළුගස් වැව ගලපිට ගල හා උඩ කඩවිල ගම්මානවල වැව් ආශ්‍රිතව තුටුපළ 4ක් ඉදිකෙරේ. ඊට අමතරව බුජුන් හලක්ද ගෙමි නිවාස 4ක් ඉදිකෙරේ. වැව් සඳහා උරු 8ක් ලබා දෙනු ඇත. ප්‍රදේශයට පැමිණෙන දෙස් විදේශීය සංචාරකයන් වෙනුවෙන් මෙම ප්‍රවර්ධන ව්‍යාපෘතිය ක්‍රියාවට නංවන බව විමල්සූරි මහතා කියවේය.
1: ව්‍යාපාරික පුවත් ඔබ වෙත ගෙන ඉන්නේ ඉතුරුම් උරුමයක ඩිජිටල් පෙරගමනට එක්වන්න NSB Digital Banking ඔබ වෙනුවෙන් ඉදිරියෙන්.
0: සිලුන් බිස්කට් ලිමිටඩ් සමාගමට අයත් මාකුඹුර හා රණහල කර්මාන්ත ශාලා ඇමති සුනිල් හඳුන්නීති මහතාගේ නිරීක්ෂණයට ලක්වෙයි. ආහාර සැකසුම් කර්මාන්තය අපනයන වෙළඳපොළට රැගෙන යාමේදී මුහුණ දෙන අභියෝග පිළිබඳ ඔහු එම ආයතනයේ කළමනාකාරීත්වය සමග සාකච්ඡා කළේය. එම ගැටළු සඳහා රජයට දිය හැකි විසඳුම් පිළිබඳවද දැනුවත් කෙරිණි.

0: උරුමයක ඩිජිටල් පෙරගමනට එක්වන්න. NSB Digital Banking ඔබ වෙනුවෙන් ඉදිරියෙන්.
1: ආර්ථික පුවත්
2: මෙරට ආර්ථිකයේ ස්ථාවර වී ඇතැයි නියෝජ්‍ය අමාත්‍ය චතුරංග අභිසිංහ මහතා පෙන්වා දෙයි. ඩිජිටල් කරණය වැනි ආර්ථික ප්‍රතිසංස්කරණ හරහා ආයෝජන අවස්ථාද වැඩිවෙනු ඇත. කොළඹ පැවති ගෝලීය නවෝත්පාදන හා නායකත්ව සමුළුවේදී ඔහු මෙම අදහස් පළ කළේය. ජාත්‍යන්තර මුල්‍ය අරමුදලේ මනා මුල්‍ය කළමනාකරණයේ හමුවේ මහමාර්ග වරාය ඇතුළු මහ පරිමාණ යටිතල පහසුකම් ව්‍යාපෘති දැන් සිදු කෙරෙමින් පවතින බවද ඔහු පෙන්වා දෙයි. ඉදිරි වසර 6 සඳහා ණය ආපසු ගෙවීමේ සැලසුම්ද සකස් කර තිබේ.
1: ශක්ති හඬ අවධානය පිණිසයි ඔබ වෙත ගෙනෙන්නේ කසල්කල ග්‍රීන් සුපර් අලුත් තැන අඩුම මිලක් ශාකා මාතලේ කඩුවෙල අතුරුගිරිය ගෘහ කසල්කල ග්‍රීන් ප්ලාන්ටේෂන් අමතන්න 011128640012.
2: උල්කාපාත වර්ෂාවක් අද රාත්‍රියේ සහ හෙට අලුයමදී ශ්‍රී ලංකාව ඇතුළු බොහෝ රටවලට දැකගත හැකි බව අභ්‍යවකාශ විද්‍යාඥ ඉංජිනේරු ගිහන් වීරසේකර මහතා පවසයි. ඊටා එක්වාරේඩිස් ලෙස මේ නම් කර ඇත. අලුයම 2-5 අතර කාලයේදී මේ වඩාත් පැහැදිලිව නිරීක්ෂණය කළ හැකිය. අඳුරු ස්ථානයක සිට නිරීක්ෂණය කළහොත් පැහැදිලිව දැකගත හැකි වේ. විශේෂ දුරේක්ෂ අවශ්‍ය නොවන බවද හෙතම කියයි. PVSN නැගෙනහිර අහස දෙස බැලීමෙන් මේ දැකගත හැකිය.
3: හරිත කෘෂි නිෂ්පාදන රසක් වෙළඳපළට අපනයනය කර මෙරටට විදේශ විනිමය ගෙනෙන මුළු මනින්ම දේශීය ව්‍යාපාරයක් වන කසාගල ග්‍රීන් සමූහ ව්‍යාපාරයේ කෘෂි නිෂ්පාදන කටයුතු සඳහා දේශීය මෙන්ම විදේශගත ශ්‍රී ලාංකිකයින්ටද සම්බන්ධ විය හැක. රුපියල් ලක්ෂයේ සිට කෘෂි වගා ආයෝජන අවස්ථා උදා කරගෙන මාසිකව ප්‍රතිලාභ උපයන්න ඔබත් අදම එකතු වන්න කසාගල ග්‍රීන් සමූහ ව්‍යාපාරය සමග. අමතන්න 011127787.
1: විදෙස් පුවත්
2: මැදපිරිතක කලාපයේ යලිත් යුද උණුසුමට ලක්වමින් තිබෙන බව වාර්තා වේ. ඉරානයේ එල්ල කළ මිසයිල හා ඩ්‍රෝන 19ක් තම ගුවන් ආරක්ෂක පද්ධති මගින් වැළක්වූ බව එක්සත් අරාබි එමිරාජ්‍ය කීවේය. ඒ අතරම හෝමුස් තරණය කිරීමට උත්සාහ කළ ඇමරිකාන යුද නැවකට තමන් ප්‍රහාර එල්ල කළ බව ඉරානයේ පැවසීය. එම ප්‍රහාරවලින් ඊට හානි නොවුණත් එම නෞකාව ආපසු ගොස් තිබේ. මේ වන විට යම් යුදමය තත්ත්වයක් අපේක්ෂාවෙන් ඉරානයේ කුඩා වේග ප්‍රහාරක යාත්‍රා 85ක් ඉරානයේ අවට මුහුදේ ස්ථානගත කර ඇත. මෙම අඩු වේදම් බෝට්ටු මිසයිලවලින් සන්නද්ධය. පවතින තත්ත්වය හමුවේ ලෝක වෙළඳපොලේ බොරතෙල් මිල අද පෙරවරුවේ 6%කින් ඉහළ ගියේය. මේ නිදිරියට ඉරානයේ ප්‍රධානතම ඉලක්කය එක්සත් අරාබි එමිල් රාජ්‍ය වනු ඇතැයි විශ්වාස කෙරේ. ඔවුන් ඔපෙක් සංවිධානයෙන්ද ඉවත්ව තනිවම තෙල් අලෙවි කිරීමට සූදානම් වූ අතර ඇමරිකාවේ සහ ඊශ්‍රායලයේ දැඩි අනුගාමික රටක් ලෙස ඉරානය හඳුනාගෙන සිටී. ඔවුන්ට ඊශ්‍රායලයේ අයන් ඩෝම් වැනි ප්‍රබල ගුවන් ආරක්ෂක පද්ධති ලැබී ඇති අතර දකුණු කොරියාවේ අති නවීන චින් ගුන් මිසයිල් පද්ධතිද දැන් ලැබී ඇත. ඉන්දියාවේ ප්‍රාන්ත මැතිවරණ දෙකක ජයග්‍රහණ පිළිබඳ තොරතුරු එකුත් දිනවල වාර්තාවිය. ඉන් විශේෂිතූයේ බටහිර බෙංගාලයේ බලය ප්‍රථම වතාවට අගමැති නරේන්ද්‍ර මෝදි මහතාගේ නායකත්වයෙන් යුත් භාරතීය ජනතා පක්ෂයට ලැබීමයි. ඒ අනුව දශකයක හමාරක් පමණ පැවති මම්තා බැනර්ජිගේ පාලනය අවසන් විය. පාලන බලයේ පිහිටුවීමට අවශ්‍ය ආසන 294ක බහුතර සීමාවද භාරතීය ජනතා පක්ෂයේ ඉක්මවා ඇත. මෙය තම පක්ෂයේ යහපාලන දේශපාලනයේ ජයග්‍රහණයක් බව අගමැති නරේන්ද්‍ර මෝදි මහතා පෙන්වා දුන්නේය. මේ අතර තමිල්නාඩු ප්‍රාන්ත මැතිවරණයෙන් M.K. ස්ටාලින්ගේ නායකත්වයෙන් උත් පාලක DMK පක්ෂය පරාජය විය. එම ප්‍රාන්ත මැතිවරණය ජයගැනීමට සිනමා නළුවෙකු වන විජේගේ නායකත්වයෙන් උත් TVK පක්ෂය සමත් විය. ඔවුන්ට බහුතරය අහිමිවත් ආසන 108ක් දිනාගෙන තිබේ. ඒ අනුව ඔවුන් සුළු පක්ෂ කිහිපයක් සමග දැන් සාකච්ඡා ආරම්භ කර ඇත. ජාතික සුපර් ලීග් සිවුදින ක්‍රිකට් තරගාවලි අවසන් මහ තරගයේ කොළඹ ප්‍රේමදාස ක්‍රීඩාංගණයේදී ඊයේ ආරම්භ විය. තරගයේ දෙවන දිනේ වන අද දිවාභෝජනයේ සඳහා තරගයේ නතර කරන විට සේ ප්‍රථම ඉනිම සඳහා පන්දුවට පහළ දෙන කොළඹ කණ්ඩායම කඩලු 5-2 ලකුණු 88ක් රැස් කරගෙන සිටියේය. ප්‍රථම ඉනිම සඳහා පන්දුවට පහර දුන් දමුල්ල කණ්ඩායම කඩලු 9 ලකුණු 222ක් ලබා ඉනිම අත්හිටුවේය. එහිදී සොනල් දිනුෂ ලකුණු 51ක් රැස් කළේය. ප්‍රභාත් ජයසූරිය කඩුලු 4ක් බිඳහෙළීය. අන්තර්පාසල් ලීග් රග්බි තරගාවලියේ මහනුවර පල්ලිකලේ පැවති තරගයේදී මහනුවර කින්ස්වුඩ් විල පරදවා ලකුණු 35ට 12ක ජයක් වාර්තා කිරීමට කොළඹ ශාන්ත තෝමස් විද්‍යාලයේ කණ්ඩායම සමත් විය. පළමු අර්ධ නිමාවන විට ශාන්ත තෝමස් කණ්ඩායම ලකුණු 14ට 12ක් ලෙස පෙරමුණගෙන සිටියේය. අන්තර් නිවර්තන අභිසාරී කලාපය දිවයිනේ කාලගුණයට බලපෑම් කරමින් පවතී. මේ නිසා හිට සිට දිවයිනේ වැසි තත්ත්වයේ වැඩිවීමක් අපේක්ෂා කෙරේ. දිවයිනේ බොහෝ ප්‍රදේශවලට අද පස්වරුවේද ගිගුරුම් සහිත වැසි ඇති විය හැකිය. බස්නාහිර, සබරගමුව, දකුණු සහ ඌව පළාත්වලත් අම්පාර දිස්ත්‍රික්කයේත් අහස වලාකුලින් බරව පවතිනු ඇත. ඒ අතරම ඇතැම් දිස්ත්‍රික්කවලට මිලිමීටර 50කට වැඩි තද වැසි අපේක්ෂා කෙරේ. අධික දහදිය දැමීමට හේතු වත්මන් උණුසුම් කාලගුණ තත්වය මේ මස මැද භාගයේදී අවසන් වනු ඇතැයි දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජෙනරාල් අතුල කරුණානායක මහතා පවසයි. ලබන 15වැනිදායින් පසු සිසිල් කාලගුණ තත්වයක් අපේක්ෂා කරන බව හෙතෙම කීවේය. නිරිත දිග මෝසම් වැසිද එම කාලය තුළ සක්‍රිය වනු ඇත. යලි සිරස්තල. ශ්‍රී ලංකාවේ සමාජීය හා ආර්ථික දියුණුව මෙන්ම කලාපීය සාමය හා සමෘද්ධිය වෙනුවෙන් එක්ව ක්‍රියා කිරීමේදී විශ්වාසී වටිනා හවුල්කරුවෙකු ලෙස මාලදිවයින හඳුනාගෙන ඇතැයි ජනපති කියයි. සාක්ෂරතාව, සෞඛ්‍ය සේවා හා මානව සංවර්ධන යන ක්ෂේත්‍රවල ශ්‍රී ලංකාව ලබා ඇති ජයග්‍රහණ තම රට ආදර්ශයට ගන්නා බව මාලදිවයින ජනපති පවසයි. ක්ෂුද්‍ර ණය කළමනාකරණය පිළිබඳ අධිකාරිය බැංකු නොවන ක්ෂුද්‍ර මුල්‍ය ආයතනවල ක්‍රියාකලාපයේ සොයයි. විදුලි බල මණ්ඩලයේ ස්විච්චාවින් විශ්‍රාම ගිය අයගේ වන්දිවලින් සිට 50ක් මහභාණ්ඩාකාරයෙන්. අතර මඟ ඇන හිට තිබූ පුරාවිද්‍යා ස්ථාන ප්‍රතිසංස්කරණය ඇරඹෙයි. සාගර සංරක්ෂණයේදී ශ්‍රී ලංකාව ඉටු කර ඇති කාර්යභාරය ජාත්‍යන්තරයට දැනුම් දෙයි. ඕපනායක අසමාන කන්ද ඉහළ කොටස ණයයි. රුපියල් ලක්ෂ 2ක් අල්ලස්ගත් පොලිස් කොස්තාපල්වරයෙකු අත්අඩංගුවට. උල්කාපාත වර්ෂාවක් අද සහ හෙට. තවත් දින කිහිපයකින් තද වැසි. ලබන 15වනදා සිට උණුසුම ඉවත්ව යන ලකුණු. මැද පිරිදිග යළිත් උණුසුම්. බොරතෙල් මිලත් ඉහළට. ජාතික සුපර් ලීග් ක්‍රිකට් අවසන් මහතරගයේදී දඹුල්ල හමුවේ කොළඹ අසරණ වෙයි. දෙවා ප්‍රවෘත්ති ඉන් සමප්තයි. අපගේ මීළඟ ප්‍රධාන ප්‍රවෘත්ති ප්‍රකාශය සවස 6ට. දැන් අග්නි විශේෂාංගය.

0: සත්‍යවාදී ගුවන් තරංග වියමන
1: විපක්ෂයේ සැබෑ මුහුණ ක්‍රිකට් යනු ශ්‍රී ලංකාවේ ජාතික ක්‍රීඩාව නොවන නමුත් ජනප්‍රියම ක්‍රීඩාව බව කීමේ වරදක් ඇතැයි නොසිතේ. මෙරට ක්‍රිකට් ක්‍රීඩාවත් ක්‍රිකට් පාලක මණ්ඩලයත් දිගු කලක් තිස්සේ විවේචනයට ලක්ව පැවතුණි. විනිවිද භාවයෙන් තොර දේශපාලන මැදිහත්වීම් ඇතුළු විවිධ චෝදනාවන්ට ලක්ව ජනතා අප්‍රසාදයට ලක්ව තිබුණි. මෙකී තත්ත්වය හමුවේ ශම්මි සිල්වා ප්‍රමුඛ ශ්‍රී ලංකා ක්‍රිකට් විධායක කමිටුව අප්‍රේල් 28 වනදා සිය වගකීම් වලින් ඉල්ලා අසූහ. ඔවුන්ගේ ඉල්ලා අස්වීමෙන් අනතුරුව හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී එරාන් වික්‍රමරත්නගේ සභාපතිත්වයෙන් යුතු ක්‍රිකට් පරිවර්තන කමිටුවක් පත් කරනු ලැබීය. කමිටුවේ අනෙක් සාමාජිකයන් වන්නේ කුමාර් සංගක්කාර, රොෂාන් මහනාම, සිදත් වෙත්තමුණි, තුෂිර රදැල්ල, අවන්ති කොළඹගේ, ප්‍රකාශ් ශාෆ්ට, ඩිනල් පිලිප් සහ උපුල් කුමරප්පෙනුමය. මෙකී කමිටුව ක්‍රිකට් විශිෂ්ටත්වය ආයතනික කළමනාකරණය සහ නීති විශේෂඥතාවේ සම්මිශ්‍රණයක් ලෙස ක්‍රිකට් ක්‍රීඩාවේ දියුණුව අපේක්ෂා කරන සැමගේ පැසසුමට ලක්ව තිබේ. ක්‍රිකට් ආයතනයේ ව්‍යූහාත්මක වෙනසක් කරන්නටත් දූෂණයෙන් තොර විනිවිද භාවයෙන් යුතු පරිපාලනයක් ගොඩනගන්නටත් මේ කමිටුවට හැකිවනු ඇතැයි ක්‍රිකට් ලෝලීහු විශ්වාස කරති. ඇතමකුගේ මතය වන්නේ මෙරට ඉතිහාසයේ පත්කළ ප්‍රබලතම ක්‍රිකට් කමිටුව මෙය වන බවයි. 1973 අංක 25 දරණ පනතේ 31 සහ 34 වගන්ති අනුව ක්‍රීඩා අමාත්‍යවරයාට හිමි බලතල යටතේ මෙකී පත්කිරීම සිදු කර තිබේ. ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ ප්‍රතිසංස්කරණ අධීක්ෂණය කිරීම කමිටුවට පැවරේ. හොඳ පාලනයක් ස්ථාපිත කිරීම සහ ක්ෂේත්‍රයේ විශිෂ්ටත්වය ඇති කිරීම කෙරෙහි තම අවධානය යොමු වී ඇතැයි එරාන් වික්‍රමරත්න නිවේදනයකින් පවසා තිබුණි. ජනාධිපතිවරයාගේ සහ ක්‍රීඩා අමාත්‍යවරයාගේ ඉල්ලීම මත වගකීම බාරගත් බවත් ඔහු පවසයි. ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩාවේ අභිමානය සහ කුසලතාව යලි ඇති කිරීම කමිටුවේ ඒකායන අරමුණ බවත් එරාන් වික්‍රමරත්න සඳහන් කර තිබේ. අවංක සහ අත්දැකීම් ඇති කමිටුවකට නායකත්වය දීමට ලැබීම ගෞරවයක් බව ඔහුගේ මතයයි. එරාන් වික්‍රමරත්නට ක්‍රිකට් ගොඩනැගීමේ මූලිකත්වය බාරදීම මුල් කරගෙන ජනතාව අතර ආගමික විරසකයක් ඇති කිරීමට පිරිසක් උත්සාහ ගත්තහ. ඔවුන් අයත් වන්නේ කවර කණ්ඩායමකටද යන වග ජනතාවට අමුතුවෙන් කිව යුතු නැත. ජනතාව සබුද්ධික බැවින් ඒ තැත නිෂ්පල විය. එරාන් වික්‍රමරත්න යනු හිටපු මුදල් රාජ්‍ය ඇමතිවරයෙකි, ආයෝජන ප්‍රවර්ධන මහා මාර්ග නියෝජ්‍ය ඇමතිවරයෙකි, NDB බැංකුවේ හිටපු ප්‍රධාන විධායක නිලධාරියෙකි, තොරතුරු සන්නිවේදන තාක්ෂණ ආයතනයේ හිටපු සභාපතිවරයෙකි, රාජකීය විද්‍යාලයේ ක්‍රිකට් ක්‍රීඩකයෙකි, SSC ක්‍රීඩා සමාජයේ ආරම්භක පිතිකරුවෙකි, ක්‍රිකට් පරිවර්තන කමිටුවේ වගකීම බාරගත් පසුව ඔහු සමගි ජන බලවේගේ කළමනාකරණ කමිටුවෙන් සහ කෘත්‍යාධිකාරී මණ්ඩලයෙන් ඉල්ලා අස්විය. පරිවර්තන කමිටුවේ ස්වාධීනත්වය ආරක්ෂා කිරීමටත් එහි කටයුතු විනිවිද භාවයෙන් පවත්වාගෙන යාමටත් එම තීරණය ගත් බව හෙතෙම පවසා තිබුණි. ඔහුගේ එම පියවර මෙරට දේශපාලනයේ අතිශය දුර්ලභ ආදර්ශවත් ක්‍රියාවක් ලෙස බොහෝ දෙනාගේ පැසසුමට ලක්විය. ඔහුගේ මහත්මා ගුණයට සජබ ප්‍රතිචාර දැක්වූයේ ඔහු පක්ෂයෙන් නෙරපා හැරීමෙනි. රටක විපක්ෂයේ වගකීම වන්නේ ආණ්ඩුව ගනු ලබන යහපත් පියවරට සහාය දීමයි. අවංක විපක්ෂයක් නම් තම කඳවුරේ සුදුස්සෙකුට සුදුසු තැන දීම ගැන ආණ්ඩුවට ස්තුති කළ යුතුය. ක්‍රිකට් යනු ජනතාවගේ ක්‍රීඩාවක් නිසාය. සජබ එතැනදීත් කළේ තම කුහකවත පෙන්නුම් කිරීමය. බලතණ්හාව මිස සජබට ක්‍රිකට් හෝ දේශපාලන සදාචාරය අදාළ නැත. පිටපත අනුරකේ එදිරි සූරිය ඉදිරිපත් කිරීම දිනුක මාලිබඩ.

0: FM 107.3 රජරට සේවය 47 වසරක අභිමානය.
1: සුරේෂ් මොකද පරක්කු? දන්නේ නැද්ද බොස් ඉදින් බස්සල කෝච්චවල එනකොට චොට්ලිව් තමයි. හැමදාම ඔය වැඩේ කරන්න බැහැනේ සුරේෂ්. ගන්න අර ලංකාවේ හදන KD Rice බයික් එකක්. ඉලෙක්ට්‍රික් බයික් වගේම පෙට්‍රල් බයිකුත් තියෙනවනේ. ලිතියම් අයන් බැටරියක් නේ තියෙන්නේ. අවුරුදු 4ක වගකීමකුත් තියෙනවා. පරිසර හිතකාමී ලිතියම් අයන් බැටරිය වසර 4ක් දක්වා දිවින අසමසම වගකීම. දිවින පුරා විහිදුණු සේවා ජාලය. KD Rice ලංකාවේ අපේ දෙයක්.
2: Good morning boss. ඔන්න අපි වෙලාවට වැඩ. මම ගත්තනේ අර KD Rice electric scooter එක. පෙට්‍රල් උතෝන්නේ. බස් ගස්සුත් ඉතුරුයි.
1: KD Rice ලංකාවේ අපේ දෙයක්.
3: බෙහෙත් ලියව ගන්නත් පෝලිමේ ඉඳලා, බෙහෙත් ගන්නත් පෝලිම් වල ඉඳලා එපා වෙලාද?
4: දැන් බෙහෙත් ගන්න පෝලිම් වල ඉන්න ඕන නැහැ. ඔබේ ඖෂධ වට්ටෝරුව ළඟම තියෙන රාජ්‍ය ඔසුසලට WhatsApp කරලා පෝලිම් වල රස්තිය අඳුරුවි බෙහෙත් ටික ගන්න පුළුවන්. අපගේ ඕනෑම ශාඛාවක WhatsApp අංකය දැන ගැනීම සඳහා www.spc.lk වෙබ්පිටුවට හෝ අපගේ Facebook පිටුවට පිවිසෙන්න. රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාව. ඔබේ සුවසිත අපේ පැතුමයි.
5: ආරේ ස්වාමී කම්බි SLS සහතිකේ සමග පියකුගේ ශක්තියමින් ශක්තිමත් ගොඩනැගිල්ලකට ආරේ ස්වාමී කම්බි.

0: දින 15ක සතියන්ත පාඨමාලාව රජරට මාධ්‍ය පාසල සහ සංගීත පාසල
1: දශක ගණනාවක අත්දැකීම් ඇති ප්‍රවීණ දේශක මඩුල්ල
2: සැබෑ ගුවන් විදුලි සම්නිවේදන මැදිරි තුළ ප්‍රායෝගික අභ්‍යාස
1: නව පාඨමාලාව සඳහා අදම අයදුම් කරන්න
0: පාලක රජරට සේවය අනුරාධපුර
3: ආහාහා මොකද ඔය කරන්නේ
4: මේක මට පරම්පරාවෙන් ලැබුණ පෙට්ටකම මේක ඇතුළේ තමයි මට ඕන වටිනම දේ තියෙන්නේ
3: අයින් වෙන්න
5: මේ මොකද්ද පොඩි කොල කෑල්ල මොනවා හරි ඒකේ ලියලා තියෙනවා වගේ නිදානයක් ගැනත් දන්නේ
6: සත්‍ය විවරණ වැඩසටහන අහන්න
5: සඳුදා සහ බදාදා සිට සෙනසුරාදා දක්වා සවස 5ට රජරට සේවයෙන් සත්‍ය විවරණ
7: තිලෝ තිලක වූ අමාමේනී සම්මා සම්බුදුරජාණන් වහන්සේ බුද්ධත්වයේ ලැබූ උතුම් වෛශාක්‍ය මංගල්‍ය

0: පත්‍ය බුද්ධත්වය හා මහා පරිනිර්වාණය සිහිපත් කරමින්
1: එළඹෙන 30 වෙනිදා වෙසක් පොහොදා ආගමික වැඩසටහන් මෙවර විසුරුවා හරිනු ලබන්නේ
0: අබන්පොළ ශ්‍රී බෝධිරුක්ඛාරාම විහාරස්ථානයේ සිටයි.
1: ගෞරවනීය අනුශාසකත්වය අමම්පොළ ශ්‍රී බෝධිරුක්ඛාරාමාධිපති අමම්පොළ ශාසන ආරක්ෂක බලමණ්ඩලයේ ලේකකාධිකාරී ගෞරව ශාස්ත්‍රවේදී පූජ්‍ය බක්මීවැවේ සාගර ස්වාමීන්ද්‍රයන් වහන්සේ
0: බැතිබර දායකත්වය
1: විශ්වසනීය විදේශ රැකියාවක් සඳහා දේශක්ති ලංකා විදේශ රැකියා ආයතනය
0: දුරකථන අංකය 0337 500 500

0: සසර දනව්වේ අනාථ ලෝසතුන්ගේ හදේ සෝදුක් සදහටම නිවා දමන විශ්වයේ අසම සම ලෞතුරු බුදු වදන පහසුවෙන් අර්ථවත්ව අවබෝධ කරගන්නට ඔබත් ලෞතුරු අරණ සදහම් දේශනා මාලාවට නොපමාව සමන් දෙන්න. සෑම සෙනසුරාදා දිනයකම උදෑසන 8ට FM 107.3 හා 90.1 රජරට සේවයේ උස්සේ මෙම ධර්ම දේශනාව ඔබට ශ්‍රවණය කළ හැකි. ගෞරවනීය දේශකයාණන් වහන්සේ අනුරාධපුර කටුකැලියාව ශ්‍රී අරණ විහාරාධීශවර විදද්ධ ධම්මකථික මාපලගම සුසීලවංශ ස්වාමීන්ද්‍රයන් වහන්සේ. පින්කල මිනිසුන් කන්දී අසන නිර්මල සුවදෙන ලෞතුරු අරණ. lauturuwarana.net වෙබ් අඩවිය ඔස්සේ සහ ලෞතුරුවරණ YouTube නාලිකාව ඔස්සේද ඔබට මෙම ධර්මදේශනා ශ්‍රවණය කළ හැකි අතර එම YouTube නාලිකාව හරහා විශේෂයෙන්ම සෑම දිනකම රාත්‍රී 8ට ගෞරවනීය මාපලගම සුසීලවංශ හිමියන් විසින් පෙර සිදු කරන ලද කෙටි ධර්මදේශනාවල නැවත විකාශයන්ට ඔබට සවන් දිය හැකි.
1: දැනුමට නුවණට විනෝදයට සල්ලි කොළපහයි. අන්තිම කෑලි තුන ගන්න මිස්.
2: අනේ මේ සෙල්ලමට උනත් ඔච්චර ගිනි ගණන් වලට බඩු විකුණන්න එපා. මංගාව සල්ලි කොළ තුනයි තියෙන්නේ.
1: තුනෙනුත් දෙකක් ඉරිලානේ මිස්.
2: දැනුම නුවණ විනෝදයට දැන් සල්ලි කොළ ඕනේ නැහැ. අහන්න බදාදා හවස 4:15ට රජරට සේවය.
3: FM 107.3 FM 90.1 රජරට සේවය.
4: මුන්ටි අපේ විශ්වය.

0: 107.3 රජරට සේවය මේ අපේ රේඩියෝ එක.
1: RS වානේ කම්පී නවීන තාක්ෂණින් SLS සහතිකය සමග RS RB 500 වානේ කම්පී ඕනෑම කම්පනයකට හෝ ස්වාභාවික විපතකට ඔරොත්තු දීමට තරම් ශක්තිමත් RS වානේ කම්පී සාධාරණ මිල ගණන් යටතේ දිවයින පුරා පියෙකුගේ ශක්තියෙන් ශක්තිමත් ගොඩනැගිල්ලකට RS වානේ කම්පී
0: රජරට සේවය MHz 107.3
1: මේ පැයේ පුවත්
2: වෙලාව 2:05 පැයේ පුවත් සමගින් මම ජානකී රාජපක්ෂ. දිට්වා සුලිකුණාටුව හේතුවෙන් බරපතල ලෙස හානියට පත් උඩරට දුම්රිය මාර්ගයේ ඉදිකිරීම මේ වසර අවසාන වන විට නිමා කළ හැකි වෙතැයි ප්‍රවාහන හා මහමාර්ග නියෝජ්‍ය අමාත්‍ය වෛද්‍ය ප්‍රසන්න ගුණසේන මහතා පවසයි. දුම්රිය මාර්ගයේ ඉදිකිරීම මේ වන විට කඩිනම් කර තිබේ. මාර්ගයේ ඇතැම් ස්ථානවල ගැලවී තිබූ රේල් පීලි ඉදිකිරීමේ පහසුව සඳහා ගලවා ඉවත් කර ඇත. උඩරට දුම්රිය මාර්ගයේ කොළඹ සිට කඩුගන්නව දක්වා කොටසෙහි ස්ථාන 97ක් හානියට ලක්ව තිබිනි. එයින් ස්ථාන 92ක් මේ වන විට දුම්රිය දහවනය කළ හැකි අන්දමින් පිළිසකර කර අවසන් බව නියෝජ්‍ය අමාත්‍ය ප්‍රසන්න ගුණසේන මහතා වැඩිදුරටත් සඳහන් කරයි. මධ්‍යම සබරගමුව නැගෙනහිර ඌව උතුරුමැද පළාත් සහ වවුනියව හා මුලතිව් දිස්ත්‍රික්ක සඳහා කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව විසින් ප්‍රබල අකුණු පිළිබඳ අවවාදාත්මක නිවේදනයක් නිකුත් කර තිබේ. එම ප්‍රදේශවලට අද පස්වරු 1න් පසුව ගිගුරුම් සහිත වැසි සමග ප්‍රබල අකුණු ඇතිවීමේ හැකියාවක් ඇති බව එම දෙපාර්තමේන්තුව පවසයි. ගිගුරුම් සහිත වැසි සමග එම ප්‍රදේශවල තාවකාලික තද සුළං ඇතිවිය හැකිය. අකුණු මගින් සිදුවන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙසත් ජනතාවට ආරක්ෂිත පියවර අනුගමනය කරන ලෙසත් කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව දැනුම් දෙයි. මීළඟ පැයේ පුවත් ප්‍රකාශය 2:00 බලාපොරොත්තු වන්න.
0: රජරට සේවය MHz 107.3
1: මේ පැයේ පුවත් RS වානේ කම්පී නවීන තාක්ෂණින් SLS සහතිකය සමග RS RB 500 වානේ කම්පී ඕනෑම කම්පනයකට හෝ ස්වාභාවික විපතකට ඔරොත්තු දීමට තරම් ශක්තිමත් RS වානේ කම්පී සාධාරණ මිල ගණන් යටතේ දිවයින පුරා පියෙකුගේ ශක්තියෙන් ශක්තිමත් ගොඩනැගිල්ලකට RS වානේ කම්පී.
0: රජරට සේවය මේ අපේ රේඩියෝ එක.
3: රජරටයි ගොවිබිමයි. වැව්බැති දනව්වේ ගොවිබිම් සරුබිම් කරන්නට නව්‍ය තාක්ෂණික ක්‍රම භාවිතය පිළිබඳව ඔබට ගෙනෙන සජීවී කතිකාව. කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ ගුවන් විදුලි කොත් සේවාව සහ රජරට සේවය එක්ව ගෙනෙන රජරටයි ගොවිබිමයි. සෑම බදාදා දිනකම පෙරවරු 9:00 සිට 9:30

0: රස ජනනී.
1: අපනේ නිකෘෂිකර්ම දෙපාර්තමේන්තුව ශ්‍රී ලංකා ගුවන් විදුලි සංස්ථාවේ රජරට සේවය තුලින් සෑම සෙනසුරාදාවකම සවස 4:30 එතෙර කහවණු මෙතෙරට ගෙන්වන අපනයන කෘෂි සංවාදය රස ජනනී.
0: ඔබට අවශ්‍ය මූල්‍යාධාර සහ වගා උපදෙස් අපනයන කෘෂිකර්ම දෙපාර්තමේන්තුවෙන් දැන් නොමිලේ. තොරතුරු විමසන්න, නිර්මාණ යොමු කරන්න මේ අපේ ලිපිණය.
1: රස ජනනී, අපනයන කෘෂිකර්ම දෙපාර්තමේන්තුව, ගැටඹේ පේරාදෙණිය.
0: දුරකථනය 0812 388 651. රස ජනනී.
1: අත මිට සරු හෙට දිනකට අපනයන කෘෂිකර්ම දෙපාර්තමේන්තුව.

0: උත්පත්තිය බුද්ධත්වය හා මහා පරිනිර්වාණය සිහිපත් කරමින්
1: එළඹෙන තිස්වනදා වෙසක් පොහෝදා ආගමික වැඩසටහන් මෙවර විසුරුවා හරිනු ලබන්නේ
0: අබන්පොළ ශ්‍රී බෝධිරුක්ඛාරාම විහාරස්ථානයේ සිටයි.
1: ගෞරවනීය අනුශාසකත්වය අමම්පොළ ශ්‍රී බෝධිරුක්ඛාරාමාධිපති අමම්පොළ සාසනාරක්ෂක බලමණ්ඩලයේ ලේකකාධිකාරී ගෞරව ශාස්ත්‍රවේදී පූජ්‍ය බක්මීවැවේ සාගර ස්වාමීන්ද්‍රයන් වහන්සේ
0: බැතිබර දායකත්වය
1: විශ්වසනීය විදේශ රැකියාවක් සඳහා දේශක්ති ලංකා විදේශ රැකියා ආයතනය
0: දුරකථන අංකය 03-7700500.
1: සසර දනව්වේ අනාථ ලෝසතුන්ගේ හදේ සෝ දුක් සදහටම නිවා දමන විශ්වයේ අසම සම ලෞතුරු බුදු වදන පහසුවෙන් අර්ථවත්ව අවබෝධ කරගන්නට ඔබත් ලෞතුරු අරණ සදහම් දේශනා මාලාවට නොපමාව සමන් දෙන්න. සෑම සෙනසුරාදා දිනයකම උදෑසන 8ට FM 107.3 හා 90.1 රජරට සේවය ඔස්සේ මෙම ධර්ම දේශනාව ඔබට ශ්‍රවණය කළ හැකි. ගෞරවනීය දේශකයාණන් වහන්සේ අනුරාධපුර කටුකැලියාව ශ්‍රී අරණ විහාරාධීශවර විදද්ධ ධම්මකථික මාපලගම සුසීලවංශ ස්වාමීන්ද්‍රයන් වහන්සේ පින්කල මිනිසුන් කන්දී අසන නිර්මල සුවදෙන ලෞතුරු අරණ. ලෞතුරු අරණ .net වෙබ් අඩවිය ඔස්සේ සහ ලෞතුරු අරණ YouTube නාලිකාව ඔස්සේද ඔබට මෙම ධර්මදේශනා ශ්‍රවණය කළ හැකි අතර එම YouTube නාලිකාව හරහා විශේෂයෙන්ම සෑම දිනකම රාත්‍රී 8ට ගෞරවනීය මාපලගම සුසීලවංශ හිමියන් විසින් පෙර සිදු කරන ලද කෙටි ධර්මදේශනාවල නැවත විකාශයන්ට ඔබට සවන් දිය හැකි.
0: රජරටයි ගොවිබිමයි. වැව්පැති දනව්වේ ගොවිබිම් සරුබිම් කරන්නට නව්‍ය තාක්ෂණික ක්‍රම භාවිතය පිළිබඳව ඔබට ගෙනෙන සජීවී කතිකාව. කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ ගුවන් විදුලි ගොවි සේවාව සහ රජරට සේවය එක්ව ගෙනෙන රජරටයි ගොවිබිමයි. සෑම බදාදා දිනකම පෙරවරු 9:00 සිට 9:30

0: 107.3 රජරට සේවය මේ අපේ රේඩියෝ එක.
1: පසළු දෙක පසු වී විනාඩි 9යි වෙලාව දැන්. මෙතෙන් සිට අපි ඔබට ආරාධනය කරන්නේ ඔබේ නමින් ගයන ගීත සංග්‍රහයක මිහිරියාව විඳ ගන්නට 02-5-22-20-930 දුරකථන අංකය ඔස්සේ ඔබට හැකියාව තියෙනවා අපව ආමන්ත්‍රණය කරන්නට. මුලින්ම කෙනෙක් ඉන්නවා දුරකථනයේ. අයිබෝවන්.
2: අයිබෝවන් ජීවන්ස්, මම අනිත් මෙන්දිස් මප්පෙගොඩ සර්වස් කවුදේ තුන්වෙනි කොටස වගේ. අද මම ඉල්ලන ගීතය 60 දශකයේ සිසිල සේනාරත්න සූරින්ගේ සංගීතයට හර්බර්ට් එම් චන්ද්‍රරත්න සූරින්ගේ පංහිදී ලියවුණු ඉන්දානි විජේබණ්ඩාර මහත්මියත් සිසිල සේනාරත්න මහත්මියත් ගායනය කරපු ඈත අහසේ නැගේ දිමිදු පායා, ඒ අමරණීය සරල සත්‍ය ගීතය තමයි අද ඉල්ලන්නේ. ඒ ගීතයට මම එකතු කරගන්නවා රත්මල්ජායේ දිසෙන්පුර ඩී.එම්. රණවීර මහත්මයා ඇතුළු පවුලේ සෑම දෙනාමත්, මිනුවන්ගොඩ ගාහේ සුමතිපාල මහත්මයා ඇතුළු පවුලේ සෑම දෙනාමත්, පිළියංගල කල්දේර මහත්මයා, මාජි කල්දේර මහත්මිය, බදුල්ලේ ඥානා කුමාරි පෙරේරා, රදවඩුනේ ගාමිණි විරසිංහ මහත්මයා, දඹදෙණියේ බර්නාඩ් ලියනගේ මහත්මයා, පල්ලෙවිල නයිනිකාන්ති, මාතලේ කුමාරියන් මුදුගොල්ල, කුරුණෑගල වැහැර නිව්ටන් ප්‍රනාන්දු මහත්මයා, කන්දලමේ සරත් දසනායක මහත්මයා, නොච්චියාගම සොම්සිරි මහත්මයා, ඒ වගේම නිමල් සේනාරත්න මහත්මයා, එතු මගේ ඥාති සෝවිලා කේ සුගතපාල මහත්මයා, දිල්ලෙන්පුර ඉන්ද්‍රාණි මහත්මයා, ඉන්ද්‍රාණි පුෂ්පලතා මහත්මිය ඇතුළු අපේ හිතවතුන් සියලු දෙනාමත් රජරට ගුවන් සේවයට සම්බන්ධ වෙන සියලු දෙනාම එකතු කරගෙන ගීතයට සම්බන්ධ වෙනවා. සුබ දවසක්.

0: ගීත ඉල්ලීම් සංග්‍රහයට ඔබ එක්ව සිටිනවා අයිබෝවන් ඔබතුමාට.
1: අයිබෝවන් ජීවන් සරූපසිංහ මම කහලා දින මහතුමට එන්වාසියට කතා කරන්නේ. මම අද තෝරගත්තේ ගම් රොහස්වගේ ගොඩාක් වශයෙන් අහන්න බැරි වෙච්ච ගීතයක්. එම ගීතේ මම හිතන්නේ මගේ ගුණේ මිසෙන්නත් අහන්න ලැබෙන්නේ නැති මුලින අවස්ථාවක්. ඒකද මම
2: ගමගේ මාදම්පේ කරින්නගේ සාන්ත විජේසිංහ අම්බම්පොල සංජය කුමාරි සල්ගස්සේ අනිල් මෙන්ඩිස් ඔබතුමියත් කාර්ය මණ්ඩල කියලා දෙනවා. මේක තමයි මේ ලස්සන ගිය අහම ආස්ථා ලබා දුන්නට ඔබ ගොඩාක් ස්තුතියි.
0: බොහොම ස්තුතියි. ඔබට තැපැල් පොතක් යොමු කරලා තියෙනවා ඔබ ගෝනදුවේ සුමිත්‍රා ඉන්ද්‍රාණි. ඒ වගේම පොල්ගොල්ල උයන්වත්තේ එස්.එම්. ගාමිණි රත්නායක, නාලනී රත්නායක, ගයන් චාමර, රුවන් ශාන්ත, මන්දුල රත්නායක, අශානි විමලසිරි, අරවින්ද, කවිෂ්ක, දිල්හාර, යේෂානි, චතුරංගනා රත්නායක ඇතුළු පිරිස ඔබ

0: පසරු දෙක පහු වෙලා විනාඩි 18ට යොමුවන්නේ දුරකථනයට. අයිබෝවන්.
1: අයිබෝවන් මිස් මම වතුකල එච්චෙන් ගියරත් නෑ.
2: ඔව් ගීතයක් තෝරගත්තා. ගීතයට එකතු වෙන්නේ
1: ඔව් මිස් ලක්ෂාණී, බිල්හාණී, බුද්ධික, ඇසුරු, මතීස, මදාරා, එවැනි කාගෙන ආන්නේ දමයන්ති කන්තලෙන් නියමයෙන් පෙර පස්නා දිසානායක ඔබතුමී සහ රජගසේ සිරිම කාර්ය මණ්ඩලය එවැනි සේවනකම සිරිම දෙනා සම්බන්ධ කරගන්නවා. ඒ නිස්සෘති ඔබතුමියට

0: යමි. මේ කීතියටම එක්වන බව පවසමින් ඔබ පැමිණියා අයිබවන්.
1: අයිබවන් ලිලි වඩුගේ මහත්මිය, මමත් වඩාත්ම ප්‍රිය කරන ගීතයක්. මම සේරුවාවිල KDA සමරසිංහ ගීතයන් එකතු කරගන්නවා. නාලන්ද සපගස්සයායේ පත්මා ගමගේ අක්කා WM පුෂ්පාකාන්ති ඇතුළු පවුලේ සියලු දෙනාත් රජරට ගුවන් විදුලියට ලැබෙන්දී මගේ හිතවත්ම මිත්‍රයන් සියලු දෙනාමත් ත්‍රිවිධ හමුදාවේ වීරෝදාර රණවීරුවන් රණවීරවරියන් සෞඛ්‍ය සේවයේ නියුතු සුවවීරුවන් සුවවීරවරියන් සියලු දෙනාත් සිවිල් ආරක්ෂක බලකායේ සොයිරන් සොයිරියන් සියලු දෙනාමත් මම රාජකාරී කළ පස්වන බලයනිය ශ්‍රී ලංකා පාබල හමුදාවේ සහ දහස් සේවන බලයනිය ශ්‍රී ලංකා පාබල හමුදාවේ නිලධාරීන් සෙසුනිලයින් සියලු දෙනාමත් ආබාධිත රණවීර සොයිරන් සියලු දෙනාමත් විශ්‍රාමිකව සිටින රණවීර සොයිරන් සියලු දෙනාමත් බොහොම දයාබරත්වෙන් ගෞරවයෙන් සිහිපත් කරලා ඒ සියලු දෙනාම ගීතයන් එකතු කරගන්න බොහොම ස්තුතියි ඔබතුමිට අවස්ථාව ලබා දුන්නට මට.
2: බොහොම ස්තුතියි ඔබට.

0: ජස්පී රාණි පෙරේරා ඉෂාක් බෙක් සමගින් ගීතය ගායනා කළේ දෙක පහුවෙලා විනාඩි 24ට යොමු වන දුරකථනයට අයබෝවන්.
1: ආයුබෝවන් සුබ දහවලක් ශ්‍රීමත්. මම අලව කකුලාව රත්නගාලව කපුගේ ජීවිතය මම තෝරගත්තේ ගීතයට එකතු කරන්න සුනිදා ජයන්ගේ ස්වර්ණතිලක රත්නයි උපාලිසරත් බීවී කුමාරත් සම්පූර්ණ ඥානි සමන් අලංගට දුකරෙල්ලි පුන්නේ පිළි නිමාදේ රත්න ඒ සුබිත පාල ජනක විජේවර්ධනයි නොච්චියාගම කොමසිරි බොහොම ස්තුතියි ආස්වාදුනා.

0: බොහොම ස්තුතියි ඔබට.
1: ඒ වගේම තැපැල් පොතකට ඉඩ ලබා දෙනවා පොල්ගොල්ල පල්ලේ ගුණපාන ඉෂාන් රත්නායක, ගාමිණී රත්නායක, සම්පත් ගුණවර්ධන, උපසේන දිසානායක, ගාමිණී කල්දේරා ඇතුළු පිරිස. ඒ වගේම යොමු කරලා තියෙනවා තැපැල් පොතක් තරංග මංචනායක, ජානක රංග මදු, සුදු නවෝද්‍යා ස්වර්ණී ඇතුළු පිරිස එක් කර ගන්නට කියලා ඇරයුම් කරනවා මේ ඔබේ ගීතය.

0: විශාරද ගුණදාස කපුගේ ගීතය ගායනා කළේ පසරු දෙකයි විනාඩි 28 වෙලාව දැන් මාදම්පිට යන්නේ. අයුබෝවන් ඔබතුමාට.
1: අයුබෝවන්, මම මාදම්පිට පැරණිගිරේ ශාන්ත විජේසිංහ. මම අද තෝරගත්තේ මේ ඉතාමත් පැරණි ගීතයක් කාලෙකින් ඇහෙන්නේ, හේජේ කරීම්ගේ අඩුකුලේ කියලා අසරණයා කියන ගීතය. මම මේ ගීතයට හරිම ආසයි. මේ ගීතයට මම එකතු කරනවා මගේ බිරිඳ යන් විජේසිංහ, පුතා ආකාශ්, දුව ප්‍රාර්ථනා, කිස්සිරි කුමාර පුතා, ශර්මිලා කුමාරි දුව, කවි සිටිජ, මෙතුසා නිලාසියා, දීක්ෂි දහරා, ඒ සමගින් විහාර නිවුටන් සුනන්දු, අනමඩුවේ සුනිලා එට්ටිආරච්චි, සේරුවාවිල කේඩියේ සමර කිරිපිටියාවේ නිමල් සේනාරණ සමගේ සුගතපාල ඇතුළු මේ වෙලාවේ රජරසීවයන් සියලු දෙනාවත්, ඔබතුමිය ඇතුළු ආර් මණ්ඩලයේ සියලු දෙනාවත් ඉතාමත් ආදරෙන් මම මේ ගීතයට එකතු කරනවා. සුබ දවසක්.
0: බොහොම ස්තුතියි ඔබට. ඒ වගේම එක් වෙනවා ඔබවත් මහව නෙත්තානන්ද අම්බම්පොළ ආරිදාස ලියනගේ ඇතුළු පවුලේ සියලුම දෙනා. ඒ වගේම මර්දන් කඩවල පද්මිනී මැණිකේ හතරලියද්දින් රේණුකා කුමාර, කඩුගන්නාවේ ලලිත්, කරුණාතිලක, කාන්ති අත්තනායක ඇතුළු පිරිස. ඒ වගේම කුරුණෑගල කිරිවවුලෙන් චිත්‍රානන්දනී පුංචි හේවා, ශ්‍රියලතා අයිරංගනී පුංචි හේවා ඇතුළු පිරිසත් එක් වෙනවා මේ ගීතෙම.

0: ගිහඬ ඒජේ කරෙම්ගෙන් පසුරු 2:33 වෙලාව දැන් දුරකතනයේ සිටින ඔබටයි ආමන්ත්‍රණය කරන්නේ ආයුබෝවන්.
1: ආයුබෝවන් ලිලිවර්ධන මහත්මයා, මම ජීසෙන් ගුරින්දීන් ශනුවේ කතා කරන්නේ. මම ඉන්නේ ගීතර මේදාවේ එකතු කර ගන්නවා මිනුවන් ගොඩ ගායි සුමිතපාල මහත්මයා, ඒකට අනින් නිලිස් මහත්මයා, ලුචියක සෝන්සිද මහත්මයා, වාරිය පොන්දිලු සර්ණින් සිල්දාරංගි සත්තර සම්මංගල අලුත් දිනවල ලලිත් කුමාර ස්වර්ගයින් ඉන්ද්‍රානි පුස්තක මහත්මිය, කුමුදිකා බෙන්ඩක මහත්මිය, බදුල්ලේ ඥානා කුමාරි මහත්මිය, හිමසේනාරත්න සහ කේ සුමිතපාල මහත්මරු, සෙද්දනි උඩවිල බී සුමිරත් මහත්මයා, ගේසන් ප්‍රින්දානංගි වැර නිවිටන් මහත්මයා, අලව්වේ හිමාලි පතින
0: බොහොම ස්තුතියි ඔබට. ඒ වගේම මැද්වච්චියෙන් හේරත් බණ්ඩා, දාපර බිරිඳ පවුලේ සියලු දෙනාම එකතු කරගන්නවා. තිරප්පනේ උලගල්ල ශිලා වඩුගේ, ප්‍රියන්ත බර්ටි, නන්දා වඩුගේ ඇතුළු පිරිස, රදවඩුඩින් ගාමිණී වීරසිංහ, නාත්තණ්ඩියෙන් ගංගා, නිරෝෂා ෆොන්සේකා.

0: ආචාර්ය වික්ටර් රත්නායකයන්ගේ ගී හඬ ඒ. පසර 2:38 යොමුවන් නිදුරකතනයට අයිබෝවන්.
1: අයිබෝවන්.
2: අයිබෝවන් රජරට සේවා සම්බන්ධයෙන් මැදිරි ඉන්න ඔබතුමිය ඉතාත් මාදරේ මතක් කරනවා. මම කෙළදෙණිය උඩල පන්සල වාරයේ පීජි කුමාරරත්න මෙතන මල්වාරකේ ගීතවරකත්වයෙන් මේ ගීතෙට එක්කව ගන්නවා. ලේ මොන්නේ කෙරේ කාටවත් කිවිලි මාකරිමෙටියා නිමල් සේනාරත්න මාකරිමෙටියා සුගතපාල කේසුගතපාල ගලින් බින්දුන ලක්මාර දේපේන්පුර ඩීඑම් රණවීර සේර ත්‍යාගම සෝමසිරි වාරිපල නිලුකා පියදාසිනි ගොල්ල යන්නත්තේ සින් ගාම් රත්නායක අලගුවේ රත්න කාන්දව රාත්‍රර සමන් අලංකර මේකම් කට එන්ඩේ විපත් දකුණු කල්තර සුමුතිකා සිරම බැරනකම බදලනේ ඥානාකුමාර පෙරර ලගල ලේදියංගල උපාලි සරත් මර්මාන උකල උඩුපිටිය සෙබස්තියන් දියසේන්පුර ඉන්ද්‍රාන්නන්ගේ ප්‍රීතර එක්ක කරගන්න බොහොම ස්තුතිය අවස්ථාව ලබා දුන්නා.
0: බොහොම ස්තුතියි ඔබට. ඒ වගේම අපි එක් කරගන්නවා ඔබවත් කැලේ තිවුල් වැව මානල් දිසානායක ශානක ප්‍රමෝද් කුමාරී ශිරෝමි තේජානි ඇතුළු පවුලේ සියලු දෙනාමත් එකතු වෙනවා. ඒ වගේම කුමාරිකා ගලයායේ බ්‍රිජට් කුමාරසිංහ දමුල්ලෙන් කමලා දහනක ධනුෂ්ක විශ්වනී ඇතුළු පිරිස. ඒ වගේම ජයන්ත පල්ලෙවල මඩවල උල්පතෙන්නේ.

0: මිල්ටන් මල්ලවාරච්චු ගාන ශිල්පියා ඔබේ ඉල්ලීම ඉටු කරමින් ඒ ගීතය ගායනා කළේ. දෙක පහුවෙලා විනාඩි 43යි වෙලාව දැන්. දුරකථනයේ සිටින ඔබටයි ආමන්ත්‍රණය කරන්නේ අයිබෝවන්. ගීතයක් තෝරගත්තා, ගීතයට එකතු කරගන්නේ
1: මදුරාගොඩ ප්‍රදේශයේ රජරත්නම් විදුල සමන් දැන සියලුම දෙනායි. KDA සමනසිංහ අයියා ඉන්නවා සේරුවාවිලේ, K සුගතපාල අයියා ඉන්නවා මහගිරිමැටියාව කාඩගත්ත කිලියේ, නිමල් සේරාරත්න අයියා ඉන්නවා මහගිරිමැටියාව කාඩගත්ත කිලියේ. ඒ වගේම කියන්න ඕන සමන් අලහංකෝන් මහත්මයා ඉන්නවා මේ වෙලාවේ මාතලේ ඉඳන් රජරට ගුවන් විදුල සද්දෙටම දාගෙන. පුණ්‍යසිරි අයියාත් ඉන්නවා ගොකරල්ලේ ඉඳන්. මිල්ටන් ප්‍රනාන්දු ඉන්නවා බැහැර කුරුණෑගල ඉඳන්. ඒ වගේම කියන්න ඕන මගේ නංගි ඉන්නවා ඉශාලෙන් දමයන්ති, ඉශාලෙන්ම මගේ අක්කා ඉන්නවා මල්ලිකා අක්කා, කෝම්ගොල්ල ගමේ සුවර්ණ අක්කා ඉන්නවා, සුන්මල් මාමා ඉන්නවා, කුමාරය ඉන්නවා, කෝම්ගොල්ල ගමේ අනිකුත් සියලුම දෙනා, මාර්ගංක පනසය, කුරුණෑගල මාතලේ බස්වල රජ ගුවන් උදේ සවන් දීගෙන යන සියලුම දෙනා, චොර්ණේ ගමේ සම්පත් ඉන්නවා, ආවින්දයා ඉන්නවා, සමීර පුතා ඉන්නවා, ජීව පුතා ඉන්නවා, ජාතික අයියා ඉන්නවා, බොහොම ස්තුතියි අවස්ථාවක් ලබා දුන්නාට කතා කරනන්ද මම මඳුරාකුඩු උඩවංගුවේ නිලද්ද. බොහොම ස්තුතියි.
0: බොහොම ස්තුතියි ඔබට. ඒ වගේම එකතු කරගන්න ඔබවත් පාදිනිය වැරැල්ල මැණිකේ හේරත් ඇතුළු පිරිස, යක්කුළු ජගත් නන්දන මුදන්නායක, ජා ඇලසේන, නිර්මලා සේරසිංහ වැලි මඩ ඉඳන් එක් වෙනවා, අනුරාධපුර උලුක්කුළුමේ සඳුන් ටිකිරි කුමාර, මතලි හෙට්ටිපොලින් ලීලරත්න ඇතුළු පිරිස, ඒ වගේම එක්වෙනවා ඔබව අනුරාධපුර ශ්‍රාවස්තිපුර ආර්යවංශ බණ්ඩාර, ගෝවින්ද බණ්ඩාර, ඉමාෂ් බණ්ඩාර ඇතුළු පිරිස.

0: රත්තර නම්මා චිත්‍රපටයෙන් අපි එගීතය උපුටා ගත්තේ පසරු 2:47ට යොමු වන්නේ දුරකථනයේ සිටින ඔබ දිසට. අයිබෝවන්.
1: අයිබෝවන්නි, මම රදාවඩුණින් ගාමිණී සිංහ. අත දෙන්න සොම්දිරි ගෑම මාස්ටර් ගීතක් ගීත හන්දක තනා පල්ලේ නයනංගේ සසෙන්යි රාජපස්ස මාතලේ කුමාරේ රබුදොල්ල දම්දෙනී බර්නාරින්ගේ තෙල්සත නිමල් මාත්තේකොඩ අනිල්මින්දි සලවෙන් සුභාසෙනි මන්දිර විශේෂයෙන් සතික පුතා රූප තීරෝණි මේ ගමක මාත්‍රික වැඩ කරන ඔස්සින් දෙකේ ෆිල්ම් මගේ ආලෝක ටික එකතු කරගෙන අසල දීච්ච හම් බොහොම ස්තුතියි.
0: බොහොම ස්තුතියි ඔබට. ඒ වගේම එකතු වෙනවා ඔබ අනුරාධපුර අඹගහවත්තෙන් දමිත් ප්‍රසන්න වෙල ගෙදර උෂා නිල්මිනි ජයසේන ඇතුළු පවුලේ සියලුම දෙනා. ඒ වගේම එක් වෙනවා මරදන් කඩවල විමල් ගුණවර්ධන, ගල් ලමුණු බුද්ධයායන් චාමිනි, අනුරාධපුර තම්මන්න කුළුම ගීතානි අශෝක ජයසූරි, අම්බම්පොළ ගීතා අර්ෂණ සුපුන් පුතාලා දෙන්න. ඒ වගේම අනුරාධපුර පුතා නිගම නන්දා මාම්පිටිය ඇතුළු පිරිස. පසරු 2:48.
2: හිසම

0: ද මහත්මයා වසර 90ක විශ්වාසය.
1: හා හා හා මොකද ඔය කරන්නේ?
2: මේක මට පරම්පරාවෙන් ලැබුණ පෙට්ටකම. මේක ඇතුළේ තමයි මට ඕන වටිනම දේ තියෙන්නේ. අයින් වෙන්න.
3: මේ මොකද්ද? පොඩි කොල කෑල්ල. මොනව හරි ඒකේ ලියලා තියෙනවා වගේ. නිදානයක් ගැනත් දන්නේ නැහැ.
4: සත්‍ය විවරණ වැඩසටහන අහන්න.
3: සඳුදා සහ බදාදා සිට සෙනසුරාදා දක්වා සවස 5ට රජරට සේවයෙන් සත්‍ය විවරණ.
5: එකසිය හතයි දශම තුන රජරට සේවය. මේ අපේ

0: පත්මා ජයසිංහ ලියූ ගීතය. ගන ශිල්පී සෝමදිලක ජය මහා ගීතය ගායනා කළේ. පසරු දෙකයි විනාඩි 54යි වෙලාව. දැන් අපි යන්නේ ආනමඩුවට. ආයිබවන් සුනිලා.
1: ආයිබවන් ඔබතුමියට මං ගීතයක් තෝරගත්තා. ගීතය හඬ එකතු කරගන්නවා රත්නකහඳව මාරණි ජයකොඩි පුණ්‍යසිරි ශාන්ති විජේසිංහ මේ සෙන්පුර ඉන්ද්‍රාණී නිමල් සේනාරත්න කේ සුගත පාලයි. බොහොම ස්තුතියි ඔබතුමිය.
0: විශේෂ හේතුවක් තිබේද මේ ගීතය තෝරා ගන්නට?
1: විශේෂ හේතුවක් නෑ. ඉතින් ගීතේ ලස්සනින් හින්දා තේරුවා.
0: බොහොම ස්තුතියි ඔබට.

0: ශ්‍රීමති තිලකරත්න බිල්ලිම ඉටු කරමින් ගීතේ ගායනා කළේ ගීත සංග්‍රහයෙන් සමුගන්නට මත්තෙන් ඔබ පැමිණි අදුරකථනයට ආයිබෝවන්.
1: ආයිබෝවන් ඔබතුමීටත් මම කෙන්පුරේ ඉඳානේ ගීතයට එකතු කරගන්නවා. මගේ මහත්තයා ඇතුළු දුව දරුවන් පවුලේ සියලු දෙනාම කොළොන්නරේ ස්වාමී රත්තරන් සමන් නලංගොඩ රත්නකාන්දව බීඑම් රණවීර අයියා මත්යාගම චෝමසින් නිමල් සේනාරත්න ඒරන් නියුටන් තිලම්මන්ති නායක අනිල් මෙන්ඩිස් ගාහේ සුමතිපාල උපාලිසාරත් සුගතපාල තුමන් රත්න ඇතුළු සියලු දෙනාන් මෙන්දිගෙන් ඔබතුමියත් කරගන්න අවස්ථාව ලැබුණාට ස්තුතියි. මන්ද කිව්ව වෙලාව මන්ද හිමි.

0: ஆர்எஸ் வாணி கம்பி நவீன தாட்சணின் எஸ்எல்எஸ் சாத்திகே சமக ஆர்எஸ் ஆர்பி 500 வாணி கம்பி ஓ நேம் கம்பெனிக்கு சுவாபாவிக விபத்துக்கு ஒருத்து தீமிட தரம் சக்திமா ஆர்எஸ் வாணி கம்பி சாதாரண மிளகனான் யடத்தே திவைன புரா பியகுகே சக்தியமின் சக்திமா கொடனகில்லுக்கு ஆர்எஸ் வாணி கம்பி
1: ரஜரட்ட சேவை மெகஹர்ட்ஸ் 107.3
0: මේ පැයේ පුවත්
2: පේපොත් සමගින් මම ලිලි වඩුකේ. වසරේ මේ දක්වා ගත වූ කාලය තුළ ඩෙංගු මරණ 12ක් වාර්තා වී ඇති බව ජාතික ඩෙංගු මර්දන ඒකකයේ පවසයි. ඒ අතර වයස අවුරුදු 12ට අඩු කුඩා දරුවන් දෙදෙනෙකුද සිටින බව එම ඒකකයේ ප්‍රජා විශේෂඥ වෛද්‍ය ප්‍රශුලා සමරවීර මහත්මිය පැවසුවාය. කොළඹ සහ රත්නපුර දිස්ත්‍රික්ක ආශ්‍රිතව එම ළමා මරණ වාර්තා වී තිබේ. සමස්තයක් ලෙස වසරේ ආරම්භයේ සිට මේ දක්වා කාලය තුළ ඩෙංගු රෝගීන් 25,846 දෙනෙකු වාර්තා වී තිබේ. වැඩිම රෝගීන් සංඛ්‍යාවක් බස්නාහිර පළාතින් වාර්තා වී ඇත. මේ අතර ඩෙංගු අධි අවදානම් කොට්ටාෂ හඳුනාගෙන ඩෙංගු මදුරුවන් අවම කිරීම සඳහා අවශ්‍ය පියවර ගෙන ඇතැයිද වෛද්‍ය ප්‍රශිලා සමරවීර මහත්මිය පෙන්වා දෙයි. කඩින් කඩ ඇතිවන වර්ෂාව සහ අවට පරිසරයේ මදුරුවන් බෝවීමට ඇති පහසුව හේතුවෙන් ඩෙංගු මදුරුවාගේ ව්‍යාප්තිය සහ රෝගීන්ගේ සංඛ්‍යාව ඉහළ ගොස් තිබේ. කිසියම් අයෙකුට දින දෙකකට වඩා උණ රෝගය පවතින්නේ නම් ඩෙංගු බවට සැකකර වෛද්‍යවරයෙකු වෙත ප්‍රතිකාර සඳහා යොමු යුතු බවද ජාතික ඩෙංගු මර්දන ඒකකය වැඩිදුරටත් සඳහන් කරයි. දෙත්ව සුලිකුණාටුවෙන් පීඩාවට පත් පසු සම්පත් ගොවීන්ට රුපියල් මිලියන 845කට අධික වන්දි මුදල් ප්‍රදානය කිරීම ඉකුත්තා සිදු කෙරිණි. මඩකලපුව ත්‍රිකුණාමලී සහ අම්පාර දිස්ත්‍රික් ආවරණය වන පරිදි පීඩාවට පත් වූ ගොවීන් 2000කට අධික පිරිසක් සඳහා මෙම වන්දි මුදල් ප්‍රදානය කෙරිණි. නැගෙනහිර පළාත් ආණ්ඩුකාර මහාචාර්ය ජයන්ත ලාල් රත්නසේකර මහතා සමග රාජ්‍ය නිලධාරීන් ගොවීන් ඇතුළු පිරිසක් මෙම අවස්ථාව හා එක්ව සිටියහ. පැයිපුවත් එපමණයි. සවස 4ට මීළඟ පැයිපුවත් ප්‍රකාශයේ බලාපොරොත්තු වන්න.
1: රජරට සේවය මෙගහත් 107.3
0: මේ පැයිපුවත් ஆர்எஸ் வாணி கம்பி நவீன தாட்சணின் எஸ்எல்எஸ் சாத்திகே சமக ஆர்எஸ் ஆர்பி 500 வாணி கம்பி ஓ நேம் கம்பெனிக்கு சுவாபாவிக விபத்துக்கு ஒருத்து தீமிட தரம் சக்திமா ஆர்எஸ் வாணி கம்பி சாதாரண மிளகனான் யடத்தே திவைன புரா பியகுகே சக்தியமின் சக்திமா கொடநகில்லுக்கு ஆர்எஸ் வாணி கம்பி
1: 107.3 ரஜரட்ட சேவை மே அப்பே ரேடியோ එක
3: ඔන්න පොඩ්ඩනේ, රජලට සේවයෙන් ඔයාලට අලුත් තෑගක්.
4: සමනල උයනේ අලුත් විශේෂාංගයක්.
3: සෑම බදාදා දිනකම සවස 4:15ට
4: කැප්ටන් ලොක්කයි
3: ඩ්‍රොයිඩ් පොඩ්ඩයි එක්ක එකතු වෙලා
5: දැනුම සොයන්න, නුවණ වඩන්න,
6: විනෝද වෙන්න, අපිත් එක්ක එකතු වෙන්න.
3: FM 98.1, FM 107.3 රජලට සේවයෙන්.
7: හා හා හා, මොකද ඔය කරන්නේ?
8: මේක මට පරම්පරාවෙන් ලැබුණු පෙට්ටකම. මේක ඇතුළේ තමයි මට ඕන වටිනම දේ තියෙන්නේ. අයින් වෙන්න.
9: මේ මොකද්ද? පොඩි කොළ කෑල්ල. මොනවා හරි ඒකේ ලියලා තියෙනවා වගේ. නිදානයක් ගැනත් දන්නේ
10: නැහැ. සත්‍ය විවරණ වැඩසටහන අහන්න.
9: සඳුදා සහ බදාදා සිට සෙනසුරාදා දක්වා සවස 5ට රජරට සේවයෙන් සත්‍ය විවරණ.
11: තිලෝව තිලක වූ අමාමේනී සම්මා සම්බුදුරජාණන් වහන්සේ බුද්ධත්වයේ ලැබූ උතුම් වෛශාක්‍ය මංගල්‍යය.

0: උත්පත්තිය, බුද්ධත්වය හා මහා පරිනිර්වාණය සිහිපත් කරමින්.
1: එළඹෙන තිස්වනදා වෙසක් පොහෝදා ආගමික වැඩසටහන් මෙවර විසුරුවා හරිනු ලබන්නේ
0: අබන්පොළ ශ්‍රී බෝධිරුක්ඛාරාම විහාරස්ථානයේ සිටයි.
1: ගෞරවනීය අනුශාසකත්වය අමම්පොළ ශ්‍රී බෝධිරුක්ඛාරාමාධිපති අමම්පොළ සාසනාරක්ෂක බලමණ්ඩලයේ ලේකකාධිකාරී ගෞරව ශාස්ත්‍රවේදී පූජ්‍ය බක්මීවැවි සාගර ස්වාමීන්ද්‍රයන් වහන්සේ
0: බැතිබර දායකත්වය.
1: විශ්වසනීය විදේශ රැකියාවක් සඳහා දේශක්ති ලංකා විදේශ රැකියා ආයතනය.
0: දුරකථන අංකය 0337 500 500.

0: මහත්මයා වසර 90ක විශ්වාසය.
1: සසර දනව්වේ අනාථ ලෝසතුන්ගේ හදේ සෝ දුක් සදහටම නිවා දමන විශ්වයේ අසම සම ලෞතුරු බුදු වදන පහසුවෙන් අර්ථවත්ව අවබෝධ කරගන්නට ඔබත් ලෞතුරු අරණ සදහම් දේශනා මාලාවට නොපමාව සමන් දෙන්න. සෑම සෙනසුරාදා දිනයකම උදෑසන 8ට FM 107.3 හා 90.1 රජරට සේවය ඔස්සේ මෙම ධර්ම දේශනාව ඔබට ශ්‍රවණය කළ හැකි. ගෞරවනීය දේශකයාණන් වහන්සේ අනුරාධපුර කටුකැලියාව ශ්‍රී අරණ විහාරාධීශවර විදද්ධ ධම්මකථික මාපලගම සුසීලවංශ ස්වාමීන්ද්‍රයන් වහන්සේ. පින්කල මිනිසුන් කන්දී අසන නිර්මල සුවදෙන ලෞතුරු අරණ. ලෞතුරුවරණ.net වෙබ් අඩවිය ඔස්සේ සහ ලෞතුරුවරණ YouTube නාලිකාව ඔස්සේද ඔබට මෙම ධර්මදේශනා ශ්‍රවණය කළ හැකි අතර එම YouTube නාලිකාව හරහා විශේෂයෙන්ම සෑම දිනකම රාත්‍රී 8ට ගෞරවනීය මාපලගම සුසීලවංශ හිමියන් විසින් පෙර සිදු කරන ලද කෙටි ධර්මදේශනාවල නැවත විකාශයන්ට ඔබට සවන් දිය හැකි.
2: ආහා හා මොකද ඔය කරන්නේ?
3: මේක මට පරම්පරාවෙන් ලැබුණ පෙට්ටකම. මේක ඇතුළේ තමයි මට ඕන වටිනම දේ තියෙන්නේ. අයින් වෙන්න.
4: මේ මොකද්ද? පොඩි කොල කෑල්ල. මොනව හරි ඒකේ ලියලා තියෙනවා වගේ. නිදානයක් ගැනත් දන්නේ
5: නැහැ. සත්‍ය විවරණ වැඩසටහන අහන්න.
4: සඳුදා සහ බදාදා සිට සෙනසුරාදා දක්වා සවස 5ට රජරට සේවයෙන් සත්‍ය විවරණ
1: 107.3 රජරට සේවය. මේ අපේ රේඩියෝ එක.
6: වසර 3 පසු වී විනාඩි 11යි වෙලාව දැන්.

0: ගණශිල්පී ටීම් ජයරත්න ගීතේ ගායනා කළේ. පසුරු තුන පහු වෙලා විනාඩි 19යි දැන් වෙලාව.
1: 107.3 රජරට සේවය. මේ අපේ රේඩියෝ එක.
2: තිලෝ තිලක වූ අමාමේනී සම්මා සම්බුදුරජාණන් වහන්සේ බුද්ධත්වයේ ලැබූ උතුම් වෛශාක්‍ය මංගල්‍යය.

0: ගෞරවනීය අනුශාසකත්වය අමම්පොළ ශ්‍රී බෝධිරුක්ඛාරාමාධිපති අමම්පොළ ශාසනාරක්ෂක බලමණ්ඩලයේ ලේකකාධිකාරී ගෞරව ශාස්ත්‍රවේදී පූජ්‍ය බක්මීවැවේ සාගර ස්වාමීන්ද්‍රයන් වහන්සේ
1: බැතිබර දායකත්වය
0: විශ්වසනීය විදෙස් රැකියාවක් සඳහා දේශක්ති ලංකා විදේශ රැකියා ආයතනය
1: දුරකථන අංකය 03-577 පන්සීයයි පන්සීය.
2: යාළුවනේ, ඔයාලත් සමනලෝයනේ පුංචි අපේ විශ්වයේ වැඩසටහන අහලා තාම තෑග්ගක් දිනාගත්තේ නැද්ද? එහෙනම් ඔයාලත් සෑම බදාදා දිනකම සවස 4:15ට විකාශය වෙන පුංචි අපේ විශ්වයේ වැඩසටහනින් අහන ප්‍රශ්නයට පිළිතුරු දීලා තෑගි දිනා ගන්න.
3: FM 90.1 FM 107.3 රජරට සේවයෙන්
4: පුංචි අපේ විශ්වය.
1: රජරටයි ගොවිබිමයි වැල්බැති දනව්වේ ගොවිබිම් සරුබිම් කරන්නට නව්‍ය තාක්ෂණික ක්‍රම භාවිතය පිළිබඳව ඔබට ගෙනීන සජීවී කතිකාව. කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ ගුවන් විදුලි ගොවි සේවාව සහ රජරට සේවය එක්ව ගෙනීන රජරටයි ගොවිබිමයි සෑම බදාදා දිනකම පෙරවරු 9:00 සිට 9:30

0: රස ජනනී.
1: අපනේ නිකෘෂිකර්ම දෙපාර්තමේන්තුව ශ්‍රී ලංකා ගුවන් විදුලි සංස්ථාවේ රජරට සේවය තුලින් සෑම සෙනසුරාදාවකම සවස 4:30 එතෙර කහවණු මෙතිරට ගෙන්වන අපනයන කෘෂි සංවාදය රස ජනනී.
0: ඔබට අවශ්‍ය මූල්‍යාධාර සහ වගා උපදෙස් අපනයන කෘෂිකර්ම දෙපාර්තමේන්තුවෙන් දැන් නොමිලේ. තොරතුරු විමසන්න, නිර්මාණ යොමු කරන්න මේ අපේ ලිපිණය.
1: රස ජනනී, අපනයන කෘෂිකර්ම දෙපාර්තමේන්තුව, ගැටඹේ පේරාදෙණිය.
0: දුරකථනය 0812 388 651. රස ජනනී.
1: අත මිට සරු හෙට දිනකට අපනයන කෘෂිකර්ම දෙපාර්තමේන්තුව.
2: රජරට සේවය මේ අපේ රේඩියෝ එක.
3: පසුරුතුන පසු වී විනාඩි 23යි.

0: ගණශිල්පී සුනිල් ලෙදිරිසිංහයන්ගේ ගී හඬ ඒ.
1: ලබැඳි සිත්‍යා කරන අපේ රේඩියෝ එක.
0: පසුරු තුන පසු වී විනාඩි 30යි.
1: මන්දාකිණිය නවතම සෞන්දර්යාත්මක අත්දැකීම මන්දාකිණිය ගීතරු පොකුරක මිහිර විඳගන්නට ඔබට කැරෙන ඇරයුමක් මන්දාකිණිය.
2: ආයුබෝවන්. ඔබ සැමට වාසනාවන්ත සුබ දවසක් ප්‍රාර්ථනා කරනවා. මුලින්ම
3: තරු පිරුණු අහස හරියට මල් ලිහුරුණා වගේ
2: ගොඩාක් එළිය නැති වුණාට ඝන අන්ධකාරයේදී මේ තරු එළියත් සෑහෙනවා අපිට.
3: ප්‍රේමාන්විත ගී පෙළක් කරගෙන අදත් අපි එනවා ඔබේ නිවහනට සතුටු සිතින් යුතුව.
2: ඒ සමගම අපි ඔබට මෙසේ සුභ ප්‍රාර්ථනා ගෙනෙනවා.

0: ප්‍රේම වන්තයෙන් යුවලක්ගේ මෙහිරීම බලාපොරොත්තුව ඒ සෙනෙහස තනිකරම තමන් සතු කරගන්නට.
1: විවාහයෙන් ඒ පැතුම කෙලවර කරගන්නටයි අපි උත්සාහ දරන්නේ. ප්‍රාර්ථනා බිඳී යන අවස්ථාත් නැතුව නෙවේ. නමුත් එක වහලක් යටට එක් වුණු මේ ප්‍රේමවන්තයින් අමු සැමියන් යුවලක් බවට පත්වෙනවා.
0: තමන්ගේ ස්වාමියා මේ වෙලාව වෙනකොටත් නිවසට නොපැමිණියා නම් ටිකක් කලබල වෙනවා. තනියෙකුත් දැනෙනවා. හිමි සඳුනේ, මම ඔබේ පැමිණීම අපේක්ෂා කරමි.
1: සුමිහිරි ගී පද සුනිල් ආර්ගම්ගේ, මියුරු සත්සර රටා රෝහණ වීරසිංහන්ගේ, විශාරද දීපිකා ප්‍රියදර්ශිනී පීරිස්ගේ ගී හඬයි මේ.

0: ඊසයක් ජීවිතේ විරහව විප්‍රලම්භ සුංගාරය ගැන කතා කරන්න පුළුවන් විදිහේ ගීතයක්. මේකෙත් අර ලෝක ධර්මතාවය, අනියත භාවය, හමු නොවීම, ඒක වින්දනය කරගන්න ආකාරය මේ ගීතෙත් තියෙනවා.
1: සුනිල් ඉදිරිසිංහ ගයන මේ ගීතයේ ගීපද සංකල්පනයේ සුරම්යා මාපිටිය ගීත රචකාවියගේ අදහසයි මේ.
0: සමහර විට කෙනෙක් අපිට නැති වෙන්නේ අපේ ආදරය එයාට කෙරෙහි වැඩි වුණාම. ඒක එයාට කරදරයක් වුණාම. සමහර ලාවට එයා හිතනවා මේක මට හරි කරදරයක්. මේ ආදරය මට විඳ ගන්න අමාරුයි කියලා සමහර විට ඈත් වෙන්න පුළුවන්. මේ ගීතේ යම් තැනකේම මේ සෙනෙහි කන්ද ඔබේ සිතට බර වැඩි වුණ හින්දා මගේ පැතුම් කන්ද ඔබ පාමුල විසිරුණු දෝ මන්දා කියලා. ඉතින් ඒ වගේ يعني ආදරය කරදරයක් වෙන තරමට ආවම සමහර විට කෙනෙක් බොළඳ යවුවණියක් සමහර විට ඒකෙන් ඉවත් වෙන්න ඉඩ තියෙනවා. ඉතින් මේ ගීතෙත් අර ලෝක ධර්මතාවයේ තියෙන අර්ගිය සකලෙස පෙර පින්න පව අපපසු කර යානම් විරසකයක් වෙලා මොකද පෙර පින් නැතිවා නම් කියලා අන්තිමට කියනවා කසරක් නැති ආදරයක් කැලි කිසිදා නොපතම් කියලා. ආදරයේ අර්ථය මතු කරගෙන එහෙම ජීවත් වෙන්න බැරි නම් ආයේ ආදරයක් ජීවිතයට අවශ්‍ය නැහැයි කියන පණිවිඩයක් මේ ගීතේ තියෙනවා. මේ ගීතය නෂාද නන්දසේන කටුවාවල සංගීතවත් කළේ සුනිල් ඉදිරිසිංහ මහත්මයා මේක අපූර්වව ගායනා කරනවා. මේ ගීතයේදී සංගීතය යොදා ගැනීමේදී අපි මේ ගීතේ වචනවලට අදාළ පරිසරය සංගීතයෙන් කුළු ගන්වන්න උත්සාහ කළා. මේ ගීතේ පාවිච්චි කරලා තියෙන වචනවල තියෙන අර්ථය සංගීතයෙන් ගන්න උත්සාහ කළා. මේ ගීතේ පසුබිමේ තියෙන්නේ තවලමක් ගමන් කරන කාලය, ගල්කරුවකුගේ පසුබිමක්. ඒක මේ ජීවිත ගමන අපේ භූමිකාව, ගල්කරුවකුගේ භූමිකාවක්. ඉතින් මේ කථානායකයාට දකින අදසඳ ඔස්සේ තමයි තමන්ගේ ප්‍රේමය මතක් වෙන්නේ. එතකොට එයා හිතනවා මේ අඩසඳම යට තමයි අපි දෙපොළක ඉන්නේ. ඒ අපි අද දුරක ඉන්නේ. ඉතින් පරිසරය කුළු ගන්නවා ප්‍රේමණීය හැඟුම්. ඒ වගේම විරහව. ඒවට වැඩි අර්ථකථන ලබා දෙනවා පරිසරය. ඉතින් පරිසරයයි සංගීතයයි දෙක මුසුනහම මේ වගේ පදවැලකට මහිතේ ඒක මිහිරි ගීතයක් බවට පත් වෙනවා.
1: සුනිල් ඉදිරිසිංහයන්ගේ මියුරු හඬ ඒ ගීතයට එක්වීම තව තවත් මේ ගීතය මිහිරි වෙන්න හේතු වෙලා තියෙනවා නේද සුරම්යා?
0: ඔව්. සුනිල් ඉදිරිසිංහ මහත්මයාගේ කටහඬ ඕනෑම දේශාභිමානී ගීතයකට, ප්‍රේම ගීතයකට, විරහ ගීතයකට, ඕනෑම ගීතයකට ගැලපෙනවා. අනිත් එක ඒ ගායන විලාශය, ගායන රටාව, ඒ දෙන වචනවල දෙන හැඟීම, අර්ථය මේවා නිසා ඒ කියන්නේ ප්‍රවීණතම ගායකයෙක් සතු සියලු ගුණාංග තියෙන හොඳ හඬ පෞරුෂයක් තියෙන සාමාන්‍ය ගායකයෙක් සුනිල් ඉදිරිසිංහ මහත්මයා. ඉතින් මට මගේ ගීතයට දායක වෙලා එතුමා විශාල ගෞරවයක් කළා.
2: අඩසඳ පායායත් සුන්දර රාත්‍රිය කොයිතරම් ප්‍රියකරුද ඔබ මා ළඟ හිටියනම්.
1: සුනිල් ඉදිරිසිංහයන්ගේ ලගන්නහඬ ඔබේ මතකයේ අවදි කළ වග.
2: සංගීතය මෙහෙයවීම නන්දසේන කටුවාවල පද නිමේවම සුරම්යා මාපිටිය.

0: මිහිරි ගීතයෙන් පිරි මන්දාකිණිය.
1: මන්දාකිණිය නවතම සෞන්දර්යාත්මක අත්දැකීම. මන්දාකිණිය
2: 60-70 දශකවල සමහර ගීත ඔබ අහලා තියෙනවා. ගීතීට කලින් කවියකින් පටන් ගන්නවා.
3: මුලදි බැඳ ආතරයක මිහිර දැන් පිදුරු සෙවිකල පැල්පතේ සිසිර සේනාරත්නයන් ගයන ගීතය ඒ ආදි වශයෙන්.
2: තවත් සමහර කවි ගීතයක් ලෙසින් ගයන අවස්ථාත් තියෙනවා. රස විඳිය හැකි කවි ගීතයක් අද මන්දාකිණියට මීළඟට තෝරගත්තේ කාලෙකින් නැසුණු ගීතයක්.

0: කුලරත්න තෙන්කෝන් ගායන ශිල්පියා මේ ගීතය ගායනා කරන්නේ.
1: සඳ වැහි කළුවකට වැසුණු සඳ. අපි ගෙට යමු සොඳුරේ.

0: මන්දාකිනිය
1: විද්‍යාවිෂය උගන්වන ගුරුවරියක වූ සුහර්ෂණී ධර්මරත්න.
2: ඇය ගීත රචකාවියක වුණාට ඇය කැමති වෙනත් ගීත රචකයෙකුගේ ගීතයක් මන්දාකිනිට තෝරලා දුන්නා.
1: ඇය කැමති හේතුවත් සඳහන් කළා. කාටත් විඳිය හැකි ගීතයක් ඇය තෝරාගත්තේ.
3: මම කැමති තෝරාගන්න මහින්ද දිසානායකයන් රචනා කළ ඇසට අස්වන මායිමේ කියන ගීතය.

0: විශේෂම හේතුව තමයි මා දකින මේක ප්‍රේමයේ විප්‍රයෝගය, නැත්නම් විප්‍රලම්භ ශෘංගාර රසය කියලා අපි කියන්නේ. ඒ රසය උපරිමෙන්ම විඳිය හැකි ගීතයක් කියලා මට හදවතටම දැනෙනවා. ඒ නිසා මම මේ ගීතය තෝරාගත්තේ.
1: සමහර වෙලාවට අපිට හිතෙනවා මේ ගීතය ලිව්වේ අපි වෙනුවෙන්ද කියලා.
0: කාන්තාන් විදිහට අපිට විශේෂයෙන්ම දැනෙනවා. මොකද අපේ ලොකුම ආයුධය කඳුලනේ. මම හොඳින්ම දන්න දේ තමා ගැහැණියකගේ කඳුලකට තමා මිනිහෙක් වැඩිපුරම සසල වෙන්නේ. ඒක කොයිතරම් ලස්සනට මෙතුමා ලියලා තියනවද කියලා බලන ඔබට මේ පද පෙළ විමසා බලනවා නම් හැඟෙයි, සිය පතක් මත විසුල පිණිකැට සැඩ සුලං වැද සරසරින් හෙත මගෙන් රිදවුන් දෙවුණු මොහොතක ඔබේ වත මට නැගී සිහියට. මේ තරම් ලස්සන වචන සමූහයක් පුළුවන්ද මේ වගේ සුන්දර අදහසක්, කාන්තාවක් දුකටපත් වෙලා අඬන වෙලාවේ යාගේ නිතින් කඳුළු ඇගිරෙන විදිය සියපතක් මත විසුල පිණිකැට වැටෙනවා වගේ. කාන්තාවගේ සුන්දරත්වය අර පිණි වැටෙන විදිය නේද? ඉතින් මේ තරම් ලස්සන හිතේ මේ වගේ පරිකල්පනයක් මවන්න මං හිතන්නේ ඉතාම ලස්සන භාෂා භාවිතයක් තියෙන ගීතයක් මේක. ඒ වගේම අර ප්‍රේමයේ විප්‍රයෝගයේ තදින්ම හිතට දැනෙන අවස්ථාවක් රාත්‍රියක වගේ මේ ගීතය අහනකොට ඇත්තටම මම හිතන්නේ හුඟක් අයට තමන්ගේ අතීත ප්‍රේම සම්බන්ධතා පවා සිහියට නැගෙනවා ඇති කියලා මට හිතෙනවා. ගීතයක් ගීතයක් වෙන්න නම් ගීතයට පද රචනය, සංගීතය, ඒ වගේම අර සුගායනීය ලක්ෂණය, ඔය තුනම සුසංයෝගයක් වුණොත් නේ ගීතයක් වෙන්නේ. මේ ගීතයට ඒ කියන කරුණු තුනම මම හිතනවා උපරිමෙන්ම සුසංයෝග වෙලා තමයි මේ ගීතය බිහි වෙලා තියෙන්නේ කියලා.
1: ගායන ශිල්පී කරුණාරත්න දූගනේ.
2: ගීපද මහින්ද දිසානායකයන්ගේ, සංගීතවත් කළේ විශාරද ගුණදාස කපුගේ.

0: මිහිරි ගීතයෙන් පිරි මන්දාකිණියට.
1: අද මන්දාකිණියෙන් සමුගන්නට කලින් ප්‍රේමීන් සමුගත් ගීතයක් ඔබ හදෙහි රඳවා සමුගන්නා.
2: රංජනි කුමාරසිංහල යෝගී මියුරු සත්සර රටා සංගීතවේදී රංජිත් ජීවකුන්ගෙන්
1: නිරූපිකා ජයවර්ධන නම් වූ ඇය අපේ රජරට කලාවේ ගායිකාවක්.
2: ලන්වි හිටියට පින්නේ ඈතට යන්නම් ඔබ ළඟින්, නමුත් ඒ හිතකින් නෙවෙයි.

0: හමුවන මිහිරි බලාපොරොත්තුව සමගින් අදට සමුගන්නම් අප දෙදෙනා.
1: අදත් මන්දාකිණිය නිෂ්පාදනය සමගින් හඬ මුසුකලා ලෙලි වඩුගේ මම චාමිල ජනක කුමාර.
0: හමුවමු සෙනෙහසින් ලබන සතියේදීත් මන්දාකිණිය වැඩසටහනින් ඔබට

0: 107.3 රජරට සේවය මේ අපේ රේඩියෝ එක.
1: RS වානේ කම්පී නවීන තාක්ෂණයෙන් SLS සහතිකය සමග RS RB 500 වානේ කම්පී ඕනෑම කම්පනයකට හෝ ස්වාභාවික විපතකට ඔරොත්තු දීමට තරම් ශක්තිමත් RS වානේ කම්පී සාධාරණ මිල ගණන් යටතේ දිවයින පුරා පියෙකුගේ ශක්තියෙන් ශක්තිමත් ගොඩනැගිල්ලකට RS වානේ කම්පී
0: රජරට සේවය මෙගහර්ට්ස් 107.3
1: මේ පැයේ පුවත්
2: විලව 5:04 පැයපුවත් සමගින් මම ලිලි වඩුගේ. ශ්‍රී ලංකා වියට්නාම් සහයෝගීතාව තව දුරටත් ශක්තිමත් කරමින් දෙදින රාජ්‍ය සංචාරයක් සඳහා වියට්නාම් ජනාධිපති ටෝ ලාම් මහතා එළඹෙන 7 වෙනිදා මෙරටට පැමිණීමට නියමිතව තිබේ. දෙරට අතර රාජ්‍ය තාන්ත්‍රික සබඳතාවට වසර 55ක් සපිරීම නිමිත්තෙන් ඉකුත් 2025 වසරේදී ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා වියට්නාමයේ කළ රාජ්‍ය සංචාරයෙන් අනතුරුව සිදු කළ ආරාධනයට අනුව මෙම සංචාරය සිදුවන බව විදේශ කටයුතු අමාත්‍යාංශය පවසයි. මෙම සංචාරයේ අතරතුර ජනාධිපති ටෝ ලාම් සහ ජනාධිපති අනුර කුමාර දිසානායක යන මහත්වරුන් අන්‍යෝන්‍ය වශයෙන් උනන්දුවක් දක්වන ශ්‍රේෂ්ඨ ගණනාවක් ආවරණය වන පරිදි ද්විපාර්ෂික සාකච්ඡා පැවැත්වීමට නියමිතව තිබේ. එමෙන්ම වියට්නාම් ජනාධිපතිවරයා ශ්‍රී ලංකා වියට්නාම් වෙළෙඳ ආයෝජන සහ සංචාරක සංසදයේ සමාරම්භක උත්සවයේ ඇතුළු ඉහළ මට්ටමේ වැඩසටහන් කිහිපයකටද සහභාගී වීමට නියමිත බව සඳහන් වේ. අම්පාර දමන ප්‍රාදේශීය ලේකම් කොට්ටාශී දිට්වා සුලිකුණාටුව හේතුවෙන් අර්ධ හානි වූ නිවාස සඳහා පළමු අදියරේ මුදල් චෙක්පත් ලබා දීම ඉකුත්දා සිදු කෙරිණි. දිගමඬුල්ල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී මංජුල රත්නායක, දමන ප්‍රාදේශීය ලේකම් AMA කුමාරයන මහත්ම මහත්මීන් ඇතුළු පිරිසක් මෙම අවස්ථාව හා එක්ව සිටියහ. පැයපුවත් එපමණයි. සවස 5ට මිලඟ පැයපුවත් ප්‍රකාශ වී බලාපොරොත්තු වන්න.
0: රජරට සේවය මෙගහර්ට්ස් 107.3
1: මේ පැයේ පුවත් RS වානේ කම්පී නවීන තාක්ෂණයෙන් SLS සහතිකය සමග RS RB 500 වානේ කම්පී ඕනෑම කම්පනයකට හෝ ස්වාභාවික විපතකට ඔරොත්තු දීමට තරම් ශක්තිමත් RS වානේ කම්පී සාධාරණ මිල ගණන් යටතේ දිවයින පුරා පියෙකුගේ ශක්තියෙන් ශක්තිමත් ගොඩනැගිල්ලකට RS වානේ කම්පී
0: 107.3 රජරට සේවය මේ අපේ රේඩියෝ එක.
3: රජරටයි ගොවිබිමයි වැව්පැති දනව්වේ ගොවිබිම් සරුබිම් කරන්නට නව්‍ය තාක්ෂණික ක්‍රම භාවිතය පිළිබඳව ඔබට ගෙනෙන සජීවී කතිකාව. කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ ගුවන් විදුලි ගොවි සේවාව සහ රජරට සේවය එක්ව ගෙනෙන රජරටයි ගොවිබිමයි සෑම බදාදා දිනකම පෙරවරු 9:00 සිට 9:30 දක්වා

0: උත්පත්තිය බුද්ධත්වය හා මහා පරිනිර්වාණය සිහිපත් කරමින්
1: එළඹෙන තිස්වනදා වෙසක් පොහෝදා ආගමික වැඩසටහන් මෙවර විසුරුවා හරිනු ලබන්නේ
0: අබන්පොළ ශ්‍රී බෝධිරුක්ඛාරාම විහාරස්ථානයේ සිටයි.
1: ගෞරවනීය අනුශාසකත්වය අමම්පොළ ශ්‍රී බෝධිරුක්ඛාරාමාධිපති අමම්පොළ සාසනාරක්ෂක බලමණ්ඩලයේ ලේකකාධිකාරී ගෞරව ශාස්ත්‍රවේදී පූජ්‍ය බක්මීවැවේ සාගර ස්වාමීන්ද්‍රයන් වහන්සේ
0: බැතිබර දායකත්වය
1: විශ්වසනීය විදේශ රැකියාවක් සඳහා දේශක්ති ලංකා විදේශ රැකියා ආයතනය
0: දුරකථන අංකය 03-577-500.
2: පැය ගානක් ඩ්‍රයිව් කළා ඔෆිස් එකෙත් බිසි වුණාම එන කොන්ද කැක්කුමට මම සිද්ධාලේප ස්ප්‍රේ කළා. ටක්කාල වේදනාවට සහනය. හෑන්ඩ් බෑග් එකටත් ෆිට් සිද්ධාලේප. පරම්පරා ගණනාවක විශ්වාසය දිනු සහනය.
3: රස ජනනී
4: අපනේ නිකෘෂිකර්ම දෙපාර්තමේන්තුව ශ්‍රී ලංකා ගුවන් විදුලි සංස්ථාවේ රජරට සේවය තුලින් සෑම සෙනසුරාදාවකම සවස 4:30 එතෙර කහවණු මෙතිරට ගින්වන අපනයන කෘෂි සංවාදය රස ජනනී.
3: ඔබට අවශ්‍ය මූල්‍යාධාර සහ වගා උපදෙස් අපනයන කෘෂිකර්ම දෙපාර්තමේන්තුවෙන් දැන් නොමිලේ. තොරතුරු විමසන්න, නිර්මාණ යොමු කරන්න මේ අපේ ලිපිණය.
4: රස ජනනී අපනයන කෘෂිකර්ම දෙපාර්තමේන්තුව ගැටඹේ පේරාදෙණිය.
3: දුරකථනය 08812388651. රස ජනනී
4: අත මිට සරු හෙට දිනකට අපනයන කෘෂිකර්ම දෙපාර්තමේන්තුව.
1: එකසිය හතයි දශමතුන රජරට සේවය මේ අපේ රේඩියෝ එක.
5: ලෝකයේ මල්වත්තක් නම්
6: පුංචි අපි තමයි ඒ මල්වත්තේ සුවඳ හමන මල්. පුංචි හිත්වල සතුට සොයා යන
7: සමනල උයන
8: ගොවන් අපි වහන් ඉන්න අපේ පුංචි අලුව හැමෝටම. ඔන්න ඉතින් අදත් වෙනද වගේම අඟහරුවාද සමනළ වෙන අරගෙන අපි ආවා අපේ පුංචි අලුව මුණගැහෙන්න. අදත් අපිත් එක්ක පුංචි සමනළ සමනළේ ගොඩක් එකතු වෙලා ඉන්නවා අපේ යාළුවත් එක්ක දැනුම සතුට විනෝදේ පිරිහෝරාවක් ගත කරන්න.
9: අපි වහන් ඉන්න පුංචි යාළුවන්ට පුළුවන් අපිත් එක්ක සජීවීව දුරකථනයෙන් එකතු වෙන්න. අපි දුරකථන අංකය තමයි 02-525-2230. මෙන්න මේ දුරකථන අංකයට ඇමතුමක් දීලා අපේ යාළුවන්ට පුළුවන් අපිත් එක්ක කතා කරන්න.
8: අපි ගමනක් යද්දී අවසානය සකස් කරන වඩා අපි ඉස්සල්ලාම කරන්න ඕනේ අපේ ආරම්භය සකස් කරගන්න එක. මොකද කිව්වොත් ආරම්භය හොඳයි නම් තමයි අපේ ගමනේ අවසානය හොඳ වෙන්නේ. ඉතින් තවත් වැදගත් තොරතුරු කතා කරන්න අපිටද හෝරාවක ගමනක් තියෙනවා. අපි තවත් වැදගත් තොරතුරු කතා කරමු මේ විරාමයෙන් අනතුරුව.

0: දැන් අයෝද්‍ය දන්නවද අපේ පුංචියාලුව මේ හැමදාම සෙල්ලම් කරනවනේ අපි වහන් ඉන්න. ඒ සෙල්ලම් කරන්නේ ඇයි කියලා?
1: මං හිතන්නේ සතුට වෙනුවෙන් නේද?
0: ඒ කියන්නේ පුංචියාලුවත් සතුට හොයනානේ.
1: අනිවාර්යෙන්ම.
0: ඒ කියන්නේ අපි කරන ගොඩක් දේවල් අපි කරන්නේ මොන වෙනුවෙන්ද?
1: සතුට වෙනුවෙන්.
0: අපි පුංචියාලුවට අපි දැන් කියලා දෙමුද සතුට කියන්නේ මොකද්ද කියලා?
1: අනිවාර්යෙන්ම. මම මෙහෙම පටන් ගන්නම්කෝ. අපි ඉපදුන දවසේ නම් මැරෙනකම්ම එක එක දේවල් පස්සේ දුවනවනේ. සල්ලිමත් නෙවෙයි. ඔව් අපි හිතනවා සල්ලි වලින් ඒ දේ ගන්න පුළුවන් කියලා. ඒක තමයි අපි කරන වැරැද්ද. අපි නොනවත්වා දුවදුව හොයන දේ තමයි සතුට. මානසික නිදහස. අපි ජීවිතේ සතුට විවිධ දේවල් වලින් බලාපොරොත්තු වෙනවා. අපි හිතනවා ලස්සන ගෙවල් වල වාහන වල තමයි සතුට රැඳිලා තියෙන්නේ කියලා. නමුත් අපි වැරදි. මොකද වැඩි සල්ලි නැති ලොකු ගෙවල් දොරවල් වාහන නැති මිනිස්සු පවා තියෙන දෙයින් සතුට වෙනවා අපි දැකලා තියෙනවා. ඉතින් මුදල් වලින් ජීවිතේ සතුට ලබා ගන්න පුළුවන් කියන එක අපිට එහෙමම අයින් කරන්න පුළුවන්. එහෙනම් කොහෙද ඇත්තටම මේ කියන සතුට තියෙන්නේ? ඒක මම ප්‍රබන්ධ කතාවකින් මෙහෙම කියන්නම්කෝ. දවසක් දේව සභාවේ රැස් වෙලා එක තීරණයක් ගන්න සාකච්ඡා කරාලු. තීරණය තමයි සතුට හංගන්නේ කොහෙද කියලා. ඉතින් ශක්‍ර දෙවියෝ කිව්වලු හැමෝගෙම අදහස් ලබා ගන්න ඕනි කියලා. ඉතින් එක දෙවියෙක් කිව්වලු අපි සතුට මුහුදු පතුලේ හංගමු කියලා. තව දෙවියෙක් කිව්වලු අහසේ හංගමු කියලා. ඉතින් තව තව මිනිස්සුන්ට යන්න අමාරු තැන්වල හංගමු කියලා දෙවිවරු කිව්වලු. නමුත් ශක්‍රදෙවියෝ ඒ යෝජනාව සියල්ල ප්‍රතික්ෂේප කරලා කිව්වලු මිනිස්සු අනාගතයේ ওই සියලු තැන්වලට යන්න හැකි පරිදි කටයුතු කරන නිසා ඒ තැන්වල හංගලා තේරුමක් නැහැ කියලා. ඉතින් හරියට හංගන්න තැනක් හිතාගන්න බැරුව හිත හිතිද්දි අන්තිමටම ශක්‍රදෙවියෝ මිනිස්සු ලේසියෙන් හොයන්නේ නැති. නමුත් ලේසියෙන් හොයාගන්න පුළුවන් තැනක සතුට හංගන්න කටයුතු කරා. ඔය සතුට හැංගුවේ මිනිස්සු තුළම. මේක ප්‍රබන්ධ කතාවක් වෙන්න පුළුවන්. ඒත් මේකේ හරය තමයි වැදගත්. අපි ජීවිතයේ සතුට පිරද දේවල් වලින් විතරයි බලාපොරොත්තු වෙන්නේ. නමුත් සතුට තියෙන්නේ තමන් තුළමයි කියලා තේරෙන බොහොම කලාතුරකින්. අපිට සමහර වෙලාවට මොනම දෙයක් නැති වුණා ජීවිතයේ සතුට රැඳුණු අවස්ථා නැතුවම නෙවෙයි. ඉතින් ඒ තමයි අපි තුළම රැඳුණු අපි හොය හොය වෙහෙසෙන සතුට.
0: දැන් මේ අයෝද කිව්වනේ ශක්‍රදෙවියෝ කිව්වා කියලා, මේ ශක්‍රදෙවියොත් එක්ක හිටපු දෙවියෝ කිව්වා කියලා සතුට අපි තැන් තැන් වල හංගමු කියලා. එතකොට මේ එහෙම සතුට හංගද්දි දැන් කිව්වනේ මිනිස්සු ඒ තැන් හොයාගෙන යයි සතුටේ තැන් වලින් ගලබා ගනී කියලා. එහෙම කරන දේ අපි සංචාරය කියන්නේ. අපි හැමතැනම සංචාරය කරනවා සතුට හොයාගන්න කියලා. අපිට ලංකාවේ සංචාරය කරන්න පුළුවන් හරි ලස්සන තැනක් තමයි සීගිරිය කියන්නේ. එහෙම නේද?
1: ඔව් අනිවාර්යෙන්.
0: එතකොට අද අපි මල්ලිගිනේ ක්ලාස් වල ඉන්නවා අපේ පුංචි යාළුවන්ට මේ සීගිරිය ගැන කියලා දෙන්න.
2: ඔබ දන්නවාද ශ්‍රී ලංකාවේ ඓතිහාසික අභිමානයේ ලොවටම විදහා පාන සුවිශේෂී නිර්මාණයක් ලෙස මාතලේ දිස්ත්‍රික්කයේ පිහිටි සීගිරි හැඳින්විය හැකිය. අඩි 600කට වඩා උසති අලංකාර සිහගිරිය පර්වතයේ මුදුනේ ඉදිකර ඇති මෙම රාජධානිය පස්වන සියවසේදී කාශ්‍යප රජු විසින් තම බලකටුව ලෙස තෝරාගෙන නිර්මාණය කරන ලද්දකි. පුරාවිද්‍යාත්මක කලාත්මක සහ ඉංජිනේරුවම් වශයෙන් ඉහළ වටිනාකමක් ඇති සීගිරිය යුනෙස්කෝ විසින් ලොකු උරුමයක් ලෙස ප්‍රකාශයට පත් කර ඇති අතර එය බොහෝ දෙනෙකු විසින් අටවන ලෝක පුදයම ලෙසද හඳුන්වනු ලබයි. සීගිරිය ඇති සුවිශේෂම අංගය වන්නේ එහි පවතින දියුණු නාගරික සැලැස්මයි. පර්වතයේ පාමුල ඇති ජල උද්‍යාන, ජල් ගල් උද්‍යාන, මාලිකා සංස්කරණය හා ආරක්ෂක දියග අඟල් එකල පැවති ඉහළ තාක්ෂණයට සාක්ෂි දරයි. වැසි දිනවල පවා තාමත් ක්‍රියාත්මක වන ජලමල් පද්ධතිය නූතන ඉංජිනේරුවන් පවා මවිතයට පත් කරන විස්මිත නිර්මාණයකි. පර්වතයේ මුදුනට යන මාර්ගයේ සිංහයෙකුගේ මුඛයක් අලංකාරයෙන් නිර්මාණය කර තිබීම නිසා මෙම සිංහගිරිය හෙවත් සීගිරිය ලෙස නම් වූ බව සඳහන් වේ. සීගිරි බිරිසිතුවම් මෙහි ඇති තවත් අගනා කලා නිර්මාණයකි. පර්වත බිත්තිය ඇති අඳින් ලද මෙම සිතුවම වර්ධනවත් තවමත් නොනසී පවතී. එමෙන්ම කැටපත් පවුර මත දක්නට ලැබෙන සීගිරි කුරුටු ගී අතීතය සිංහල භාෂාව සහ සාහිත්‍යයේ දිනෝස විදහා දක්වන වැදගත් සාධක වේ. මෙහි එන සිතුවම් වල ඇති ඇඳුම් ආයිත්තම් සහ ආභරණ මගින් එකල ජන ජීවිතය ගැන අවබෝධයක් ලබාගත හැකිය. කාශ්‍යප රජු සම සහෝදර මුගලන්ගෙන් බේරීම සඳහා ආරක්ෂිත බල්කටුවල් ලෙස සීගිරිය නිර්මාණය කළද ඒ කලාව හා වාස්තුවිද්‍යාව මුසු වූ අපූර්ව නගරයක් බවට පත් විය. උද්‍යාන සැලසුම්කරණය, ජල කළමනාකරණය සහ කලාගාරයක් බඳු බිතු සිතුවම් එදා හෙළයාගේ දියුණු බුද්ධියන් මට්ටමේ මැනවින් ප්‍රදර්ශනය වේ. අවසාන වශයෙන් සීගිරිය යනු හුදෙක් ගල් පාර්ලවත යන් නොව ඒ ලාංකික ඉතිහාසයේ රන්නකුණින් ලියවුණ කලාත්මක තාක්ෂණික උරුමයකි. දෙස් විදෙස් සංචාරකයන්ගේ නිත්සිත් ඇදගන්නා සීගිරිය මතු පරපර උදෙසා ආරක්ෂා කරගත යුතු ජාතික සම්පතක් බව නොඅනුමානයි.
3: දැන් අපි මියුරු ගීතයකට සවන් දෙමු.

සසර දනව්වේ අනාථ ලෝසතුන්ගේ හදේ සෝදුක් සදහටම නිවා දමන විශ්වයේ අසම සම ලෞතුරු බුදු වදන පහසුවෙන් අර්ථවත්ව අවබෝධ කරගන්නට ඔබත් ලෞතුරු අරණ සදහම් දේශනා මාලාවට නොපමාව සමන් දෙන්න. සෑම සෙනසුරාදා දිනයකම උදෑසන 8ට FM 107.3 හා 90.1 රජරට සේවය ඔස්සේ මෙම ධර්ම දේශනාව ඔබට ශ්‍රවණය කළ හැකි. ගෞරවනීය දේශකයාණන් වහන්සේ අනුරාධපුර කටුකැලියාව ශ්‍රී අරණ විහාරාධීශවර විදද්ද ධම්මකථික මාපලගම සුසීලවංශ ස්වාමීන්ද්‍රයන් වහන්සේ. පින්කල මිනිසුන් කන්දේ අසන නිර්මල සුවදෙන ලෞතුරු අරණ. lauturuwarana.net වෙබ් අඩවිය ඔස්සේ සහ ලෞතුරුවරණ YouTube නාලිකාව ඔස්සේද ඔබට මෙම ධර්මදේශනා ශ්‍රවණය කළ හැකි අතර එම YouTube නාලිකාව හරහා විශේෂයෙන්ම සෑම දිනකම රාත්‍රී 8ට ගෞරවනීය මාපලගම සුසීලවංශ හිමියන් විසින් පෙර සිදු කරන ලද කෙටි ධර්මදේශනාවල නැවත විකාශයන්ට ඔබට සවන් දිය හැකි. එකසිය හතයි දශම තුන රජරට සේවය. මේ අපේ රේඩියෝ එකයි.

0: ජීවිතයේ අපි හැමෝටම යන්න දුර ගමනක් තියෙනවා. හැබැයි අපේ ගමන පටන් ගන්න තැන වෙලාවකට හොඳ තැනක් ලොකු තැනක් වෙන්නත් පුළුවන්, වෙලාවකට පොඩි තැනක් අපේ හිතේ හැටියට නරක තැනක් වෙන්නත් පුළුවන්. හැබැයි ඉලෝන් මස්ක් කියන්නේ ලෝකයේ ලොකු ගමනක් ගියපු පොඩි තැනකින් පටන් ගත්ත මනුස්සයෙක්. එයාගේ ජීවිතයේ එයා විඳපු දුක, එයා ඒ ගත්තේ වෑයම අවසානයේදී එයා හොඳ දෙයක් බවට පරිවර්තනය කරනවා. ඉතින් මේ ඉලෝන් මස්ක් අපේ ලෝකෙට හොඳ ආදර්ශයක්. එයා කරපු ගොඩක් දේවල් අපිට කතා කරන්න පුළුවන්. අද අපි කතා කරමු එයා අපේ ලෝකෙට කරපු එක දෙයක් ගැන.
1: ඉලෝන් මස්ක් කියන්නේ තාක්ෂණයේ සහ නවෝත්පාදනයේ සීමාවන් නැවත අර්ථයක් වූ දූරදර්ශී ව්‍යවසායකයෙක්. ටෙස්ලා සහ ස්පේස් එක්ස් හි ප්‍රධාන විධායක නිලධාරියා ලෙස ඔහු විද්‍යුත් වාහන සහ අභ්‍යවකාශ ඉංජිනේරු විද්‍යාවේ විප්ලවීය දියුණුවකට නායකත්වය ලබා දුන්නා. තිරසාර බලශක්ති නිෂ්පාදනය හරහා ගෝලීය උණුසුම අවම කිරීම මෙන්ම අඟහරු ග්‍රහයා මත මිනිස් ජනාවාස පිහිටීම මගින් මානව වර්ගයා බහු ග්‍රහලෝක විශේෂයක් බවට පත් කිරීම ඔහුගේ ප්‍රධාන අරමුණයි. ඔහු ප්‍රසිද්ධ භූමිකාවන්ට අමතරව මස්ක් විසින් නියුරලින්ක් සහ ද බෝරින් කම්පැනිද ආරම්භ කරා. ඒ හරහා මොලේ සහ පරිගණක අතර සමන්තා ගොඩනැගීම සහ නාගරික රථවාහන තදබදයට විසඳුම් ලෙස උමම් මාර්ග තනියම් පිළිබඳව ඔහු අධ්‍යයනය යොමු කරා. මීට අමතරව එක් සමාගම, කලින් ට්විටර් ලෙස හැඳින්වූ සමාගම අත්පත් කර ගැනීමත් සමග ගෝලීය සන්නිවේදනය කෙරෙහි ඔහුගේ බලපෑම තවත් තහවුරුණා. ඔහුගේ දැඩි කැපවීම සහ අසාමාන්‍ය නායකත්ව විලාසය බොහෝ විට කතාබහට ලක්වන අතර තාක්ෂණික අනාගතයක් වෙනුවෙන් ඔහු දරන උත්සාහය මිලියන සංඛ්‍යාත පිරිසකට ආදර්ශයක්. තම වෘත්තීය ජීවිතය තුළ විවිධ පසුබෑම් සහ මූල්‍ය අවදානම් වලට මුහුණ දුන්නද සාම්ප්‍රදායික කර්මාන්ත වෙනස් කිරීමට ඔහුට ඇති හැකියාව අසමසමයි. ස්ටාලින්ග් චන්ද්‍රිකා අන්තර්ජාලය හෝ මානුෂීය රොබෝවරුන් නිර්මාණය කිරීම හරහා වුවද ඔහු සැම විටම කළ නොහැකියයි සැලකෙන දේ යථාර්ථයක් කිරීමට වෙහෙසුණා. ඉතින් අපිත් එලෝන් මස්ක් ආදර්ශයට අරගෙන මෙතෙක් ලෝකයට කළ නැති දෙයක් කරන්න උත්සාහ කරමු.
0: ජීවිතයේ අපි හැම වෙලේම උත්සාහ කරන්න ඕනේ කවුරුත් කරලා නැති දෙයක් කරන්න. ඒ අපි කරලා නැති දේවල් කරන්න උත්සාහ කරන ගමනේ අපි නොදන්න දේවලුත් ගොඩක් තියෙනවා. අපි දැන් දැනගමු අපි කවුරුත් නොදන්න කතාවක්.
2: ස්ට්‍රෝබෙරි කියන්නේ උද්භිද විද්‍යාත්මකව බෙරි වර්ගයන් නොවන බව පුංචි අලෝ දැනගෙන හිටියද. අපි බෙරි වර්ගයන් ලෙස හැඳින්වුවත් සැබෑ බෙරි වර්ගයක් වීමට නම් තිබිය යුතු ලක්ෂණ ස්ට්‍රෝබෙරි

තුව නැහැ. හැබැයි තවත් පුදුම හිතන දෙයක් තියෙනවා. ඒ තමයි උද්භිද විද්‍යාත්මක නියමයන්ට අනුව කෙසෙල් කියන්නේ සැබෑ බෙරි වර්ගය. ඒ වගේම කොමඩු සහ වට්ටක්කාත් බෙරි වර්ග වලට අයත් වෙනවා. බීජ පවතින්නේ කොහොමද? සාමාන්‍යයෙන් බෙරි වර්ගයේ බීජ පවතින්නේ පළතුර ඇතුලේ. නමුත් ස්ට්‍රෝබෙරි ගෙඩියක බීජ පවතින්නේ එහි පිටතේ. බීජ සංඛ්‍යාව කොච්චරක්ද? සාමාන්‍ය ප්‍රමාණය ස්ට්‍රෝබෙරි ගෙඩියක පිටතර මතුපිට කුඩා බීජ 200ක් පවතින බව දක්නට ලැබෙනවා. ස්ට්‍රෝබෙරි කියන්නේ ඇත්තටම බෙරි වර්ගයක් නෙමෙයි. එය මල්වල කොටස් එකතු වීමෙන් හැදුන සමූහ පළතුරක්. තවත් තොරතුරු කතා කරන් තියෙනවා. ඒව කතරව මේ විරාමයෙන් පස්සේ. මේ සමනල වෙනවා.

0: සිය බුද්ධත්වය හා මහා පරිනිර්වාණය සිහිපත් කරමින්
1: එළඹෙන තිස්වනදා වෙසක් පොහෝදා ආගමික වැඩසටහන් මෙවර විසුරුවා හරිනු ලබන්නේ
0: අබන්පොල ශ්‍රී බෝධිරුක්ඛාරාම විහාරස්ථානයේ සිටයි.
1: ගෞරවනීය අනුශාසකත්වය අමම්පොල ශ්‍රී බෝධිරුක්ඛාරාමාධිපති අමම්පොල සාසනාරක්ෂක බලමණ්ඩලයේ ලේකකාධිකාරී ගෞරව ශාස්ත්‍රවේදී පූජ්‍ය බක්මීවැවි සාගර ස්වාමීන්ද්‍රයන් වහන්සේ
0: බැතිබර දායකත්වය
1: විශ්වසනීය විදේශ රැකියාවක් සඳහා දේශක්ති ලංකා විදේශ රැකියා ආයතනය
0: දුරකථන අංකය 03775 500යි 500
2: ලබන්නේ සිත්‍යා කරන අපේ රේඩියෝ එක

0: මල්ලි ඔයා දන්නවද ලෝකෙ දැනට තියෙන වේගවත්ම ඒවගේම මිනිසුන් වැඩිම ප්‍රමාණයක් කරන් යන්න පුළුවන් ප්‍රවාහන මාධ්‍ය මොකක්ද කියලා?
1: මං හිතන්නේ අයියේ දුම්රිය නේද?
0: දුම්රිය. දුම්රිය කියන්නේ හරි පුදුම නිර්මාණයක් නේද මල්ලි?
1: ඔව් අයියේ. දැන් අපි ඒක ගැන නොදන්න කතාවක් අහලිමු.
2: ඔයාලා දැනටවත් දන්නවනේ කෝල්චිය එහෙම නැත්නම් දුම්රිය කියන්නේ මොන වගේ වාහනයක්ද කියලා. මිනිස්සු සිය ගානකට ගමනාගමන පහසුකම් සපයන දුම්රිය පීලියුඩ තමයි ධාවනය වෙන්නේ. ඒත් ඔයාලා දන්නවද ලෝකයේ වේගවත්ම වාණිජ දුම්රිය දුවන්නේ පීලියුඩ නෙවෙයි කියලා? ඔව් ඒක ඇත්ත. මේකට කියන්නේ ෂංගායි මැග්ලිව් කියලා. චීනයේ තමයි මේක මුල්වරට නිෂ්පාදනය කරලා තියෙන්නේ. මේකේ විශේෂත්වය තමයි සාමාන්‍ය දුම්රිය වගේ රෝද පීලියුඩ ගෑවෙන්නේ නැති එක. මේක දුවන්නේ මැග්නටික් ලෙවිටේෂන් තාක්ෂණයෙන්. ඒ කියන්නේ ප්‍රබල චුම්බක බලයක් පාවිච්චි කරලා මුළු කෝච්චියම උඩට උස්සලා තියෙන්නේ. මේකේ වාසි මොනවද කියලා බලමු. පීලවල ගෑවෙන්නේ නැති නිසා ෆ්‍රික්ෂන් එක ගොඩක් අඩුයි. ඒ නිසාම මේකට ඇදහිය නොහැකි වේගයකින් යන්නත් පුළුවන්. දැනට මේකේ උපරිම වේගය පැයට කිලෝමීටර් 160ක් විතර වෙනවා. ඉතින් අපිට අනාගතයේ ගමනාගමන පහසුකම් සඳහා හොඳම විසඳුමක් තමයි වාණිජ දුම්රිය කියන්නේ.
1: දැන් පුංචියාලෝ දුම්රිය ගැන දැනගත්තනේ. එහෙනම් මේත් එක්කම දැන් අපි විරාමයකට ගිහිල්ලා එමු.

0: පළවක සතියන්ත පාඨමාලාව රජරට මාධ්‍ය පාසල සහ සංගීත පාසල
1: දශක ගණනාවක අත්දැකීම් ඇති ප්‍රවීණ දේශක මඩුල්ල
2: සැබෑ ගුවන් විදුලි සංනිවේදන මැදිරි තුළ ප්‍රායෝගික අභ්‍යාස
1: නව පාඨමාලාව සඳහා අදම අයදුම් කරන්න
0: පාලක රජරට සේවය අනුරාධපුර

0: අද අපිත් එක්ක අලුත් යාළුවෙක් එකතු වෙලා ඉන්නවා අපේ පුංචි යාළුවන්ට දැනුම සතුට පිළි වැදගත් තොරතුරු බෙදා ගන්න. ඉතින් මල්ලියගේ නම මොකද්ද?
1: හිෂෝක් ආදිත්‍ය.
0: ඔයා ඉගෙන ගන්නේ මොන ඉස්කෝලේද?
1: මම ඉගෙන ගන්නේ 10 ශ්‍රේණියේ.
0: මොන ඉස්කෝලේද ඉගෙන ගන්නේ?
1: නුචියාගම විද්‍යාදර්ශ දාතික පාසල.
0: හරි. එතකොට ආද අපේ පුංචි යාළුවන්ට මොකක් ගැනද කියලා දෙන්න ආවේ?
1: සීත කලාපය ගැන.
0: කියලා දෙමු බලන්න මොකද්ද මේ සීත කලාපය කියන්නේ කියලා.
1: ආක්ටික් කුර්තේ උතුරින් සහ ඇන්ටාක්ටික් කුර්තේ දකුණින් සීත කලාපයේ පිහිටයි. මේ කලාපයේ සූර්යාලෝකයේ ඍජු නොලැබේ. බොහෝ විට ලැබෙන්නේ විසිරිත ආලෝකයේ. මේ නිසා වසරේ බොහෝ කාලයක් අඩු උෂ්ණත්වයක් සහිතව අඳුරු ස්වභාවයක් ගනී. එනම් සීත කාල සීමාව සිසිර ඍතුව ඉතා දිගිය. එම කාලයේදී දවසේ සම්පූර්ණ කාලයම අඳුරේ නැත. කෙටි ගිම්හානයේදී පමණක් අඩු තීව්‍රතාවයකින් යුතු විසිරිත ආලෝකයන් ලැබේ. සමකයේ සිට ද්‍රව දෙසට යත්ම දේශගුණික ලක්ෂණ වෙනස් වනවා සේම මුහුදු මට්ටමේ ඇති උසානුවද උච්ච හේවත් උන්නතාංශය අනුව දේශගුණික ලක්ෂණ වෙනස් වේ. නිවර්තන කලාපයේ උවද මුහුදු මට්ටමේ සිට ඉහළට යන විට උෂ්ණත්වය අඩුවේ. සමකයේ සිට ද්‍රවය කරා යන විට මුහුදු මට්ටමේ සිට ඉහළට යන විට සහ මුහුදු මට්ටමේ සිට රට මැදට යන විට දේශගුණික ලක්ෂණ වෙනස් වේ. භූමියේ ස්වභාවය හා උස් මට්ටම මනු වර්ෂාපති නද වෙනස් වේ. තවද සාගරයේ සිට රට මැදට යන විට දේශගුණික ලක්ෂණ වෙනස් වීමට පුළුවන්. නිවර්තන කලාපයේ උවද විශාල රටක එහි රට අභ්‍යන්තරයේ වර්ෂාව අඩුවිය හැකිය. ඊට හේතුව වන්නේ වර්ෂාව සහිත සුළං රට මැදේ සිට හමා යන විට මුළු ප්‍රදේශවලට වර්ෂාව ලැබී මැද ප්‍රදේශයට පැමිණෙන්නේ වියලි සුළඟ නිසාය. ශ්‍රී ලංකාව නිවර්තන කලාපීය රටක් නිසා මේ ප්‍රධාන වශයෙන් පවතින්නේ නිවර්තන කලාපයට ආවේණික වූ දේශගුණික ලක්ෂණයන්ය.
0: දැන් අපි මල්ලියාට කියලා දුන්නානේ සීත කලාපය ගැන. මේ වගේ තවත් වැදගත් තොරතුරු කතා කරමු මේ විරාමයෙන් අනතුරුව.

0: රජරට සේවී අඟහරුවාදා සොඳුරු අවසරය රාජ්‍ය සේවය පිණිසයි.
1: පස්වරු පහේ සිට සෑම අඟහරුවාදාවකම රජරට සේවයෙන් රාජ්‍ය සේවය පිණිසයි.
2: On behalf of the efficient and people's friendly public service, Rajarata Service of the Sri Lanka Broadcasting Corporation.
3: එකසිය හතයි දශමතුන රජරට සේවය මේ අපේ රේඩියෝ එක.
4: මාධ්‍යවේදීන්ට හරි වටින දවසක් තමයි මේ ජනමාධ්‍ය දිනේ කියන්නේ. ජනමාධ්‍ය දිනේ ගැන මං හිතන අපේ පුංචිවලුව ගොඩක් තාම විස්තර දන්නේ නැතුව ඇති. ඉතින් දැන් අපි බලමු මොකද්ද මේ ජනමාධ්‍ය දිනේ කියන්නේ කියලා.
5: අද මම කතා කරන්න යන්නේ ඉතා වැදගත් දවසක් ගැන. ඒ තමයි මේ 3 වෙනිදා ලෝක ජනමාධ්‍ය නිදහස් දිනේ. ඔයාල කවදා හරි හිතලා තියෙනවද අපිට ලෝකයේ සිද්ධවෙන දේවල් දැනගන්න ලැබෙන්නේ කොහොමද කියලා? ටීවී, රේඩියෝ, පත්තර, අන්තර්ජාලය මේ හැමදේම එකතු වෙලා අපිට තොරතුරු කියලා දෙනවා. මේවට අපි කියන්නේ ජනමාධ්‍ය කියලා. ඒත් යාළුවනේ මේ ජනමාධ්‍ය නිදහසේ වැඩ කරන්න බැරි වුණත් මොකක් වේද? එහෙනම් අපිට ලැබෙන තොරතුරු සත්‍ය නොවෙන්න පුළුවන්. ඒක නිසා තමයි මේ වගේ දවසක් ලෝකෙට වැදගත් වෙන්නේ. මේ දිනේ ආරම්භ වෙලා තියන්නේ 1991 දී. එදා අප්‍රිකානු මාධ්‍යවේදීන් එකතු වෙලා වින්හක් ප්‍රකාශනයක් කියලා එකක් ඉදිරිපත් කළා. ඒකේ නෝන් ඉල්ලුය මාධ්‍ය නිදහස. පස්සේ 1993 දී එක්සත් ජාතීන් මේ 3 වෙනිදා ලෝක ජනමාධ්‍ය දිනය ලෙස ප්‍රකාශයට පත් කළා. යාළුවනේ මේ දවසේ ඉතා වැදගත් අරමුණ තමයි මාධ්‍ය නිදහස රැකගන්න රජයටත් මතක් කරලා දීම, ලෝකයේ මාධ්‍ය දිනේ කොහොමද කියලා සොයා බැලීම, ඒ වගේම සත්‍ය කියන තමන්ගේ ජීවිතය පව පුද කරපු මාධ්‍යවේදීන්ට ගරුද කිරීම 1926 දී. ඒ වගේම මේ වසරේ දින තේමා විදිහට සකස් කරලා තියෙන සාමය පිරුණු අනාගතයක් උදෙසා කියන අදහසයි. අද ලෝකයේ බොරු පුවත්පත් සහ ගැටලු වැඩි වෙලා තියෙන නිසා සත්‍ය තොරතුරු පතුරවා සාමය ගොඩනගන්න මාධ්‍යයට ලොකු වගකීමක් තියෙනවා. ඒත් මේ වැඩේ ලේසි නම් නෑ. මාධ්‍යවේදීන්ට විවිධ ජන බාධා දේශපාලන බලපෑම් අතරේ වුණත් ඔවුන් උත්සාහ කරන්නේ අපිට නිවැරදි තොරතුරු ලබා දෙන්න. අපේ ශ්‍රී ලංකාව ගැනත් මෙතන ටිකක් හිතුවත් අපේ රටේ ජනමාධ්‍ය ඉතා වැදගත් භූමිකාවක් ඉටු කරනවා. රටේ තීරණ, ජනතාවේ ගැටලු, ප්‍රශ්න, ඒ වගේම ආර්ථික තත්ත්ව, මේ හැමදේම ගැන අපිට දැනගන්න ලැබෙන්නේ ජනමාධ්‍ය හරහා. ඒත් සමහර වෙලාවල් වලට මාධ්‍යවේදීන්ට ගැටලු ඇති වෙන අවස්ථාත් තිබුණා. එවැනි අවස්ථාවලදී ජනමාධ්‍ය නිදහස රැක ගැනීම ඉතා වැදගත් වෙනවා. නිදහස කතා කරන්න, ලියන්න, සත්‍ය හෙළි කරන්න පුළුවන් නිදහසක් තිබුණොත් තමයි රටක් ලස්සන වෙන්නේ. ඒ වගේම අද අපිට අන්තර්ජාලය හරහාත් බොහෝ තොරතුරු ලබා ගන්න පුළුවන්. ඒත් ඒ හැම තොරතුරක්ම සත්‍ය නොවේ. සමහර ඒවා බොරු පුවත්පත් වැරදි තොරතුරු පැතිරෙනවා. ඉතින් යාළුවනේ අපි අහන, බලන, කියවන හැමදේම ගැන ටිකක් හිතලා බලන්න පුරුදු වෙන්න ඕනේ. අපිටත් පුළුවන් පුංචි දේවල් කීපයක් කරන්න. සත්‍ය තොරතුරු විශ්වාස කරන්න, බොරු පුවත්පත් පැතිරවන්න එපා, ඒ වගේම අන් අයගේ අදහස් වලට ගරු කරන්න. මතක තබා ගන්න, නිදහස් මාධ්‍යයක් තියෙන තැන තමයි සත්‍යයත් යුක්තියත් සාමයත් රැකෙන්නේ.
4: අපි දැන් කතා කරන්නේ මොකද්ද ජනමාධ්‍ය දිනය කියන්නේ, මොකද්ද ඒකේ තියෙන වටිනාකම. මේ වගේ තවත් වැදගත් තොරතුරු කතා කරමු මේ විරාමයෙන් අනතුරුව.

0: අපේ පුංචි යාළුවෝ ගස් කොළන් වලට සත්තුන්ට අපේ පරිසරයට ගොඩක් ආදරේනේ. ඉතින් මේ වනෝද්‍යාන තියෙනවා අපේ පුංචි යාළුවන්ට ඒ සත්තුන්ව ගස් කොළන් ලං කරන. එහෙම වනෝද්‍යානයක් තමයි බුන්දල වනෝද්‍යානය කියන්නේ. හරි නිදහස් වනෝද්‍යාන. අපි දැන් කතා කරමු මේ බුන්දල වනෝද්‍යානය ගැන.
1: ඓතිහාසික වටිනාකමකින් යුක්ත වන මෙම භූමි ප්‍රදේශය තුළ ඉපැරණි වෙහෙර විහාර රැසක නටබුන් දක්නට ලැබේ. බුන්දල සිට හම්බන්තොට දක්වා විහිදී ඇති මුහුදු තීරයේ මෙම වනෝද්‍යානයට අයත් වෙයි. හෙක්ටයාර 6220ක වපසරියක් ඇති බුන්දල වනෝද්‍යානය තුළ ලුණු ලේවාය 5ක් පිහිටා තිබේ. සාමාන්‍ය වාර්ෂික වර්තාපතනය මිලිමීටර 1000ක් පමණ වන අතර බුන්දල වනෝද්‍යානය අඩවි 3කට බෙදා දැක්වේ. එනම් වැලි කඳු සහිත වෙරළ තීරය, වෙරළ තනිතලා ප්‍රදේශය සහ අභ්‍යන්තර වෙරළ තනිතලාව යනුවෙනි. මෙම වනෝද්‍යානය වඩාත්ම ප්‍රසිද්ධ වන්නේ පක්ෂීන් පිළිබඳවයි. ශ්‍රී ලංකාවට ආවේණික පක්ෂීන් පමණක් නොව සංක්‍රමණික පක්ෂීන් වර්ගද එහිදී බොහෝ දෙනෙක් දැකගත හැකි වේ. මෙහි වෙහෙසෙන සිව්පා ප්‍රජාව අලියා, දිවියා, වලහා, ගෝනා, නරියා, කොළදිවියා, මුගටියා, රිලවා, කබල්ලෑවා වැනි සතුන් බහුලය. පළු වීර දිවුල් වැනි ශාකද, මදුරුතලා වරා, බීම්තඹුරු වැනි පඳුරු වර්ගද, හාතාවාරිය, කටුපිල්ල සහ අගමුල නැති වැල් ජාතිද මෙහි දක්නට ලැබේ. සර්පයන්ගින්ද මෙම වනෝද්‍යානය අඩුවක් නැත. මෙහි ජලාශවල ශ්‍රී ලංකාවට ආවේණික මත්ස්‍යයන් වර්ගද බොහෝමයක් වාසය කරති.
0: දැන් අපි කතා කරන්නේ මේ බුන්දල වනෝද්‍යානය ගැන. අපේ පුංචි යාළුවෝ දන්නවද මහා බරණ යෝධයා ගැන? සමහර යාළුවෝ අහලත් ඇති, සමහර පුංචි යාළුවෝ අහලා නැති වෙන්න තියලා තියෙනවා. අපි දැන් බලමු කවුද මේ මහා බරණ යෝධයා කියන්නේ කියලා.
2: රූපු වංශයේ නම් වංශකතාවේ දැක්කෙන අන්දමට දුර්ගම රජතුමා කරන රද විහාර දාගැබ් සියල්ල සඳහා වෙහෙසී කටයුතු කර කෙනෙකි. මහා බර්ණ ඔහු කප්පුරුදුර හෙවත් කප්ප කන්දර කුමාර නම් ප්‍රභුවරයාගේ පුතෙකි. කුඩා කල පටන් අසාමාන්‍ය අයෝමය පුද්ගලයෙකු වූ සමවේ කුඩාවුන් සමග සෙල්ලම් කරන බරණ වනපෙදසිනෙන හාවෙකු මීමින්නන් දුටුවොත් ලූ බැඳගොස් පා පහරක් දෙයි, නැතහොත් දෙපයින් අල්ලා පොළොවේ ගසයි. ඔහු 12 පමණ වෙන විට වනයේට වැදී ගොස් මුවන් පුළුමීමන් පසු පෙරවාගෙන ගොස් පසුපාර දෙකින් අල්ලා හිසවට කරකවා පොළොවේ ගසා මරා දමයි. ඔහුගේ මෙම ක්‍රියාවලියේ දුටුවොත් පුදුමයට පත් අසල්වැසියෝ බර්ණට මහා බර්ණ යයි නම් කළහ. වැඩි දිනක් යාමට පෙර මහා බර්ණ ගැන රටපුරා කීර්තිය පැතිර ගියේය. රටේ මෙවද පුත්කලය ගැන ඉව අල්ලමින් හුන් කාවන්තිස රජතුමා මහා බර්ණ ගැන ආරංචිය සතුටට දන්වන්නක් විය. රජු තෑගි භෝග මහා බර්ණගේ දෙමම්පියන් වෙත යවා ඔහු මාලිකයට ගෙන්නා ගත්තේය. ආදරයෙන් මහා බර්ණ පිළිගත් රජදුටු ගමනුගේ යුද ශක්තිය වර්ධනය කරගෙන සඳහා ඔහුට බාර දුන්නේය. දුඩු ගැමුණු මහා බර්ණ යුද කටු සඳහා පුහුණු කර එලාර විරෝධී මහාසටනට මහා සෙනවික වශයෙන් යොදාගත්තේය. එම ජාතිය නිදා සටනයේදී වීර වික්‍රමික්ව මාන්විත ලෙස සතුරාට පහරදී පලා යනවුන් ලුහුබැඳ සමූල ඝාතනය කිරීමට ඔහු සතුන් ලුහු බැඳමින් ලත් අභ්‍යාස උපයෝගී කරගත්තේය. යුද ජයග්‍රහණයෙන් පසු දුඩු ගැමුණු රජතුමා ඉතා ලං ඇසුරු කරමින් රජුගේ ආගමික සේවා සාර්ථක කර ගැනීමට වේසුණේය. රුවල් මිසෑයේ මිරිස වැටිය ලෝවා මාය විදි කිරීමලද ඔහු මහත් දායකත්වයක් ලබා දී ඇත.
0: කෙමෙන් කෙමෙන් අපිට දැන් යන්න වෙලාවත් ඇවිල්ලා. අපි යන්න කලින් අපිට තියෙනනේ සවිද්දමල්ලි විශේෂ දෙයක් කරන්න.
3: ඔව් අයි, ඒ තමයි අද අපේ වැඩසටහන සම්බන්ධ වුණ යාළුව මතක් කරන්නේ. ඒගොල්ලෝ තමයි අයෝධ්‍යා සුමේෂි, දිනුදි, හිෂෝක්, කුසල්, ඍෂිජ මන්සන, ජනුදි, රන්දි, ශවිනි සහ මිනිල.
0: ඉතින් අදත් අඟහරුවාද සමරළ වෙන ළමා වැඩසටහන නිෂ්පාදනය කරලා දුන්නේ අපේ ලිලි වඩුගේ නැන්දා. අපේ පුංචිලව හිතර ගන්න ඕනේ අපේ ජීවිතයේ මං ඉස්සල පටන් ගද්දි කිව්වා වගේම ජීවිතයේ ගමනක් යද්දී අවසානය සකස් කරන්න කලින් ආරම්භය හොඳින් සකස් කරගන්න. එතකොට පුළුවන් අපිට ලස්සන අවසානයකට එන්න. හරියට නිකන් අපි මේ වැඩසටහන පටන් අරගෙන පැයකට පස්සේ මේ විදියට ලස්සන මේ වැඩසටහන ඉවර කරනවා වගේ. ඉතින් ගිහිල්ලෙන් නම් මම ඔයාලගේ මේෂ ආදිත්‍ය.
3: සවිද්‍ය දනදර.

0: දින 15ක සත්‍යන්ත පාඨමාලාව රජරට මාධ්‍ය පාසල සහ සංගීත පාසල
1: දශක ගණනාවක අත්දැකීම් ඇති ප්‍රවීණ දේශක මඩුල්ල
2: සැබෑ ගුවන් විදුලි සංනිවේදන මැදිරි තුළ ප්‍රායෝගික අභ්‍යාස
1: නව පාඨමාලාව සඳහා අදම අයදුම් කරන්න
0: පාලක රජරට සේවය අනුරාධපුර
3: පිපෙන කැකුළු මාධ්‍ය පාඨමාලාව
4: ඔන්න පුංචි අයට හොඳ අවස්ථාවක් රජරට සේවයෙන් කතන හැකියාව වර්ධනය කිරීම හා පෞරුෂ වර්ධනය උදෙසා දින පහක පාඨමාලාවක්
5: අම්මේ තාත්තේ මේ නිවාඩු කාලේ ඔබේ දරුවා අර්ථවත් පාඨමාලාවකට යොමුකොට එයාලගේ හැකියාවන් වර්ධනය කරගන්න මේ අවස්ථාව ප්‍රයෝජනීයට ගන්න
2: අමතන්න 0674 96 34 73

0: FM 95.1 අනුරාධපුරයට FM 107.3 SLBC හා රේඩියෝ ගාඩන් ඇප් මගින් මුළු ලොවටම රජරට සේවය.
1: ආරස් වානේ කම්පී නවීන තාක්ෂණින් SLS සහතිකය සමග ආරස් RB500 වානේ කම්පී ඕනෑම කම්පනයකට හෝ ස්වාභාවික විපතකට ඔරොත්තු දීමට තරම් ශක්තිමත් ආරස් වානේ කම්පී සාධාරණ මිල ගණන් යටතේ දිවයින පුරා පියෙකුගේ ශක්තියෙන් ශක්තිමත් ගොඩනැගිල්ලකට ආරස් වානේ කම්පී
0: රජරට සේවය මෙගහර්ට්ස් 107.3
1: මේ පැයේ පුවත්
2: විලව පස්වරු පහයි. පැපොත් සමගින් මම ලිලි වඩුගේ. අනුරාධපුර දිස්ත්‍රික්කයේ පළුගස්වැව එල්ලංගා වැව් පද්ධතිය ආශ්‍රිතව සංචාරක කර්මාන්තය ප්‍රවර්ධනය කිරීමේ ව්‍යාපෘතියක් මෙවැනි විට ආරම්භ කර ඇති බව දිස්ත්‍රික් ලේකම් රංජිත් විමලසූරිය මහතා පවසයි. සංචාරක අමාත්‍යංශයේ මෙම ව්‍යාපෘතියේ පළමු අදියර සඳහා රුපියල් 70 ලක්ෂයක මුදල් ප්‍රතිපාදන වෙන් කර තිබේ. මෙමගින් පළුගස්වැව ගලපිටගල හා උඩකඩවෙල ගම්මානවල පිහිටි වැව් ආශ්‍රිතව වැව් තොටුපළ 4ක් ඉදිකෙරේ. එමෙන්ම බොජුන් හලක්ද ගැමි නිවාස 4ක්ද ඉදිකිරීමට යෝජිතව ඇත. මේ අතර වැව් 4ක් සඳහා ඔරු 8ක්ද ලබා දීමට සැලසුම් කර තිබේ. ප්‍රදේශයට පැමිණෙන දෙස් විදෙස් සංචාරකයන් වෙනුවෙන් පහසුකම් සඳහා මෙම ප්‍රවර්ධන ව්‍යාපෘතිය ක්‍රියාවට නංවන බවද දිස්ත්‍රික් ලේකම් රංජිත් විමලසූරිය මහතා වැඩිදුරටත් සඳහන් කරයි. එකුත් 2021 වසරේදී ආරම්භ කර අතරමඟ නවතා දමා තිබූ කුරුණෑගල දාහිගමුව ජල යෝජනා ක්‍රමය යළි ආරම්භ කර තිබේ. විශාල ප්‍රමාණයේ ජල ලිඳකින් සහ ඒ ආසන්නයේම ඉදිකර ඇති තවත් නල ලිඳකින් මෙම ජල යෝජනා ක්‍රමය සමන්විත වේ. මෙහිදී ජල සැපයුම් දෙපාර්තමේන්තුව මගින් ක්‍රියාත්මක කරන ප්‍රජා ජල අභිමන් ජල සැලසුම් ව්‍යාපෘතිය යටතේ පවුල් 115ක් සඳහා පානීය ජල පහසුකම් ලබා දීමට නියමිතය. මේ සඳහා අවශ්‍ය ඉදිකිරීම් අධ්‍යන සැලසුම් හා යාන්ත්‍රණය සකස් කිරීම මහවැලි උපදේශන සමාගමට භාර දී තිබේ. මේ අතර රජයේ විශේෂ අනුමැතිය යටතේ කුරුණෑගල දිස්ත්‍රික්කයේ ක්‍රියාත්මක මෙවැනි ජල යෝජනා ක්‍රම 27කින් 15ක ඉදිකිරීම් කටයුතු මහවැලි උපදේශන සමාගමට භාර දී ඇතැයි සඳහන් වේ. පැයිපුවත් එපමණයි. සවස 6ට ජාතික ගුවන්විදුලියේ ප්‍රධාන ප්‍රවෘත්ති ප්‍රකාශය බලාපොරොත්තු වන්න.
0: රජරට සේවය මෙගහර්ට්ස් 107.3
1: මේ පැයේ පුවත් ආරස් වානේ කම්පී නවීන තාක්ෂණින් SLS සහතිකය සමග ආරස් RB500 වානේ කම්පී ඕනෑම කම්පනයකට හෝ ස්වාභාවික විපතකට ඔරොත්තු දීමට තරම් ශක්තිමත් ආරස් වානේ කම්පී සාධාරණ මිල ගණන් යටතේ දිවයින පුරා පියෙකුගේ ශක්තියෙන් ශක්තිමත් ගොඩනැගිල්ලකට ආරස් වානේ කම්පී
3: ලබන්නේ සත්‍යාකරන අපේ රේඩියෝ එක

0: උත්පත්තිය, බුද්ධත්වය හා මහා පරිනිර්වාණය සිහිපත් කරමින්
1: එළඹෙන තිස්වනදා වෙසක් පොහෝදා ආගමික වැඩසටහන් මෙවර විසුරුවා හරිනු ලබන්නේ
0: අබන්පොළ ශ්‍රී බෝධිරුක්ඛාරාම විහාරස්ථානයේ සිටයි.
1: ගෞරවනීය අනුශාසකත්වය අමම්පොළ ශ්‍රී බෝධිරුක්ඛාරාමාධිපති අමම්පොළ සාසනාරක්ෂක බලමණ්ඩලයේ ලේකකාධිකාරී ගෞරව ශාස්ත්‍රවේදී පූජ්‍ය බක්මීවැවි සාගර ස්වාමීන්ද්‍රයන් වහන්සේ
0: බැතිබර දායකත්වය
1: විශ්වසනීය විදේශ රැකියාවක් සඳහා දේශක්ති ලංකා විදේශ රැකියා ආයතනය
0: දුරකථන අංකය 03-577-500.
1: අසා දැනගත් මොහොතේ පටන් හදේ සියලු සෝතැවුල් නිමා කරවන අකාලික අමෘත ශ්‍රී සද්ධර්මය පහසුවෙන් අර්ථවත් වූ අවබෝධ කරගන්නට ඔබත් ලෞතුරු වරණ සදාම් දේශනා මාලාවට නොපමාව සවන් දෙන්න. සෑම සෙනසුරාදා දිනේකම උදෑසන 8ට FM 107.3 FM 90.1 උස්සේ රජරට සේවයට සවන් දෙන්න. දේශකයන්න් වහන්සේ අනුරාධපුර කටුකැලියාව ශ්‍රී අරණ විහාරාධීශවර විදග්ධ ධර්මකතික මාපලගම සුසීල වංශ ස්වාමීන්ද්‍රයන් වහන්සේ පින්කල මිනිසුන් කන්දේ යසන නිර්මල සුව දෙන ලෞතුරු වරණ lauturuwarana.net වෙබ් අඩවිය ඔස්සේ සහ ලෞතුරු වරණ YouTube නාලිකාව ඔස්සේද ඔබට මෙම ධර්මදේශනා ශ්‍රවණය කළ හැකි අතර එම YouTube නාලිකාව හරහා විශේෂයෙන්ම සෑම දිනකම රාත්‍රී 8ට ගෞරවනීය මාපලගම සුසීල වංශ හිමියන් විසින් පෙර සිදු කරන ලද කෙටි ධර්මදේශනාවල නැවත විකාශයන්ට ඔබට සවන් දිය හැකි. රජරට සේවය මේ අපේ රේඩියෝ එක.
2: රජරට සේවී අඟහරුවාදා සොඳුරු අවසරය රාජ්‍ය සේවයේ පිණිසයි.
3: පස්වරු පහේ සිට සෑම අඟහරුවාදාවකම රජරට සේවයෙන් රාජ්‍ය සේවය පිණිසයි.
4: On behalf of the efficient and people's friendly public service, Rajarata Service of the Sri Lanka Broadcasting Corporation.
5: ආයුබෝවන් සුබ සන්ධ්‍යාවක් ආදරණීය හිතවතුනි. අදත් අපි ඔබ සමග එකතු වෙනවා රාජ්‍ය සේවයේ පිණිසයි සමගින්. අද අපි උදේම මාතලේ දිස්ත්‍රික්කයට ගියා. දැන් මේ වැඩසටහන් නිසා අපහු ආවා අනුරාධපුර දිස්ත්‍රික්කයට. වෙලාවට අපි මේ වැඩසටහන ඉන්නවා අපේ තරුණ තරුණියන්ගේ නායකත්වය ගොඩනැංවීම සඳහා, නායකත්ව ශක්තිය වැඩි දියුණු කිරීම සඳහා වන වැඩසටහනකට අපි සම්බන්ධ වුණා යෞවන සේනාංකය සමග. ඒ හින්දා තමයි අපි මාතලේට ගියේ. ඒ පිළිබඳ තොරතුරුත් අපි රජනට සේවයෙන් ඔබට ලබා දෙන්නට බලාපොරොත්තු වෙනවා. අද අපි පටන් ගමු අපේ වැඩසටහන. අද රාජ්‍ය සේවයේ පිණිසයි වැඩසටහනේ පරමාර්ථය වෙන්නේ, අරමුණ වෙන්නේ පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරියේ කාර්යභාරය පිළිබඳව සාකච්ඡා කරන එක. ඒ සඳහා අපි අද ඉතාම සතුටින් ඔබ සමග එකතු වන්නට මැදිරියට කැඳවගෙන ආවා පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරියේ උතුරුමැද පළාත් සහකාර අධ්‍යක්ෂවරයා. ඒ තමයි AMJ සමන්ත අතපත්තු මහත්මා. ආයුබෝවන් ඔබතුමාට.
6: ආයුබෝවන් මේ සෙටන් මහත්මා.
5: ඔව්, මෙතුමා අපිට හම්බෙලා බොහොම කෙටි කාලයක්. ඒතන තමයි මම දැනගත්තේ උතුරුමැද පළාතටම සහකාර අධ්‍යක්ෂවරයෙක් ඉන්නවා කියලා, මේ පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරියට. දැන් හැම දිස්ත්‍රික්කයකම මේ අධිකාරියේ දිස්ත්‍රික් කාර්යාලයකුත් තියෙනවා. අනුරාධපුර දිස්ත්‍රික් කාර්යාලය ඉන්න වෙලාවේ තමයි හම්බ වුණේ. ඇත්තටම කියනවා නම් හම්බුනේ තේ එකක් වුණ වෙලාවේ. ඉතින් මට හිතුණා මේ පිළිබඳව සාකච්ඡා කළොත් හොඳයි කියලා. ඉතින් කතා කරමු. AMJ අතපත්තු මහත්මා අපේ සහකාරාධ්‍යක්ෂතුමා මේ කතාවට ප්‍රවේශ වෙන්නේ එතුමාගේ මේ පවුලේ තොරතුරු තමන්ගේ ප්‍රදේශය පිළිබඳ තොරතුරු කතා කරමින්. ඒ නිසා ඔබට ඉඩ ප්‍රස්ථාව තිබෙනවා ඔබ පිළිබඳව යමක් කතා කරන්නට. ඔබේ ගම් ප්‍රදේශයේ පවුලේ තොරතුරු අපි කතා කරමු.
6: සුභ සන්ධ්‍යාව සියලුම දෙනාට. ඇත්තට මුලින්ම ස්තුතිවන්ත වෙනවා රජරට සේවය අපිට පාලුව අධිකාරියට මේ වැඩසටහනට ආරාධනා කිරීම සම්බන්ධයෙන් මුලින්ම ඇත්තටම කිව්වොත් මම බාල කාලයේ මම ඇත්තටම අලංකුළුම කියන ගමේ තමයි උපදින්නේ. මේ අලංකුළුම කියන එක මේ අනුරාධපුර අලංකුළුම නෙමෙයි, බොහෝ අය දන්නේ අනුරාධපුර ගැන. නමුත් මේක ආනමඩුවේ තියෙන අති සුන්දර ගම්මානයක්. ඒ සිම්ලාවත් කියන ගමේ තමයි මම උපත ලබන්නේ. ඒක ඇත්තටම සුන්දර ගමක්. මම අදටත් ආසයි. මගේ ගම්මානේ ඉතා කුඩා සීමිත පවුල් සංඛ්‍යාවක් ඉන්නේ. මම පොඩි කාලේ මම කවදාවත් අහලා නැහැ. දැන් අපේ සමාජය ගොඩක් වෙනස් වෙලා මම පොඩි කාලේ අහලා නැහැ, කවදාවත් දැකලා නැහැ අපේ ගමේ රණ්ඩුවෙම තියෙනවා. හරිම සාමකාමී. ඒ ගමේ කවදාවත් මිනිස්සු අතර ගැටුම් ඇති වුණේ නැහැ. අදටත් එහෙමයි. මම ඒකයි තාමත් ආදරේ මගේ ගමට. දැන් නම් මගේ වර්තමානයේ වෙනස් වෙලා තියෙන පදිංචිය. අධ්‍යාපනය හරහා අපිට යන්න වුණා වෙන වෙන තැන් වලට අපි ගියා. මේ ගම්මානේ හරි ලස්සන ගම්මානේ. පොඩි වැවත් එක්ක විල්ලයත් එක්ක හැදිච්ච ලස්සන ගම්මානයක්. ඒකේ අපේ පොඩි කාලේ ළමෙක් විදිහට විඳින්න පුළුවන් අද්දකින් ගොඩාක් මම රාසියක් ගත්තා. ඇත්තටම අද්දකින් ගොඩාක් ඒ ගම තුලින් තබා ගත්ත අද්දකින් අදටත් පාවිච්චි කරනවා. මට පොඩි කනුවලු තියෙන අපේ දරුවන්ට, දුව දරුවන්ට වර්තමානයේ ඒ අද්දකින් ඒ විදිහට ලඟවා ගන්න බැරි එක. ඒක ලොකු පන්නරයක් වෙනවා අපිට ඉදිරියට යන්න, මේ ජීවත් වෙන්න, ජීවත් කරවන්න. සහ සමාජයක ගනුදෙනු කිරීමේදී විශේෂයෙන් මේ වගේ ආයතන එක සමාජයත් එක්ක ගනුදෙනු කිරීමේදී ඒ පන්නරය මහත් ඉමහත් කියලා මම හිතනවා. ඒ ශක්තිය තමයි අපිට තියෙන්නේ කියලා මට විශ්වාසයි.
5: පවුලේ තොරතුරු ටිකක් අපි කතා කළොත්,
6: මගේ පවුලේ ඇත්තටම 6 දෙනෙක් ඉන්නවා. අම්මයි තාත්තත් එක්ක 8යි. ඉන්නේ කොහොම ඔබතුමා කියන්නේ පිරිමි සහෝදරයෝ. මම මේ පවුලේ දෙවනියා. අපේ තාත්තා මිනුදොරු දෙපාර්තමේන්තුවේ සේවය කරේ. අම්මා වැඩ කරේ ඇත්තරම වීවින් කියන්නේ අපි
5: අත්‍යන්තර වීන දේවල්
6: නේද? ඒකේ මේ සුපර්වයිසර් කෙනෙක් විදිහට වැඩ කරනවා. නමුත් අපේ පවුලේ සමාජිකයන් වැඩි වෙන්න අම්මට තාත්තා ඇති නැ ගන්නවා රස්සාව කරනවද අම්මා නැත්තම් දරුවන් බලා ගන්නවද කියලා. පිරිමි දරුවන් 6 දෙනෙක් කියන ටික බරපතල කාරණා නිසා අම්මා මේ රැකියාවෙන් අයින් වෙලා අපිට ඉගැන්නුවා.
5: දැන් ගෑනු ළමයි 3-4 දෙනෙක් ඉන්නවා නම් ලොකු මක්කා පොඩි අය බලාගෙන හරි ඉන්නවා. දැන් කොල්ලු 6 දෙනෙක් එකතු වුණාම ඒ 6 දෙනා බලන්න තව කීප දෙනෙක් එකතු කරන්න වෙනවා. ඒක නිසා අම්මා හිතන්නේ ඇති නෑ මගේ දරුවෝ ටික බලා ගන්නවා කියලා. මේක හරි ලේසි පහසු කාර්යක් නෙවෙයි. අද දරුවෝ දෙන්නෙක් හදා ගන්න දරන වෑයම බලපුවහම දැන් මේ ඔබතුමා කතා කරනකොට මට දැනෙච්ච දේ තමයි මේ වැඩසටහනට එන බොහෝ දෙනා කියනවා මම ජීවත් වුණේ හරි සුන්දර පරිසරයක කියලා. එහෙම කියලා හැබැයි දැන් මං එහෙ නෙවෙයි ඉන්නේ කියලාත් කියනවා. අපි තිරසර සංවර්ධනයක් ගැන කතා කරනකොට අපේ ගම ගැන අනිවාර්යයෙන්ම කතා කරනවා. සමාජයේ ගැටුම් තිබුණේ නැහැ කියලා කියනවා. දැන් ඔය තිරසාරත්වයේ කියනකට ගැටුම් රහිතව ජීවත් වෙනවා කියන එක, සතුට විඳමින් සතුටු සාමීචයෙන් සියලු දෙනා එක්ක ජීවත් වෙනවා කියන එක අදාළම අදාළයි. නමුත් ඒක දැන් අපෙන් දකින්න ටිකක් අඩුයි. ඒ ඛේදවාචක හැමදාම මේ වැඩසටහන අවසානයේ ඉතුරු වෙනවා අතපත්තු මහත්මා. අපි බලමු ඒක කොහොමද වෙනස් කරගන්නේ කියලා ඔබතුමාට තියෙනවද ඒ ගැන අදහස?
6: ඔව් පැහැදිලිව අදහස් තියෙනවා. හැබැයි මගේ වාසනාවට මේ ගම ඇතරලා මම යන්නේ ඊටත් වැඩියෙන් සුන්දර තැනකට. ඒ තමයි පේරාදෙණිය. මගේ වර්තමාන පදිංචි පේරාදෙණිය. මම ඉගෙන ගත්තේ පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ. ඒ කාලේ ඉගෙන ගන්න කාලේ මම හිතුවා මම මෙතන ඉන්නවා කියලා. නතර වෙනවා කියලා මගේ අනාගතය දන්නේ මෙතන කියලා. යාරෝ විශ්වවිද්‍යාල නුදුරි. ඉතාම ආසන්නේ මම දැන් වර්තමානයේ පදිංචි වෙලා ඉන්නේ.
5: ආ ඒ අපේක්ෂාව තමයි නේද විශ්වවිද්‍යාලේ ඉන්නකොට හිතුවා?
6: අනිවාර්යයෙන් මම හිතුවා.
5: හා හා හා
6: මං ඉන්නේ එතන කියලා සාවිත්‍ය විද්‍යාලය තුල. ඒ කාලේ ඇත්තටම මම ඒ කාලේ හිතුවා මෙතන විශ්වවිද්‍යාල ලොකු ප්‍රබවයක් ඉන්නවා, ශිෂ්‍ය ගොඩක් සංඛ්‍යාවක්. ඒක කෙනෙකුට රුපියල් කරලා බිස්නස් එකක් කරනවා කියලා කියලා හිතුවා. ඒකත් සාර්ථක වුණා ඇත්තටම. මේ ඒ නිසා මම හිතනවා මම ගත්ත තීරණේ වැරදි නැහැ කියලා. අදටත් සතුටු වෙනවා. ඒ වගේ මම මේ වෙද්දිමත් තාමත් මම ගම අතහැරලා නැහැ. ආ මම ගමත් එක්කත් මේ සම්බන්ධතාවය හොඳටම පවත්වාගෙන.
5: අනිත් සහෝදරයෝ මොනවද කරන්නේ?
6: ඔව් සහෝදරයෝගේ රජේ රැකියා කරනවා 3 දෙනෙක්. වගේ තමන්ගේ ස්වයන් රැකියාව කරන කෙනෙක් ඉන්නවා. ඒක ග්‍රැෆික් ඩිසයිනර් කෙනෙක්. සාහිත්‍ය එක්කෙනා කුෂ්කර්ම මාස්ට සම්බන්ධ කටයුතු කරන මංගාට පිළ සහෝදරය ප්‍රසන්න. එයාත් ඉහළ මට්ටමක සුපර්වයිසර් ඊට එහා ගිය වැඩ කොටසක් කරන අතර
5: ඔයෙන් බලපුවාම හැම දෙනාම හොඳ මට්ටමක ඉන්නවා.
6: ඒකට හේතුව අපේ මං කියන පැහැදිලි කරන මොකද මේක ආදර්ශයක් විදිහට අපේ ගමේ අපේ අම්මයි තාත්තා හැම වෙලාවම අපිට ඇහෙන්න කතා කරා. අපිට කොයිලා කිව්වේ නැහැ. අර එහා ගත්තේ ගමේ පවුලක් ගැන. ඒ පවුලේ ඔක්කොම දෙනා ඉගෙන ගත්තා. හොඳට ඉගෙන ගත්තා. දැන් ඔක්කොම රස්සා කරනවා. අපිටත් එහෙම අපේ දරුවා හදා ගන්න පුළුවන් නා කියලා ඒ දෙන්නා කතා කරා. ඒ කතාව අපි කන වැටිලා මේ අපේ පවුලේ කට්ටියත් ඉගෙන ගත්තා. විශේෂ හේතුවක් වුණා අපිට ඒක බලපෑවා කියලා මම හිතර වැත්තටම. ඒ ආදර්ශය පෙන්නනවා. ඒ තවුර පවුලක ඉගෙන ගත්තා නම් ඒ ආදර්ශය පෙන්නපුවම දරුවෝ විදිහට අපි ඒක අනුගමනය කරන්න පුරුදු වෙනවා. ඒක වෙන්න මම හිතන්නේ අපේ පවුලෙත් කොහොම වෙන්නේ නැත්තේ.
5: ඔව් හොඳට හොඳ මනසකින් පියවිසිහියෙන් ඉන්නකොට කෙනෙකුට තව කෙනෙක් ඉගෙන ගන්න එක ඉරිසියා පරවස විදිහට පේනවට වඩා ඒ මග ගිහිල්ලා අපි කොහොම හරි හොඳ තැනකට යනවා කියන එකට පුංචි අනුකරණයක් කළාට කමක් නැහැ කියන එක ඔබතුමාගේ අදහසයි. ගැඹෙලා තියෙනවා. අද අපි කතා කරන්නේ AMJ සමන්ත අතපත්තු මහත්මයා සමග උතුරුමැද පළාත් සහකාර අධ්‍යක්ෂවරයා පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරී. එතුමා මේ කතා කළේ තමන්ගේ පවුලේ තොරතුරු පිළිබඳව. එතනත් ඔබ හොඳට අහගෙන ඉන්නවා නම් සංවර්ධනයේ හොඳින්ම ගැඹෙලා තිබෙනවා. අපි කතා කරන්නේ මෙතුමගේ පෞද්ගලික තොරතුරු පිළිබඳව. හැබැයි ඒක ඇතුලේ සැඟවුණු හරි ලස්සන සෞන්දර්යාත්මක සහ සංවර්ධනාත්මක කතාවක් තියෙනවා. ඒක තමයි ඔබ අල්ල ගන්න ඕන. එහෙම නැතුව මේ අතපත්තු මහත්මයාගේ කරුණු ටික අපි ගුවන් විදුලියෙන් කියනවද කියලා හිතන මේක බැහැර කරන්නට එපා. අපි පේරාදෙණිය ගැනත් කතා කළපු නිසා ඒ විශ්වවිද්‍යාලය ලංකාවේ අනිකුත් විශ්වවිද්‍යාලයක ගත්තාම හරි සුන්දර පරිසරයකට හිමිකම් කියනවා. ඒත් එක්ක කොහොමද මේ ගෙවුණු පාසල් අවදි ඉඳලා ගත්තාම කොහොමද ඔබතුමාගේ ඒ අධ්‍යාපන කාරණා පාසලත් එක්ක විශ්වවිද්‍යාලයත් එක්ක ගොඩනැගුණේ?
6: අධ්‍යාපන ඇත්තටම මම සාමාන්‍ය පෙළ කරද්දී දක්ෂ නැහැ ඇත්තටම. ඒකට හේතුව තමයි මම ගොඩක් පරිසරයත් එක්ක කැළේත් එක්ක වැවේ නාන ස්කෝල කට් කරලා මම ආදර්ශ ගන්න කෙනා නෙමෙයි. නැමෙ ඒලාවේ දැන් මගේ එහෙම තමයි ජීවිතේ හැදිලා තියෙන්නේ මම කියන්න ඕන. ඉතින් එහෙම ගොඩාක් පරිසරයට ලෙන්ගතුයි මම ගොඩාක් කැමති ආදරෙයි. පරිසර ගහකොළ ආරක්ෂා කරන්න කැමති ආදරත් එහෙමයි. පරිසරක ජීවත් වෙච්ච නිසා අධ්‍යාපනය චුට්ටක් බැහැර වුණා. සාමාන්‍ය පෙළ සාමාන්‍ය රූටගෙන මම විමලරත්න කුමාරගම කියන විද්‍යාලයට තමයි යන්නේ තල්ගස්සෙයි අපි ගමේ. ඒ රූටගෙන උසස් පෙළ මම හිතන්නේ හොඳටම කරගත්තා. හොඳම ලකුණු දාලා.
5: දැන් මොනවද මේ විශේෂ ධාරම?
6: මම මේ කලංශේ.
5: ආ කලංශේ.
6: අධ්‍යාපන හදාගන්නේ.
5: හොඳයි. ඉතින් කලාවට බර පුද්ගලයෙක් පරිසරයට අවැසි පුද්ගලයෙක් අපි සාමාන්‍යයෙන් ටිකක් ගැඹුරට කතා කළොත් එහෙම නිර්මාණශීලීත්වයේ කෙනෙකුගේ ගොඩනැගෙන්නේ sannivedanaya පරිසරය කියන දෙකම බද්ධතාවයක් එක්ක තමන්ගේ කල්පනාව ඒ වගේම පරිසරයේ sannivedane. මේ තුන එකතු වුණාම ඕනම කෙනෙකුට හරි නිර්මාණශීලී ඇහැකින් බලන්නට පුළුවන්. නිර්මාණශීලී කනකින් අහන්නට පුළුවන්. එහෙම වුණාම ඒ පුද්ගලයා ඇත්තටම දියුණු පුද්ගලෙක්. ඉතින් ඔබතුමාට ඒ පරිචය තිබුණා කියලා කල්පනා කරනවා මේ කියන දේවල් එක්ක. හරි. අපි දැන් පාරිභෝගික සේවා අධිකාරිය පැත්තට හැරෙන්න ඕන. මොකද අද පරමාර්ථය මම පටන් ගන්නකොටම කිව්වා අපි පාරිභෝගික සේවා අධිකාරිය පිළිබඳව කතා කරන්න කියලා. මේ තොරතුරු වලින් පස්සේ අපි ගීතයක් අහලා පාරිභෝගික සේවා අධිකාරිය පිළිබඳව කතා කරමු. අහන්නකෝ මේ ගීතේ.

0: පාසලේ සුන්දර කාලය පිළිබඳව කතා කළා. ඒ ආසන්නයේම අපේ සමන්ත අතපත්තු මහත්මා තෝරගත්ත අපේ අතීතයේ සිහිපත් වෙන, අපේ පාසල් කාලයේ සිහිපත් වෙන හරි සුන්දර ගීතයක්. පාරිභෝගික සේවා අධිකාරිය පිළිබඳව අපි වචන මාත්‍රයෙන් අහලා තිබුණට මෙහි අන්තර්ගතය මොකද්ද, කාර්යභාරය කියන එක පිළිබඳව අපිට ඒ තරම් අවබෝධයක් නැතුව වෙන්නට පුළුවන්. ඒ නිසා ඔබට අවස්ථාව තිබෙනවා මේ පාරිභෝගික සේවා අධිකාරියේ මොකද්ද කාර්යභාරය පැහැදිලි කරන්න.
1: ඇත්තටම ෂෙල්ටන් මහත්මයා, පාරිභෝගික අධිකාරිය කියන එක අපේ රටට, අපේ ජනතාවට පාරිභෝගිකයන්ට අත්‍යවශ්‍යම ආයතනයක්. අපි හැම කෙනෙක්ම පාරිභෝගිකයෙක්. අපි විශ්වාස කරන්නේ ව්‍යාපාරිකයා ව්‍යාපාර කරන අවස්ථාවේ හැර අනිත් හැම අවස්ථාවකම පාරිභෝගිකයෙක් නිසා මේ රටේ ඉන්නේ, මේ ලෝකේ ඉන්නේ පාරිභෝගිකයෙක්. පාරිභෝගිකයෙක් කියන්නේ යම් භාණ්ඩයක් හෝ සේවාවක් මිලදී ගන්නෙක්. මිලට හෝ යම් දෙයකට මිලදී ගන්නෙක්. එයා එකින් අපේක්ෂා කරනවා, එයා යම් බලාපොරොත්තුවක් ඇතුව ගන්න මිලට. එක්කෝ එයාගේ ඒකේ තත්ත්වය, ගුණත්වය, ක්වලිටි අපි කියනවා, ඒකේ අවශ්‍යතාවයාගේ ලවරණය වෙන්න පුළුවන් විවිධ කාරණා මත පාරිභෝගික භාණ්ඩ මිලදී ගන්නවා. එයා පාරිභෝගිකයෙක්. එතකොට මේ අපේ පාරිභෝගික අවශ්‍යතාව වෙනුවෙන් ව්‍යාපාරිකය කරන්නේ මිලක් අය කරන එක. මිලත් අය කරනවා ලාභය සහිතව. මේ දෙන්න අතර යම් අවස්ථාවක මේ පාරිභෝගිකයාට තමන් අපේක්ෂා කරන දේ ඒ විදිහට මිල වෙන්න පුළුවන්, වර්ණය වෙන්න පුළුවන්, ওই දේ ලැබුණ නැත්තම් සා ව්‍යාපාරිකයා ඒක ඉෂ්ට කරේ නැත්තම් ඒ ලාභය අයතු විදිහට අරගෙන ඒ ලාභයෙන් තමන් බලාපොරොත්තු දේ ඉෂ්ට වුණ නැත්තම් එතෙන්ද මැදිහත් වෙන්න රාජ්‍ය ආයතනයක් විදිහට පාරිභෝගික අධිකාරිය ඉන්නවා. මේ පාරිභෝගික අධිකාරියට කලින් ලංකාවේ පාරිභෝගික ආරක්ෂක රන් පනත් කීපයක් ක්‍රියාත්මක වුණා. සාරධාරණ වෙළඳ සභා කමිෂන් පනත මිල පාලන එක. ඒ වගේම වර්තමානයේ 2003 අංක 9 දාන පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරි පනතෙන් තමයි අද ඔබ ආරක්ෂා කරන්නේ. මේ පනතෙන් මම තවදුරටත් කියන්නම්, මේ පනතෙන් පාරිභෝගිකය ආරක්ෂා කරනවා. ඒ වගේම පාරිභෝගිකය පමණක් නෙමෙයි, මේකේ ව්‍යාපාරිකය ආරක්ෂා කරනවා. ව්‍යාපාරික ආරක්ෂා කරන විශේෂයෙන්ම තරංගකාරී වෙළඳපොළක මිල් තරංගය වෙළඳපොළ තුළ තරංගයේ පැවතුනොත් එහෙම අසාධාන විදිහට තරංගයේ වෙළඳන් අතර පැවතුනොත් එහෙම ඒක බලපාන වක්‍ර පාරිභෝගිකයට. ඒකත් වෙළඳ ආරක්ෂා කරනවා වගේ ඒ තුලනුත් පාරිභෝගික අධිකාරිය පාරිභෝගික ආරක්ෂා කිරීම තමයි කරන්නේ. මොකද ඒ විදිහට හම්බ කරන වෙළඳ කරන වෙළඳන් විධිමත් කරන එක තමයි අපේ කාර්යභාරය.
0: ඒ තමයි කෙටියෙන්ම සඳහන් කළොත් පාරිභෝගික සේවා අධිකාරියේ කාර්යභාරය. දැන් ඔබතුමා සහකාර අධ්‍යක්ෂපරයේ පලාතක් බහරව සිටිනා. දැන් ඔබතුමාටත් පැවරුණු කාර්යභාර ටිකක් ඇතිනේ මේ අධිකාරිය තුළ. විශේෂ මොනවද ඔබතුමාගේ වැඩවල?
1: ඇත්තටම අපේ කාර්යභාරයේ තියෙන ගොඩක් කියන දේවල්. නමුත් මම කියන්නේ පාරිභෝගිකයාගේ ජීවිතයට හරි දේපළ වලට යම් හානියක් වෙනවන බාණ්ඩ හසේ අලෙවි කිරීම තුළින් ඒක ආරක්ෂා කරන අපේ වගකීම. ඒ වගේම තමයි වෙළඳපොළ නියාමනය කරන එක, වෙළඳපොළ විධිමත් කරන එක පාරිභෝගික අධිකාරියේ වගකීමක්. ඒ වගේ තමයි පාරිභෝගිකයන් දැනුවත් කිරීම, දැනුවත් පාරිභෝගික බිහි කිරීම. වෙළඳපොළට ගිහිල්ලා මිලදී ගැනීමේදී පාරිභෝගිකයන් ගැටලුවට සමහර වෙලාවට මිලදී ගන්න දන්නේ නැතුව තමන්ට තියෙන යුතුකම් අයිතිවාසිකම්. සමහර වෙලාවට ඔහු නොමග යන්න පුළුවන්, රැවටෙන්න පුළුවන්, රවට්ටන්න පුළුවන්, හිතාමතා ව්‍යාපාරි කරන්න. මේ සමහර වෙලාවට හිතාන මතා නොයට වැරදිමකින් වෙන්න පුළුවන්. මේ දේවල් වලින් පාරිභෝගිකය ආරක්ෂා කරන්න පාරිභෝග අධිකාරිය පළාත් මට්ටමින්, දිස්ත්‍රික් මට්ටමින් නිලධාරීන් පත් කරලා, ඒ නිලධාරීන් යටතේ විමර්ශනධාරී කණ්ඩායම් පත් කරලා, ඒ වගේම ඊට උඩින් පාරිභෝගික අපි පළාත් සහකාර අධ්‍යක්ෂකව පත් කරලා ලංකාව පුරා, ලංකාවේ හැම පළාතම ආවරණය වෙන පරිදි විහු ආයතන විහුවක් හදලා ඒ තුළින් පාරිභෝගික ආරක්ෂා කරන්න විශේෂ උත්සාහයක් දරනවා. මේ පාරිභෝගික ආරක්ෂණය අපි විතරනේ, පාරිභෝගික අධිකාරිය විතර නෙමෙයි අපි නියාමනය කරන්න ඇත්තට. මේ වගේ විවිධ අංශවලට තියෙනවා. අපි ගත්තොත් හැම කාණ්ඩෙම පාරිභෝගිකයෝ ඉන්නවා. අපි ගත්ත සුරා බදුව ගත්තොත් ඒ පනතත්තේ පාරිභෝගිකයන් ඉන්නවා. එතකොට අපි මහජන සභාවක පක්ෂකවරයා, ඒ වගේම ආයතන රාශියක් තියෙනවා. ඒ රාශියෙන් එකක් ප්‍රධානම එකක් තමයි පාරිභෝගික අධිකාරිය කියන්නේ. මේ සියලු දෙනාම

0: ටේ ආණ්ඩුහවාසය ව්‍යවස්ථාවෙන් පැවරිල්ලා තියෙන බලතල අනුව ඊට ඒ අනුව පාරිභව ආරක්ෂා කිරීම තමයි කරන්නේ. ඍජුවම පාරිභව අධිකාරිය පාරිභව ආරක්ෂා කිරීම සඳහා මැදිහත් වෙනවා. හුඟක් වෙලාවට ජනතාව හිතන දෙයක් තමයි සියල්ල පාරිභව අධිකාරිය කරන්න පුළුවන් කියලා හුඟක් පැමිණිලි අපිට දෙනවා. අපිට අදාළ නැතිවත් දෙනවා ගොඩක් වෙලාවට. ඒ අපේ විශ්වාසය නිසා හැබැයි පාරිභෝගිකය කියන හැම ශ්‍රේෂ්ඨකෙම ඉන්නව සියලු දෙනා ආරක්ෂා කිරීමට ඒ අදාළ අංශ තියෙනවා. අපි පාරිභෝගිකයන් ආරක්ෂා කිරීම මෙන්න මේ කියන කාරණා ඔස්සේ මැදිහත් වෙනවා.
1: දැන් මේ වැඩ කටයුතු කරන්න නිලධාරීන්ගේ සහය අතිශය අවශ්‍ය වෙනවනේ.
0: පැහැදිලිව
1: මේ නිලධාරී තන්ත්‍රයේ සැකැස්ම කොහොමද මේ පාරිභෝගිකයා සහ ඔබතුමා කියන විදිහට ව්‍යාපාරිකයා කියන දෙපොළම ආරක්ෂා කරන විදිහේ ක්‍රියාමාර්ග ගැනීම සඳහා නිලධාරීන්ගේ යෙදවීම කොහොමද?
0: ඇත්තටම නිලධාරීන් මම මතක් කරනවා විමර්ශන නිලධාරීන් අපිට ඉන්නේ සසසුරු නිලධාරීන් ඉන්නවා. මේකේ ගාමක බලවේගය තමයි විමර්ශන නිලධාරීන්. ඔවුන් තමයි මේ සමස්ත පාරිභෝගිකයා ආරක්ෂා කරන්නේ. ඒ වෙනුවෙන් වෙළඳපොළ වැටලීම් කරනවා, දැනුවත් කිරීම කරනවා, ඒ වගේම සමහර දුසාසි රාජකාරි කරනවා, සුවහසක් රාජකාරි ඔවුන් අතින් තමයි සිද්ධ වෙන්නේ. හැබැයි අපි ඔබතුමා හිතනවත් දන්නේ පාරිභෝගික අධිකාරිය කොච්චරක් ඉන්නවද කියලා. නමුත් ප්‍රමාණ නිලධාරීන් ප්‍රමාණයක් නැහැ. මේ වර්තමානයේ වර්තමාන රජය මේ කඳුරා ගත්ත ගරුවමත්වරයා මේ කඳුරා ගත්ත පාරිභෝගික අධිකාරියට ප්‍රමාණවත් පහසුවක් නැහැ සහ නිලධාරීන් ප්‍රමාණයක් නැහැ කියලා. ඒ අනුව නව බඳවා ගැනීම තීකුත් කරා. තවදුරටත් ඇත්තටම මදි අපිට. මේ රටේ පාරිභෝගික ආරක්ෂා කරන්න ගොඩාක් මම හිතන්නේ විමර්ශන නිලධාරීන් අපිට අවශ්‍ය වෙනවා. අපේ දිස්ත්‍රික්ක එකකයක් තියන්නේ. නමුත් මේ දිස්ත්‍රික්කේ මේ පළාත තුල ගත්තොත් ලොකු වපසරියක් තියෙනවා. ප්‍රාදේශීයකම් කොටස් ආරියක් තියෙනවා. නමුත් මේ සියලු දේවල් වලට ඉතාම අඩු නිලධාරීන් ප්‍රමාණයක් තමයි අපිට ඉන්නේ. ඒ නිසා අපි ගොඩාක් වැඩ කරන්න සිද්ධ වෙලා තියෙනවා. අපි වැඩ කරනවා ඔබ වෙනුවෙන්. ප්‍රමාණවත් නිලධාරීන් ඉන්නම නම් තවත් වැඩි සේවාවක් අපිට දෙන්න පුළුවන් ඇත්තටම අපේ ජනතාවට.
1: දැන් ඔය කතාව ඇතුලේ තියෙන්නේ කොයි තරම් දුරට රාජකාරිය කළත් මගහැරීම් වෙන්නට පුළුවන්
0: ඉවරයක් කරන්න බෑ
1: කියන එක. ඉතින් සමහර විට මාධ්‍යයට හසු වෙන්නෙත් මේ හරියට කරපු රාජකාරිය නොවෙන්නට පුළුවන්. ඒ අරුණහම යම් තැනක නිලධාරී හිඟේ හෝ යම් කාරණාවක් නිසා සිද්ධ වෙන අඩුපාඩුවක් තමයි මතු කරන්න උත්සාහ කරන්නේ. මම මේ කියන්නේ අඩුපාඩු මතු කරන්නට එපා කියන එක නෙවෙයි. ඒකත් වැදගත් වෙනවා. මැද ඉන්න කෙනෙකුට පේනවා මොකක්ද අඩුපාඩුව කියන එක සහ මොකක්ද හොඳ කියන එකත් මේ මැදහත් ඉන්න කෙනෙකුට පේන්නට ඕනේ.
0: මේ උසහාය ඔබ තවත් වඩා ආරක්ෂා කරන්න. ඒක තමයි උසහාය. අපිට මේ සම්පත් සහ මේ නිලධාරීන් අවශ්‍ය ප්‍රමාණය තිබුත් අපිට වඩා ආරක්ෂා කරන්න පුළුවන්. අදට වැඩි කෙනෙකුෙන් කරන කාර්යභාරයට වැඩි ගොඩකින් කරන කාර්යභාරය වැඩි. වඩා සේවය කිරීම තමයි අපේ අවශ්‍යතාවය ඉල්ලන්නේ. ඒක තමයි අපි ටිකින් ටික සම්පූර්ණ කරන්න යන්නේ ඇත්තටම.
1: දැන් අනුරාධපුර දිස්ත්‍රික්කේ හරි විශාල දිස්ත්‍රික්කයක්.
0: ඔව් ලංකාවේ බුම් ප්‍රමාණය වැඩිම දිස්ත්‍රික්කය.
1: ඔව් නිලධාරීන් කොච්චර ඉතර ඉන්නවද ඔය කියන විමර්ශන නිලධාරීන්?
0: මං හිතන්නේ අපි ඒ ගැන කතා නොකරමු.
1: නෑ අපි කතා කරමු.
0: අපිට ප්‍රමාණවත් නිලධාරීන් ඇත්තරම පළා දිස්ත්‍රික්කේම ඉන්නේ නිලධාරීන් 23ක් වම්.
1: 23යි. ඔබ දන්නවද මේ ප්‍රාදේශීය ලේකම් කොට්ටාස 22ක් තියෙනවා අනුරාධපුර දිස්ත්‍රික්කේ. සමහර ආයතනවලට සමහර අමාත්‍යංශවලට එක ප්‍රාදේශීය ලේකම් කොට්ටාසයකට නිලධාරීන් දෙන්නෙක් විතර ඉන්න අමාත්‍යංශයක් තියෙනවා. එහෙම බලපුවහමත් 22 වැඩි කිරීම දෙක 44ක්. හැබැයි පාරිභෝගික සේවා අධිකාරියට ඉන්නේ 23 දෙනයි. දැන් අපි හිතමු වෙළඳ දැන් ඔබතුමා ළඟ සංඛ්‍යා ලේඛන නැතුව ඇති මේ වෙළඳ ව්‍යාපාර මෙච්චර ප්‍රමාණයක් තියෙනවා කියලා. තියෙනවද එහෙම?
0: අපි තියෙනවා සංඛ්‍යා ලේඛන ඩිපාර්ට්මන්ට් එකේ
1: තියෙනවා. දැන් එහෙම බැලුවොත් එහෙම දැන් එක ප්‍රාදේශීය ලේකම් කොට්ටාසයක් ගත්තොත් එහෙම ව්‍යාපාර විශාල සංඛ්‍යාවක් තියෙනවා. දැන් මේ ව්‍යාපාර ටික කොහොමද ප්‍රාදේශීය ලේකම් කොට්ටාස මට්ටමින් බැලුවත් එක නිලධාරියෙක් විසින් ආවරණය කරන්නේ? මිනිසුන්ට එතකොට දැන් හොර වැඩක් කරන්නට හිතෙන කෙනෙකුට, වංචනික විදිහට යම් යම් ව්‍යාපාරයන් කූට විදිහට කරන්න හිතෙන කෙනෙකුට ඒ දේ කරලා පාඩුවේ අත පිහදගෙන ඉන්නත් පුළුවන් නිලධාරියා එනකොට.
0: හැබැයි බෑ
1: නේ?
0: එහෙම කරන්න බෑ.
1: එහෙම කරන්න බෑ.
0: පාරිභෝගික අධිකාරියෙන් ඇහවහන්න බෑ. අපි දැන් එහෙම හිතන්න පුළුවන් යමකට බෑ. ඔබ දකින්නවද ගොඩක් වෙලාවට මාධ්‍ය වලින් පාරිභෝගික අධිකාරිය ගොඩක් වැඩ කරනවා. මාධ්‍ය වලින් පෙන්නනවා. අපි දැනුවත් කරලා ජනතාව ගොඩාක් දැනුවත් කරනවා. අපේ ඔත්තු සේවාවන්
1: ඒටික අපි විග්‍රහ කරමු. විසිතුන් දෙනා හිටියට අනිත් පැත්තෙන්
0: මේ හිතන්නේ බාලු අධිකාරියන් පැනලා යන්න බෑ, එහෙම නීතිය රව් වෙන්න
1: නෑ. මොනවද වෙන්නේ කියන එක බලන්න තව පිරිසක් මේ ස්විච්චාවේ මගේ ඉන්නවා.
0: එහෙමද? ඉන්නවා. තොරතුරු එනවා අපිට.
1: ඒක නම් කියන්න එපා දැන්.
0: ඒක කියන්නේ. තොරතුරු එනවා අපිට. ඒ වගේම කාටවත් එහෙම කරන්න බෑ. අපිට ගොඩක් ඔය ඔබ දකින්න ඇති. මාධ්‍ය හරහා ගොඩක් වැටලීම් සිද්ධ කරනවා අපේ නිලධාරීන්. ඒ ජනතාවගෙන් ලැබෙන තොරතුරු අපි මේ වැඩසටහන ඉල්ලන්නේ ඔබතුමාලගෙන් ඕන තරම් වැඩදින්න අපිට. අපි අපේක්ෂා කරන්නේ ඔබගේ සහාය. ගම්මට්ටමින් ඔබ දකින්න ගමේ ව්‍යාපාරිකය කරන වැරදි. හිතාමතා වෙන්න පුළුවන්, නොහිතා වෙන්න පුළුවන්. ඒ වගේ ගබඩාව තියාගෙන විත විදිහට අපි දකින්න සැමන්න අපි දකින්න ඇතින ඔය උදාහරණ කියන්න බෑමඩු කාලේ මා නිසා ගොඩාහ සුවාසම් මේ පනත උල්ලංඝනය කරමින් වැරදි කරනවා. ඒවා අපිට එන අවශ්‍යනිකවම.
1: දැන් මම මේ පස්සේ හඳ හිටපු ප්‍රශ්නයක් මේක. වැඩිපුරම ඔය මේ ව්‍යාපාරික ආයතනවල කරන මේ වංචනික වැඩ අතරේ වැඩිපුරම මේ ඔබගේ රැහැනට අසු වෙන්නේ මොනවද?
0: අපි වැරදි කීපයක් තියෙනවා. අපේ පනත යටතේ වැරදි අඳුනාගත් වැරදි කීපයක් තියෙනවා. ඒවා අතරින් මේකයි කියලා විශාල කියලා කියන්න බෑ. නමුත් කඩේකට ගියපුවාම පාරිපන්ත උල්ලංඝනය කරන බොහෝ දේවල් තියෙනවා. ඒවා අතරින් ඒ වෙලාවේ අපිට පැමිණිල්ලක් આવුවොත් පැමිණිල්ල 90 කටයුතු කරනවා. ඒ වගේම ඒ අවස්ථාවේ අපි වෙළඳපොළ අපි ස්විච්චාවෙන් ගිහිල්ලා වෙළඳපොළේ වැඩසටහන් කරන කෙනෙක් අපි තෝරාගෙන ඔය පාරිභෝගිකන්ට අනිවාර්යෙන් තමයි අයිතියක් තමයි මිල ප්‍රදර්ශන කරන එක.
1: පාරිභෝගිකයා අයිතියක්. මිල දර්ශනේ
0: තියෙනවා. අනිවාර්යෙන් තියෙනවා. ඒයි අපි තීරණය කරන අපේ පාරිභෝගික අපේ තියෙන ක්‍රය ශක්තිය අනුව තමයි බාණ්ඩයක් ගන්න. පාරිභෝගිකයා අතේ තියෙන ගාන ව්‍යාපාරිකයා දැනගන්න ඕනේ. මිල ප්‍රදර්ශනය කරන්න නම් තොරතුරු තෝරා ගැනීමක් තියෙන වෙළඳපොළේ. කොහෙද අඩු? එයා සමහර මිල තෝරනවා නම් මිල අඩු මිලක්ම තෝරනවා. එයාට අඩුවෙන් ගන්න තියෙනවා. එයාත් එතකොට මිල කියන ප්‍රදර්ශනය කරන එක. ඒ වගේම කල්ලිකුතුච්චි බාණ්ඩ තියෙන්න බෑ. ගොඩක් තියෙනවා මම කියන්නේ විදුලි උපකරණ ඉලෙක්ට්‍රොනික අයිටම් වලට අඩුම තරමේ මාසයක වගකීම දෙන්න කියනවා අපි. අඩුම තරම. හැබැයි තව සමහර වෙලාවට පාලන මිල දාලා දින බාණ්ඩ තියෙනවා. ඒවා පාලන මිලට වැඩිම විකුණන්න බෑ. ඊට අමතරව සටහන් කරලා තියෙන මිලක් බාණ්ඩ වල සටහන් කරලා තියලා ඒ සටහන් කරලා තියෙන මිලට වැඩිම විකුණන්න බෑ. ඒ විතරක් මේ බාණ්ඩ සංගවා තබා ගන්න බෑ. බාණ්ඩ විකිණීම ප්‍රතික්ෂේප කරන්න බෑ. ව්‍යාපාරික කිසි දෙයක් මේ දේවල් කරන්න බෑ. පාරිභෝගික පනත යටතේ විශාල ව්‍යාපාරිකයන් සිදු කරන විශාල වැටීම් ප්‍රමාණයක් වැරදි
1: ප්‍රමාණයක් තියෙනවා.
0: ඒ වැරදි ඔය අපිට හවු වෙන මේ වැරදි ගොඩක් තියෙන ඉතින් ඉන්න මම එච්චර කියන්නේ නැහැ. මොකද තියෙනවා මේ මම කියන්නේ ජනතාව දැනුවත් වෙන්න ඕන. මේ පිළිබඳ ජනතාව දැනුවත්භාවයක් තියෙනවා නම් ව්‍යාපාරිකයා කරන වැරදි මොනවද තමන් අහුවෙන්නේ කොතෙන්ද කියලා ඒකට පාරිභෝග අධිකාරියත් වෙනවා. හැබැයි ඒකට පාරිභෝග අධිකාරිය අත පිහගෙන පැත්තට වෙලා ඉන්නානේ. පාරිභෝග අධිකාරිය ජනතාව දැනුවත් කරනවා. ඒකේ හොඳම තේ තමයි පාසල් දරුවගේ ඉඳලා රජයේ සේවකයා මහ ජනතාව සියලුම අංශ නියෝජනය වෙන්න නැත්නම් රජයේ තියෙන රටේ තියෙන හැම අංශයක්ම නියෝජනය වෙන විදිහට අපි දැනුවත් කිරීම සිද්ධ කරනවා. ඒ නිසා ව්‍යාපාරිකයෝ දැනුවත් කරනවා. මොකද හැමදේම මේ දෙපැත්තම බැලන්ස් වෙනවා. දෙපැත්තම දැනුවත් භාවයක් තිබ්බොත් වැරදි කරන්න බෑ කාටවත්. අසාධාන විදිහට වැඩ කරන්න බෑ. ඒ නිසා අපි දැනුවත් කිරීම කරනවා. නිරන්තරයෙන් මම හිතන්නේ මේ දිස්ත්‍රික්කයේ තමයි දැනුවත් කිරීම වලින් අඛණ්ඩව වැඩියෙන්ම ලංකාවේ දැනුවත් කරලා සහතික කරන් තියෙන දිස්ත්‍රික්කේ. ඒකට විදිහට මම සතුටුයි ඇත්තට මේකට.
1: ඔබතුමා කොච්චර කාලයක්ද මේ
0: වැඩ? මම නම් දැන් අවුරුද්දක් හැමාරක් විතර වෙන්නේ.
1: දැන් ඔබතුමා කියන්නේ මීට පෙර සිද්ධ වෙච්ච කාරණාත්
0: එක්ක එකතු වුණාම ගත්තපහම අද වර්තමානයේ දක්වා හොඳ නිලධාරි හොඳමක් ඉන්නවා. දැනුවත් කිරීම වැඩි ගොඩාක් කරනවා අපි. ඒ අපි බලාපොරොත්තු වෙන ඒ තුලින් පාරිභෝගිකයා දැනුමත් කරලා එයාගේ දැනුම තුලින් වෙළඳපොළ හැසිරීමත් අපි බලාපොරොත්තු වෙන්නේ. ඒ හැසිරීම තුලින් ඔහුට අවශ්‍ය භාණ්ඩය විලෙන්දාගේ කූට විපක්‍රම වලට අහුවෙන්නේ නැතුව, එහෙම නැත්නම් ඔහුගේ කපිටිකම් වලට අහුවෙන්නේ නැතුව, ඔහුගේ වෙනත් වැරදි වලට අහුවෙන්නේ නැතුව බුද්ධිමත්ව තමන්ට ඕනෑ භාණ්ඩය නිවැරදිව තෝරා ගන්න පුළුවන් පරිසරයක් තමයි නිර්මාණය කරන්නේ.
1: ඔබට වැටහෙනවා ඇති මේ වැඩසටහන් ටිකක් අපි ටිකක් වේගෙන් යනවා වගේ. මේ ඒකට හේතුව තමයි කතා කරන්න ගොඩක් දේවල් තියෙනවා. මම කියලා තමයි නැවතුවේ මේ වැරදි ගොඩ කියන්න ගියනම් අපිට පැයක් මදි. ඈ ඒ තරමට තියෙනවා. මම මේ කතාව අහන්න ඔබතුමාගෙන් අපේ අතපත්තු මහත්මගෙන්. හැම වෙළඳ සැලකම පාරිභෝගික සේවා අධිකාරියට දැනුම් දිය හැකි දුරකථන අංකයක් ප්‍රදර්ශනය කරන්න පුළුවන් වාතාවරණයක් තියෙනවද? එහෙම කරනවද?
0: ඔව් පුළුවන්. හැකියාව තියෙන හැම අපිට පාලුවක අධිකාරියෙන් යම් දැන්වීමක් වෙළඳ ව්‍යාපාරික දාන්න පුළුවන්. දාලා අපිට පැමිණි ගන්න පුළුවන්.
1: ඔව් දැන් ඔබතුමාලට රජයේ වශයෙන් තියෙනවනේ මේ බලතලයක්. ඒ බලතලයේ යටතේ හැම දැන් අපි කියමු එක ගමක තියෙනවා ව්‍යාපාරික ස්ථාන 10ක්. මේ 10ෙම ප්‍රදර්ශනය කරන්න පුළුවන්ද මේ ව්‍යාපාරයේ තුල යම් කිසි ආකාරයක වැරැද්දක් සිදුවේ නම් මෙන්න මෙම දුරකථනය අංකයට දැනුම් දෙන්න.
0: අනිවාර්ය පුළුවන්. එහෙම තියෙනවා. ඒක කරන්න අපිට පුළුවන්. ඊට වැඩියෙන් අපිට ලේසි දැන් ඇත්තටම දැන් අපි තාක්ෂණය වෙනස්, ලෝකය වෙනස්. අපේ තියෙන හොට්ලයින් එක කියන්නේ ෂණික දුරකථන ඇමතු. 1977. ඒ වගේම ඒවට දැන් තරුණ පරම්පරාව අපි වගේ නෙමෙයි ගොඩක් වෙලාවට තමින් තාක්ෂණ පාවිච්චි කරනවා. ඒ වගේම මේ අපේ තියෙනවා මේ පාරිභෝග දැනුවත් කිරීම සඳහා මේ පැමිණිලි ගැනීම සඳහා දිස්ත්‍රික්වල
1: අංකයක් තියෙනවා නේද?
0: අංක තියෙනවා. ඔයාලට මම ලේසිම එකක් කියන්නම්. අපේ තියෙනවා දිස්ත්‍රික් කෝඩ් එක දාලා මුලින් හැම කාර්යාලයකම දිස්ත්‍රික් හැම ලංකාවේම හැම කාර්යාලෙම එකම නම්බරයක් වගේ තියෙන්නේ. ඒක මතක තියාගන්න ඕනේ. 77 55 455. 77 55 455. මේකේ මුලට තමගේ දිස්ත්‍රික් කෝඩ් එක දාගන්න.
1: ආහ්.
0: කිලින්ම අපේ ඔෆිස් එකට එන්නේ.
1: නැවත කියමු අපි අංකය.
0: 77 55 455. හොඳට මතක තියාගන්න.
1: 77 55 455. අපේ නිෂ්පා මේ වැඩසටහනේ අපිත් එක්ක
0: මේකේ මුලට දාගන්න තමන්ගේ දිස්ත්‍රික් කෝඩ් එක. ඒ වගේම
1: මේ අංකේ නේද?
0: මේ අපි තියෙනවා මේ පාරිගතම පැමිලියන්සයක් වෙනම තියෙනවා. කියන්නේ අපි 1977 පැමිලි ගන්නවා. ඒ පැමිලියන්සේ කොළඹ තියෙන නම්බරේ තමයි කොළඹ කෙනෙක් නම් 0.11 77 55 455 481 දක්වා මේකේ තියෙනවා. අනිත් එක අපේ වෙබ්සයිට් එක අපිට පරිශීලනය කරන්න පුළුවන්. වෙබ් එක තමයි www.caa.gov.lk කියන එක. ඒ වගේම අපි Facebook පිටුවකුත් තියෙනවා. කන්සම ෆයස් ඔතොරිටි කියලා. මේට අමතරව අපිට පැමිණිලි වර්ග දෙකක් එනවා. එකක් තමයි අපිට ලිඛිතව පැමිණිලි කරන්න පුළුවන්. එකක් සමහරවිට අපි බැඳීම් තියෙනවා මේ සමාජයේ ජීවත් වෙන්නේ. ලිඛිතව කියන්න බෑ. විවිධ ප්‍රශ්න තියෙන්න පුළුවන්.
1: අවිධිමත් ක්‍රමයක් පාවිච්චි කරන්නත් පුළුවන්
0: කියලා. නෑ, ඔබට විධිමත් නැතුව කියන්න පුළුවන් අපිට. හොඳට මතක තියාගන්න මෙන්න මේ දේ. ඔබ අපිට දවා දෙන තොරතුරු කිසිසේත් කිසි පාර්ශවයකට යන්නේ නෑ. ඒක අපි අතේ විතරයි තියෙන්නේ. ඒ නිසා නොබියම ඕමන දෙයක් ලිඛිතව දෙන්න පුළුවන්. ලිඛිත නොවන ආකාරයට දෙන්න පුළුවන්. වාචික කාර්යාලයට ඇවිල්ලා කියන්න පුළුවන් ඔබට. එහෙම නැත්නම් නමක් ගමන් නැතුව දාන්න පුළුවන්. ඕන ආකාරයෙන් අපිට පැමිණිලි තමයි අපි අපේක්ෂා කරන්නේ ඔබේ පැමිණිලි. සමහර දේවල් තියෙනවා.
1: සමහර ඒ විදිහට පැමිණිලි එනවද මේ වෙනකොට?
0: ඕන තරම් එනවා. 1977 පැමිණිලි එනවා අපිට කරගන්න වෙයි.
1: 1977 මතක තියාගන්න හොට්ලයින් එක 1977 මතක තියාගන්න. කොහේ හරි ලියාගන්න පාරිභෝගික සේවා අධිකාරියට දැනුම් දිය යුතු යම් කිසි කාරණාවක් තිබුණා නම් ඔබට දැනුම් දෙන්නට පුළුවන්.
0: මේත් එක මම කියන්නම්. තව එක තියෙන පැමිණිලි වර්ගයක් තියෙනවා. අපිට අපි භාණ්ඩය ගත්ත කෙනා සංගවන්නේ නැතුව කියන්න වෙනවා ඒක. අපි හිතමු විදුලි උපකරණ වෙන තම වගකීම් තිය සාධික තියෙන වගකීම් සහිත භාණ්ඩවලට පැමිණිලි කරනවා නම් අපි ගත්ත භාණ්ඩය අපි පාරිභෝගිකයට ඒක ගත්ත භාණ්ඩේ දෝෂයක් තියෙනවා නම් යම් දෝෂයක් තියෙනවා නම් වගකීම් කාලේ වගකීම් දෙන්නේ නැත්නම් කැඩිලා බිඳලා නම් මොනවා හරි තියෙනවා නම් අපිට ඒක ලිඛිතවම ඉදිරිපත් කරන්න ඕනේ. ලිඛිතව ඉදිරිපත් කරද්දී ඔබ විසින් සැපය යුතු අනිවාර්යයෙන්ම ඒ භාණ්ඩය ගත්ත බිලේ ෆොටෝකෝපිය. ඡාය පිටපත. වගකීම් සහතිකයක් තියෙන වගකීම් සහතිකේ ඡාය පිටපතක්. සමග ඔබට වෙච්ච අසාධාරණය ඔබට වෙච්ච ඔබ අවශ්‍ය ඉල්ලන දේ අපින් අපේක්ෂා කරන දේ පැහැදිලිව ලියන්න. ලියලා ඒක යම් තැනකට දීලා හදාගත්තා කීපතාවක් කැඩුනා කියන්න පුළුවන් විවිධ දේවල් වෙන ඒ ටික ඔක්කොම ලියලා අපිට දෙන්න ලිඛිතවම ඔබේ අවශ්‍යතාවය ඉල්ල. එහෙම දුන්නට පස්සේ අපි ඒකට ආකාර තුනකින් ඔබට පිළියම් යදෙනවා. එකක් තමයි ඔබට භාණ්ඩයට භාණ්ඩයක් අලුත් භාණ්ඩයක් ඒක අපි දෙපැත්ත ගෙන්නලා සාකච්ඡා කරලා භාණ්ඩයට භාණ්ඩයක් අරන් දෙනවා. එහෙම නැත්නම් භාණ්ඩයට ගිය මුදල ඒකට ගිය වියදම ඒක අරන් දෙනවා. එහෙම නැත්නම් රෙපයර් එක මොකක් හරි අලුත් වැඩියාවක් හරි කෑලි දාන දෙනවා. ඒ දෙක කරලා දෙනවා. හැබැයි මේක ඔබ අනිවාර්යෙන්ම මම කියපුවා වගේ අර විස්තරය ඉදිරිපත් කරන්න ඕන. සේවාවක් නම් මාසයක් විතර කාලයක් ඇතුළත බාණ්ඩ ඇමිලි දෙයන වොලන්ටරි කාර්ය පීරියඩ් එක තියෙනවා. ඒ කාලය තුළ අපිට දෙන්න අපි තියෙන පාරිභෝගික යම් භාණ්ඩයක් ගන්න යම් පරමාර්ථයක් ඉෂ්ට කරගන්නද ඒ භාණ්ඩ ඒ පරමාර්ථය ඉෂ්ට විය යුතුයි. ඒක නොවෙනවා නම් ඔබට පැමිණ කරන්න පුළුවන් අපිට. ඒ නිසා අපි කාර්ය මණ්ඩලයේ සූදානමින් හැම වෙලාවම ඔබින් ඔබගේ ඔබ තමයි අපිට උදව් කරන්න ඕනේ. ඒ තියෙන ගැටලු තියෙන එක ඉදිරිපත් කරන්න ඕන. අපි ඒ වෙනුවෙන් මැදිහත් වෙනවා. අපි හරිස්ම සන්තෝෂයි සන්තෝෂි මේ රස්සාව කරන්න විවිධ විවිධ පැමිණ ලියනවා. දැන් භාණ්ඩ ගත්තොත් වෙනපොදි භාණ්ඩ ගොඩාක් තියෙනවා. ඒවත් ප්‍රශ්න ගොඩාක් තියෙනවා. ඒ බහුල මේ නිලධාරින් ඇත්තටම මේ අත්දැකීම් බහුල නිලධාරින් පිරිසක් රාජකාරී කිරීම තුළින් අත්දැකීම් එකතු කරගත්තන නිසා අපි අතින් ඔබට හොඳ සේවාවක් වෙනවා කියන එක සාහතික වෙන්න පුළුවන්. ඒ නිසා ඔබේ පැමිණිලි ඔබේ අවශ්‍යතාවය අපිට කියන්න.
1: අහගෙන ඉන්න තියෙන්නේ හරි ලස්සනට පැහැදිලි කරනවා. ඒ පැහැදිලි කිරීම ඇතුළෙම තියෙනවා මේ වැඩ කරන්න තමයි ඕන අපි කියන අදහස. මෙතුව මතකද කිව්ව වැඩ වැඩි පටන් ගන්නකොටමද මම සාමාන්‍ය පෙළනික රූටලාවි කිව්වා. ඒක දෙපාරක් විතර කියවුණ ඒ පටන් ගැනීම එතනින් ඔබට එතුමා එහෙම සාමාන්‍ය පෙළ අර විභාගය ගැන එහෙම හිතුවට පරිසරයත් එක්ක සමාජයත් එක්ක බද්ධ වුණු ඒ ඒ ගැටුණු ශක්තිය මෙතුමාගේ මනසේ හදවතේ තියෙන නිසා තමයි මේ විදිහට වැඩ කරන්න පුළුවන් වෙලා තියෙන්නේ. මේ විදිහට ඇවිල්ලා බය නැතුව මාධ්‍යයක් ඉස්සරහා කතා කරන්න පුළුවන්කම තියෙන්නේ. දැන් මේ බැටලීම් වලට ගියපුවාම කවුරු හරි වරදකට හසු වෙනවා. ඒ හසු වුණාන් පස්සේ ඔබතුමාලාගේ ආයතනේ පිටිපස්සේ එන ව්‍යාපාරිකයෝ ඉන්නවද? මේ මොනෝ හරි ක්‍රමයකින් මේක මේ නවත්තලා දෙන්න මහත්වෝ ආයේ මේක කවදාවත් කරන්නේ නැහැ, වැරදීමකින් උනේ, අපි දන්නේ නැතුව තමයි මේක උනේ, පැත්තකින් තියලා තිබ්බේත් ඔබතුමාලා ඒ පැත්තකින් තිබ්බ එක තමයි ගත්තේ වගේ ඒවා කියා ගනිමින් මේ කාර්යාලයට එන පිරිස ඉන්නවද?
0: ඔබතුමා යමක් දැනගෙන කියන්නේ. ඔව් පැහැදිලිවම ඉන්නවා. එහෙම එනවා. අපි එන්න එපා කියන්නේ නැහැ. එලගම් දුක් ගැනවිලා තියෙනවා ඉදිරියට යන්න පුළුවන්. හැබැයි අපි බලනවා මෙතන ඇත්තමද මේ කියන්නේ. තීලා යම් සාහනයක් දෙන්න පුළුවන් දෙයක් තියෙනවා නීති අනුකූලවම දෙන්න තියෙන යම් ප්‍රතිපාදන. නමුත් මේ වරදක් කියන එක මතක තියාගන්න, වරද කියන එක වරද.
1: වරද නම් වරද.
0: ඒක දැනුවත් භාවයෙන් වෙන්නත් පුළුවන් නොදැනුවත් භාවයෙන් වෙනවා. හැබැයි මේ මොන ආකාරයෙන් වුණත් වරද නම් වරද. ඒ නිසා වරදට නීතියේ ලියලා තියෙනවා දඬුවම්. ඒ දඬුවට පාරිභෝගික අධිකාරිය සියලු දෙනා යටත් කරනවා. ඒ මේ පණ සම්බන්ධයෙන් වැරදි කරන අය යටත් කරනවා. ඒක තමයි අපේ ක්‍රමය ඇත්තටම.
1: සදාචාරාත්මක ව්‍යාපාරික පරිසරයක් ඇති කරන එකත් ඒ ඔස්සේ සුරක්ෂිත පාරිභෝගිකව නිර්මාණය කරන එකත් තමයි පාරිභෝගික සේවා අධිකාරියේ දැක්ම. මේ වෙනුවෙන් වැඩ කරන්න එපා.
0: අනිවාර්යෙන් වැඩ කරන්න ඕන. මේකෙන් අපි ඇත්තටම මෙතන ඒකම තියෙනවා. අපේ පරිසරය අපේ ගැන කියවනවා නේද? අපේ සදාචාර ව්‍යාපාරික රටාවක් නැහැ. ඒවා පාරිභෝගික සුරක්ෂිත නැහැ කියන එක තියෙනවානේ. දැන් මේක ඉෂ්ට කරගන්න තමයි අපි දඟලන්නේ. අපි උත්සාහ කරන්නේ හැම වෙලාවම රජයේ මේකට බල අපිට මඟ පෙන්වන්නේ. ඇතුළත දිසාපතිතුමාලා හැම දිශකෙම අපි මගේ අනුරාධපුර දිසාපතිතුමා, ඒ වගේම පොළොන්නරුව දිසාපතිතුමත් මතක් කරන මේ වෙලාවේ ලොකුම හයියක් දෙනවා. හැම දිසාපතිතුමෙක්ම ඒ වගේ අපි ලොකු හයියක් දෙනවා. අපි මේකෙන් බලාපොරොත්තු වෙන්නේ ඔබව දැනුවත් කරන්න. පාරිභෝගික නීති පිළිබඳව වෙළඳපොළ හැසිරෙන්නේ කොහොමද කියලා පාරිභෝගික විදිහට ඔබව සවි බල ගන්නවා. දැනුවත් කිරීම කරන්න, දැනුවත් කරන්න තමයි මේ උත්සාහ කරන්නේ. ඒකෙන් අපිට පුළුවන් වෙළඳපොළේ සිදුවෙන වැරදි, වෙළඳ විසින් සිදු කරන වැරදි අවම කරන්න. ඔබේ දැනුවත් භාවය තියෙන ඔබට කියන්න පුළුවන් මේකේ මිල දාලා නැහැ. මේකේ මිල මකලා කපලා කොටලා විකෘති කරලා ඇයි එහෙම කරලා තියෙන්නේ? අපේ අයිතියක් තියෙනවා හරියට මිල තිබ්බ භාණ්ඩේ ගන්න. ඔය ඒවා එහෙම කරලා තියෙන්නේ. අන්න මේ වෙළඳපොළ විධිමත් කරන්න නම් පාරිභෝගික අනිවාර්යයෙන්ම දැනුමින් සන්නද්ධ වෙන්න ඕන. තමන්ට අවශ්‍ය භාණ්ඩේ මොකද්ද කියලා තේරුම් ගන්න ඕන. ඒක ගන්න එයා දැනුම තියෙනවා. ඒ වගේම තමයි තරංකාරී වෙළඳපොළ නිර්මාණය කරලා තරංකාරීත්වය තුල පාරිභෝගික වාසි ගොඩක් හම්බෙනවා. සමහරට මිල අපේක්ෂා කරන මිල ගොඩක් මිල ව්‍යාපාරික එකම භාණ්ඩ විකුණනවා නම් මිල සාධාරණ මිලක් එනවා එතනදී. ඒ විතරක් නෙමෙයි, හොඳ භාණ්ඩ ක්වලිටියෙන් තත්ත්වයෙන් උසස් භාණ්ඩ
1: පාරිභෝගික ලබා ගන්න නේද තරංගේ
0: නිසා. Tamanṭu ona. ඒ තරංගෙන් නම් මිල පාලනයක් වෙනවා. ඒක තමයි ඇත්තටම අපි අපේක්ෂා කරන්නේ. ඒ තුලින් ඔබේ අයිතීන් ආරක්ෂා කරලා සුරක්ෂිත පාරිභෝගිකයක් ඇති කරන එක තමයි, බිහි කරන එක තමයි අපේ ඇත්තටම අපේ කාර්යභාරය මෙහෙවර වෙලා තියෙන්නේ.
1: සමහර විට මේ පාරිභෝගික සේවා අධිකාරියේ වැඩ කටයුතු කරගෙන යන නිලධාරීන් ටිකට තියෙන ඉඩ පරිසරය, එහෙම නැත්නම් භෞතික වශයෙන් Tamanට තියෙන ඉඩ නැත්නම් අපි කියන කාර්යාලයේ මම දැක්ක අනුරාධපුරේ නම් බොහෝ කාලයක බොහොම පටු ස්ථානයක තමයි සියලු දෙනා හිටියේ. දැන් කොහමද තත්ත්වය දැන් වෙනස් වෙලා තියෙනවද?
0: ඇත්තටම ඔව්. මම ආවට පස්සේ අපි වෙනස් කරගත්තා. මේක ඇත්තටම පාරිභෝග අධිකාරිය විශේෂම උනන්දුනා. ඒක අපේ කරු අමතුමා වසන් සමරසංග අමතුමා මේකට විරුද්ධව උත්පත්තිස් දීලා මේ කාර්යාලයේ මෙතන නිලධාරීන් වැඩ ගන්න පහසු පරිසරයක් සුදුසු පරිසර නිර්මාණය කරන්න කියලා නිරන්තර උපදෙස් දුන්නා. ඒ අනුව ඉතාම කෙටි කාලෙකින් මම හිතන්නේ මේ ආයතන බැඳලා ඉතාම කෙටි කාලෙකින් මේ දිස්ත්‍රික් කාර්යාලයක ඔච්චර හොඳට ඔබතුමා සමට ආවත් දන්නේ අපිට අර රාජකාරී කරන්න පුළුවන් සුහද පරිසරයක්, ඒ කියන්නේ හොඳ පරිසරයක් වටපිටාවක් පනත තියෙන ප්‍රතිපාදනයේ වට රාජකාරී කර හැකි හොඳ වටපිටාවක් නිර්මාණය කරලා දෙන්නේ. ඒක ඇත්තට සුදුසුක්නවත් අපි. ඒක ඉතින් සුත්මත් වීම තුලින් ඒකේ වාසිය යන්නේ පාරිභෝගිකයට. ඒක ඇත්තට මේක අපි ආගය කරන මේ වෙලාවේ සියලු පාර්ශවයන් අධ්‍යක්ෂ ජනරාල්තුමිය ඇතිව සියලුම දෙනාට මම ස්තුතිවන්ත කරන ස්තුතිවන්ත වෙනවා මේ අවස්ථාවේ අපිට ඒ කාර්යය කරගන්න කරලා දුන්නට.
1: තව නිලධාරියෝ ටිකක් වැඩි වුණා නම්
0: පැහැදිලිවත්
1: කතා කරන්න ගොඩක් දේවල් තියෙන නමුත් ගීතයක් අහමු. දිග වේලාවක් අපි කතා කරපු නිසා ඊන් පස්සේ ඉතුරු වෙන මිනිත්තු කිහිපේ තව ටිකක් කතා කරමු.
0: ඔව් ගොඩක් දේවල් කතා කරා.

0: 107.3 රජරට සේවය මේ අපේ රේඩියෝ එක.
1: මං කිව්වේ මේ වගේ මාතෘකාවක් කතා කරනකොට ඉතින් සෙල්ලන්නේ රජරට සේවය අහන අය මේ දුරකථන ඇමතුම් දෙනවා. දැම්මම මේ අතපත්තු මහත්මයා සම්බන්ධ කරලා දෙන්න කියලා කියන අයත් ඉන්නවා. ඒවට කතා කරන්න ගියොත් අපේ වැඩසටහනේ ඔබට දැනුම ලබා දෙන්නට තියෙන ඉඩ වෙලාව අඩු වෙන්නට පුළුවන්. ඒක නිසා අපි ඒගොල්ලන්ට උදව් කරනවා. නමුත් දුරකථනයට සම්බන්ධ වෙලා කතා කරන්න ගියොත් මේ පැයේදී අපිට ගොඩක් දේවල් මගහැරෙන්නට පුළුවන්. සියලු දෙනාම සම්බන්ධ වෙන්න පරිභෝජන සේවා අධිකාරියත් එක්ක සම්බන්ධ වෙලා ඔබේ තියෙන ගැටලු කතා කරන්නට අවස්ථාව තියෙනවා. ඒ වගේම ඉතාම උනන්දුයෙන් සහ බොහොම වගකීමෙන් කියනවා කියන එකඳු ඉල්ලීමක්වත් බැහැර කරන්නේ නැතුව ඉටු කරන්නට සැදී පැහැදී ඉන්න බව. නිලධාරී සංඛ්‍යාව අඩු වුණත් අපි දැන් කතා කරමු වැටලීම් රාජකාරී සම්බන්ධ විස්තර ගැන. කොහොමද අනුරාධපුර දිස්ත්‍රික්කේ පොළොන්නරුව දිස්ත්‍රික්කේ ගත්තාම මේ වැටලීම් වල තත්ත්වය සහ දඩමුළ මුදල් එකතු කර ගැනීම පිළිබඳ කාරණාව?
2: ඇත්තටම මේක අපේ නිලධාරීන්ගේ දාඩි මහන්සිය. ශේෂ්ත්‍රයේ ගිහිල්ලා නිලධාරීන් අනේක දුක් විඳලා බැනුම් අහලා මමත් පෞද්ගලික විමර්ශන දරකේ කාලේ හිටියා. පෞද්ගලිකව මටත් තියෙනවා අපේ දෙමව්පිය වයන් අහනවා, දරුවෝ බැනුම් අහනවා, සාප කරනවා. හැබැයි මේ ඔබ වෙනුවෙන් පෙනී ඉඳලා ඔබ ආරක්ෂා කරන්න ගිහිල්ලා තමයි මේ බැනුම් අහන්නේ. හැබැයි අපි ඒක පෞද්ගලිකව ගන්න නැහැ, අපි සමාජය ගැන දන්න නිසා. ඒ බැනුම් අහලා ඔබව ආරක්ෂා කරන්න තියෙන අපි සතුටක්. ඒ නිසා අපි මම සමස්ත ලංකාවේම දරු මුදල් කියන්නම්, අනුරාධපුර පොළොන්නරුවේ විතරක් නෙමෙයි, අපිට වැදගත් වෙනවා. අපි 2025 වර්ෂයේ වැටලින් කරලා තිනෝ 23,000ට එහා වැටලින් ප්‍රමාණයක් කරලා තිනෝ.
1: පළාතේද දිස්ත්‍රික්කේද?
2: ලංකාවේ.
1: ලංකාවේ.
2: ඔව්. එතකොට මිලියන 308කට එහා දරු මුදලක් අය කරගෙන දිනන රජයට.
1: සමස්ත ලංකාවේම වැටලින් 23,000කට
2: එහා ප්‍රමාණයක් කරලා තියෙනවා. ඉතින් මේකෙන් බලාපොරොත්තු වෙන විලංගුවල විධිමත් කරලා පාරිභෝගිකයන් වෙනුවෙන් ව ආරක්ෂා කරන්න. එනිසා මේ අවස්ථාවෙන් අපෙන් ප්‍රයෝජන ගන්න. අපේ ඉල්ලීම තමයි මේ වැඩ කරන්න පුළුවන් නිලධාරීන් පිරිසක් ඉදින් ඒ නිලධාරීන් අතාරින්න එපා. ඔබේ සියලු මේ සම්බන්ධ ඇති වෙන සියලුම දේවල් වලට අපෙන් වැඩ ගන්න. අනුරාධපුර 2025 වසරේ වැටලීම් කරලා තියෙනවා 1,100කට වැඩි ප්‍රමාණයක්. ලක්ෂ මං හිතන්නේ
1: කෝටියකට
2: ආසන්න දඩ මුදලක් අපි
1: අරගෙන
2: තියෙන කෝටියකට වැඩි.
1: ඔව්. 1,27,00,000ක් නේද?
2: ඔව්. ඒ වගේ පොළොන්නරුව දිස්ත්‍රික්කෙත් වැටලීම් කරලා තිනවා. ඒ වගේම පොළොන්නරුව විශේෂයෙන් පොළොන්නරුවේ නිලධාරී ප්‍රමාණය සීමිතයි.
1: පොළොන්නරුව කීයක් විතර දින්නේ? අපි මේ හිතා ගන්නකෝ අනුරාධපුරේ 4න් එකක් විතර කියලා හිතා ගන්න.
2: ඉතින් මේ නිලධාරී මේ දඩ ප්‍රමාණය සහ වැටලීම් ඉලක්ක ගන්නේ බොහොම අමාරුයි මහන්සියෙන්. හැබැයි මේට අමතරව යාලා ගොඩාක් රාජකාරී කරනවා. මේට අමතරව ඉතින් මේවට උසාවි යන්න මේ හැම වැටලීම කරන නිලධාරීන් උසාවි යන්න ඕන. ඒක කාලේ යන්නේ අපේ.
1: ඒ වෙලාවට ඉතින් වැටලීම් වලට යන්න
2: බෑනේ. ඔව්. එකක් තියෙනවා. නමුත් එහෙම මතක තියාගන්න, එහෙම බැරි දවස් වලට අපි කරන්නේ පිට දිස්ත්‍රික්ක වලින් කණ්ඩායම් කැඳවනවා. කොළඹින් කණ්ඩායම්
1: කැඳවනවා.
2: ආ. ඔව්. අපි වැඩ කරන්න ඕන වැඩ කරන හොදට. එතකොට අපිට බැරි වෙන අවස්ථාව වල අපිට මෙහෙම මදි නම් අපි අල්ලපු ආබ දිස්ත්‍රික්ක ලඟ හැමතැනම කියන්නේ දැන් මේක. ඒ නිසා පාරිභෝගිකයා ආරක්ෂා වෙන හොදටම ව්‍යාපාරිකට අපේ දැලෙන්නම් පැනලා යන්න බෑ.
1: හැබැයි ජනතාවගේ සහාය අවශ්‍යයි.
2: අනිවාර්යෙන් අපි මේ වැඩසටහනේ මූලික කර්මාර්ථය ඔබව දැනුවත් කරන. ඔබගේ දැවෙන ප්‍රශ්න පාරිභෝගික සම්බන්ධ පාරිභෝගික වීම තුළ ඔබට දැනෙන ප්‍රශ්න ටික අපිට දෙන්න. අපි ඒවා විසඳලා දෙනවා. අනිවාර්යෙන් විසඳලා දෙනවා. මේ කියන්නේ නිකන් නෙමෙයි. හසල අධ්‍යක්ෂින් තුලින් අපේ පර්සනල් ෆයිල් බැලුවොත් නෙමෙයි, අපිට ප්‍රශංසා ෆයිල් බැලුවොත් ඔයාලා දකි. සමහර මිනිස්සු කියනවා පාරිභෝගිකයන් කියනවා මේක රජයේ ආයතන නැද්ද කියලා.
1: හා.
2: පුදුමයි කියලා. අපි පුදුම කරන්න කැමති. එන්න අපි ලඟට.
1: ඔය නොකිය කිවි මේ ගොඩක් අයගේ ප්‍රශ්නයක් තිබෙනවානේ මේ රජයේ ආයතනවල වැඩ ටිකක් මන්දගාමී, පෞද්ගලික ආයතනවල නම් හරි වේගයෙන් වැඩ යනවා, වැඩ විශාල ප්‍රමාණයක් සිද්ධ වෙනවා. ඒතුව මේක තමයි මේ නොකිය කිව්වේ මේ මේක රජයේ ආයතනයක්ද කියලා අහනා ඉන්නවා කියලා. නෑ, හැමෝට මේ එහෙම වැඩ කරන්න පුළුවන් අර හැඟීම තමයි ඊටාම වැදගත් වෙන්නේ. අපි වැඩසටහනේ සමුගන්න තැනටත් ඇවිල්ලා තිබුණා. මම හිතනවා බොහෝ දේවල් අපි කතා කළා කියලා ජනතාවට වැදගත් වෙන. අවසාන වශයෙන් මේ ජනතාවනේ අපිට වැදගත්. ඒක නිසා ඔවුන් වෙනුවෙන් දෙන්න පුළුවන් අවසාන අදහසක් ඔබතුමා ලබා දෙන්න. ඒ වගේම තවත් විශේෂ දෙයක් කතා කරන්න තිබෙනවා. ඒ සඳහාත් විනාඩියක විතර කාලයක් තියෙනවා.
2: ඔව්, අපි ජනතාව විදිහට ඔබතුමාගේ පරිභෝගික විදිහට ඉල්ලන්නේ ඔබ ඔබේ අයිතීන් වෙනුවෙන් නැගී හිටින්න. කිසි විටකත් ඔබ සමහර කලින් ණයට ගන්නවා වෙන්න පුළුවන්. ඒක මුදලක් දෙනවනේ. ඒ මුදලනේ ගන්නෙ. ඒකට අසාධාරණ වුණොත් පසුබට වෙන්න එපා. තරාතිරම ව්‍යාපාරික තරාතිරම බලන්න එපා. ඔබගේ නීතිය ඔබ පාවිච්චි කරන්න. ඔබගේ අයිතිය ඔබ පාවිච්චි කරන්න. ඒ සඳහා තමයි රාජ්‍ය ආයතනක් විදිහට රජයේ වීදම් කරලා ගොඩක් මේ පහසුකම් ලබා දීලා නිලධාරීන් දාලා මේ වැඩ කරන්නේ. නිසා ඒ වෙනුවෙන් නැගී හිටින්න. ඒ ඔබ වෙනුවෙන් අපි පිළි සිටිනවා.
1: ඒ තමයි එතුමා ලබා දෙන පණිවිඩය. මම කැමතියි නැවත වතාවක් අර දුරකථන අංක ටික මතක් කරනවා නම්.
2: ඔබට අපේ පළාත තුල යම් පැමිණිල්ලක් කරන්න තියෙනවා නම් මේ දිස්ත්‍රික්කයේ අනුරාධපුරයේ මම අපේ දිස්ත්‍රික් ප්‍රධානී වෙන තවයිසි මහත්තයාගේ දුරකථන අංකයයි එක දෙන්නම්. ලියාගන්න පුළුවන් කට්ටිය ලියාගන්න. දැන් 077 011 02 78 ඒ වගේම කාර්යාල දුරකථනය 025 20 939 පොළොන්නරුව දිස්ත්‍රික්කයේ ඔයස් මහත්තයාගේ නැත්නම් දිස්ත්‍රික් ප්‍රධානීවරයාගේ දුරකථන අංකය පෞද්ගලික 071 23 072 10. ඒ වගේම කාර්යාල දුරකථන අංකය 027 20 55 982.
1: හරි, අපිට යන්න වෙලාව ඇවිල්ලා තිබෙන්නේ. බොහොම ස්තුතියි පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරී උතුරුමැද පළාත් සහකාර අධ්‍යක්ෂතුමා අද අපිත් එක්ක සම්බන්ධ වුණේ. AMG සමන්ත අතපත්තු මහත්මා දීර්ඝ වශයෙන් කතා කරන්නට අපිට දේවල් තිබුණත් අදට අපි නවතිනවා. නැවතත් බොහොම ස්තුතියි ඔබතුමාට. ඒ වගේම ලිලි වඩුගේ අපිත් එක්ක එකතු වුණා. ඔබටත් බොහොම ස්තුතියි. බොහොම හැඩට මේ කාර්ය කරගෙන යනට ඔබතුමියගේ දායකත්වයක් ලැබෙනවා. එහෙමනම් ලබන සතියේ නැවත වතාවක් අපි හමුවෙමු රාජ්‍ය සේවය පිණිසයි සමගින්. එතෙක් ඔබට සුබ සතියක් ප්‍රාර්ථනා කරනවා. මම හැම සතියේම ඔබ සමග එකතු වන ෂෙල්ටන් බණ්ඩාරා.

0: වෙලාව සවස 6යි. මේ ශ්‍රී ලංකා ගුවන්විදුලි සංස්ථාවයි. මෙන්න ප්‍රවෘත්ති. සංස්කරණය සම්පත් විලේගොඩ, ප්‍රකාශය ගයන් කෞශල් ජයවීර. හය ශ්‍රේණිය අධ්‍යාපන ප්‍රතිසංස්කරණ ක්‍රියාවලිය ලබන වසරේ සිට වරාය නගරයේ ආර්ථික කොමිසම් සභා පනත යටතේ නියමයන් හතරක් සහ නියෝගයක් සම්මතයි. කොළඹ වරාය නගරයේට ඩොලර් බිලියන 4.6ක ආයෝජන. ඉදිරියේදී බදු අඩු කර ජනතාවට සහන සලසන බව රජය කියයි. වංචා දූෂණ වලට සම්බන්ධ සියලු දෙනාට නීතිය ක්‍රියාත්මක කරන බව ඇමති අනිල් ජයන්ත මහතා පවසයි. යලකන්නේ සඳහා පොහොර ලබා දීමේ විධිමත් වැඩපිළිවෙලක්. ශ්‍රී ලංකාව ළමයින්ගේ රැකවරණ ප්‍රතිසංස්කරණ සඳහා වූ ගෝලීය ප්‍රඥාප්තිය පිළිගනී. රුසියාව සහ ශ්‍රී ලංකාව අතර දුම්රිය යටිතල පහසුකම් සංවර්ධනයේට අවබෝධතා ගිවිසුමක්. චීන ගිනි කෙලි කම්හලක සිදු වූ පිපිරීමකින් 26 දෙනෙකු ජීවිතක්ෂයට 61කට තුවාල. ටියර් බී කොටසේ 20-20 ක්‍රිකට් තරගාවලිය 13වෙනිදා ඇරඹේ. හය ශ්‍රේණිය අධ්‍යාපන ප්‍රතිසංස්කරණ ක්‍රියාවලිය ලබන වසරේදී ආරම්භ කරන බව අගමැති ආචාර්ය හරිනි අමරසූරිය පවසයි. පාර්ලිමේන්තු මන්ත්‍රී චාමර සම්පත් දසනායක මහතාගේ ප්‍රශ්නයකට පිළිතුරු ලෙස ඇය සඳහන් කළේ එහි මොඩියුල සමාලෝචනය කර අවශ්‍ය වෙනස්කම් සම්පූර්ණ කර ඇති බවයි. ඒ සඳහා ජාතික මෙහෙයුම් කමිටුවක්ද පත් කර ඇත. එහි අධීක්ෂණ යටතේ මෙම කටයුතු ක්‍රියාත්මක බව අගමැතිවරිය පැවසුවාය.
1: මේකට යම් කිසි විදියකට බාධාවක් සිද්ධ වෙනවා නම් බාධාවක් සිද්ධ වෙන්නේ අධ්‍යාපන ප්‍රතිසංස්කරණ එපා කියන පාර්ශවයකින් හෝ ඒක හරහා ඒක අවුලට පත් කළා ආණ්ඩුව අපහසුතාවයට පත් කරන්න උත්සාහ කිරීමේ අරමුණින් මැදිහත් වුණොත් මිසක් මේ ක්‍රියාවලිය තුල ප්‍රශ්නයක් නිසා නෙවෙයි. මේක අපි සැලසුම් කරගෙන ජනවාරි මාසයේ 6වෙනි ශ්‍රේණිය ආරම්භ කරන්න නියමිතයි. ඒ සඳහා සියලුම වැඩ කටයුතු අපි සූදානම් කරමින් යන්නේ. ගුරු දෙමව්පියන් ඇතුළු සියලු දෙනා දරුවන් දැනුවත් කිරීමේ වැඩසටහනත් අපි ජූලි අගෝස්තු මාස වෙනකොට ආරම්භ කරන්න බලාපොරොත්තු වෙනවා. ලෝක බැංකුවේ ආධාර ලැබිලා නැහැ මේ ප්‍රතිසංස්කරණ සඳහා.
0: ඉකුත් වසරේදී රජය වීමෙට්‍රික් ටොන් 50,000කට ආසන්න තොගයක් මිලදීගෙන තිබේ. ඊට වැය කර ඇති මුදල රුපියල් කෝටි 630ක් බව ඇමති කේ.ඩී. ලාල්කාන්ත මහතා පැවසුවේ විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පාර්ලිමේන්තුවේදී අද නැගූ ප්‍රශ්නයකට පිළිතුරු ලෙසිනි. එම වීතුක වලින් මෙට්‍රික් ටොන් 3000ක් පමණ වෙළඳපළට නිකුත් කිරීම සඳහා සතුටට ලබා දී තිබේ. එමගින් අලාභයක් සිදු වී නැතයිද අමාත්‍යවරයා කීවේය. කොළඹ වරාය නගරයේ ආර්ථික කොමිසම් සභා පනත යටතේ නියමයන් හතරක් සහ නියෝගයක් පාර්ලිමේන්තුවේදී අද සම්මත විය. විවාදය ආරම්භ කරමින් නියෝජ්‍ය අමාත්‍ය නිශාන්ත ජයවීර මහතා රටට පැමිණෙන සංචාරකයන්ට ඇමරිකාන් ඩොලර් 2000ක් වියදම් කිරීමට මෙමගින් අවකාශ ලබා දෙන බව පැවසීය. පැමිණි දිනේ සිට දින හතරක් ඇතුළත තීරුබදු රහිත වෙළඳ සංකීර්ණ වලින් දෙවතාවක් භාණ්ඩ මිලදී ගැනීමේ අවස්ථාවද ඔවුන්ට සැලසේ. එමගින් රට තුළ සංචාරකයන් වියදම් කරන මුදල් ප්‍රමාණය වැඩිවන අතර එහි ප්‍රතිඵලයක් ලෙස රජයේ ආදායමද වර්ධනය වෙන බව නියෝජ්‍ය අමාත්‍යවරයා පෙන්වා දුන්නේය. ඇතැම් පාර්ශ්ව ප්‍රකාශ කරන පරිදි සාමාන්‍ය වැඩබදු අනුපාතය 26.5% දක්වා ඉහළ නංවා නොමැත. පවතින බදු ක්‍රමය තුළට තාක්ෂණය බද්ධ කර බදු පරිපාලනය කාර්යක්ෂම කරමින් බදු පදනම පුළුල් කිරීමෙන් වැඩි ආදායමක් රැස් කිරීම රජය අරමුණ වී තිබේ. ඉදිරියේදී බදු අනුපාත අඩු කර ජනතාවට සහන ලබා දීම රජයේ අපේක්ෂා බවද හෙතෙම සඳහන් කළේය.
2: බදු ක්‍රමය සරල කිරීමට අදාළව අපි මෙතෙන්දී ගේනවා නව සංශෝධන වගයක්. අපේ බදු පරිපාලනයට නවීන තාක්ෂණය බද්ධ කර ගැනීමට අවශ්‍ය ක්‍රියා කටයුතු කරන්න අවශ්‍ය සංශෝධන තමයි ගේන්නේ. එතකොට මේක යටතේදී අපි බලාපොරොත්තු වෙනවා මේ වැඩ බදු ගෙවන සියලුම දෙනාට පොයින්ට් ඔෆ් සේල් මැෂින් එකක් ලබලා දීලා, එහෙම නැත්නම් ඊ-ඉන්වොයිසින් පද්ධතියකට සම්බන්ධ කරලා ඔවුන්ගේ සියලුම ගනුදෙනු ස්වයංක්‍රීයකරණය කරන්න. ඉතින් ඒක ඇතුළේදී මේ බදු ගෙවන්නන්ට තමන්ගේ වැඩ බදු වාර්තාව ස්වයංක්‍රීයවම දෙපාර්තමේන්තුව වෙත ලබා දීමේ හැකියාව ලැබෙනවා. යම් බදු ගෙවන්නන්ට තමන්ට ගණ්ඩ තියෙන ආපසු ගේමක් ඉතාමත් කඩිනමින් ලබා ගන්න පුළුවන්. විශේෂ තහවුරු කිරීම කිසිවක් අවශ්‍ය වෙන්නේ නැහැ. බදු පරිපාලනය වඩාත් කාර්යක්ෂම වෙනවා. ඉතින් මෙන්න මේ වගේ කරුණු කාරණා රාශියක් අපි ගේන සංශෝධන ඇතුළේ සිද්ධ වෙනවා. පොස්ට් මැෂින් ලබා දීමට අදාළව මේ වෙනකොටත් නියම ව්‍යාපෘතියක් විදිහට ඉතාමත් සාර්ථකව ක්‍රියාත්මක වෙමින් පවතිනවා. අපි බලාපොරොත්තු වෙ තමයි ඉතාමත් කඩිනමින් මේක ක්‍රියාත්මක කිරීම.
0: වරායි නගරයේ මෙරටේ කිසිදු අනපනතකින් හෝ පාර්ලිමේන්තුවට වග නොකියන තත්වයකට සකස් කර තිබූ බව නියෝජ්‍ය අමාත්‍ය චතුරංග අබේසිංහ මහතා විවාදයට එක් වෙමින් කියා සිටියේය. වත්මන් රජයේ ජාත්‍යන්තර නීතීන්ට අනුව මෙරට ස්වෛරීත්වය ආරක්ෂාවන් ලෙස පාර්ලිමේන්තුවට වග කියන අන්දමට වරායි නගර පනත වෙනස් කර තිබේ. වරායි නගරය සඳහා මේ වන විට ඩොලර් බිලියන 4.6ක ආයෝජන ලබා ගැනීමට සාකච්ඡා කරමින් සිටි. ඩොලර් බිලියන 1.4ක ආයෝජන සඳහා අනුමැතිය ලබා දී තිබේ. සක්‍රීය මට්ටමේ ආයෝජන 134ක් පවතින බවද හේතෙම සඳහන් කළේය.
3: වරාය නගරේ නිර්මාණය කරපු උපරිම ඵල ලබා ගන්න මේ රජය කටයුතු කරමින් තියෙනවා. ඉතින් විශේෂයෙන්ම මේ මොහොතේ ආර්ථිකය ගැන යම් කිසි හෝ න්‍යායාත්මක අවබෝධයක් තියෙන විපක්ෂයයි ආර්ථිකය ගැන කතා කරන්නේ නැහැ. මොකද ඒගොල්ලෝ දන්නවා ආර්ථිකය හොඳට දුවනවා කියලා. ඒතර ආර්ථිකය ගැන මෙලෝ දෙයක් දන්නේ නැති අයයි විශේෂයෙන්ම මේ ආණ්ඩුවට ප්‍රහාරයක් එල්ල කරන අයයි ආර්ථිකය ගැන බොරු කතා කියනවා. දැන් කාලයක් තිස්සේ කී කියාව ආර්ථිකය ආපස්සට යනවා. ඉතාමත් ශක්තිමත් ආර්ථිකය ඉස්සරහට ගිහිලා 5% ආර්ථික වර්ධනයක් අරගෙන සියලුම නිර්ණායක අභිබවල තියෙන 2025 ගිය අවුරුද්දේ කර්මාන්ත ශේෂය 108% වර්ධනයක් ලබාගෙන තියෙනවා. ඉතාමත් පැහැදිලිව තියෙනවා ගිය අවුරුද්දේ උද්දමනයේ 2.2 අරමුණු කරපු 105% ගිහිල්ලත් නැහැ. ඒ වගේම ආයෝජන එන්නේ නැහැ කී කී කෑ ගහනවා. ගිය අවුරුද්දේ විතරක් BOI ආයතනය හරහා බිලියන 1.1 ආයෝජන ඇවිල්ලා තියෙනවා. ඒ වගේම දේශීය ආයෝජකයෝ පැත්තෙන් ගත්තොත් එහෙම ට්‍රිලියන 2ක් පෞද්ගලික අංශේ ණය අරන් තියෙනවා ගිය අවුරුද්දේ. ඒතර මේකෙන් තමයි කියන්නේ මේ ආර්ථිකයේ පිමි පණිමින් ඉදිරියට යනවා.
0: වංචා දූෂණ වලට සම්බන්ධ සියලු දෙනාට එරෙහිව නීතිය ක්‍රියාත්මක කරන බව අමාත්‍ය ආචාර්ය අනිල් ජයන්ත ප්‍රනාන්දු මහතා කියයි. රාජ්‍ය මුල්‍ය පිළිබඳ කරුණු ඉදිරිපත් කළ යුතු වන්නේ සත්‍ය තොරතුරු මත පමණක් බවද පාර්ලිමේන්තුව කල් තැබීමේ විවාදයට එක්වීමෙන් අමාත්‍යවරයා පැවසීය.
4: අපිට වගකීමක් තියෙනවා. අපි වාර්තා කරගත යුතු වන්නේ මේ අදාළ පරීක්ෂණ හරියටම දැනගත්තට පස්සේ. එහෙම නැතුව නිරන්තරයෙන් අර්ධ තොරතුරු වැරදි තොරතුරු ඉදිරිපත් කිරීම මේ පරීක්ෂණ වලට ගැටලුවක් වෙනවා වගේ මහ ජනතාවත් නොමග යවනවා. විශේෂයෙන්ම මේ සමාජයේ මතයක් හැදුවා මේ තියෙන චෝදනා ඇතුළතදී මේ අවාසනාවන්ත විදිහට මියගිය නිලධාරියා තමයි අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණිලි කළාලු කියලා. එයා පැමිණිලි කරලා නැහැ. විදේශ සම්පත් දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජෙනරාල්වරයා තමයි පැමිණිලි කරලා තියෙන්නේ. ඒ වගේම මේ චෝදනා ඉදිරිපත් කරන්නේ අපි කවුරුත් දන්නවා මේ වංචා දූෂණ පිළිබඳව ප්‍රශ්න පැන නගිනකොට වඩාත් ලේසි උපක්‍රමයක් විදිහට ආණ්ඩුවටත් මේ වගේ චෝදනාවක් ඉදිරිපත් කර ගන්න පුළුවන් බොරු චෝදනා. එවැනි චෝදනා ගණනාවකුත් ඉදිරිපත් කරනවා. මේ වෙනකොට දැන් ශ්‍රී ලංකා රක්ෂණ සමාගම බැඳුම් කර වංචාවක් කරලයි කියලා චෝදනාවක් කරනවා. සම්පූර්ණ අසත්‍ය වැරදි කරුණු.
0: මේ ප්‍රවෘත්ති ශ්‍රී ලංකා ගුවන්විදුලි සංස්ථාවෙන්. ඇතැම් කරුණු දේශපාලන මෙවලමක් බවට පත් කරගනිමින් රටේ මුල්‍ය ස්ථාවරත්වයට හානිවීමට ඉඩ දිය නොහැකි බව කැබිනට් මාධ්‍ය ප්‍රකාශක අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා කියයි. රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ අද පැවති අමාත්‍ය මණ්ඩල තීරණ දැනුම් දීමේ මාධ්‍ය හමුවට එක්වෙමින් ඔහු පැවසුවේ ඩොලර් බිලියන 2.5ක් හැකවරුන් අතට පත්වීම පිළිබඳව විධිමත් පරීක්ෂණයක් පැවැත්වෙන බවයි. රජයේ අපේක්ෂාව වන්නේ ඉදිරියේදී මෙවැනි තත්ත්වයක් ඇතිවීම වැළැක්වීමයි. තොරතුරු සැඟවීමේ කිසිදු උවමනාවක් නොමැත. නිවැරදිව වරදකරුවන් හඳුනාගෙන ඔවුන්ට නිත්‍යානුකූලව දඬුවම් කිරීමට රජය බලාපොරොත්තු වෙයි. කරුණු නොදෙන ඒවා අවිකෘති කරමින් සමාජ මාධ්‍ය සහ මාධ්‍යවල වටිනාකමක් ලබා ගැනීමට ක්‍රියා කරන මැදිහත් වීමවලට ප්‍රතිඵලය වන්නේ අනවශ්‍ය ගැටලුවක් නිර්මාණය කිරීම බවද ඔහු සඳහන් කළේය.
5: මේ පොඩි පොඩි කරුණු අල්ලගෙන කරුණු විකෘති කරලා තමන්ට සමාජ මාධ්‍යවල සහ මාධ්‍යවල වටිනාකමක් ගන්නට කරන මේ මැදිහත් වීමේ ප්‍රතිඵලය මොකද්ද? අපි මේ කලින් ඉඳන් කිය කියා හිටියා මේක සරල කාරණාවක් නෙවෙයි. මේක ඉතාම බරපතලයි. විපක්ෂයේ මන්ත්‍රීවරුන්ට හරි ඔය කාට හරි ඒගොල්ලන්ට තිබෙන්නේ මාධ්‍යවල මූණ දබා ගැනීමේ තරගයක්. හැබැයි මේවා සමහර ඒවා ජීවිත සම්බන්ධ ප්‍රශ්න. පරීක්ෂණයක් මුළුමනින්ම අවසන් නොවන තෙක් වැරදි ප්‍රවෘත්ති ප්‍රචාරය කරලා දැන් වෙලා තියෙන වැඩේ ඔබ දන්නවා. විදේශ සම්පත් දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂවරයාගේ පැත්තෙන් ඒ පවුල පැත්තෙන් අදාළ ආයතනට ලැබේ කියලා ආණ්ඩුවේ අමාත්‍යවරයෙක් කරයි කියලා වැරදි ප්‍රවෘත්තියක් ෆේක් පෝස්ට් එකක් දාලා එක ෂෙයා කරලා දැඩි කම්පනයක් ඒ පුද්ගලයන්ට ඇති කරලා ඒ පුද්ගලයන් චූදිතයන් බවට පත් කළ පරීක්ෂණ නොකර කරන ලද ක්‍රියාදාමයේ අවසාන ප්‍රතිඵලය තමයි ඒ අයගේ ජීවිත නැති වෙන එක. ඒක නිකන් තොරොම්බල් කරගන්න වැඩක් නෙවෙයි. අපි පරීක්ෂණ කරනවා කවුද මේකට සම්බන්ධ කියලා හොයාගෙන යනවා. ඊට කලින් පරීක්ෂණ පැවැත්වෙන අතරතුරදී තමන්ගේ දේශපාලන අවශ්‍යතාවයන් මත මේ වෙන දේවල් කරන්න එපා කියලා මම කියන්න කැමතියි. ඔබට ආණ්ඩුවට බඩ ගහන්න ඕන නම් ආණ්ඩුවත් එක්ක හැප්පෙන්න. හැබැයි මෙලධාරින් එක මේ විදියට කටයුතු කරන්න යන්න එපා. ඒක එයාගේ පවුල් වලට, එයාගේ දරුවන්ට, එයාගේ බිරිඳවරුන්ට, එයාගේ ස්වාමිපුරුෂ සමාජික ජීවත් වෙන්න තියෙන අවස්ථාව නැති කරන එකක් තමයි ඒ කරමින් යන්නේ.
0: යලකන්නේ සඳහා පොහොර ලබා දීම විධිමත්ව සිදු කරන බව මාධ්‍යවේදීන්ගේ ප්‍රශ්නවලට පිළිතුරු ලෙස අමාත්‍යවරයා සඳහන් කළේය. යලකන්නේට ප්‍රමාණවත් TSP සහ MOP පොහොර තොග පවතී. දැනට ගොවි ජන සේවා මධ්‍යස්ථානවලින් මෙට්‍රික් ටොන් 36700ක් ඉල්ලුම් කර තිබේ. මෙම පොහොර කිලෝග්‍රෑම් 50ක මිටියක් ලබා දෙන්නේ රුපියල් 10,200ක මිලකට බවද ඇමති වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා කීවේ.
5: ඊට අමතරව දැන් මහනුවර මාතලේ ගම්පහ පුත්තලම කළුතර කොළඹ පැත්තට එනකොට දැන් ජලකන්නේ ඉතුරු කොටස සොගා ගන්න පටන් අරගෙන තියෙනවා. ඒ කොටසට යම් මදිපාඩුවක් ඇතිව නිරීක්ෂණය වුණා. ඒ අනුව තමයි තව මෙට්‍රික් ටොන් 15,000ක් අවශ්‍යයි කියන ගණන් බල්ලා තියෙනවා. මොකද මේ සැරේදී වගාවේ යම් අඩුවකුත් නිරීක්ෂණය වෙනවා. ඒ නිසා ඒ යලකන්නේ ඉතිරි කොටසට මෙට්‍රොන් 15,000ක් ප්‍රමාණවත් වේයයි ගණන් බල්ලා තියෙනවා. එයින් අප්‍රේල් මාසේ මුල මෙට්‍රොන් 25,000ක් යූරියා නැවක් ආව පෞද්ගලික සමාගම් වලින් ගෙනාවා. මේන් මෙට්‍රික් ටොන් 7,900ක් ගෝජන්සියා මධ්‍යස්ථාන වලට අරගත්තා. සාමාන්‍යයෙන් මේ කලින් ගෙනාපු පොර වලට නම් එක මිල වැඩි. සාමාන්‍යයෙන් මෙය කිලෝ 50 මිටියක් රුපියල් 14,500ක් සහ 14,750ක් අතර වෙනවා. ගොවිජන සේවා මධ්‍යස්ථානවලට මේව අරගෙන රුපියල් 10,200 ගානේ ගොවින්ට ලබා දෙනවා. ඒ ඉතිරි ප්‍රතිපූර්ණ රජය මගින් කරනවා. එනෝ ගොවියට ප්‍රශ්නයක් වෙන්නේ නැහැ. කලින් මිලටම ගොවියට පොර ලබා ගන්න පුළුවන්. මේ වැඩි මිල රජය මගින් ප්‍රතිපූර්ණේ කරනවා. මේ මාස 2 වෙනිදා තවත් මෙට්‍රික් ටොන් 25,000ක නැවක් ආවා. පෞද්ගලික සමාගම් තමයි ගෙන්නෙව්වේ. එතකොට එයින්ුත් අර දැන් 7,900 අපි ගත්තේ තවත් 7,000ක් පමණ මෙට්‍රික් ටොන් ප්‍රමාණයක් අවශ්‍යයි කියලා අපි හිතනවා. ඒ ප්‍රමාණය 7,000ක් 8,000ක් පමණ. ඒ ප්‍රමාණය මේ නැවෙන් ලබා ගන්න බලාපොරොත්තු වෙනවා. මේකෙත් අර 10,200 රාමිල වැඩි වේවි. නමුත් ඒ මුදල් අපි රජය මගින් ප්‍රතිපූර්ණේ කරනවා.
0: ජාතික අපනයන සංවර්ධන සැලැස්මක් සකස් කෙරේ. ආසියානු සංවර්ධන බැංකුවේ ප්‍රතිපත්ති ණය වැඩසටහන යටතේ ඊට තාක්ෂණික සහාය ලැබී ඇත. 2026-2030 සඳහා එය සකස් කර තිබේ. 2030 වසර වෙන විට වෙළඳ භාණ්ඩ සහ සේවා අපනයනයෙන් ඇමරිකාන් ඩොලර් බිලියන 36ක විදේශ විනිමය එපීම එහි ඉලක්කයයි. මෙරට අපනයන සංවර්ධන ක්‍රියාවලිය මෙහෙවීම සහ අධීක්ෂණය සඳහා එමගින් උපාය මාර්ග රාමුවක් සපයනු ඇත. අපනයන තරඟකාරීත්වය වැඩිදියුණු කිරීම සහ අපනයනය මූලික කරගත් තිරසර ආර්ථික වර්ධනයක් සඳහා ජාතික ප්‍රමුඛතාවක් ලෙස මෙම සැලැස්ම සකස් කෙරේ. ඒකුත් වසරේ අයවැය මගින් නියෝජනා කර තිබිනේ. ශ්‍රී ලංකාව ළමයින්ගේ රැකවරණ ප්‍රතිසංස්කරණය සඳහා වන ගෝලීය ප්‍රඥප්තිය පිළිගනි. ශ්‍රී ලංකාව දීර්ඝ කාලයක සිට එක්සත් ජාතීන්ගේ ළමා අයිතිවාසිකම් පිළිබඳ සම්මුතියෙහි පාර්ශ්වකාර රාජ්‍යයකි. ළමා අයිතිවාසිකම් ආරක්ෂා කිරීම හා ප්‍රවර්ධනය සඳහා වන ජාත්‍යන්තර බැඳීම් ඉටු කිරීමටද කැප වී සිටි. ගෝලීය ප්‍රඥප්තිය සම්පාදනය කර ඇත්තේ එක්සත් ජාතීන්ගේ ළමා අයිතිවාසිකම් පිළිබඳ සම්මුතියේ මූලධර්ම මත පදනම්ව බහුපාර්ශ්වීය මුලපිරීමක් වශයෙනි. එමගින් පවුල් වෙත සහයෝගය දැක්වීමට සහ අනවශ්‍ය ලෙස දරුවන් වෙන් කිරීම වැළැක්වීමට මෙන්ම ආරක්ෂිත හා පෝෂණය කළ හැකි පවුල් පාදක විකල්ප රැකවරණය සඳහා ප්‍රමුඛත්වය ලබා දේ. ඊට අමතරව ළමයින් සඳහා ආයතනික රැකවරණය සැලසීම ක්‍රමේ නඩු කිරීමට පියවර ගන්නා ලෙස අදාළ රාජ්‍යයන්ගෙන් ඉල්ලා සිටී. ශ්‍රී ලංකාව සහ රුසියාව දුම්රිය ප්‍රවාහන ක්ෂේත්‍රයේ යටතල පහසුකම් සංවර්ධනය සඳහා අවබෝධතා ගිවිසුමකට එළඹෙයි. මෙරට දුම්රිය ප්‍රවාහනය සංවර්ධනය කිරීමේ අවශ්‍යතාව සඳහා දෙරටේ නීති රීතිවලට එකඟව ඊට අදාළ අවබෝධතා ගිවිසුමකට අත්සන් කිරීමට නියමිතයි. එමගින් දුම්රිය පද්ධතියේ යටතල පහසුකම් ඉදිකිරීම්, නවීකරණීය විද්‍යුත්කරණීය, ඩිජිටල්කරණීය හා උපදේශන සේවා සහ දුම්රිය උපකරණ හා අමතර කොටස් සඳහා සැපියුම් දාම යන ශ්‍රේෂ්ඨ සඳහා සහයෝගීතාව ඇති කර ගැනේ. ඒ සඳහාද අමාත්‍ය මණ්ඩල අනුමැතිය ලබා දී තිබේ. විදේශිකයන්ට නවාතැන් දීමේදී විශේෂ අවධානයක් යොමු කරන ලෙස පොලිසිය ජනතාවගෙන ඉල්ලා සිටී. මෙවසරේ මේ දක්වා විවිධ අපරාධවලට සහ වීසා නීති උල්ලංඝනය කිරීම ඇතුළු වැරදිවලට සම්බන්ධ විදේශිකයන් 628 දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇතැයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක සහකාර පොලිස් අධිකාරී ෆෙඩරික් වෝට්ලර් මහතා කියා සිටි. රට මේකට ජාතික මෙහෙයුම යටතේ මේ මාසයේ ආරම්භ වෙන විට වැට්ලීම් 167,000කට අධික සංඛ්‍යාවක් සිදු කර ඇත. හෙරොයින්, අයිස් සහ කොකේන් යන මත්ද්‍රව්‍ය කිලෝග්‍රෑම් 2150ක්ද පොලිස් භාරයට ගෙන ඇති බව ඔහු කියා සිටියේ කොළඹ අද පැවති මාධ්‍ය හමුවකට එක් වෙමිනි.
6: අත්නුගන්ලාද සැකකරුවන් 2022ක් අපිට හැකියාව ලැබිලා තිනවා පුනරුත්ථාපන කටයුතු සඳහා මෙහෙවන්න. මෙම කාලවකවානුව තුළ පුද්ගලයන් 134ක ප්‍රමාණයක් පරීක්ෂා කරන්න. මේ පරීක්ෂාවන්ට අතුරින් අපිට හැකියාව ලැබිලා තිනවා ඍජුව විවිධ වූ අපරාධ සඳහා සම්බන්ධ පුද්ගලයන් 2163කට විරුද්ධව නීතිය ක්‍රියාත්මක කරන්නට. දිනවරෙන්තු 31039ක් ක්‍රියාත්මක කරන්නටත් අවිවෘත වරෙන්තු 19006ක් ක්‍රියාත්මක කරන්නටත් අපිට හැකියාව ලැබිලා තිනවා.
0: මේ ළඟට ප්‍රමුඛ පුවත.
7: ඔබ වෙත ගෙනෙන්නේ සෑම විතරකම සිටිය යුතු වෙළ මහත්මයා සිද්ධාලේප.
0: කැලණිවිලි දුම්රිය මාර්ගයේ ඉදිරි සංවර්ධන කටයුතු සඳහා වරදාන සිට අවිස්සාවිල දක්වා අවශ්‍ය ඉඩම් පවරා ගැනීම. ඒ අනුව තිමිරගස්යාය කෝට්ටේ මහරගම හෝමාගම පාදුක්ක හා සීතාව කියන ප්‍රාදේශීය ලේකම් කොට්ටාසවල පිහිටි අත්‍යවශ්‍ය ඉඩම් අදාළ ප්‍රාදේශීය ලේකම්වරුන් මගින් අත්කර ගැනීමට නියමිතයි. ඒ සඳහා මාධ්‍ය මණ්ඩල අනුමැතිය පළ වී තිබේ. කැලණිවිලි දුම්රිය මාර්ගයේ මරදාන සිට අවිස්සාවිල දක්වා සංවර්ධනය කිරීමට නියමිතයි. එම දුම්රිය මාර්ගයේ දෙපස ජීවත්වන පවුල් නැවත පදිංචි කිරීම සඳහා අවශ්‍ය ප්‍රතිපාදන වෙන් කිරීමටද අමාත්‍ය මණ්ඩලයේ පූර්ව අනුමැතිය ලබා දී ඇත.

0: පෙරසර සංවර්ධනයක පුවත් සම්පෙන්ඩණය සංවර්ධන පුවත්. අනුරාධපුර පළුගස් වැව එල්ලංගා වැව් පද්ධතිය ආශ්‍රිතව සංචාරක ප්‍රවර්ධන ව්‍යාපෘතියක් ක්‍රියාත්මක කෙරේ. එහි පළුමාදියර සඳහා වෙන් කර ඇති මුදල රුපියල් 70 ලක්ෂයකි. පළුගස් වැව ගලපිටගෙල් හා උඩ කඩවිල ගම්මානවල පිහිටි වැව් ආශ්‍රිතව තොටුපළ 4ක් ද ඉදිකෙරේ. ඊට අමතරව බොජුන් හලක් සහ ගැමිනිවාස 4ක් ඉදිකෙරෙන බව දිස්ත්‍රික් ලේකම් රංජිත් විමලසූරිය මහතා පැවසීය. වැව් 4ක් සඳහා ඔරු 8ක් ද පිරිනැමේ. දෙස්විද සංචාරකයන් සඳහා අවශ්‍ය පහසුකම් ප්‍රවර්ධනය වෙනුවෙන් ව්‍යාපෘතිය ක්‍රියාවට නැංවේ.
1: ව්‍යාපාරික පුවත් ඔබ වෙත ගෙන ඉන්නේ ඉතුරුම් උරුමයක ඩිජිටල් පෙරගමනට එක්වන්න NSB Digital Banking ඔබ වෙනුවෙන් ඉදිරියෙන්.
0: Discover Ceylon නවතම අත්‍ය අධ්‍යක්ීම් සහිත අන්තර්ජාල ක්‍රීඩාව මෙරටට හඳුන්වා දී සංචාරක ආකර්ෂණය ඇති කර ගැනීම එහි අරමුණයි. විශේෂයෙන් වයස අවුරුදු 25ට අඩු ගෝලීය සංචාරකයන් ආකර්ෂණය කර ගැනීමේ ක්‍රමෝපායක් ලෙස මෙම ක්‍රීඩාව හඳුන්වා දී ඇත. කොළඹ මහනුවර, ඇල්ල, මීගමුව, දකුණු වෙරළ තීරය, නිලුම්කුලන සහ නිදහස් චතුරස්‍රය වැනි සංචාරක ආකර්ෂණය සහිත ස්ථානාශ්‍රිතව මෙම ක්‍රීඩාව නිර්මාණය කර ඇත.

0: එක ඩිජිටල් පෙරගමනට එක්වන්න. NSB Digital Banking ඔබ වෙනුවෙන් ඉදිරියෙන්.
1: ආර්ථික පුවත්
2: 2026-2027 මහකන්නේ සඳහා අවශ්‍ය යූරියා පොහොර මෙට්‍රික් ටොන් 20,000ක් ප්‍රසම්පාදනය කෙරේ. පොහොර තොග සංචිත සූදානම් කිරීමට හැකිවන පරිදි ඍජු පොහොර ලෙස සහ එළවලු හා අනිකුත් භෝග වගා සඳහා මිශ්‍ර පොහොර නිෂ්පාදනයට මේවා යොදා ගැනේ. ඒ අනුව අන්තර්ජාතික ප්‍රසම්පාදන ක්‍රමවේදයට අනුව පොහොර මිලදී ගැනීම සඳහා ප්‍රසම්පාදන ක්‍රියාවලිය ක්‍රියාත්මක කිරීමට අමාත්‍ය මණ්ඩල අනුමැතිය පළ වී තිබේ.
3: ගිගුරුම්
2: සහිත වැසි සමග තාවකාලික තද සුළං සහ අකුණු ඇතිවීමේ හැකියාව පවතී. එමගින් සිදුවිය හැකි අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ජනතාවට දැනුම් දෙයි. හලාවත සිට මන්නාරම හරහා කංකසන්තුරේ දක්වා සහ මාතර සිට හම්බන්තොට හරහා පොතුවිල් දක්වා වෙරළට ඔබ්බෙන් වෙන මුහුදු ප්‍රදේශවලද ගිගුරුම් සහිත වැසි ඇතිවන විට තාවකාලික තද සුළං ඇතිවිය හැකිය. එවිට එම මුහුදු ප්‍රදේශ තාවකාලිකව රළු විය හැකි බවද කාලගුණ නිවේදනයේ දැක්වේ.
4: හරිත ක්‍රෂි නිෂ්පාදන රසක් වෙළඳපළට අපනයනය කර මෙරටට විදේශ විනිමය ගෙනෙන මුළු මනින්ම දේශීය ව්‍යාපාරයක් වන කසාගල ග්‍රීන් සමූහ ව්‍යාපාරයේ ක්‍රෂි නිෂ්පාදන කටයුතු සඳහා දේශීය මෙන්ම විදේශගත ශ්‍රී ලාංකිකයින්ටද සම්බන්ධ විය හැක. රුපියල් ලක්ෂයේ සිට ක්‍රෂි වගා ආයෝජන අවස්ථා උදා කරගෙන මාසිකව ප්‍රතිලාභ උපයන්න ඔබත් අදම එකතු වන්න කසාගල ග්‍රීන් සමූහ ව්‍යාපාරයේ සමග. අමතන්න 0112077787.
2: චීනයේ ගිනි කෙලි කම්හල ඇති වූ පිපිරීමකින් පුද්ගලයෝ 26 දෙනෙක් මිය ඇති. තවත් 61 දෙනෙකු තුවාල ලබා ඇතැයි එරට රාජ්‍ය මාධ්‍ය වාර්තා කරයි. හුනාන් පළාතේ ලියුයන් නගරයේ පිහිටි ගිනි කෙලි කම්හලේ සිදු වූ පිපිරීම හේතුවෙන් අවට කිලෝමීටර 3ක වපසරියක සිටි සියලු දෙනා ඉවත් කර තිබේ. 1500කට වැඩි පිරිසක් ගලවා ගැනීමේ මෙහෙයුම්වල යෙදී සිටිති. ඊට ඩ්‍රෝන යානා සහ රොබෝවරුද යොදාගෙන ඇත. කර්මාන්ත ශාලාව තුළ වෙඩි බෙහෙත් කබඩක් දෙකක් පැවතීම හේතුවෙන් ඉහළ අවධානමක් ඇති කර තිබේ. මේ ගලවා ගැනීමේ මෙහෙයුම්වලට බාධාවක් වී ඇතැයිද වාර්තා වේ. තම සිවිල් දීවරයන් සිටි බෝට්ටු දෙකකට ඇමරිකාව ප්‍රහාර එල්ල කර ඇතැයි ඉරානය කියයි. මෙම සිද්ධියේදී 5 දිනකම මියගොස් තිබේ. සිදිය දැඩිව හෙලා දකින ඉරානය ඉදිරියේදී මේ සඳහා ප්‍රතිචාර දක්වන බව සඳහන් කරයි. ගල්ෆ් කලාපයේ නොසන්සුන්කාරී තත්ත්වයට ප්‍රධාන ලෙසම වගක විය යුත්තේ එක්සත් අරාබි එමිරාජ්‍ය බව ඉරානය චෝදනා කරයි. එමගින් තම රටේ ජාතික ආරක්ෂාවට දැඩි තර්ජන

0: ආයතනය තරගාවලිය සංවිධානය කරයි. කාලගුණ වාර්තාව. අන්තර් නිවර්තන අභිසාරී කලාපයේ දිවයිනේ කාලගුණයට බලපෑම් කරමින් පවතී. මිනිසා හේට සිට දිවයිනේ වැසි තත්වයේ වැඩිවීමක් අපේක්ෂා කෙරේ. බස්නාහිර සබරගමුව දකුණු සහ ඌව පළාත්වලත් අම්පාර දිස්ත්‍රික්කයේත් අහස වලාකුලින් බරව පවතිනු ඇත. ඒ අතරම ඇතැම් දිස්ත්‍රික්කවලට මිලිමීටර් 50කට වැඩි තද වෙසි අපේක්ෂා කෙරේ. ප්‍රවෘත්ති අවසන් කිරීමට යළි සිරස්තල. හය ශ්‍රේණී අධ්‍යාපන ප්‍රතිසංස්කරණ ක්‍රියාවලිය ලබන වසරේ සිට වරාය නගරයේ ආර්ථික කොමිසම් සභා පනත යටතේ නියමයන් 4ක් සහ නියෝගයක් සම්මතයි. කොළඹ වරාය නගරයේට ඩොලර් බිලියන 4.6ක ආයෝජන. ඉදිරියේදී බදු අඩු කර ජනතාවට සහන සලසන බව රජය කියයි. වංචා දූෂණ වලට සම්බන්ධ සියලු දෙනාට නීතිය ක්‍රියාත්මක කරන බව ඇමති අනිල් ජයන්ත පවසයි. යලකන්නේ සඳහා පොහොර ලබා දීමේ විධිමත් වැඩපිළිවෙලක්. ශ්‍රී ලංකාව ළමයින්ගේ රැකවරණ ප්‍රතිසංස්කරණ සඳහා වූ ගෝලීය ප්‍රඥප්තිය පිළිගනී. රුසියාව සහ ශ්‍රී ලංකාව අතර දුම්රිය යටිතල පහසුකම් සංවර්ධනයට අවබෝධතා ගිවිසුමක්. චීන ගිනිකෙලි කම්මලක පිපිරීමකින් 26 දෙනෙකු ජීවිතක්ෂයට 61කට තුවාල. ටිය බී කොටසේ 20-20 ක්‍රිකට් තරගාවලිය 13වෙනිදා ඇරඹේ. අපගේ මීළඟ ප්‍රධාන ප්‍රවෘත්ති ප්‍රකාශය රාත්‍රී 9ට බලාපොරොත්තු වන්න. ප්‍රවෘත්ති ඉන් සමාප්තයි.
1: බෙහෙත් ලියව ගන්නත් පෝලිමේ ඉඳලා බෙහෙත් ගන්නත් පෝලිම් වල ඉඳලා එපා වෙලාද?
2: දැන් බෙහෙත් ගන්න පෝලිම් වල ඉන්න ඕන නැහැ. ඔබේ ඖෂධ වට්ටෝරුව ළඟම තියෙන රාජ්‍ය ඔසුසලට WhatsApp කරලා පෝලිම් වල රස්තිය අඳුන වී බෙහෙත් ටික ගන්න පුළුවන්. අපගේ ඕනෑම ශාඛාවක WhatsApp අංකය දැන ගැනීම සඳහා www.spc.lk වෙබ්පිටුවට හෝ අපගේ Facebook පිටුවට පිවිසෙන්න. රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාව. ඔබේ සුවසිත අපේ පැතුමයි.
3: සුරේෂ් මොකද පරක්කු? දන්නේ නැද්ද බොස් ඉතින් බස් වල කෝච් වල එනකොට චොට්ලිව් තමයි. හැමදාම ඔය වැඩේ කරන්න බැහැනේ සුරේෂ්. ගන්න අර ලංකාවේ හදන KD Rice bike එකක්. ඉලෙක්ට්‍රික් බයික් වගේම පෙට්‍රල් බයිකුත් තියෙනවනේ. ලිතියම් අයන් බැටරියක් නේ තියෙන්නේ. අවුරුදු 4ක බග කීමකුත් තියෙනවා. පරිසර හිතකාමී ලිතියම් අයන් බැටරිය වසර 4ක් දක්වා දිවින අසමසම වගකීම. දිවින පුරා විහිදුණු සේවා ජාලය. KD Rice ලංකාවේ අපේ දෙයක්.
4: Good morning boss. ඔන්න අපි වෙලාවට වැඩ. මම ගත්තනේ අර KD Rice electric scooter එක. පෙට්‍රල් උතෝන්නේ. බස් ගස්සුත් ඉතුරුයි.
3: KD Rice ලංකාවේ අපේ දෙයක්.
5: ලබන්නේ සත්‍යා කරන අපේ රේඩියෝ එක.
6: සෝසහයි පසු වී විනාඩි 24යි වෙලාව දැන්.
7: දැනුමට නුවණට විනෝදයට සල්ලි කොළපහයි. අන්තිම කෑලි තුන ගන්න මිස්.
8: අනේ මේ සෙල්ලමට උනත් ඔච්චර ගිනි ගණන් වලට බඩු විකුණන්න එපා. මංගාව සල්ලි කොළ තුනයි තියෙන්නේ.
7: තුනෙනුත් දෙකක් ඉරිලානේ මිස්.
8: දැනුම නොවන විනෝදයට දැන් සල්ලි කොළ ඕනේ නැහැ. අහන්න බදාදා හවස 4:15ට රජ රට සේවය.
9: FM 107.3 FM 90.1 රජ රට සේවය.
10: රජරටයි ගොවිබිමයි. වැව්බැති දනව්වේ ගොවිබිම් සරුබිම් කරන්නට නව්‍ය තාක්ෂණික ක්‍රම භාවිතය පිළිබඳව ඔබට ගෙනෙන සජීවී කතිකාව. කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ ගුවන් විදුලි කොත් සේවාව සහ රජරට සේවය එක්ව ගෙනෙන රජරටයි ගොවිබිමයි. සෑම බදාදා දිනකම පෙරවරු 9:00 සිට 9:30 දක්වා

0: හා මොකදෝයි කරන්නේ?
1: මේක මට පරම්පරාව ලැබුණ පෙට්ටගම. මේක ඇතුළ තමයි මට ඕන වටිනම දේ තියෙන්නේ. අයින් වෙන්න.
2: මේ මොකද්ද? පොඩි කොල කෑල්ල. මොනවා හරි ඒකේ ලියලා තියෙනවා වගේ. නිදානයක් ගැනත් දන්නේ
3: නැහැ. සත්‍ය විවරණ වැඩසටහන අහන්න.
2: සඳුදා සහ බදාදා සිට සෙනසුරාදා දක්වා සවස 5ට රජරට සේවයෙන් සත්‍ය විවරණ
4: 107.3 රජරට සේවය. මේ අපේ වීඩියෝ එකයි.

ආයි හමුවීමේ සිනහසේ බලාපොරොත්තුව. හෂනි තාරුකා තිලකරත්න ගීතයේ ගායනා කළේ ගිපද සංකල්පනය නන්ද උඩවත්ත, සංගීතය අජිත් ජයවීරගෙන්. සවස 6:30 වෙලා විනාඩි 30යි මේ ශ්‍රී ලංකා ගුවන් විදුලි සංස්ථාවේ රජරට සේවයයි. අදරණීය නියමිත රජරට සේවාවේ වැඩසටහන් මින් සමාප්ත වෙනම යලිත් අප සේවයේ වැඩසටහන් ආරම්භ වන්නේ හෙට උදෑසන 5:55ට. එතෙක් සමුගන්නා අප කරගතන්න විකාශනාගාරයේ කාර්යභාර නිලධාරී කසුන් ධනුෂ්ක, මලිත් අනුසස් ඇතුළු හිතවතුන්, පාලක මැදිරියන් කාර්මික නිලධාරී මහින්දලාල් විතාන, සම්බන්ධතා මැදිරියන් ඔබ එමතු මම ඔබට ලබැඳි ආදරණීය හිතවතිය ලිලි වඩුගේ. ඔබට නිදුක් නිරෝගී සුව සමගින් ජයශ්‍රී මහා බෝ සමිඳුන්ගේ පිහිට රැකවරණය ලැබේවා. අයිබෝවන් ඔබ සියලුම දෙනාට.